බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: යටිහිතට භාෂාවක් තියෙනවා.
1: යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප.
0: එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න.
1: ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න.
0: ඉතු වෙනවාමයි.
1: ඉතු වෙනවාමයි.
2: Alpha Studio with Kasuni and Lehansa.
1: සතිය දවස් වල උදේ 6ට.
3: උදේ 6ට.
4: ඒ කාලේ හිටම සින්දු.
5: රදවල් මල් රැඟු.
1: හැම කාලෙම ට්‍රෙන්ඩිංම සින්දු එක දෙකට අහන්න සෙන්සුරාදායි ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
6: NetFM Hello Hello Satyantra
1: අහන්න
4: අහන්න
2: අවදත් අලුත් කාගෙත් නෙත්
7: දහම් සෙවන
8: සෙවන
7: උදෑසන සිත් නිවන සර්වාගමික දහම් සඳැල්ල කිතු දහමින් ඔබේ දිවියට
9: ආදරණීය දරුවෙනි අපේ පාපය මොනතරම් ප්‍රබල වුණත් අපේ පාපය මොනතරම් ගැඹුරු වුණත් ඔබ හිතනවද දෙවිඳුන්ගේ ආදරයෙන් තඹ දොයිතුවක්වත් අඩු වේවිය කියලා? නෑ. උන්වහන්සේගේ ආදරය කොන්දේසි විරහිතයි. එහෙත් අපිව ඒ ආදරයෙන් සමහර විට වෙන් කරනවා. දේව තාත්තා නැති අඩුව අපිට දැනෙනවා. එහෙම වෙන්නේ ඇයි? එහෙම වෙන්නේ වෙන කිසිවක් නිසා නොවේ. අපගේම පාපේ නිසා. පාපයයි අපව උන්වහන්සේගෙන් ඈත් කරන්නේ. උන්වහන්සේත් එක්ක ඇති සබඳකම අපෙන් ඈත් කරන, අපෙන් වෙන් කරන එකම යථාර්ථය පාපයයි. එබැවින් ආදරණීය දරුවනි, පාපයට වග කියන්න ඕන දෙවියන් නෙමෙයි. මගේ නිදහස් කැමැත්තෙන් මම ගන්න තීන්දු එහෙනම් මමයි වග කියන්න ඕන. මගේ වැරැද්දට මම වග කියන්න ඕන. මගේ ආදරණීය දරුවෙනි, අප සංවිධානන් වහන්සේ මගේ වැරැද්දට මම වග කියන මම කෙනෙක්ව බලාපොරොත්තු වෙනවා. එයයි අත්‍යවශ්‍ය. වැරදුනා නම් වැරදුනා කියන්න, සමාවෙන්න කියන්න ඕන තැන සමාවෙන්නේ ඇයි කියන්න, සමාව ගන්න ඕන තැන සමාව ගන්න. I am sorry. මේ තරම් ලස්සන වචනයක් මට සමාවෙන්න කියනවා තරම් ලස්සන වචනයක් තවත් නැහැ. ජීවිතේ ජය ගන්න ඕන නම් වැරදුණු තැන්වලට සමාව අරගෙන ඔබට වරද්දපු තැන්වලට සමාව දෙන්න තීන්දුවක් ගන්න. ඔබට ජේසු පිටයි.
7: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන්. ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
10: මා ආදරණීය සහෝදර සහෝදරිනි, දෙමව්පියනි, දවසක් එක් නීති පෙරවරයෙකු උසාවියට යන්න නැස්ති වෙලා හිටියා. එතකොට වයස 3ක් ඇති තමාගේ පුතා අඬ අඬා කෑ ගහන්න පටන් ගත්තා. බලන්න අක්කා මට මගේ ක්‍රීඩා භාණ්ඩය දෙන්නේ නැහැ කියලා. එතකොට වෙලට වැඩට යන ඒ නීතිපතිවරයාට තරහ ගියා. ගිහිල්ලා ඒ දුවට කිව්වා, ඇයි මල්ලිට මේ ක්‍රීඩා භාණ්ඩ දෙන්නේ නැත්තේ කියලා. කණේ පහරක් දුන්නා, ගැහුවා. ඒ වෙලාවේදී කිව්වා මේ භාණ්ඩය මල්ලිට දෙන්න කියලා. එතකොට දුව අඬලා කිව්වා, තාත්තේ මේ භාණ්ඩය කැඩිලා තියෙන්නේ, මේකේ ඇණයක් එළියට ඇවිල්ලා තියෙනවා. මම මේක මල්ලිට දුන්නොත් මල්ලි ඒ ඇණය ඇඟේ ඇනගෙන ලේ එන්නට පුළුවන්, සීරිමක් වෙන්නට පුළුවන්, තුවාල වන්නට පුළුවන්. එනිසා තමයි මම දුන්නේ නැත්තේ. ඔයා කිසිම දෙයක් විමසන්නේ නැතුව මට ගැහුවා, කමක් නෑ තාත්තේ. නමුත් ඔබ නීතිපතිවරියෙක්, ඒ උසාවියට ගියාට පස්සේ ඔබ තීන්දුවක් ඒ සඳහා කතා කරන විට නිර්පරාදී කෙනෙකුට දඬුවමක් ලැබෙන විදියට කිසිම දෙයක් විමසන්නේ නැතුව තීරණ ගන්නට එපා. හැම වෙලාවෙම විමසලා තීරණයක් ගන්න කියලා ඒ දුව තාත්තට කිව්වා. තාත්තා උඩ බලාගෙන හිටියා. මේ වගේ ගෞරවනීය සහෝදරවරුනි, අපිට යම් දේවල් කනට ඇහුවොත් ආවොත් ප්‍රවෘත්තියක් ආවොත් ඒක හරියට විමසලා තීරණයක් ගන්නට අවශ්‍යයි. ඒ සඳහා දෙවියන් වහන්සේ අපිට වාග්ය ලබා දෙනු මැනව.
7: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් Hindu ධර්මයෙන් ඔබේ දිවියට

0: FM Anupaha 94.8 Net FM Divainapura
1: අයිබෝවන් සුබ දැස්සනක් දැන් වෙලා බෝ දැස්සන 6යි

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: ඉරු කිරණයි කිචි පිචියයි දාංගලේ හුරු බුහුටි
3: ඔයා මේ අහගෙන ඉන්නේ

අලුත්තයක් උපදින්න මෝන අලුත් දේවල් අපේ ජීවිතයට ලැබෙන්න මෝනේ අලුත් අලුත් පැතුම් ඉට වෙන්න මෝනේ බලන්න මේ ඇහෙන සංගීතය මතකද කියලා ඒ කාලේ අපි අහපු සින්දු නේද චුට්ටක් චුට්ටක් මතක් කරලා බලන්න ආය ආය අපිට ඕන කරන ආදරය ලිංගතුකම සෙනෙහස කරුණාව දයාව නේද රටට දැයට අපිට රටට දැයට කියලා කියන්නේ අපිට ඉතින් අපි හැමෝටම ඕන කරන මේ හැම හැඟීමක්ම හැම ආශිර්වාදයක්ම අපි අපෙන්ම තමයි ලබා ගන්න ඕනනේ නෙත FM කලබල පැංචා උදැසන 6 විනාඩි 6 වෙලාව අද ඉරිද දවසේ මේ විදිහට ආරම්භ කරනකොට අපි හැමෝම එකතු වෙලා ලොකු ආශිර්වාදයක් විශ්වයට මුදා හරිමුද මේ අපි හැමෝම ආස කරන අපේ හිතේ සාමය අපිට ලැබෙන්න කියලා අපි හැමෝම ආස කරන මේ දයාව කරුණාව ආදරයේ සෙනෙහස හැම හිතකම දැල්වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු නේද

නෙතෙෆම් කලපල පැංචා හුදැස්සන හයයි විනාටි තහයයි වෙලාව. පොඩ්ඩන්ට ඔන්න මතක් කරනවා උදෙම්මද අපේ වට්සප් අංකය 0711 95 95 95. ලස්සන දේවල් ලොක්කෝ මෙවන්න පුළුවන් ඕගොල්ලන්ගේ ආදරණීය මංකනයක් කෙනේද. ඉක්මන් කරන්න ඉක්මන් කරන්න. අම්ම තාත්ත උදව් කරනවා කියලා මම දන්නවා. චුටි බබාල කරපු ලස්සන දේවල් වයස් භේදයක් නෑ. ඉතින් හැම පුතෙක්ටම හැම දුවෙක්ටම අවස්ථාව තියෙනවා නෙත් FM කලබල පැංචවලට එන්න. ඇවිල්ලා ඒගොල්ලන්ගේ අවස්ථා ඒගොල්ලන්ගේ හැකියා ඉදිරිපත් කරන්න. හැබැයි ඉතින් වට්සප් වලින් වට්සප් අංකෙට 0711 95 95 95ට ඉක්මන් කළේ වන්න බලන්න ඕගොල්ලන්ගේ දක්ෂතා හැකියා ඔක්කොම

0: කලබල පැංචාගෙන ඉන්න දිගටම උදේ 6යි විනාඩි 15යි දැන් වෙලාව.
1: කලබල කලබල කලබල කලබල කලබල පැංචා.
2: FM 95.8 Net FM Divaina Pura
3: Trends, alut style leka vilasitaloke kalabanna fashion bag alut mashakawa dan gaalata. Agustu 1 saha 2 yana dedina tula silama bahanda sandaha 10% ka wattamak saha wenath deemana rasak. Fashion bag wenas wena jeevana ratawanta.
4: Kessaya adare hanganna bae kiyala thiyenawa neme. Kessata siddalepa kessa syrup ekak biwwama hanganna neme nethi kellama daanna puluwa.
5: Niyam aayurveda osu kessa samane karai.
6: හරිගේ හරිම තැනට ගියහින්ද එල්ෝල්සයකෙන් නෙලෝන්න එක් ගත්ත
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
8: එල්ෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
9: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලන් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
10: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
11: ඇයි ෂුගර් කියලා මූණෙන්නගෙන සෙවන කළ මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747 31 33 540
2: FM 95.8 Net FM Divaina Pura
1: Kalabala Kalabala Kalabala Kalabala Kalabala Kalabala Pencha

හැමතේ අතරම සතුට වෙන්න ප්‍රීති වෙන්න වෙනවා අපිට නේද? හැමදාම හැමදාම මේ දේවල් අපි කියලා දෙනවා අපේ දුවා දරුවන්ට. ඉස්කෝලේදී දහම් පාසලේදී එතකොට නැත ෆිම් අහනකොට කලබල පැංචා එතකොට සතිය දවස්වල ඇල්ෆ ස්ටෝඩියෝ මේ දේවල් අහනකොට අපේ පුංචි දුවල පුතාලට වගේම ආදරණීය අම්මල තාතල වයස් වේදයකින් තොරව හැම කෙනෙක්ටම ආය ආය දේවල් මතක් කරගන්න පුළුවන්නේ මග හැරෙනවා අපිට සමහර දේවල් අපි ළඟ කොච්චර අඩුපාඩු තියෙනවද දුර්වලතා තියෙනවද මේ කතා කරන මම ළඟත් ඉතින් අපි මොකද කරන්න ඕනේ වෙලාවට ඒව චුට්ටක් මතක් කරගෙන හානේ මට මේ වෙලාවේ මේක මග හැරුණනේ මට මේ වෙලාවේ මේ දේ නම් චුට්ටක් අතපස වුණා ඒක නම් මගේ වැරද්ද ඒක මම පිළිගන්න ඕන අන්න එහෙම හිතක් අපි ළඟ තියෙන්න ඕන නේද අපි ළඟින් උන වැරදි අපිට මතක් වෙන්න ඕන අපිට මෙහෙම වැරද්දක් වුණා කියලා අපි පිළිගන්න ඕන එහෙම හිතක් තියෙනකොට නම් ඔන්න ලස්සන දේවල් ගොඩාක් අපිට කරන්න පුළුවන් මුලින්ම අපි කරන්න ඕන අපිට ආදරය කරන එකනේ පුතේ මුලින්ම අපි කරන්න ඕන අපේ අඩුපාඩු හදාගන්න එකනේ පුතේ මුලින්ම අපි කරන්න ඕන අපේ දුර්වලතා හදාගන්න එකනේ මම මේ හා හා කීකේ අහන්නේ ඕගොල්ලෝ හා හා කීකේ උත්තර දෙන හින්දා ඉතින් ඒ නිසා නැත් FM කලබල පැංච අහනකොට මෙන්න මේ දේවලු තායායි මතක් කරගමු. දැන් කොහොමද ඊම මහගෙන සචිනි නැන්දත් එක්ක ආඩම්බරකම් කතා කරනවා. අපේ රුමේෂ් අපේ රටට ලස්සන දෙයක් කරානේ. එහෙම තමයි. අපි කොච්චර ජයග්‍රහණ අරගෙන එනවද අපේ රටට. ජාත්‍යන්තර ජයග්‍රහණ මේවා නේද? අපි චූටි රටක් වුණාට මේ දේවල් අපිට දැනෙන්නේ ලොකු විදිහට. ලොකු ආඩම්බරකමක් නිහතමානී ආඩම්බරකමක් සතටක්. අපි හැමෝම රටක් විදිහට මේ දේවල් භුක්ති විඳිනවා. ඉතින් අපිට අමතක කරන්න බෑ අපි අපේ දේවල් රැකගන්න ඕනි කොහොමද කියලත්. මේවත් මතක් කරගෙන මේ උදෑසන ලස්සන කරගමු. මේවත් මතක් කරගෙන අද දවස ලස්සන කරගමු හොඳේ.

0: ඔන්න අපි රැස්ත වෙන්නේ සුරේෂ් මාමගේ කතාව අහන්න. තව ටිකක් රේඩියෝකේ සද්ද වැඩි කරගන්න.
1: පොළොන්නරු රාජධානිය ඇරඹූ මහා විජයබාහු රජතුමා කීර්ති හෙවත් කිත්ති

සමහරු පොඩ්ඩු අහන සමහරු පොඩ්ඩු අහල නැති ඒ වගේ ලස්සන සින්දු ඇහෙනකොට උදේම හරිම ලස්සනයි නේද? හරිම සෞම්‍ය බවක්, නැවුම් බවක්, මොකද්ද හරිම අමුතු හැඟීමක් හිතට දැනෙනවා නේද පුතේ? අම්බල තාත්තලගෙන් අහල බලන්න ඒ කාලේ ඒ සින්දු. දැන් සමහර දුවල පුතාලා නම් පෙර පාසලේදී, ඉස්කෝලේදී, කොන්සර්ට්ස් වලදී මේ වගේ මේ සින්දු අහනවා, නැටුම් ඉදිරිපත් කරනවා, එක එක ඉදිරිපත් කිරීම කරනවා. ඒවත් අපිට අත්දැකීමක් තමයි නේද? නැටුමක්ම නෙමේ, නැටුමින් කියන්නේ ලස්සන කතාවක්නේ, සින්දුවකින් කියන්නේ ලස්සන කතාවක්නේ. ඒ කතා තමයි ජීවිත කතාව ලස්සන කරන්න හරි හරි කතා අපිට කියලා දෙන්නේ නේද? ඒකනේ. ඉතින් නෙතෙෆ්ම් කලබල පැංච කියලා කියන්නෙත් පුතේ එහෙම තැනක්. උදේ 6යි විනාඩි 34යි වෙලාව. අද ඉරිදා දවස අගෝස්තු 2 වෙනිදා. අගෝස්තු මාසෙටත් ඇවිල්ලා තියෙන්නේ. නිවාඩුත් ළඟ ළඟ එනවා. වාර විභාගය ඉවර වීගෙන යනවා. සමහර විෂයන්වලට ලකුණු ලැබෙනවා. මේ කාලේ ඔන්න දැන් මේ වෙලාවේ කලබල පැංච අහගෙන ඉන්න මගේ රත්තරම් පැටවුන්ට මම කියනවා, අම්මල තාත්තලගේ ෆෝන් එක අරගෙන ඕගොල්ලෝ හදපු ලස්සන දේවල්, ඇඳපු ලස්සන චිත්‍ර, ලියපු ලස්සන කවි, ෆෝන් එක අරගෙන ලස්සනට කරපු කෝලං, ඔය ඔක්කොම එවන්න බලන්න අපිට බලන්න. දවසේ තෑක නෙවෙයිනේ දැන් ඔන්න ජූලි මාසේ කවුද ජයග්‍රහණය කළේ කියලා අද කියනවා. ජූලි මාසේ ජයග්‍රහකයෝ 10 දෙනෙක් ඉන්නවා. ඊ සචිනි නැන්ද 5 දෙනෙක් කිව්වනේ. ඊතර 5 දෙනාද මම කියනවා. අහගෙන ඉන්නකෝ ඒ කවුද කියලා. ඔන්න කියනවා WhatsApp අංකේ 0711 95 95 95.

0: උදැස්සන 6යි විනාඩි 38යි දැන්
1: FM 95.8 net FM මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773013036.
2: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ වෙනත් දීමනා රසක් ෆැෂන් බග් වෙනස් වෙන ජීවන රටාවන්ට
3: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතුසු සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්
4: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු app 9කට non-stop data 40GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
6: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ.
7: එන්ජීකේ වසන්ත පංචාවල අපේ රෝන්ට එකපාර පපුවේ ගැස්කුමක් ආවා. ඩයි පරීක්ෂණය කරලා බයිපාස් එකට යවෙනවා කියන්නේ. ඒ පාර ගියා සෙවනගල ගියාම ඉතින් අපිට පළවෙනි පාර බෙහෙත් දුන්නා, දෙවෙනි පාරක් දුන්නා. හතර පාරේ ගත්තේ පාරේ වෙදනාත් තිබුණා වට හොඳයි. දැන් ඉතින් ඒ බෙහෙත් කළා ඉවරයි. ඒ මාත්‍යයට නිදුක් නිරෝගී වෙන්න ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ.
6: කතා කරන්න 0777 300 940.
1: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් එක පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-3672.
8: ඒ කාලේ හිට්ම සින්දු
9: රදවල් මල් රැංගු සිරපාට දේනු
10: කාලේ හිට්ම සින්දු
11: වෙරළු මල් වෙරළු මල්
12: වෙරළු හිටුන යන්නේ නැතුව තුරුල
8: හැම කාලෙම ට්‍රෙන්ඩින්ග්ම සින්දු එක දෙකට අහන්න සෙන්සුරාදා ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
13: Net FM hello hello satyantra
8: අහන්න අහන්න
6: යටිහිතේ භාෂාවක් තියෙනවා
14: යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප
6: එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න
14: ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න දවස් 21ක් කරන්න
6: ඉටු වෙනවාමයි
14: ඉටු වෙනවාමයි
15: Alpha Studio with Kasuni and Lehansa
14: සතිය දවස් වල උදේ 6ට
8: උදේ 6ට
1: FM 95.8 net FM
6: තවත් හරිම ලස්සන සින්දුවකින් තමයි අපි යුදේ ප්‍රවෘත්ති වලට ඔන්න යන්න ලෑස්ති වෙන්නේ. ඊට පස්සෙත් ඉතින් කලබල පැංච තමයි. ලස්සන ලස්සන දේවල් ගොඩාක් එක්ක දවස ලස්සනටම පටන් අරගෙන ලස්සනටම ගත කරන්න පුළුවන් කලබල පැංච ඇහුවොත්. ඒ නිසා දිගටම අහගෙන ඉන්න ඕන.

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 0767 316 76

0: අයිබෝවන් අද 2026 අගෝස්තු 2 ඉරිදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය net news උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය net news සජීව මැදිරියේ සිට මම ගයාශ්‍රී ගමගේ ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
0: සිරස්තල මහර බන්ධනාගාරයේ අවට පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් මහරෑ හමුදාපතිත් මහර බන්ධනාගාරයට පැමිණෙයි එක් අයෙකු මරුට 6 දෙනෙකු තවදුරටත් රෝහලේ අනෙක් බන්ධනාගාරවල ආරක්ෂාවත් අර කෙරේ රත්මලානේ වෙඩිතැබීම අපරාධ කල්ලි දෙකක ගැටුමක් බව හෙළිවෙයි සැකකරුවන් අත්අඩංගුවට ගන්න පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන අරඹයි ඇමරිකාව සහ ඉරානය යලිත් මහා යුද්ධයකට සැරසෙයි වහාම පිටවීමට සූදානම් වන ලෙස මැද පෙරදිග වෙසෙන ඇමරිකානුවන්ට නිවේදනයක්
1: Net news, the truth, people trust.
0: බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රාගම පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසන් තුනකට පැන වූ පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. ඒ ගැනයි අපේ පළමු සත්‍ය අනාවරණය. රාගම පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් තුනකට පැන වූ පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. රාගම පොලිස් බල ප්‍රදේශයට අයත් මහර බන්ධනාගාරයේ අවට ග්‍රාම සේවා වසම් තුනක් සඳහා නැවත දැනුම් දෙනුතුරු පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවේ එම ප්‍රදේශවල සාමය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් බව පොලිසිය පවසනවා. ඒ අනුව නැවත දැනුම් දෙනුතුරු 246 කැන්දලියද්ද පාලුව බටහිර 246 සී කැන්දලියද්ද පාලුව උතුර සහ 181 ජී දඹුව යන ග්‍රාම සේවා වසම් සඳහා පොලිස් ඇඳිරි නීතිය පැනවූ බවයි පොලිසිය පැවසුවේ. මහර බන්ධනාගාරයේ අවට ප්‍රදේශයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ කරගන්නවා මහර බන්ධනාගාරයේ අසල රැඳී සිටින net news නියෝජිත ලක්ෂිත තරංග පෙරේරා.
2: ඊයේ හවස්වරුව තුළ මහර බන්ධනාගාරය තුළ ඇති උණුසුම්තාවයේ අද අලුයම වන විට මැඩපවතා ඇති අයුරු පෙනෙන්නට තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසිය යුද හමුදාව මහර බන්ධනාගාරයේ අවට ආරක්ෂාව තර කර තිබෙන අයුරු අපට පෙනෙන්නට තිබෙනවා. ඒත් එක්කම මහර බන්ධනාගාරයට ඇතුල් වන රාගම කඩවත මාර්ගයේ දෙල්පහන්දියේ සිට බන්ධනාගාර පාර දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබෙන අයුරු අපට දැක ගන්නට ලැබෙනවා. ඒත් සමගම ඊයේ රාත්‍රී කාලයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බිල් 412 ගුවන් යානයක් යොදවා ඉහළ අහසේ සිට මහර බන්ධනාගාරයේ අවට භූමියේ ආරක්ෂාව තර කර තිබෙන අයුරු අපට දැක ගන්නට ලැබුණා. අද උදෑසන කාලයේ වන විට ශ්‍රී ලංකා පොලිසිය යුද හමුදාව මේ අවට භූමියේ ආරක්ෂාව දැඩි කර තිබෙන අයුරු අපට පෙනෙන්නට තිබෙනවා. ඒ සමගම බන්ධනාගාර මාර්ගයට ඇතුළු වන සියලුම වාහන දැඩි සෝදිසියකට පත් කරන අයුරු අපට දැක ගන්නට ලැබුණා. ඊයේ රාත්‍රියේදී රාගම පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් තුනකට පැන වූ ඇඳිරි නීතිය අද අලුයම් කාලය තුලත් පවතිනවා. මේ වන විට මහර බන්ධනාගාරයේ අවට සිටින සියලුම පුද්ගලයන් ඉවත් කර තිබෙනවා. ආරක්ෂාව තර කර තිබෙන අයුරු අපට පෙනෙන්නට තිබෙනවා. net news වෙනුවෙන් මම ලක්ෂිත තරංග පෙරේරා.
0: මහර බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්තාවක් හටගෙන තිබුණේ ඊයේ පස්වරු 4ට පමණ. එන් අනතුරුව රැඳවියන් පිරිසක් මහර බන්ධනාගාරයේ වහලක් මත නැග විරෝධය දැක්වුවා. ඒ ගල් ප්‍රහාරද ඔවුන් විසින් නිලධාරීන් වෙත එල්ල කරමින්. තවත් රැඳවියන් පිරිසක් විසින් බන්ධනාගාරයේ ගොඩනැගිල්ලකට ගිනි තබා තිබුණා. සිද්ධිය සැලවීමත් සමග රැඳවියන්ගේ පවුල්වල සමාජිකයන් බන්ධනාගාරයේ ඉදිරියට පැමිණියා. කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය පියවර ගත්තා. මෙවන් පසුබිමක් තුල මහර බන්ධනාගාරය සහ පිටත සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිසිය පොලිස් විශේෂ බලකාය සහ යුද හමුදා නිලධාරීන් මහර බන්ධනාගාරයේ වෙත පැමිණියා. එබෙන්ම ගුවන් හමුදාවද ඊ රාත්‍රියේ ගුවනින් එම බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණය කළා. ඒ අනුව මහර බන්ධනාගාරයේ නිරීක්ෂණ මෙහෙයුම සඳහා බෙල් 412 ගුවන් හමුදා හෙලිකොප්ටරයක් සහ ඩ්‍රෝන යානයක් යොදාගනු ලැබුවා. මහර බන්ධනාගාර පරිශ්‍රයේ හටගෙන ඇති උණුසුම්කාරී තත්ත්වය සහ පවතින ආරක්ෂක මෙහෙයුම් නිරීක්ෂණය කිරීම සඳහා නව යුද හමුදාපතිවරයාද ඊ රාත්‍රියේ එම ස්ථානයට පැමිණියා. මේ අතර මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව හමුවේ එක් රැඳවියෙකු මිය ගියා. තුවාල ලැබූ තවත් රැඳවියන් 6 දෙනෙකු ප්‍රතිකාර සඳහා රාගම රෝහල වෙතල ඇතුළත් කිරීමට පියවර ගනු ලැබුවා. මේ අතර මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව සැලකිල්ලට ගනිමින් සියලු බන්ධනාගාරවල ආරක්ෂාව තර කර තිබෙනවා. මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය යම්තාක් දුරකට පාලනය කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පවසනවා. මීට සුළු මොහොතකට පෙර නෙට් නිවුස් කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ අවට ප්‍රදේශය තුළ ජනතාව රැස්වීමෙන් වළකින ලෙසයි.
3: ඔව්, අපි ඇත්තටම මෙතන මේ මහර බන්ධනාගාරයේ ඇතු නොසන්සුන්කාරී තත්ත්වය දැන් යම් තාක් දුරකට පාලනය කරලා දෙන්නේ. නමුත් තාමත් මේකට ඒ තත්ත්වෙම ස්ථීරත්වයක් පාලනය නැහැ. මේ සඳහා විශාල පරිශ්‍රමයක් දරනවා විශේෂයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් දාරිනුත් පොලිසියත් විශේෂ කර බලකායත් ඒ වගේම යුද හමුදාවත් නායක හමුදාවත් පැමිණිලා දැන් මේ පිරිස් පාලනය කරගන්න ඔබට අපට අවශ්‍යයි. කාටවත් අනතුරක් නොවී තුවාල වගේ දේවල් අවම කරගෙන මේ තත්ත්වය පාලනය කරන්න අවශ්‍යයි. ඒකට අවශ්‍ය සියලු උත්සාහයන් දරමින් ඉදිරින්නේ. අපි විශේෂ ඉල්ලීම කරන්න කැමති ඇතුලේ තත්ත්වය අපි ජනාතරේ එළියේ කියන්නේ මේ ස්ථානේ බලන්න මහජනතාව විශ්වාසයෙන් පැස්සෙමින් තිබුණා. ඊයේ අද නම් මේ තත්ත්වය කොටිය පාලනය වෙලා තියෙන නිසා අපි ඉල්ලීමක් කරා මහජනතාවට දැනුම් දෙනවා. ඇතුළට එන්න එපා, එන්න උත්සාහ කරන්න එපා, මේ අවට මාර්ගවලට රැස් වෙන්න එපා. එහෙමත් අපිට අමාරුයි වැඩ කරගෙන යන්න. ඒ නිසා මොකද උන්ගේ අරසසරසන කාර්යයක් නෑ. තාමත් පොලිස් නිලධාරීන් ක්‍රියාත්මකයි. ඒ නිසා උන් මේ ස්ථානේ ඉවත් වෙලා නිවස වල රැඳී සිටින්න තමන්ගේ දින කාර්යවල යෙදෙමින් මේකට අවස්ථාව ලබා දෙන්න. මේ කාර්යය අපේ පාලනය සම්පූර්ණ අතර ගන්නකම්. බොහෝ ස්තුතියි.
0: රත්මලාන කඳවල පාර ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ සිදු වූ වෙඩිතැබීම අපරාධ කල්ලි දෙකක් අතර සිදු වූ ගැටුමක ප්‍රතිඵලයක් බව පොලිසිය පවසනවා. පොලිසිය පැවසුවේ පලාගිය වෙඩිකරුවන් සොයා පොලිස් කණ්ඩායම් දෙකක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බවයි. වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත් වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදු කර පලා ගොස් තිබුණා. දැඩි අවධානයෙන් සහ ඕනෑම මොහොතක වහාම ඉවත්වීමට සූදානමින් සිටින ලෙස මැදපෙරදිග කලාපයේ වෙසෙන සියලුම අමරිකානු ජාතිකයන්ට අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විශේෂ ආරක්ෂක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කලාපයේ යුද උණුසුම තවදුරටත් තීව්‍ර වෙමින් තිබියදී අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම ආරක්ෂක නිවේදනය නිකුත් කර ඇත්තේ. මැද පරිදිග කලාපයේ පමණක් නොව ඉන් පිටට පිහිටි අමරිකානු රාජ්‍යතාන්ත්‍රික මධ්‍යස්ථාන පවා ප්‍රහාරවලට ඉලක්ක වීමේ අවධානමක් පවතින බව හඳුනාගෙන තිබෙනවා. ඉරානය සහ ඉරානයට සහාය දක්වන සංවිධාන ලෝපුරා පිහිටි අමරිකානු හිතවාදී ස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් පවතින බවයි අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. මේ අතර ඉදිරි සති අන්තයේදී ඉරානයට එරෙහිව තවත් තදබල ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් අමරිකාව සහ ඊශ්‍රායලයේ එක්ව මෙම ප්‍රහාර සැලසුම් කර ඇති බවයි CBS ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ. කෙසේ වෙතත් වොෂින්ටනය සමග සහයෝගයෙන් කටයුතු කරන ඕනෑම කලාපීය රටක් යුද්ධයේ ගිනිජාලාවට ගොදුරුවන බවට ඉරානය අනතුරු අඟවා සිටිනවා. පවතින උණුසුම් තත්ත්වයේ හමුවේ ගුවන් ගමන් අවලංගු වීම, ගුවන් සීමා වසා දැමීම සහ සංචාරක බාධාවන්ද ඇතිවිය හැකි බවටයි අනුමාන කෙරෙන්නේ. ඩෙංගු එන්නතක් මෙරටට හඳුන්වා දීමේ මූලික අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලිය සැලකිය යුතු මට්ටමකින් අවසන් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ ඩෙංගු එන්නත රටවල් 14ක පමණ මේ වන විට භාවිතයට ගෙන ඇති බවයි.
4: මේ ජුනි ජුලි මාසවල මේ තිබෙන කාලගුණ තත්ත්වයේ බලපෑම මත කාලගුණ තත්ත්වයේ වෙනස් වීමක් පවතිනවා. ඒකත් එක්ක ඩෙංගු රෝගීන්ගේ වැඩිම ප්‍රවණතාවයක් පැවතුනවා. ජුනි ජුලි මාසවල ඒක වේගයෙන් ඉහළ ගියා. අගෝස්තු මාසෙ මැද වෙනකොට බලාපොරොත්තු වෙන යම් ප්‍රමාණයකට මේක අඩු කරගන්න පුළුවන් කියලා. නමුත් මෙතනින් එහාට ග්‍රාමලධාරි වසම් දක්වාම ඩෙංගු රෝගීන් වැඩියෙන් වාර්තා වෙන ජුනි ජුලි දෙසැම්බර් මාසවල පමණක් නෙවෙයි. වසරේ හැම මාසයකම හැම සතියකම හැම දිනයකම මේ ඩෙංගු මදුරුවන් බොහොම ස්ථාන පිළිබඳව කුඩා සංඛ්‍යාවක් වුණා. ඒ හඹාගෙන ගිහිල්ලා ඒ මදුරුවන් බොහොම ස්ථාන මර්ධනය කිරීම සඳහා වෙන අධීක්ෂණ වැඩපිළිවෙළ ලක්සහිතව අපි කටයුතු කළ යුතුයි. විශේෂ මදුරු මර්ධන සහායකයන් ඔබ බඳවා ගත්තේ සහ ඔබට අධ්‍යක්ෂකම් තිබෙන්නේ මේ ශේෂ්ත්‍රයේ. අපි කියන්නේ මේකට එකතු වෙලා මේ වැඩේ කටයුතු කරමු. පොල්බැෂියා ව්‍යාපෘතිය දියත් කරමින් සැප්තැම්බර් මාසයේ ඉඳලා වසර එකහමාරක් තුල ඒ මදුරු මර්ධනයට තවත් පැත්තකින් සහාය ලබා දෙනවා. නමුත් පොල්බැෂියා නෙමෙයි එකම උත්තරය. ඒ වගේම ඩෙංගු එන්නත මේ රට හඳුන්වා දීම සඳහා වෙන මූලික අවසර ක්‍රියාවලිය අනුමැතිය ලබා ගැනීම ක්‍රියාවලිය අපි සැලකුවු මට්ටමක සම්පූර්ණ කරලා තිබෙන්නේ. මේ ඩෙංගු එන්නත ලෝකීය රටවල් 14ක පමණ දැනට භාවිතා කරනවා. තවත් රටවල් 8ක පමණ අනුමැති සඳහා ඉදිරිපත් කළා තිබෙනවා. අපි ඒකත් ලංකාවට හඳුන්වා දෙනවා. මේ රට ඩෙංගු වලින් තොර රටක් බවට පත් කරන්න ඕන ඉතාම කෙටි කාලයක් ඇතුළත.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: net news නිමව net news ශ්‍රීලංක ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: ඔබ වෙත ගෙන ආවේ
6: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
7: FM 95 FM 94.8 Net FM.

0: bovan kasuni nande.
1: Ay bovan, ay bovan penchi. Hariyatama tengunna agustu devanida. Neda? Ada irita tavas. Hondata balanna dine 2026 8 2 2026 agustu 2. ඉරිද තවස වෙලාව උදේ 7යි. ඉතින් දැන් අපේ චූට පැටව ටික දහම් පාසල් යන ලෑස්ති වෙන ගමන් වෙන්න ඕන.
0: කසුනේ නැන්දේ මට වැදගත් දෙයක් කියන්න තියෙනවා.
1: ඒක නම් හොඳ දෙයක්. වැදගත් දෙයක් තමයි අපි කියන්න ඕන නේද? මන් දැන් කියාගෙන ආවේ මොකද දන්නවද? දැන් සමහරුන්ට ඔය හවස තමයි අද දහම් පාසල් තියෙන්නේ. සමහර දැන් කවුද අපේ පැංචිට වගේ බබාලට හවසටත් තියෙනවා. ඉතින් මේ හැමදේම අදත් සුබ වෙන්න සාර්ථක වෙන්න කියලා අපි කලබල පැංචා පටන් ගත්ත වෙලේ ඉඳන් ප්‍රාර්ථනා එකතු කරමු. හානේ?
0: හා.
1: දැන් වැදගත් දේ අනිත් වැදගත් දේ මොකක්ද?
0: අපේ ඉංග්‍රීසියෙන් කියන්නේ date, numbers කියන්නේ අපි 26 නේ. 26 27 කියලා නම් අපි කියන්නේ. date කියන්නේ ඉංග්‍රීසියෙන් මේ 27 එහෙම නෙවෙයි කියන්නේ date එක. ඉංග්‍රීසියෙන්. 21st 22nd 23rd 24th 25th 26th 27th එහෙම කියන්නේ. එහෙම.
1: අපි 27 28 එහෙම නෙමෙයි කියන්නේ නේ.
0: ඔව්.
1: ආ. සක කියන්නේ 22 නම් 20 second.
0: ඔව්
1: 20 second. 22 නෙවෙයි නේ.
0: ඔව්.
1: එතකොට 23 නම් 23 නෙවෙයි
0: 23rd.
1: එතකොට date එකක් කියද්දි එහෙම තමයි පාවිච්චි කරන්න ඕනේ.
0: ඒකේ මේ දැන් අපි 3rd කියලා ලියන්නේ කොහොමද දන්නවද? RD කියලා.
1: හා
0: හා. second කියලා ලියන්නේ
1: ND.
0: ND කියලා. first කියලා ලියන්නේ ST කියලා.
1: බලන්නකෝ අපේ පැංචි දන්න දේවල්. කවුද දැන් ඕව කියලා දුන්නේ?
0: TH කියන්නේ 4th, 5th එහෙම කියන්නේ.
1: 6th, 7th, 8th ඒ ටිකනේ.
0: හැම වෙලේම first එකට මේ අත් දාන්න, second එකට අත් දාන්න, third එකට අත් දාන්න, 4th, 5th එකට තමයි අත් දාන්නේ.
1: Very good අනේ බලන්න. මට හරිම සන්තෝෂයි අපේ පැංචි බලන්න උදේ හරිම වැදගත් ලස්සන දෙයක් පැංචිගේ යාළුවන්ට කියලා දුන්නනේ. දැන් පැංචිට කවුද කියලා දුන්නේ ඌව?
0: අපේ ටීච කියලා දුන්නේ.
1: බලන්න ටීච කියලා දීපු එක පැංචි හොඳට අවබෝධ කරගෙන තියෙනවනේ. හොඳට අහන් ඉඳලා තියෙනවනේ.
0: දැන් 1 2 3 1 2 3 normal numbers නේ. දැන් 27 කියද්දි date එකක් නේක. first to date එකක් නේ. එතකොට අපි කියන්නේ 22nd 23rd teach daltino me th. එතකොට තව st nd ඒ වගේ දානවා. එතකොට මම ඒවා බෝඩ් එකේ බලලා හොඳට ඩේට් එක කියනවා ඉස්කෝලේ. මම තමයි ඒව කියන්නේ. සමහර අය ඕව බලා ගන්නතු 22nd 23rd නෑ 23 24 25 ඒව කියන්නේ.
1: හරියට බලන්න.
0: ඊට පස්සේ ටීචර් කිව්වා ඈ කියලා.
1: ඒකනේ.
0: මම කිව්වා 20 මේ second හරි 3rd හරි.
1: ඔව් හරියට බලන් ඉන්න ඕන නේද?
0: ඔව්.
1: හොඳට අහුම්කන් දෙන්න ඕන.
0: මොකද්ද මේ ලෙටර් දෙක?
1: නේද පැංචි? දැන් ටීච කියලා දෙනකොට ඉස්කෝලේදී හොඳට අහන් ඉන්න ඕනනේ.
0: ඔව්. වෙන වෙන කන් දෙන්න.
1: හරියටම හරි වෙන වෙන කල්පනාවල වෙන වෙන වැඩවල ඉන්න
0: ඕනනේ. කවිය කොත් තියනවා ඒවල.
1: ආ. කවිය? මොකද්ද?
0: මව්පියන්ට නැමතුමයි ගුරුවරුන්ට සැලකුමයි දක්කති හොඳ පොඩි ළමයි ඉන්න එක ළමයෙක් මමයි.
1: හානේ අපෝකියම අපෝකියම ඔන්න 1 2 3 කියන්.
0: මව්පියන්ට නැමතුමයි ගුරුවරුන්ට සැලකුමයි දක්වති හොඳ පොඩි ළමයි ඉන්න එක ළමයෙක් මමයි.
1: හරිම ලස්සනයිනේ අනේ. කොච්චර
0: එස් මහින්ද හිමි තමයි ඕක රචනා කළා තියෙන්නේ.
1: එස් මහින්ද හිමි කොච්චර ලස්සන කවි අපිට රචනා කළා තියලා තියනවද නේද?
0: ඕක සින්දු ටීචර් කියලා අපේ අම්මා ඉල්ලගත්තා.
1: අන්න බලන්න කොච්චර හොඳයිද. ඉතින් ඒ වගේ ලස්සන දේවල් තමයි අපි චූටි කාලේ ඉඳලම ඉගෙන ගන්න ඕන නේද? දැන් චූටි කාලෙන් ටික ටික ලොකු කාලෙට ගියාම නේ යෞවන අවධිය, තරුණ අවධිය, වැඩිහිටි අවධිය වෙනකොට සමහර දේවල් අනේ ඉබේම අමතක වෙලා යනවා. එහෙම හොඳ නෑ නේද? අමතක වුණා නම් ආයේ අපිත් මතක් කරගන්න ඕන වැඩිහිටියෝ විදිහට. ඒකට තමයි net fm කලබල පැංච තියෙන්නේ. ඉතින් ලස්සන හරවත් වැදගත් දේවල් එක්ක දවස මේ විදිහට අරගෙන යමුකෝ. ඔහොම මහගෙන ඉන්නකෝ අපි ලස්සන සින්දුවක් අහමුද පැංචි? බලන්නකෝ ඒ කාලේ සින්දුවක් මේක. 1900
0: හරියට දුකයි.
1: අනේ දුක ගැන අපි පස්සේ කතා කරමුද සින්දුව අහලා?
0: හා
1: අපි පැංචත් එක්කම දුක ගැන කතා කරමු. හාද? මේක මේ 1970 ගණන්වල සින්දුවක්. හැබැයි කවදාවත් පරණ වෙන්නේ නැහැ. අහලා බලන්නකෝ.

0: නැතෆිම් කලපල පැංචා දැන් ඔන්න අපේ පොඩ්ඩු මේ දවස්සල හරි හරියට කතාවන
1: කතාවනේ
0: අම්මෝ ඒක කියන්න කොටම පැංචටයි පැංචිගේ අම්මෝ මල්වලින් පිරීලා යනවා මූන ආසයි නේතෝ කළුමන් දැක්කයි මේ සචින නැන්දත් එක්කත් කිව්වනේ ගැන ඒකනේ ඒකනේ ඉතින් අපේ රටට අභිමානයක් නේද
1: එයාගේ තාත්තා කෑ ගැහුවනේ
0: අන්න ඒක තමයි මම කියන්න හදන්නේ දැන් රුමේෂ් තරඟ කරනකොට මුළු ක්‍රීඩා පිටියටම ඇහෙන්න හයියෙන් කෑ ගහනවා රුමේෂ් තරඟගේ තාත්තා දාන්න පුතේ දාන්න ඔයා දිනනවා ඔයා දිනනවා ඔයා හෙල්ල විස කරනවා පුතේ මරෝ මරෝ එහෙම කියලා හයියෙන් කෑ ගහනවා ඒ තාත්තා තනියම අපේ ලංකාවේ කොඩියත් අතට අරගෙන ශ්‍රී ලංකාවේ කොඩියත් අතට අරගෙන අතට අරගෙන රුමේෂ් තරංගගේ තාත්තා හයියෙන් කෑ ගහනවා තනියම කෑ ගහන්නේ එයා කෑ ගහනකොට අනිත් අයත් එයත් එක්ක එකතු වෙනවා අනේ මේ තාත්තා කෙනෙක් නේද මේ තමන්ගේ පුතා වෙනුවෙන් තමන්ගේ රට වෙනුවෙන් මෙච්චර සතුටු වෙන්නේ කෑ ගහන්නේ කියලා ඉතින් මට කියන්න ඕනේ බලන්න කොච්චර සන්තෝසයිද තමන්ගේ දරුවෝ ඒ විදිහට අභිමානවත් වෙනකොට නේද
1: කසලි නැන්ද අපේ තාත්තා නෑ මට වැරදුනා අපේ මල්ෂි ටීචර් කියලා ඉන්නවනේ ඉස්කෝලේ දැන් යා ග්‍රේඩ් 4 ඉන්නේ ටීචර් ලෙඩ වෙලා ඉන්න දවස්වල එයා තමයි අපේ පොත් බලලා දැන් ඉන්නේ යා ග්‍රේඩ් 4 එයා ඉස්සර මගේ රීඩින් බුක් එක අරගෙන මේ මැඩම්ට යවන්න ෆොටෝ එකක් අරගෙන
0: හරි
1: ඊට පස්සේ ඒක මේ අම්මා ඒකේ වෙලා අප්පච්චිගේ ෆෝන් එකට අප්පච්චි ඒක ෆ්‍රේම් කරලා මේ සාලේ හෝල් එකේ මේ ඒක හැං කරලා තිබ්බා එතකොට ආපු ගමන් මේ ඒක දැකලා මම මේ සතුටු වුණා
0: සර්ප්‍රයිස් බලන්න අප්පච්චිලා එහෙම තමයි නේද
1: මං කෑ ගැහුවා
0: ඒකනේ බලන්න අප්පච්චිලගේ හිතේ
1: තියෙන කියලා
0: ඒක තමයි හිතේ තියෙන ආදරය හැමදාම අප්පච්චි තාත්තා අප වෙනුවෙන් කොච්චර දේවල් කරනවද මම ඒක තමයි තරඟ පුරාවටම බලන් හිටියේ දැන් පැංචටත් ඒ වගේ අත්දැකීම් තියෙනව නේද පැංචෝ
2: අකසන්නේ
0: ඕ
2: සුර
0: මොකද කියන්නේ හැතේ මතක නැති වුණා නේද ඒක පාට කියන්න හදපු එක දැන් මම කියාගෙන ආවේ රට වෙනුවෙන් තරඟ කරන තමන්ගේ පුතා ඒ විදිහට තරඟ කරද්දී පුතාට හයියක් වෙන්න අපේ සිංහ කොඩියත් අරගෙන තනියම මුළු පිට්ටනියටම ඇහෙන්න කෑ ගහලා පිට්ටනිය ඔක්කොටම අප්පුඩි ගහන්න කියන ඒ තාත්තා ගැන කියන්න මොනේ වුණා මට ඉතින් හැම තාත්තෙක්ම එහෙම තමයි පුතේ තාත්තල දිනවන්න පුළුවන් රට දිනවන්න පුළුවන් පුතාලට දූලට අපිට තමයි නේද පැංචෝ
1: ඔව් කසුලි නැන්ද මටත් දෙයක් කියන්න තිබ්බා
0: දැන් පැංචට මතක් වුණාද මේ කියන්න හදපතේ
1: අපේ
0: තාම නැනේ හා ඉක්මනට මතක් කරගන්න හරි
1: අපේ තාත්තා අපේ අප්පච්චි ඒ ෆොටෝ එක මේ මම දැන් කැමරෙන් තියාගෙන හිටියේ දැන් අපි ලයිට් ඔෆ් කරලා නිදියනවනේ ඊට පස්සේ අපි මම ඒක අරගෙන ඩුම් ගාලා කැමර ඇල්ලගෙන තමයි ඉන්නේ කවු හරි අරන් යයි කියලා මට සතුටට
0: හරි
1: ඒක තාමත් කැමරේ තියෙනවා මට ඒකට පාළුයි
0: සතුටුයිද
1: සතුටුයි
0: හරි අපේ පැංච
1: නැතුවයි
0: අපේ පැංචට දැන් ඉතුරු ටික මතක් වෙනකන් අපිට අග්ගාල අපේ ටෙලිෆෝන් නම්බර්ස් ටික කියමුද දුරකථන අංක මතක් කරමුද පැංචයි පැංචි එකතු වෙලා
1: හා පැංච කියනක කෝල් නම්බරේ
2: 0112553833 යාලුව අපිට කෝල් කරන්න
1: 0711595 තමයි වට්ස්ඇප් කරන්නේ පැංච කියපු නම්බරේට තමයි කෝල් කරන්නේ මං කියපු නම්බරේට තමයි චිත්‍ර එතකොට
2: ගොඩක් දේවල් වැට්සප් කරන්නේ.
0: හා අද ඔන්න නෙත FM කලබල පැංච නිර්මාණ පිටුවෙන් කියනවා පහුගිය මාසේ, ඒ කියන්නේ ජූලි මාසේ ජයග්‍රහණය කරේ කවුද කියලා. මාසික ජයග්‍රාහක ජයග්‍රාහිකාව ඉන්නවනේ. ඊ සචිනි නැන්ද පස් දෙනෙක් කිව්වා. අද කස්සිනි නැන්දා ඉතුරු පස් දෙනා කවුද කියලා කියනවා. ඔහොම මහගෙන ඉන්නෝනා.

0: එදින්දා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද? එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම ස්ට්‍රෙන්ත් ෆයිටර් තාක්ෂණය සමග එන නව දීවා ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ් ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට. අගෝස්තු 2 වනදා තංගල්ල පුල අසල නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම. අලුත් ට්‍රෙන්ඩ්ස්, අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ වෙනත් දීමනා රසක්. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.
1: මෙල්ඩෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: 2028 උසස් පෙළ ඉතිහාසය චන්දිම විජේ බණ්ඩාර නව පන්ති ඇරඹුණා පමණයි. සිසුල්කා රත්නපුර, සියත්‍රා ඇලියගොඩ, සමාධි අවිසාවේල්ල ලංකාවේ ප්‍රථමයා බිහි කළ විශිෂ්ටතම ඉතිහාසය පන්තිය. විමසීම් 0.7161.64.68.
3: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැමිණි අඩංගු සිද්ධා මොසවේ ස්ප්‍රේ 100% ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
5: යටිහිතේ භාෂාවක් තියෙනවා. යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප. එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න. ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න. ඉතු වෙනවාමයි. ඉතු වෙනවාමයි.
6: Alpha Studio with Kasuni and Lehansa.
5: සතියේ දවස්වල උදේ 6ට. උදේ 6ට.
7: අපි නිර්මාණ පිට බලමු ප්ලීස්.
8: පුංචි අපේ නිර්මාණ පිටුව.
9: ලස්සන ලස්සන නිර්මාණ අපි බලමු. අද කවුද ඉවල තියෙන්නේ කියලා අම්මෝ ගොඩක් තියෙනවා. කොතනින්ද පටන් ගන්න කියලා මට හිතා ගන්න බැරුව ඉන්නේ. ඔන්න බලන්න.
10: ආනේ පොල්ගස් හතරක් තියෙනවා.
11: හතරක්
10: තියෙනවා. එතකොට වතුර වතුර තියෙනවා.
11: අනේ මට චිත්ත කියන්න දෙන්නකෝ.
9: හරි.
10: මේකේ බර්ඩ්ස් ලයින්නවා. ඒකේ චූටිවට පේන්නේ හැබැයි මොනවද ඒවා? කුරුල්ල තමයි. මේ අහස බිමට යනවා. අසපල් හැට යනවා.
9: මලපී ශ්‍රී රාහුල බාලිකා විද්‍යාලය යුවිනි නෙතුම් සා තමයි වල තියෙන. ඔන්න ඊළඟ චිත්‍රය කියන්න ඕන අපේ පැංචා. බලන්න පැංචෝ.
10: පැංචා
9: දැක්කද?
10: බර්ඩ් කෙනෙක්.
9: බර්ඩ් කෙනෙක්. පැංචා බර්ඩ් කෙනෙක් ගැන සින්දුවක් දන්නවද? මට මතකයි දවසක් කිව්වා. මට එහෙම පොඩි මතකයක් තියෙනවා. මගේ පුංචි කුරුළු පැංචා කියලා තමයි තියෙන්නේ. මහමෙවුනා බෞද්ධ විද්‍යාලයේ දෙල්ගොඩ 1B මිනිතු බිනුල් විධානකේ.
10: දැක්කම මේ මං හිතුවා ඒක ෆිෂ් කෙනෙක් කියලා. ඉස්කෝලේ යන බබෙක්.
9: එවල නේද වීඩියෝ එකක්?
10: ඔව්.
9: අනේ ලස්සන ගම. ඔව් ලස්සන ගමක් නේද?
10: ඔව්.
9: හා නේ දැක්කම ආස හිතෙනවා. කොල්ලම කොල පාටයි. තිනෙත් හිමාංශ ඉස්කෝලේ යන විදිය ලස්සනට වීඩියෝ කරලා එවල නේද? ආසයි යන්නේ එහෙම දැක්කම. හරි ඊළඟට බලමු මේ හෝගාල හෝගාල මැසේජ් එනවා. පේනව නේද මේ පැංචිට?
10: අරේ තවත්
9: හා ඔන්න පැංචා.
10: අන්න කුරුල්ල දෙන්නේ.
9: අද
10: පැයකත් කුරුල්ල. කුරුල්ල අම්මයි කුරුල් පැටියයි.
9: හා කුරුල් අම්මයි කුරුල් පැටියයි. තිස්සන්දී ආඛ්‍යා 2 වසර ජනාධිපති විද්‍යාලයේ අවිස්සාවේල්ල. කුරුළු අම්මයි කුරුළු පැටියයි. හරියටම හරි පැංචා කිව්වේ.
10: ඒගොල්ලන් මැසේජ් එවන්න ඇති. මගේ චිත්‍ර කියන්න. මගේ චිත්‍ර කියන්න එහෙම කියන.
9: ඕ ගොඩක් තියෙනවා.
10: ලස්සනේ මේ ගෙදරක් තියෙනවා. ලස්සනේ

0: තියෙන. එක ලස්සන්ට පිරිසුදුව තියල එකන කතු ගානවා. තව දෙන්නෙක් ඉන්නවන්න.
1: තව දෙන්න කරන්න.
0: තුන්
1: දෙනෙක් ඉන්නවා. හරි.
0: කෝම් පිට්ටෝදරද දන්න.
1: නිවසක සුන්දරත්වය තමයි ඇඳලවල තියෙන කෑකළු බාලිකා විද්‍යාලය අට ශ්‍රේණිය සහන්සා සඳමිනි. ඉක්මන්ට ඉක්මන්ට ඕන්න දැන් මම කියනවා මල්වාසක.
0: මල්වාසක.
1: දැක්කද පැංචා? මේක හදන්න මල් හදලා දුන්නේ මගේ අම්මා කියලා තියෙනවා. හදන්නත් උදව් කළා. ෂොපින් කවර වලින් තමයි හැදුවේ. ලිතුලි නිම් ලිම්නාරා ලියනගේ පහ ශ්‍රේණිය B සිරිපිය රතන කනිෂ්ඨ විද්‍යාලයේ. හරිම ලස්සනයි.
0: බිත්ති රූපයක්ද?
1: හරිම ලස්සනයි. පැංචා? මොකක්ද මේ බලන්න?
0: අනේ වතුර විසි වෙනවා. වතුර විසි කර විසි වෙනව නෙමෙයි.
1: එහෙනම් මොකක්?
0: පැලහිටවනවා. එතන පැලහිටිනවා.
1: හරි.
0: වතුර වෙතරින් විසි වෙනවා.
1: තිස්සඳිද එවල තියෙන්නේ එක හරියටම නම එවන්න තිස්සඳිමද කියලා.
0: ෆ්‍රොග්.
1: ජනති සහස් සහන්සා තුනවසර ධර්මපාල විද්‍යාලයේ කෑගල්ල. ඉනුරී උපුන්‍යා හයි ශ්‍රේණිය ධර්මපාල මහාවිද්‍යාලයේ බණ්ඩාරවෙල. එවල තියෙන්නේ දුෂ්කර ක්‍රියාව. එවල තියෙනවා චිත්‍රයකට නගලා.
0: ඒ කවුද? අම්මයි ටීචයි බබයිද?
1: පෙරපාසලේ ගුරුතුමිය අතින් අල්ලලා අනාගතයට පියමන් කර හැටි. පෙරපාසල් ගුරුතුමිය අතින් අල්ලන් අනාගතයට පියමන් කළා කියලා තමයි එවල තේනේ. කියන්නේ බබාට අනාගතය ගැන කියලා දෙන ටීචර් නේද? එම් නෙවිත් සඳුල් තමයි එවල තියෙන්නේ. මල්වත්තක් දැක්කද පැංචයි පැංචි?
0: ඔව්.
1: කවින්දයද පහන්දිද සිල්වා තමයි එවල තියෙන්නේ. ඊළඟට
0: කේතලය.
1: නම හරියට පැහැදිලි නෑ පුතේ. බොඳ වෙලා කේතලය උපු බබාගේ.
0: මල් මෝස්ටර් ගුඩ් මෝර්නින් කියලා උඩින් දාලා.
1: නැන්දි මම දහම් පාසල් යනවා. තිනෙත් තුන ශ්‍රේණිය තල්ගම්පල ධර්මාවතය දහම් පාසල
0: ඉස්කෝලේ
1: දහම් පාසල් යනවා කියලා. චෝයි නේදානේ. ඉන්දුවර ගිම්හාන එක ශ්‍රේණිය නුගතලාව විද්‍යාලය වැලිමඩ. ආයි කේතලේ ආව නේද? මෙන්න පැංචෝ කියන්න බලන්න.
0: සරුංගල් යවනවා. ඉරමාම කෙනෙක් ඉන්නවා. වෑන්නිකල් යනවා. සමනලෙක් ඉන්නවා.
1: ආහාහා හරිම ලස්සනයි.
0: මට කියන්න තිබ්බේ අපේ අම්මා ඉස්කෝලේ ඇරිලා ඒගොල්ලන් චූටි කාලේ අපේ අම්මා මට කියලා තියෙනවා. ඒගොල්ලන් චූටි කාලේ ඉස්කෝලේ ඇරුණාන් පස්සේ ඒගොල්ලන් අඳුම් ගල වෙලා මේ වොෂ් එකක් දාගෙන මේ කයිට් මේ අදිනවා.
1: සරුංගල්
0: අදිනවා මේ ගාඩන් එකේ.
1: පුංචි කාලේ නේද? හරි. ඔන්න ලබන මෙමි ගිය මාසේ ලබන නෙමෙයි ගිය මාසේ නෙතෆිම් කලබල පැංච නිර්මාණ පිටුවෙන් ජයග්‍රහණය කරපු මුල්ම යාළුවා කියන අද දවසේ කියන මුල්ම යාළුවා හසිනී ඩිලක්ෂේ 3A විජයවර්ධන මහාවිද්‍යාලයේ කිරිවත්තුඩුව. ලස්සනයි නේද චිත්‍රය? ඒකනේ. ඔන්න හොම මහගෙන ඉන්න තව නිර්මාණ හතරක් ජයග්‍රහණය කරලා තියෙනවා. ඊළඟට කසුන්ත තිලේෂ් ප්‍රභාස්වර 4 ශ්‍රේණිය ඒ ආලුව ජයග්‍රහණය කරලා තියෙනවා. ඒක මොකද්ද තියෙන්නේ පැංචෝ?
0: ඒකේ ලව් කියලා තියෙනවා. ලව්ලි. ඒකේ හාට් එකක්
1: තියෙනවා. ලස්සනට මේ කාඩ් එකක්.
0: අනිත් පැත්තේ රෙඩ් එකකුයි අනිත් පැත්තේ පින්ක් එකකුයි
1: තියෙනවා ඇඳලා නේද?
0: පිකාචු මාළු. ෆිෂ්ලෑන්ඩ්ල සිප්පිකට් හදලා. පිස්තාචු වලින්ද?
1: ලස්සනට නේද? ඒක ගොඩක් මහන්සි වෙලා
0: තියෙනවා.
1: ඔන්න ඒ ආලෝචයග්‍රහණය කරනවා කොටපල ජාතික පාසල නෙතුච කේ නෙතුච 4 ශ්‍රේණිය. තව නිර්මාණ දෙකයි ජයග්‍රහණය කරන්නේ ජූලි මාසේ. මාසික ජයග්‍රහකයෝ අතර මේ බලන්න මේ බලන්න මේ මොකක්ද කියලා.
0: චෛත්‍ය වහන්ස පොල් කටුව වගේ.
1: පොල් කටුවෙන් නේද හදලා
0: තියෙන්නේ. අපි ඒක දැකලා තියනවා දෙපාරක්.
1: ඒක තමයි ගිය මාසේ වුව නේද? යහස් ABC පෙර පාසල ඇහැලිය ගොඩ ඔන්න ගිය මාසේ ජයග්‍රහණය කරනවා පුතේ. ඉබ්බෙකුත්තේවල නේද? එයා එයාලුවම තමයි ඉබ්බේවල තියෙන්නෙත්. එයාලුව නිර්මාණ කරනවනේ එකක දේවල් වලින් අපත යන ද්‍රව්‍ය එකතු කරගෙන ලස්සන්ට නිර්මාණ හදනවා.
0: මෙන්න
1: ජූලි මාසයේ අවසන් ජයග්‍රාහිකාවද ජයග්‍රාහිකයද බලමු. ජයග්‍රාහිකාවක් කෑගල්ල මොරතෙන මහා විද්‍යාලයේ 7 ශ්‍රේණියේ රනුලී සවිද්‍යා. ඔක්කොටම පලපල පැංචවලින් උණුසුම් සුබ පැතුම්.
0: කසුනි නැන්දේ.
1: ඕ
0: අපේ අම්මා ලස්සන්ට මට චිත්‍ර පෙන්නනවා අඳින්නේ කොහොමද කියලා. අනේ ඉව ත්‍රජවරවලි අපේ ඉස්කෝලේ කියලා දුන්න ටෝය එකක් දන්න.
1: ඉවතලන ද්‍රව්‍යවලි.
0: ඔව්.
1: ඒක හොඳයිනේ නේද දේවල් විසි කරන්නේ නැතුව?
0: එතකොට අපේ පරිසරය ලස්සන වෙනවා.
1: හරියටම හරි. අපි ඉවතලන ද්‍රව්‍යවලිනුත් ලස්සන දෙයක් කරන්න ඕනනේ. එක පාට විසි කරන්නේ නැතිව. හරි. අපිට අග්ගල විරාමයක් කරන් යමුද පැංචෝ?
0: හා.
1: අද පැංච මොකක්ද කියන්නේ?
0: සුරේෂ් තරංග මාම ගැන.
1: රුමේෂ් තරංග මාම ගැනමයි කියන්න තියෙන්නේ නේද? හරි. එහෙනම් අපි තව ටිකකින් ඔන්න ආයෙපහු කතා කරමු. සෙල්ලම් කරන්නත් මේ පැත්තට එන්න දුරකථන අංකය කියන්න බලන්න.
0: 0112553
1: හයියෙන් කියන්න. හයියෙන්
0: කෝල් කරන්න.
1: තව පාරක් හයියෙන් කියන්න දුරකථන අංකය.
0: 0112553 යාලුවා අපිට කෝල් කරන්න.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada Net FM. Editareva, apakshapativa, satyavativa, senin, esenin, praurti obaveta genen, net news, den nava muhunuerekin obaveta, net news, jantava, vishwasa karana satya.
1: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
2: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාකාව දැන් ගන්නට අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ වෙනත් දීමනා රසක් ෆැෂන් බග් වෙනස් වෙන ජීවන රටාවන්ට
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: ඔමිල් කොහොඹ සබන් ස්වභාවික කොහොඹ තෙල් සාරයෙන් විස බීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් වෙනුමකට ඔමිල් කොහොඹ සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය.
5: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540.
6: ඒ කාලේ හිටම සින්දු
7: වැදවල් මල් රැඟු සිරිපාට දේදුණු සේදිලා
8: මේ කාලේ හිටම සින්දු
9: වෙරළු මල් වෙරළු මල්
10: වෙරළු මල් හිටුන යන්නේ නැතුව තුරුලේ ඔයාගේ
11: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු එක දෙකට අහන්න
12: සෙන්සුරාදායි ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
13: Net FM.
14: Hello, hello, Satyantra.
11: Ah,

0: ले पेंचा
1: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට
2: උදැසන 7යි විනාඩි 30යි දැන් වෙලාව ඔන්න අපි ආපහු කලබල පැංච අරගෙන ඇවිල්ලා ඉන්න තව පැය භාගයක් තියෙනවා අපිට ඕන තරම් දේවල් කරන්න නේද පැංචෝ ඉතින් ඔන්න දැන් අපිට උපන්දින සුබ පැතුම් තියෙනවා හරිද අද ඔන්න පැංචවයි පැංචිවයි අහන කලබල පැංච අහන ඉන්දිකා පුෂ්පලතා අම්මගේ උපන්දිනය අවුරුදු 56යි ගම්පහ ඉන්නේ නාරංවල හැමදාම කලබල පැංච අහනව ඇල්ෆා ස්ටුඩියෝ අහනවනෙත් එක්කම ඉන්නවා ඉතින් ඉන්දිකා පුෂ්පලතා ආදරණීය අම්මට අපි නෙත ෆෙම් කලබල පැංචවලින් සුබ පැතුම් එකතු කරමු නේද පැංචි කියන්න බලන්න සුබ පැතුම්

0: අද උපන්දිනය සමරණ හැමෝම අපි ආදරෙන් මතක් කරමු. ඔන්න නෙතෆම් ෆේස්බුක් පිටුවට යන්නකෝ, ලස්සන කවියක් දාලා තියෙනවා. දැන් ඊයේ සචින නැන්ද තේරවිල්ලක් දැම්ම නේද තෝරන්න? අද ඒ වගේ ඔන්න හරිම ලස්සන කවියක් තියෙනවා. ඒක එක වචනයයි කියන්න තියෙන්නේ. එක වචනයක් තමයි හිස්තැනට දාලා තියෙන්නේ. ඒ හිස්තැන පුරවන්න ඕනේ. හරිම ලේසි, හරිම ලේසි. බලන්න ගිහිල්ලා නෙතෆම් ෆේස්බුක් පිටුව, පුංචිරුවන් පුංචිරුවන් පුංචි කලේ, වතුර අරන් ලිඳ උඩ තැබුවා ය කලේ, අට පහ නොදන්නා ජඩයකි ඒක කලේ, ගෙදර යන්න දෙනවද මගේ හිස් තැනක් කලේ. කලේ කලේ, හරිද? තෝරන්න බලන්න, තෝරන්න නෙමෙයි, හිස් තැන පුරවන්න බලන්න. අපි බලමු. දැන් මේ වෙනකොටත් කට්ටිය කමෙන්ට් කරලා තියෙනවා. අපි බලමුකෝ හරියට කියයිද කියලා නේද? සෙල්ලම් කරමු දෙහෙනම්. හා, කල්පනා කරන්නේ කවිය ගැනද? හා, සෙල්ලම් කරන්නකෝ. එන්න කියලා කියන්නේ යාළුවන්ට.
1: සෙල්ලම් කරන්න එන්න.
0: එන්න. පොලින් දෙකක් තියෙනවා ඔන්න පිරිලා.
2: චුටි යාළුව ගොඩාක් ඇවිල්ලා සෙල්ලම් කරන්න. මේ අපි සෙල්ලම් ගෙදර.
0: අපි බලමු මුලින්ම ඉන්නව ඔන්න පැංචගේ පොලිමේ. පැංචෝ ඔන්න බලන්න.
1: අයිබවන් සුබුදසනක්.
0: අපෝ කතා කරන්න බලන්න.
1: අයිබවන් සුබුදසනක්.
3: අයිබවන්
1: නම මොකද්ද?
3: තරුණ.
1: කීය වසරක?
3: එක වසරේ.
1: ඔයාගේ ස්කෝලේ මොකක්ද?
3: කොරණ රාජකීය විද්‍යාලේ.
1: ආසම විෂය මොකක්ද?
3: සිංහල.
1: ඔයා ක්‍රීඩා කරන්න කැමතිද?
3: ඕ.
0: මොනවද?
1: වැස්සද?
0: වැස්සද කියලා අහනව ඔන්න.
3: වහිනවා.
0: වහිනවද? අද මොකද්ද කියන්නේ මගේ මැනික?
3: කවියක්.
0: හා, ලස්සනට කියමු.
3: බුදුහාමුදුරුවන්ගේ සිවුරේ පාට, රස

0: රෑට.
1: හරිම ලස්සනයිනේ. මෙන්න ඉන්නවා අනිත් යාළුවා අපේ පැංචිකි පෝලිමේ.
2: අයිබෝවන්.
0: අයිබෝන්.
2: නම් මොකද්ද?
0: ඉරිද.
2: රෙද.
1: කිය වසරද කියලා අහන්න පැටියෝ. මෙන්න රේඩියෝ එකේ සද්ද වැඩි වෙනවනේ. අඩු කරගන්න කියලා කියමු නේද?
2: හා අඩු කරගන්නකො ටිකක්.
0: හරි.
1: හා
2: ඉස්කෝලේ විභාගයේ තිබ්බද?
0: දැන් පටන් අරගෙන තියෙන්නේ.
1: හෙට මොනවද තියෙන්නේ වස්තුව?
0: ගණන්.
1: හොඳයිනේ. හරි, අද දැන් මොකද කියන්නේ?
0: කවිය.
2: ලස්සන්ට කියන්නකො බලන්න.
3: ටික ටික වතුර අරගෙන පොල් කටුවකට නාවපු අයුරු මතකයි ඇගේ උකුලේ

0: Vetenava kandulu ege desin obe namata stuti.
1: හරි ස්තුති.
2: දැන් මගේ පෝලිම.
1: හරි ඔන්න පැංචගේ පෝලිම.
2: අයිබෝවන් සුබදසුනා.
3: අයිබෝවන්
2: නම් මොකද්ද?
3: පහන් ඕලික.
2: කී වසරේද?
3: එක වසරේ.
2: ඔයාගේ ස්කෝලේ මොකද්ද?
3: දේවානන්ද කනිෂ්ක විද්‍යාලය.
2: ඔයා ආස පාට මොකද්ද?
3: රෝස පාට.
2: විභාගේ තිබ්බද?
3: නෑ.
1: තාම චූටීනේ නේද මැනික? අද මොකක්ද කියන්නේ?
3: සින්දුවක්.
2: ද කියන්නකෝ.
3: එක දවසක් දා කුඹි පොඩිත්තා කොස්කොලේ ඇඳ උඩේ

0: හනේ බලන්නකොකෝ මේ පොඩි තේමිලා
1: කසුනි නැන්දේ
0: ඔ පැංචි
1: 0711යි නම්බරේටත් කතා කරනවා මැසේජ් දානවා මේ බර්ත්ඩේ විෂ කතිනානේ කසුනි නැන්දේ
0: ඔව් ඒකනේ ඒකනේ චුටි දෝනි කෙනෙක්ගේ නේද ටසල්ලා කවි සදීගේ උපන්දිනය අවුරුදු 3යි අම්මයි තාත්තයි
1: දැන් අවුරුදු 4යි
0: කාටද අවුරුදු 3යි කියලා තියෙන්නේ හැබැයි අවුරුදු 3යි අපි ඔන්න සුබ පැතුම් එකතු කරන සුබ උපන්දිනයක් වේවා පැංචයි පැංචි ටසල්ල බබාට විශ් එකක් දෙන්න බලන්න
1: Happy birthday to you Happy birthday to you Happy birthday dear me
0: ටසල්ලා Happy birthday to you ඔන්න කලබල පැංචයිකින් අනාගතයටම සුභාසිරි
1: ආයුබෝවන්
0: කතා කරන්න ඕන්න
1: අයිබෝවන්
2: අයිබෝවන්
1: නම් මොකද
2: සද්ධානි
1: කී වසරද
2: දෙක වසරේ
1: මංගාට ගොඩක් ආදරෙයි
2: මාත් ගොඩක් ආදරෙයි
1: කියන්නකොල් සින්දුවක් හරි කවියක් හරි කතාවක් හරි
2: සින්දුවක්
1: කියන්නකො ලස්සනට

0: mage putuge dine rokuenko sulangile patela hetayan pute evidinna maha midule vate
1: lassana gayanawak neitha penchake polima
2: aibowan subu desanak
0: aibowan subu desanak
2: නම් මොකද්ද?
0: සීහු.
2: කීය වසරද?
0: එක වසරේ.
2: ඔයා මොකද්ද?
1: කොහෙද ඉන්නේ අහන්න?
2: කොහෙද ඉන්නේ?
0: කම්බුරු කවෝ.
2: ඉස්කෝලේ මොකද්ද?
0: ඒෂින් ගල්ල ඉස්කෝලේ.
2: එදට තව කවුද ඉන්නේ?
0: මල්ලි අම්මයි තාත්තයි මමයි.
2: අද මොකද්ද කියන්නේ ආලුවේ? ලස්සන්ට කියන්නකෝ.
0: දෙන්කුට දෙන්කුට සප්පේ

0: දෙතන
1: තනාතම්දේනාන
0: හොඳයි හොඳයි. අද සෙලංගෙදර ටාපු ඔක්කෝට මෙන ලොකුම ලොකු අත්තුලියා. නෙතෙෆෙම් අපේ ෆේස්බුක් පිටුවට යන්න. හිය තෙරවිල්ල තියෙනවා. අද කවිය තියෙනවා කලබල පැංචවලින්. පුංචිරුවන් පුංචිරුවන් පුංචි කලේ කියලා තියෙනවා. දැන් මෙහෙම තාලෙට කියාගෙන ගියොත් එහෙම මට වචනෙත් කියවෙනවා. හරිද? ඒ නිසා ඔන්න මම කියනවා අන්තිම පදේ එක වචනයයි සම්පූර්ණ කරන්න තියෙන්නේ. ගිහිල්ලා බලන්නකෝ මේක හරිම ලස්සන කවියක්. මේ ගජමන් ඕනාර ඉස්සර හිටවන කවි කියනවනේ. එයා ඒ වෙලාවේ සිද්ධිය දැක්කම ටග්ගල කවියක් කියනවා. ඒක සතුටට වෙන්න පුළුවන්, දුකට වෙන්න පුළුවන්, අවස්ථාව අනුව වෙන්න පුළුවන්. ඉතින් ඒ සිද්ධියකදී තමයි මේ කවිය එයා කිව්වේ. අහලා දැන් ඔන්න අපේ පුංචි පැටවුන්ට වගේම අම්මල තාත්තලටත් මේක හොඳ අවස්ථාවක්. ලස්සන මතකෙන මේවා නේද? ඉතින් පොඩි වෙනසකටත් එක්ක උත්තරේ කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්නකො. හිස්තන පුරවගෙන යන්නකො.

0: කලබල පැංචා හංගින්න වෙලාව 7:47.
1: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0713 313636.
2: Diva Fresh Daily Alert. එදිනදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ඔබට ප්‍රශ්නයක්ද? එදිනදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strain Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට. අගෝස්තු 2 වනදා තංගල්ල පොළ අසල නව වැඩි දියුණු කළ Diva Fresh එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දින උසහනය.
7: FM 95 FM 94.8 Net FM

0: ඔබට හුන්නේ මොකක්ද?
1: අද කවිය කියන්නකෝ. මගේ තුති මැණික.
0: දැන් කවිය තාලෙට ඔන්න කියාගෙන යනවා. හැබැයි මම ප්‍රාර්ථනා කරනවා තාලෙට කියන්න ගිහිල්ලා මට වචන කියවෙන්න එපා කියලා. හරිද? මොකද තාලෙට කවිය කියාගෙන යනකොට මට සමහර විට ඒක හිස්තැන කියවෙන්න ඉඩ තියෙනවා. හොඳද? ඔන්න කියනවා. ඔන්න දැන් බලන්න මේ හිස්තැන පුරවන්න පුළුවන්ද කියලා.

0: කේ හිස් තැනක් කලේ. ඔන්න හිස්තැන පුරවන්න ඕන. බොහොම අමාරුවෙන් හිස්තැන වෙනකං ආවි. හරිනේ, කල්පනා කරනවා අපේ පැංචි හොඳ බෑබෑ කියන්න පා දැන්. හරි, පස්ස කියන්න, පස්ස කියන්න. හරි, අපි බලමු මේක තෝරයිද කියලා. තෝරයිද කියන්නේ හිස්තැන පුරවයිද කියලා. එහෙනම් යමුද පුළුවන් නම් කියන තරග වටේට. යාලෝ දෙන්න ඉස්සෙල්ලා ෆෝන් එක කට් කරගත්තා. ඉතින් ඔන්න බොහොම අමාරුවෙන් ආපහු ඒ සම්බන්ධ කරගත්තා. ඒ නිසා තමයි මේ වෙලාවේ අපි පුළුවන් නම් කියන තරග වටේ පවත්වන්නේ. ඒ පැත්තට ගිහින් බලමු.
1: පුළුවන් නම් කියන්න.
0: උදේ 7:51 නෙත ෆෙම් කලබල පැංචහගෙන ඉන්නේ. දැන් ඔන්න ඒත් ඉතින් එක යාළුවෙක් ෆෝන් එක කට් කරගෙන තියෙනවා, කමක් නෑ. අපි ඔන්න පුළුවන් නම් කියන තරග වටේ පවත්වන්න හදන්නේ. අයිබෝවන්,
2: අයිබෝවන්,
0: සද්දෙට විස්තරයක් කියන්න බලන්න ඔයා ගැන මැනික. හහා, හයියෙන් කියන්න බලන්න තව. හරි, ඉස්කෝලෙ මොකක්ද?
2: පොදෙනකන්ද මහාවිද්‍යාලය.
0: හහා, දැන් මේ දවස්වල විභාගෙ කොහොමද?
2: ඉවරයි.
0: ඉවරයි, එහෙනම් හොඳයි නේද? නිදහස් වගේ දැනෙනවනේ. ලේසිම තිබ්බ විෂය මොකක්ද? ලේසිම උනේ මොනාද? ලේසිම උනේ මොනාද? මං කිව්වේ දැන් විභාගෙන් පුතාට ලේසි උනේ මොනාද කියලා ඇහුවේ. හරි හරි. දැන් එහෙනම් අපි බලමු අපහු නම කියන්න පුතාගේ. දිනලි අංජානා. දිනලි අංජානා කලින් සම්බන්ධ වෙලා හිටියේ මයුරි ප්‍රභාෂ්වරි කියලා යාළුවෙක්. දැන් අපි බලමු යාළුවා මේ අතරවාරයේ හරි එයිද කියලා. ඔන්න දිනලි අංජානට හම්බ වෙන පළමු වෙන ප්‍රශ්නය. උත්තර ටික තෝරලා කියන්න ඕනේ, උත්තරේ තෝරලා. හරිද? හරිද? හා. ඉර දෙවියන්ගේ ඉර ගල ගාවා, සඳ දෙවියන්ගේ සඳ ගල ගාවා. ඉතුරු පද දෙක කියන්න බලන්න. ඇයිද එහෙම උනේ?
3: දැන් එකෙක්වත් නැහැ.
0: ඒකනේ අනේ, කලිනුත් කට් කරගත්ත යාළුව සෙල්ලම් ගෙදරට එන වෙලාවෙනේ. හා, අපි බලමු මේ අර කලින් ඇවිල්ලා හිටපු යාළුවද කියලා. හරි හරි හරි, කමක් නෑ. මෙහෙම කරමු දැන්. අපි යාළුවෝ දෙන්නටම ලොකු අත්පුඩියක් ගහමු. ඉතින් වෙන මොනව කරන්නද නේද? කවි පද දෙක කියනකොටම යාළුවා ෆෝන් එක කට් කරගත්තනේ. බලන්න මේ යාළුවා කවුද කියලා පොඩ්ඩක් කතා කරන්න. පැංචයි පැංචි,
3: ආයුබෝවන්.
2: ආයුබෝවන්
0: පැංචා, නම අහන්න. පැංචෝ, කො නම අහන්න යාළුවගේ?
3: නම මොකද්ද?
2: මින්දුනි.
0: කීවෙනි ශ්‍රේණියද පුතේ?
2: 8 ශ්‍රේණිය.
0: 8 ශ්‍රේණිය. ඉස්කෝලෙ මොකද්ද?
2: කටුවර ජාතික පාසල.
0: හරි, පුතා දැන් පුළුවන් නම් කියන තරඟ වටේට සූදානම්ද?
2: සූදානම් නේද?
0: හා, එහෙනම් අපි යාළුවගෙන් ටග් ගාලා හමු නේද ෆෝන් එක කට් කරගන්න කලින්. ඊළඟ ප්‍රශ්නේ අහනවා මෙන්න, රුසියාවේ කොඩියේ පාට තුන මොනවද? රුසියාවේ කොඩියේ පාට තුන මොනවද? මෙන්න උත්තර තුන. 1. රතු කහ කොළ. 2. උත්තරය සුදු කළු කහ. 3. උත්තරය සුදු නිල් රතු. රුසියාවේ කොඩියේ පාට තමයි අහන්නේ. පළමුවෙනි උත්තරේ රතුයි කහයි කොළයි, 2. උත්තරේ සුදුයි කළුයි කහයි, 3. උත්තරය සුදුයි නිලුයි රතුයි. මොකද කියන්නේ? මතකයිද මතක නැද්ද?
2: තුන්වෙනි උත්තරේ
0: සුදුයි නිලුයි රතුයි කියලා යාළුව කියන උත්තරේ.
3: හරියටම හරි.
0: ඊළඟ ප්‍රශ්නේ මේ පද දෙක, අන්තිම පද දෙක පුතා සම්පූර්ණ කරන්න ඕන. රන් දෑ කැතිගෙන නිති සැරසෙනවා, රත් රන් පටීන වට දිලිසෙනවා. ඊතර පද දෙක සම්පූර්ණ කරන්න බලන්න. යාලට කියලා බලන්න. එතකොට පද දෙක මතක් වෙයි මැනික. රන් දෑ කැතිගෙන නිතිසර සෙනවා, රත්රන් පටේන වට තෙලිසෙනවා. මොකද කියන්නේ? තප්පර පහක් දෙන්නන්නේ. පැංච ගණන් කරන්න බලන්න. ඉතාම හෙමින් යන තප්පර පැංචට තියෙන්නේ එකයි දෙකයි. මතක් වෙන්නේ නැද්ද පැටියෝ?
2: නැහැ නැන්දේ.
0: අයියෝ කියලා බලන්න ඕන මාත් එක්ක කියන්න.

0: එහෙම කියද්දිවත් මතක්ුනේ නැද්ද? ආ? චුට්ටක් මතක් වුණා. පුතේ අපෝ ඔයාගේ නම කියන්න සම්පූර්ණ නම?
1: විඳුලි.
0: විඳුලි. විඳුලි අන්තිම මොහොතේ හරි පුළුවන් නම් කියන තරඟ වටේට සම්බන්ධ වුණානේ නේද පෙන්චෝ? ඒ නිසා අපි යාළුවට ජයග්‍රහණේ දෙමු. සුබ පැතුම් එකතු කරමු. අද පුළුවන් නම් කියන්න තරඟ වටේ දිනුලි ඔන්න ජයග්‍රහණේ කරනවා. පළවෙනි ප්‍රශ්නෙට ඉතින් හොඳට උත්තර දුන්නනේ නේද කල්පනා කරලා? ආ?
2: ඔව්.
0: හරි. දිනුලි සතුටුයිද?
1: ඔව් නැන්ද.
0: හා, ටග් ගාලා ආපු වෙලාවේ ටග් ගාලා දෙන්නනේ. හරි, එහෙනම් සුබ දවසක්.
1: සුබ දවසක් නැන්ද.
0: එහෙනම් පැන්චෝ අපිට යන්න වෙලාව හරි.
2: මම චුට්ටක් දඟපැන්චි.
0: හොඳ චුට්ට.
2: ටටා බයි.
0: හා.
2: මම කලබල පැන්චා. බයි. ඔගොල්ලෝ පරිස්සමෙන් ඉන්න.
0: අද පොඩ්ඩක් හෙමීට කතා කරන්නේ අපේ පැන්චා. මොකද? හා? ඇයි හෙමින් කතා කරන්නේ? හරි, එහෙනම් නැත ෆිම් ෆේස්බුක් පිටුවට ගිහලා බලන්න ලස්සනම ලස්සන කවියක් තියෙනවා. ඒ කවියේ හිස්තන සම්පූර්ණ කරලා පුංචි විනෝදයක් ගන්නකෝ වයස් භේදයකින් තොරව අද ඉදිරිත දවසේ. ඉතින් හෙට ඉඳලා සතිය දවස් පහේම නැත ෆිම් ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් දවස පටන් ගමු මේ විදිහටම. හැමෝම හෙලෝ හෙලෝ සතියන්තයත් එක්ක ඉන්න. ඊළඟට උදේ 8ට මෙත්නෙත් පාමුලත් අහන්න පුළුවන්. මම කසරි නැන්දා.

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්දා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සමපොලියා කල්පි ස්ථාවර තැන්පතු ට්‍රේඩින් A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
0: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම Bad News.
3: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ගයශ්‍රී ගමගේ. මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ නිලධාරීන් එම බන්ධනාගාර පරිශ්‍රයට ඇතුල් වී තිබෙනවා. ඒ අනුව සිය නිලධාරීන් යුද හමුදා සහ බන්ධනාගාර නිලධාරීන් සමග මහර බන්ධනාගාර පරිශ්‍රයට ඇතුල් වූ බවයි පොලිසිය පැවසුයි. බන්ධනාගාරයේ තුල නොසන්සුන්තාවේ හටගත්තේ ඊයේ පස්වරු 4ට පමණ. එහිදී ඇතුව ගෙටුම් හමුවේ එක් රැඳවියෙකු මිය ගොස් තවත් රැඳවියන් පිරිසක් තුවාල ලබා රොහල් ගත කර තිබෙනවා. ඊළඟ net news පෙරවරු 9ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

0: Mit Nit Pamela.
1: Mit Nit Pamela.
2: අයිබවන් සුබ පින්වන්ත උදෑසනක ආරම්භයේ අපි සූදානම් වෙන්නේ සුපුරුදු සෙනෙහසින් ගෞරවයෙන් මෙත්නෙත් පාමුල වැඩසටහන ආරම්භ කරන්නට. අදත් අපි මෙත්නෙත් පාමුලට ගෞරව නමස්කාර පූරකව ආරාධනා කළා මිරිහාන විවේකාරාම විහාරවාසී මනෝවිද්‍යා උපදේශක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර ස්වාමින් වහන්සේට. උන්වහන්සේව බොහොම ගෞරවයෙන් නමස්කාර පූරකව මෙත්නෙත් පාමුල වෙනුවෙන් පිළිගනු ලබනවා. මෙත්නෙත් පාමුලේ ධර්මානුශාසනාව ආරම්භ කරන්නට සැරසෙන වෙලාවේ ඔබට ආරාධනා කරනවා නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා මේ වැඩසටහන නැවත නැවත අහන්න, ඔබේ ජීවිතය ධර්මයෙන් සනසවා ගන්න. ඒ වගේම net රේඩියෝවේ මෙවැනි ධර්මදේශනාවල ධර්ම දායකත්වය දරන්නට මෙන්න මේ දුරකථන අංකයට කතා කරන්නටත් අපි ආරම්භයේදීම ඔබට ආරාධනා කරනවා. 0744252414. එවනම් අපි ආරාධනාවත් සමගින් ධර්මානුශාසනාවයි අරඹන්නට සූදානම් වෙන්නේ අතිපූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාව පවත්වන්නට. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.

ධර්මදේශනාව ශ්‍රවණය කරනු ලබන සදා පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සදහැවත් පින්වත්නි. අද දවසේ ඉතාමත්ම වැදගත් සදා අනුස්මරණීය පින්කම් මාලාවක් සිද්ධ කරගෙන එහි අනුමෝදනාවක් ඇතුවත් තවත් විශාල පිරිසකට ධර්ම දානමය පින්කම සිද්ධ කිරීමේ අපේක්ෂාවෙනුත් තමයි මෙත්නෙත් පාමුල ධර්ම දේශනාව පටිගත කරනු ලබන්නේ. දේශනාවේ දායකත්වය එක ඒ ගම්මානය 59 අංක 11 දරණ ලිපිනය අධිරාණීගම ලිපිනෙහි පදිංචි DM හීන්බණ්ඩා මහත්මා සහ WM චාන්දනී ධම්මිකා සිරාණී බණ්ඩාර මහත්මිය මේ පින්වත් පිරිස දුවදරුවන් ඥාතීන් අසල්වාසීන් සම්බන්ධ කරගෙන සිද්ධ කරනු ලබන බව අපි මුලින්ම මතක් කරන්නට ඕන. සුපුරුදු පරිදි මෙත්නෙත් පාමුල ඉරිදාවේ දායකත්වයන් ලබා ගන්නා බොහෝ දෙනෙක් ඒ වාග්ය ලබන අය අතර අද විශේෂයක් වෙලා තිබෙනවා. ධර්මදේශනාව විතරක් නෙමෙයි අපි දැනුවත් වෙන විදිහට පින්කම් මාලාවක් සිද්ධ කරගෙන උපාසක මහත්තයත් අපේ උපාසක මෑණියනුත් ජීව දානමය පින්කමක් හැටියට ස්වාමින් වහන්සේලා සියක් නමක් වැඩම කරවල මහා පින්කමක් සිද්ධ කළ බව අපිට දැනගන්නට ලැබෙනවා. ඒ අතරතුර මේ පත්‍රිකාවෙත් මුලින්මම සඳහන් කරලා තියෙන්නේ ඉතාම කෘතවේදී අරමුණක් ජීවදානමය පින්කම සම්බන්ධ කරගෙන සිද්ධ කරන මේ දේශනාවෙහි මූලිකවර්ම මම දැක්කේ ආශිර්වාද කරලා තිබුණා දිගු කාලයක් ධර්ම අනුශාසනාව මෙත්නෙත් පාමුලෙහි දේශකයන්න් වහන්සේ වෙච්ච පුදනීය කැටවල හේමාලෝක නායක හාමුදුරුවන්ට ආශිර්වාද කරන්නට කියලා. ඒ වගේම ඊට පස්සේ තමයි අනෙකුත් අරමුණු ටික ලියවිලා තිබුණේ දේශකයන්න් වහන්සේට පවුලේ හැම දිනාටම පින් අනුමෝදන් කරන්නට ආශිර්වාද කරන්නට මිය පරලොව ගිය අයට පින් අනුමෝදන් කරන්නට ගෙන කාරණා. කෙසේ වෙතත් ඔබට යලිත් මේ දේශනාව අහන්න පුළුවන් වන නිසා සුපුරුදු පරිදි අනෙකුත් අරමුණු දේශනාව අවසානයේ අපි පුණ්‍යානුමෝදනාවට එකතු කරන්නයි සූදානම් වෙන්නේ. පින්කමක් පින්කම් මාලාවක් සිද්ධ කළ බව අපි මුලින්ම මතක් කළා. ඒ සතුටත් එක්ක මෙතන ඉන්න අය බණහනවා වගේම ගුවන් විදුලියෙන් බණහන අයටත් මේ කාරණාව සතුටු හිතෙන විදිහට ඉතාමත්ම කෙටියෙන් කියලා දෙන්නට ඕනයි. පත්‍රිකාවෙත් මතක් කරලා තිබුණ ජීව දානමය පින්කමක් සිද්ධ කරලා ස්වාමින් වහන්සේලා සතාධික සංඛ්‍යාවක් වැඩම කරවලා පින්කමක් සිද්ධ කරලා. සාමාන්‍යයෙන් මේ සතිය ඇතුළෙම මගේ අත්දැකීමක් කිව්වහම ඔබට හරි ලේසි මේ පින්කමෙහි බරපතලකම ආනිසංසය කියව ගන්න. ඒ තමයි උපදේශන කාමරයේදී එක දරුවෙක් ඇවිදිලා කියනවා මාව හීනෙන් බය කරනවා. ආච්චි අම්මා මැරිලා. මං අහනවා ආච්චි අම්මා වෙනුවෙන් ඔයාලගේ ගෙදර පින්කම් කරලා තියෙනවද? මතක ඇති කාලයක නෑ. ආච්චි මැරිලා කොච්චර කල්ද? අවුරුදු 20ක් විතර. අම්මට කතා කළා. අම්මට කතා කරපුවාම කිව්වා සයනස මමත් නොකියුවට මොකද මාත් හීනෙන් බය වෙනවා. අම්මා පේනවා. එහෙමයි කියන්නේ. මං ඇහුවා මොනවද පිනිලා කියන්නේ? පින්දිහල්ලා කියනවලු. මං කිව්වා ඇයි පින්කමක් කරන්න බැරි උනේ? අනේ සයනස ඉතින් කොහොමද පින්කමක් කරන්නේ? කොච්චර වියදම්ද කිව්වා. අනිත් එකට අපිට උදව් කරන්නත් පිරිස නැහැයි කිව්වා. මේ අවුරුදු 20ටම මතක තියාගන්න ඒ අම්ම වෙනුවෙන් පින්කමක් කරලා නැහැ. ආන් එහෙම අය ගොඩක් බණ අහගෙන පැවෙන අයට මම මතක් කරනවා මේ පින්කම් මාලාව දිහා බැලුවහම ඒකට ප්‍රතිවිරුද්ධම දෙයක් සිද්ධ කරලා මහා ලොකු සතුටක් භුක්ති විඳින වෙලාවක්. මට ආරංචි හැටියට අපේ net fm එකේ ආගමික අංශයේ ප්‍රධානි වරුණ අයියා මතක් කළා මීට කලිනුත් ස්වාමින් වහන්සේලා විශාල සංඛ්‍යාවක් වැඩම කරවලා පින්කම් කරපු නිවසක්. මං මුලින්මම කියන්නේ ජීවත්ව ඉන්න කාලෙදි තමන්ගේ ගමන් මල්ල පුරවා ගන්න එක තමයි ඥානාන්විත. මේ
ජීවදානමය පින්කම කියලා කියන්නේ එහෙම එකකට. එක පළාතෙන් පළාතට ටිකක් වෙනස් වෙනවා අර්ථ විග්‍රහය. සමහර පළාත්වල ජීවදානය ජීවිතේ දීම තමයි කියලා අබේදානය කරන පින්කම් සිද්ධ කරනවා. වැරදි නැහැ. ඒක වැරදි නැහැ. කාගේ හරි ජීවිතයක් නිදහස් කිරීම. එතකොට මේ පළාතේ ජීවදානමය පින්කම හැටියට විග්‍රහ කරගන්නේ ජීවත්ව ඉන්න කාලෙදීම තමන්ට අවශ්‍ය කරන පින්කම් එකතු කරගෙන අපි ඒකට බොහෝ පළාත්වල මතක වස්ත්‍රය පවා පූජා කරන වැඩ කටයුතුත් කරගෙන යනවා. කොහොමෙන් හෝ වේවා බුද්ධ දේශනාවේ තියෙනවා වචනයක් පාතේය. පාතේය කියලා කියන්නේ ගමන් මල්ලට. බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ ඉන්න අය අවිශ්වාස කරන්න එපා විශ්වාස කරන්න එපා කියන එක නෙමෙයි. හැබැයි පහය ගමනි යේසු මේ ගමන අතහැර යනකොට ඒතං ආදාය ගච්ඡති. තමන්ට ගෙනියන්න පුළුවන් දේවල් ටිකක් ඔය ගමන් මල්ලේ තියාගන්න කිව්වා. සාමාන්‍ය දැන් අරන් යන ගමන් මළු වලට දාගන්නේව දන්නවා. සංසාර ගමන් මල්ලට ජීවත්ව ඉන්න කාලෙදි තමයි සැප විපාක ගෙනල්ලා දෙන ඒව දාගන්න කියලා කියන්නේ. ඒක නිසා මේ සිද්ධ කරගෙන තියෙන්නේ එබඳු පින්කම. දැන් අනුමෝදනාව හැටියට මේ මෙත්නෙත් පාමුලටත් දායකත්වයේ දක්වලා ධර්ම දානමය පින්කමත් සිද්ධ කරනවා. ඒක නිසා අතිශය අංග සම්පූර්ණයි කියලා සතුටු වෙන්න පුළුවන්කමක් තියෙන්නේ. මේ පින්කම් වලට බුද්ධ ධර්මයේ උගන්වන්නේ අනුගාමික නිදාන කියලා. ඒසෝ නිදිහි සුනහිතෝ අජේයෝ අනුගාමිකෝ. අන්න එහෙම යඳුන්නන්නේ. අනුගාමික නිදාන කියලා කියන්නේ සංසාරයේ පිටිපස්සෙන් අපිට ඇවිදිලා සැප විපාක හදලා දෙනවා නම් ඒව තමයි මේ පින්කම්. ඒ නිසා අතන අර පවුලේ අයට මිය ගියපු අම්මා හීනෙන් ඇවිල්ලා කියනකල් ඉන්න උනා පින්කමක් කරන්න. හැබැයි ඔබ ඒ අතින් වෙනස් වෙන්නේ ජීවත්ව ඉන්න කාලෙදිම මේ විදිහේ ජීවදානමය පින්කමක් සිද්ධ කරගෙන ගොඩක් පින්කම් කරගෙන පිනින් පිරිච්ච පිරිසක්. ඒ පිළිබඳව තමයි අද අනුශාසනාව. මේ අනුශාසනාව ඔබ අහන වෙලාවේ ඉතාම වැදගත් මාස 3ක් ආරම්භ වෙලා වස් මාසය ආරම්භ වෙලා තියෙන වෙලාවක් ඇසල පොයෙන් ස්වාමින් වහන්සේලාට වස් ආරාධනා කරලා වස් ශික්ෂා පදයේ ආරක්ෂා කරන වෙලාවක්. මං කියන්නේ පිනෙන් උතුරන කාලයක තමයි පළවෙනි වස් කාලයේ ඇතුලේ පළවෙනි ධර්මානුශාසනාව හැටියට net fm ගුවන් විදුලියේ මෙත්නෙත් පාමුලේ මේ නිවසේ දේශනාව තමයි දායාද වෙන්නේ. ඒ නිසා ඒ අයට පිනෙන් හිත පුරවා ගන්න කියන යෝජනාවත් එක්ක තමයි අපි මේ දේශනාව දිහාවේ ආපහු හැරිලා බලන්න ඕනකම තියෙන්නේ. පළවෙනියටම ඔබට මම මතක් කළා බුද්ධ දේශනාවක් පුඤ්ඤංචේ පුරිසෝ කෛරා. කෛරා තේතං පුනප්පුනං. තම්මි චන්දං කෛරාත සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. බුදුරජාණන් වහන්සේගේම දේශනාවේ තියෙන්නේ ඥානවන්ත මිනිස්සු නිතරම කරන්නේ පින් තමයි කුසල් තමයි. එක ඡන්ද කියලා වචනයක් පාවිච්චි කළා. කැමැත්ති වෙන්නෙම පිනට එකක් නෙමෙයි පුනප්පුනං නැවත නැවතම පින කරන්න කියලා. හේතුව

ලැබෙනවා නම් කියලත් හිතෙනවා. මං ආපහු වචනයක් ඔබට කියනවා, මතක තියාගන්න සමහර අහිමි වීම වෙන්නෙත් සැප ලැබෙන්න තමයි. දැන් අපේ රටේ හිතාගෙන ඉන්නේ කැමැති හැමදේම ලැබුණාම තමයි සැප කියලා. ඒක වැරදි. කැමැති හැමදේම අපිට ලැබෙන්නේ නැහැ. ලැබෙන දේට කැමති වෙලා බාරගත්තාම සැප ලැබෙනවා. එතකොට හැමදේම ලැබෙනවා නෙමෙයි ලැබෙන දේට කැමති වෙනවා. පින්කම් කරන අය අතර තියෙන විශේෂත්වය අනිත් අයට වඩා සුවිශේෂී. ඒ තමයි ඒගොල්ලෝ නැවත නැවත පින් කරලා තමන්ගේ සංසාර ගමන සැපවත් කරගන්නවා. සංසාර ගමන සැපවත් කරගන්නවා කියන එකේ තේරුම මේ ලබා ඉන්න ජීවිතයත් කායික මානසික සුවයක් ලබා ගන්නවා. ඒක බණපද වලින් අපි මතක් කරමු. මේ ලෝකේ ලබා ගන්න බැරි මුදල් වලට ලබා ගන්න බැරි බල සම්පන්න කාරණා හතරක්, බෙහෙත් වලට ලබා ගන්න බැරි බල සම්පන්න කාරණා හතරක් තියෙනවා. ඒවා අද මේ පින්කම කරපු අය සහ පින්කම් කරන අය ලබා ගන්න ඒවා. විශේෂයෙන්ම දානයත් එක්කම කතා කරමුකෝ. පළවෙනියට කියනවා පීති මුදාරං වින්දති දාත. අන්න පින්කම් කරන අය දන් දෙන අය පළවෙනිම අපහසුම ලබා ගන්න දෙයක් තියෙනවා. ඒ තමයි හිතේ තියෙන ප්‍රීතිය භුක්ති විඳිනවා. ඒක තමයි හැබෑව. දැන් ඔය උපදේශන ශාස්ත්‍රයට එන 100%ම එන්නේ හිතේ සතුට නැති වුණාම. දැන් මම මෙතෙන්ට මෙහෙම ඇවිල්ලා බණ කිව්වට මයගාවට උදේ හවස එන්නේ සතුට අහිමි වෙච්ච මිනිස්සු. හැබැයි ඒ අයට ආපහු සතුට ගෙනල්ලා දීලා මමත් ඉවර කරනවා දවස සතුටෙන්. ඔබටත් මම යෝජනා කරන්න යෝජනාවක් තියෙනවා. අපේ ගොඩක් අයට හිතෙනවා සතුටෙන් ප්‍රීතියෙන් ඉන්න භෞතික දේවල් තමයි ගොඩක් තියෙන්න ඕන කියලා. මතක තියාගන්න ඕන එහෙම එකක් බුද්ධ ආගමේ කතා කරන්නේ නැහැ. බට කමක් නැහැ. වෙන රහසක් තියෙනවා. මයිගාවට මේවිදිලා අහන හඳුන්නේ එහෙම හිනහ වෙන්න හිතන්නෙත් නැහැ. මට මේ වෙලා තියෙන දේවලුත් එක්ක කිසි හසුරක් නැහැ. මොනවා හරි බෙහෙත් නැහැ. හැපි ටැබ්ලට් ඉල්ලනවා. එහෙම ඒවා නැහැ. බෙහෙත් නැහැ. සතුටෙන් ඉන්න තියෙන හොඳම බෙහෙත ප්‍රීති මුදාරං වින්දති දාත. දන් දෙන අයම විතරයි සතුටෙන් ඉන්නේ. එහෙම දෙන්න පුළුවන් කොහොමද? පුනක් පුනක් නැවත නැවත දන් දීලා ප්‍රසන්න හිතක් හදාගත්තොත් විතරයි දෙන එක ඇතුළෙත් සතුට හිතෙන්නේ. සමහර වෙලාවට ඔබට මතක ඇති අසද්දෘස මහදානේ දුන්න වෙලාවේ සමකරන්න බැරි වුණානේ මිනිස්සුත් එක රජුරෝ තරකෙටනේ දන් දුන්නේ. ඒ කාලේ වගේත් මේ කාලේ සමහර වෙලාවට ඔළුවේ ප්‍රීතියක් නැති අය කියනවනේ සියක් නම්මටකම දෙන්න ඕනද ගෙනල්ලා ජීවදානේ. මේ පළාත්වල එහෙම නැහැ. ඔය පළාත්කින් හරි හිතෙන්න පුළුවන්. දැන් අපි කිව්වනේ මෙච්චරයි. ඒ කියන්නේ අනුන්ගේ පින්කමක් කරනකොටත් හිතේ සතුට නැති අයට ඒක විවේචනාත්මකව තමයි හිතෙන්නේ. එහෙම කරනවද? හැබැයි පින්කම ඇතුලේ පින්කම කරපු අයට ආය ෆාමසියෙන් ගිහිල්ලා හොයන්න නැහැ බෙහෙත් අවශ්‍යත් නැහැ. එහෙම බෙහෙතුත් නැහැ. දන් දීමමම තමයි ප්‍රීතිය. පින් කිරීමමම තමයි ප්‍රීතිය. ඇයි දන්නවද? මේවා කිසි කෙනෙකුට විදායක බලයෙන්වත් තහනම් කරන්න බෑනේ. දැන් මේ කරගෙන තියෙන පින්වල විපාකේ නවත්තන්න කාටවත් බෑ. ඒකයි මේකේ තියෙන ආශ්චර්ය අපූර්වත්වය. ඒ නිසා ඒව කාටවත් කාගෙන්වත් ඉල්ල ගන්න බෑ. හිතේමයි ප්‍රසන්න භාවය තියෙන්නේ. ගාරෝ මස්මින් ගච්ඡති ලෝකේ. ගරුත්වය කියන එක ගරුත්වයක් ලැබනොයි කියන එක ඒත් ගණ්ඩ බෑ බලහත්කාරයෙන්. දැන් පටිගත කරාට පස්සේ මේ ධර්ම දේශනාව ගැන අපි කියනකොට ඇත්තටම ඥානවන්ත අය ඔයගොල්ලන්ව ප්‍රශංසා කරනවා. ගරුත්වයක් ඇති කරනවා. මේ පළාතෙත් එහෙමම තමයි. ඒ ගරු බුහුමන ලැබෙනවා. ලැබිය යුතුයි. පින් කරන අයට ඒක ලැබෙනවා. හොඳයි. ඒක බලාගෙන පින් කරනවා නෙමෙයි. ගරුත්වය ලැබෙනවා. වැදගත්ම දෙයක් තියෙනවා. මිල කළ නොහැකිම දෙයක්. ඒ තමයි විශ්වසනීයෝ. විශ්වාසනීය භාවයේ හැදෙනවා අනිත් අය තුලත් තමන් තුලත්. මොන විශ්වාසයද දන්නද? පළවෙනිම දේ වෙන කිසිම විශ්වාසයක් නෙමෙයි. මේ මිනිස්සු අපාගාමි වෙන්නේ නැහැ. දුගතියකට යන්නේ නැහැ. හොඳද? අපේ දේවල් පැහැරගන්නේ. මොකද දෙන කෙනාගේ ස්වභාවය තමයි පැහැරගන්නේ නැහැ. තියෙන දේක් පුළුවන් තරම් දෙන්නනි හදන්නේ. ආන් ඒ විශ්වාසනීය භව සල්ලි වලට ගන්න බෑ. ඊළඟට කීර්තියක් පැතිරෙනවා. ඒවත් සමහරුනම් සල්ලි වලට කීර්තිය ගන්නවා.
ගත්තට මොකද සමානෙන් දෙකින්

0: ඔබ ගැන මට හඳුන්වලා දෙනකොට මම මෙතෙන්ට එන්න කලින් මේ ඉන්න දෙදෙනා පිළිබඳව පූර්ව නිගමනයක් මට ගන්නවා. වර්ණය කතා කරලා මට කියනවා මෙන්න මෙහෙම දෙපළ. ඒ විශ්වාසය මට හොඳටම තිබුණා. මොකද දන්නවද? සාමාන්‍යයෙන් මහා පින්කම් කරන්න සාමාන්‍ය අයට බෑ. සාමාන්‍ය අයට බෑ කියලා කියන එක උතුරන්න සල්ලි තියෙනවා කියන එක නෙමෙයි ඈ. හිත පිරෙන්න හිතුවිලි පින්වන්ත නම් ආන් එහෙම හිතුවිලි වලින් පින් කරන අයව නවත්තන්න බෑ. ඒ ඇති. අර ඔබේ ගමේ හැටියට තියෙනවා කියමනක් හිත ඇත්නම් පත කුඩාද කියලානේ. ආන්න එහෙම එකක් තියෙනවා. ඒ නිසා හිත්වල තමයි ඒ සතුට එඳ කීර්තිය නැති කරන්න කාටවත් පුළුවන් වෙන්නේ නැහැ. ඔබ ඇතුලේ ගොඩනගා ගන්න ඕනේවා. මතකද අනේ පිටු සිටුතුමා ගැන අපි අහලද? අනේ පිටු සිටු කෙනෙක් මතක ඇති දන් දුන්නා. කෝටි ගණන් දන් දුන්නේ. හැබැයි එක තැනකදී අනේ පිටු සිටුතුමාට සසර පෙර අකුසලයක් බලවත් වුණා. මං ඇයි මේක කියන්නේ? සමහරු මෙහෙම කියනවනේ වැරදි මතයක්. කොහොමද? පින්කම් කරන අයටමලු කරදර වැඩි. එහෙම කියනවද? මහා ලොකුට පින්කම් කරනකොට මහා ලොකු කරදර එනවලු. මතක තියාගන්න, කරදරම තමයි ජීවිතේක හැමදාම කියලා පදපෙළක තිබ්බට කරදරම නෙමෙයි ඇත්තටම ජීවිතේක ස්වභාවය. කර්මය තමයි අපි පිටිපස්සෙන් අරගෙන ඇවිදilla තියෙන්නේ. අපි දන්නේ නැහැ අපිට මොන මොන විදිහේ කර්මවලට විපාක දෙන්න වෙයිද. හැබැයි හොඳට මතක තියාගන්න අනේ පිටි සිටුතුමාටත් අච්චර දන් දීලා මතක ඇතිනේ. ජේතවනාරාමේ හැදුවනේ විදකලානේ අවසානයේ 18 කෝටියක් මුදල් බාර දුන්නොයි නැවත බාර දුන්නේ නැහැ වංචකර. වතුරක් ඇවිදලා ගහගෙන ගියා. එහෙම වුණානේ. අවසානේ දුප්පත් වුණානේ. දුප්පත් වුණා සල්ලි නැතුණා. ඒ වුණාට රජුරවන්ට තිබිච්ච ශ්‍රද්ධාව දුප්පත් වුණේ නැහැ. මං අර එකයි කිව්වේ භෞතික දේවල් නෙමේ රජුරෝ ගාව තිබිච්ච ශ්‍රද්ධාව දුප්පත් විදියට දන් දුන්නේ. ඔය රජුරවන්ගේ සිටුමාලිගාව ළඟ හිටියා දේවතාවෙක්. දේවතාවියක් හිටියොනි. ගහක දේවතාවියක් ඉඳලා බැලුවා හොඳ වෙලාවක් ආවා. දැන් සමහර වෙලාවට ගොඩක් අය කියනවා නේද මාර්යා ආවේ සුනහම තමයි පින්කම් වළක්වන්නේ. බලපුවහම දෙවිවරුත් ඉන්න මිත්‍යා දෘෂ්ටිකයි ඈ. දෙවිවරුත් මිත්‍යා දෘෂ්ටිකයි නම් අපි ගාව ඉන්න අය මිත්‍යා දෘෂ්ටික වෙන්න බැරිත්. මං කියන්නේ මේ මිත්‍යා දෘෂ්ටික අදහසක් ආවා. කොහොමද? දේවතාවිය ඇවිදලා බැලුවා අනේ පිටු සුදුතුමා ගාව මම ඉන්නේ ගෙදර. හැබැයි මේ ගෙදර ඉස්සර දන් දුන්නේ බුදුහරජාණන් වහන්සේත් වඩම්මල මහා සංඝය වඩම්මල. ඒ එන වෙලාවට මට ගහෙන් බහින්න වෙනවනේ. ඉතින් මේක හරි කරදරයක්. ඒ නිසා මට මේක කරදරයක් සඳහා ගිහිල්ලා රජුරවන්ට කිව්වා මේ සිටුතුමාට සිටුතුමනි දැන් දුප්පත් වුණානේ. දන් දීලා දුප්පත් දෙන්න එපා කිව්වා. දෙන්න එපා කිව්වා. දුන්නාම දැක්ක ආන් ඔය ජාති අය තමයි අර ඉන්නේ. ඒ කියන්නේ ගහේ ඉන්න අය. කියන්නේ දෙන්නෙත් නැහැ දෙන්නෙත් නැහැ අනුන්ගේව වළක්වලා කියපුවාම සිටුතුමා මොකද කළේ? අර අපේ භාෂාවෙන් කියනවා හොඳ දෙකක් කියන්නේ. ඒ ජාතියේ කෙනෙක් දෙයක් කියලා කිව්වා මේ දේවතාවියක් වුණාට කමන්නේ කණෙන් අල්ලලා දාන්න කලින් මගේ සීමාවෙන් යන්න ඕන. මගේ ශ්‍රද්ධාව එහෙම ප්‍රශ්න කරන්න ඔබට බෑ. මම දුප්පත් වුණා තමයි මට පෙර කර්ම බලවත් වෙන්න ඇති. හැබැයි එහෙමයි කියලා මම කරන පින්කම් නවත්තන්නේ නැහැ කියලා. එහෙම පින්කම් කළා. දැන් දේවතාවියට යන්නේ නම් නැහැ. සක්‍රයා ගාවට ගිහිල්ලා කිව්වනේ මට මෙහෙම හරි අබැද්දයක් වුණා එලව ගත්තාම තින්න දැනක් නැහැ. එහෙම. ඊට පස්සේ කිව්වා දැන් ඕක තේරා ගන්න වෙන විදිහක් නැහැ. සිටුමා ගාවට ගිහලා සමාව ගන්නවා නම් අර නැති වෙච්ච දේවල් ආපහු ගෙනල්ලා දෙන්න දෙයි. එහෙම කියලා කිව්වා. පස්සේ අර මිනිස්සු ගාව තිබිච්ච මුදල් ටික, වතුරට යට වෙලා තිබිච්ච මුදල් ටික, පොළොවට යට වෙලා තිබිච්ච රත්තරන් ටික ඔක්කොම ටික ගෙනල්ලා දීලා රජුරුවන් මේ සිටුමාව අපි කියන විදිහටම සමා කරගන්න. ඒ වෙලාවේදී ওই දේවතාවිය අරගෙන ගියා ජේතවනාරාමයට. සිටුමා අරගෙන ගිහිල්ලා මේ සිද්ධිය කිව්වට පස්සේ තමයි ඔබට බණ කියන්න තෝරාගත්ත ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ එක එක්කෙනා බාධා කළාට මේ සිටුමාගේ ශ්‍රද්ධාව වගේ හිත අවදාවත් නැති වෙන්නේ නැහැ. ඇයි? සිටුමා නිතර පින් කරලා හිතේ ශ්‍රද්ධාව පැල කරගෙන ඉන්න කිව්වා. හිතේ ශ්‍රද්ධාව පැල කරගෙන නැති අයට තමයි එක එක වචන වලින් කිව්වහම හෙළ වෙන්නේ. ඒක මේ භවයේදී විතරක් නෙමෙයි කියලා අතීත කතාද ඉතා හොඳින් කිව්වා. මට ඔබට කියන්න තියෙන්නේ මතක තියාගන්න නිතර පින් කරපු අයට කාගේ වචන අහගෙන හිටියත් ඒ ශ්‍රද්ධාවට හානියක් වෙන්නේ නැහැ. වෙන්න බෑ. එනවා ඉන්න පුළුවන්. හරි. ඔන්න එකක්. දැන් එතන ඉඳන් අපි හොයාගෙන යන්න ඕන මෙහෙම විශේෂ වශයෙන් පින් කරපුවාම අපිට කොහොමද විපාක හම්බ වෙන්නේ කියලා එකක් අපි දන්නවා. වැදගත්. අර ඉවනේ අපි අරමුණක් හැටියට අවසානයේ නිවන තමයි. හැබැයි නිවනට මෙහා ජීවිතයේ ඇතුළත පින්කම් කරන මනසක් කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නේ කියන එක ඉතාම වැදගත්. යටිපෙළක් තව කියුණා. ඒ යටිපෙළ තමයි ඔව් ව්‍යසනයන් වෙන්න පුළුවන් පින්කම් කරන හන්ද නෙමෙයි ජීවිතවල කොහොමදත් මෙහෙම වෙන්න පුළුවන්. දැන් මට හොඳ අත්දැකීමක් තියෙන ඔබට කියන්න. ඒ තමයි ඔබ වගේම ශ්‍රද්ධාවන්තම තායක පවුලක් තඹුක්කන පැත්තේ මහා විශාල අපි කතා කරන්නේ පිටමල් පූජාව සමාජික වේලා හොඳට වැඩ කරගෙන හිටපු කෙනෙක්. ඒ පූජාවට ඇවිදින අතරතුර හදිස්සි රෝග හදිස්සි අනතුරකින් මළ පින්කමක් සංවිධානය වෙන අතර සමහරුන්ට හිතුණා මේ පින්කමට මහන්සි වෙච්ච වෙන්දා තමයි මැරුණේ කියලා වගේ අදහස් කියා. එහෙමනේ මේ වල්ලගන්නේ. ඥානාන්විතයි ඒ පවුලේ අය අපිම වැඩම කරවල ධර්ම දේශනාවන් සිද්ධ කරලා ඒගොල්ලෝ එක බාරගත්තා. නෑ පින්කම් කරපු අපේ මහත්තයා හිත ඉතා හොඳ පිරිසිදුව තමයි ඊයේ ගියේ. වැදගත්ම කොන්දේසි විරහිතව පින්කමක් ශ්‍රද්ධාවෙන් කළාම මරණාසන්න හිත ඉතාමත්ම දැවැන්ත විදියට අපිට දමනය කරගන්න පුළුවන්. මේක ලොකු ජයග්‍රහණයක්. ඒකට උදාහරණයක් අපි කියාගෙන ඉන්න. මේ වගේ දෙන වාසිය හොඳේ. ඒ එළියෙන් කියන විවේචකයන්ට මේව නැහැ. ඔබ මතකද ඔබට ධම්මික කියලා උපාසකයෙක් ගැන බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශනය. අපි දිග කතාව කියන්න ඕනේ. මේ කරපු එක නැවත නැවත සිහි ගන්නවලා අහගෙන බලාගෙන ඉන්න අයටත් අභිප්‍රේරණයක් ඇති වෙන විදිහට ඕනහන්ද පණිවිඩ විතරක් අපි උන. ධම්මික කියලා කියන්නේ මුදලාලු කෙනෙක් තමයි. හිදිච්ච ලොකුම සම්පත්තිය තමයි ශ්‍රද්ධාව. ආයේ කවුරුදවත් නවත්තන්නේ නැතිව. දන් වැටක් කරගෙන ගියා. බුදුරජාණන් වහන්සේ ප්‍රධාන ස්වාමීන් වහන්සේලා සිය නමක් සමහර දවස්වලට දහස් නමක් ගෙදරට වඩම්මල දන් දුන්නා. මෙහෙම දන් දෙන අතරතුර රේවතිය කියලා කෙනෙක් කසාද බැන්නා. රේවතිය මිත්‍යා දෘෂ්ටි. දැන් මේ පින්කම් කරගෙන යනකොට බලන්න ඕන වෙනවා අර බුද්ධ දේශනාවේ දෙන විවාහයකදී සම ශ්‍රද්ධාව හොයන්නේ කියන්නේ. මෙතනත් ඔබ දෙපළ ගතිඥම් වියපත් බවක් තිබුණාට හිතින් තාම තරුණයිනේ. නැතිම ගුණාංගයක් මෙතන තියෙන මොකද දන්නවද? සමහර පින්කම් ගෙවල් වලට ගියපහම වටේ බලන්න ඕන මහත්තයා උතුරේ නෝන දකුණ ළඟ නෑනේ. මඟුල් ගෙදරට ගියපහම ජෝඩුවත් එක්ක පින්තූර ගහන්න තමයි කපල් එක හොයාගන්න පුළුවන්. පින්කම් ගෙවල් වල එක ළඟ වාඩි වෙන්නෙත් නෑ. සමහර වෙලාවට වාඩි වෙන්න පහසුකමක් නැති වෙන්න පුළුවන්. හැබැයි හරි ලස්සනයි. මම ඒකයි කිව්වේ ගියපත් වෙන්නේ ගත තමයි හිත බොහොමත්ම තරුණ වෙලා ළඟ වාඩි කරගෙන ඉන්නෝ වැරදි කෙනෙක් තේරුවා නම් ජීවිතේට පින්කම් කරෙන්නේ නැහැ. මං හොඳටම දන්නවා මේ කටින කාලේ සමහරු මහත්යත හොරෙන් ඇවිල්ලා පන්සලට කීයක් හරි දීලා මේ මහත්යත කියන්නේ අපේ නමක්වත් කියන්නේ පස්සේ මොනවා ලයින්. සමහරු මහත්තු ඉන්නවා. ආදිට මම මේක ආදාර කරනවා. නම නම් කියන්න එපා. නෝනට ඇහුනොත් ඉවරයි කියන්නේ. එහෙම ඒවා ඉන්නව නොගැලපෙන ඒවා. මන්දට මතක තියාගන්න ධම්මික උපාසකතුමාට උනා ඒ වගේ කරදරයක්. රේවතී මිත්‍යා දෘෂ්ටිකයි. ධම්මික උපාසකතුමා දන් පිලේ වැඩ කරනවා. රේවතිය ඇවිල්ලා මුලින්ම ඉතින් මේක අල්ල ගන්න ඕන හන්දා උදව් කළා. යටින් වෙන අරමුණක් තිබුණා. කොහොම හරි කසාද බැඳලා දන් වැඩට උදව් කරන ගමන් ධම්මික උපාසකට කිව්වා, දැන් ඉතින් අපේ සල්ලි ටික ටික අඩු වෙනවනේ. මම දන් වැඩ කරගෙන යන්නම්. ඔයා ගිහිල්ලා සල්ලි ටිකක් හොයාගෙන එන්න කිව්වා. එහෙමයි කිව්වා. ඊට පස්සේ මොකද කළේ? බිරිඳව විශ්වාස කළා. විශ්වාස කළා ධම්මික උපාසක ගියා මුදල් හොයාගෙන එන්න. ගියොත් මාස 3-4ක් ගිහිල්ලා එනකල් ඉතින් ඉන්න වෙනවා. රේවතිය දැන් ඔන්න වැඩේ පටන් ගත්තා. කොහොම හරි දවසෙන් දවස දානේ දෙන එක නවත්තන්නමයි වැඩ. මුලින්ම වෑංජන ගාන අඩු කළා. හැබැයි අර පිරිස දන්නවා මෙහෙම කවදාවත් වෙන්නේ නැහැ මේ උපක්‍රමය. පණිවිඩය දෙන්න විදියක් නැහැ. අවසානයේ අස්ත්‍රයන්ට දෙන ආහාර තමයි බුදුරජාණන් වහන්සේට සකස් කළ දවසක් තිබුණේ. එදායින් පස්සේ ආමුදුරෝ දානෙට වැඩි වෙන්නේ නැහැ. රේවතිය හිතන විදිහට රේවතිය දිනුම්. පාසකතුමාගේ යාළුවෝ ටික හිටියා. ඒගොල්ලෝ ධම්මික එනකම් බලාගෙන ඉති. පණිවිඩ නැණි දෙන්න ව්‍යාපාරය ඉවර කරගෙන එනකොට හන්දියටම ගිහිල්ලා කිව්වා රේවතිය වැඩේ ඔක්කොම අවුල් කළා. බුදුරජාණන් වහන්සේ ගෙදරට වඩින්නේ නැහැ. හාමුදුරුවන්ට දාන්නේ නැහැ. හාමුදුරුවෝ දානට වඩින්නේ නැහැ. රේවතිය මේක නැවැත්තුවා. ආයේ මොකක්වත් නැහැ. කෙලින්ම ගිහිල්ලා කළේ බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. ගෙදර වෙලා රේවතිය අයින් කළා. එළවලා දැම්මා. රේවතිය මැරෙන්න වැටුණාම රේවතියට පණුව ගැහුවා. මං කියන්නේ අපිට අනුකම්පාවෙන් රෝගියාට අනුකම්පා කළ යුතුයි. හැබැයි සමහර වෙලාවට කර්ම විපාක එන්නේ ගොඩාක් නරක විදියට. එහෙමයි කියලා වෙන්න ඕනේ මොකද්ද? පසුතැවෙන්න ඕනේ නැහැ. ඥානාන්විතයි නම් එතනින් ගොඩ එන්න පිළිවෙලක් ගන්නවා. ප්‍රේවතිය එහෙම නැහැ. තව තව වෛරේ, වෛර දෙකයි, එකක් දානේ සම්බන්ධව, අනිත් එක මට ගෙදරින් යන්න උනේ බුදුහාඳුරු හන්දනේ. ඒ නිසා වෛරයෙන් මෙහිදී අනුව දාලා මලා දුගති.
1: ධම්මික උපාසකතුමා වැඩේ කරගෙන ගියා. ධම් වැට මහා පින්කම කරගෙන ගියා. මරණාසන්න මොහොතේදී බණපත කියනවා, මැරිලා ගිහිල්ලා උපදින දිව්‍ය ලෝකවලින් ඇවිදින්න කතා කරනවා. ඒක තමයි ධම්මික උපාසකතුමාගේ පණිවිඩයෙන් මට ඔබට කියන්න ඕනන්නේ. මරණාසන්න හිත ඉතාමත්ම වැදගත් අවස්ථාවක්, චුති ප්‍රතිසන්දි විභාගයක්. එතන හිත ශක්තිමත් කරන්න පුළුවන්නේ මෙබඳු පින්කම් අංක එක කරලා තිබුණාම. එකල පමණින්ම මේක මතක් වෙන්නේ නැහැ. මම ඒකට උපක්‍රමයක් දැන් කියනවා. ඒ දෙපළට මේ බණ අහන හැමෝටම කල පින්කම් මතක් වෙන්න නම් නිතිපතා ඒව මතක් කරන්න ඕනේ. ඒකට වචනයක් තියෙනවා, ප්‍රත්‍යවේක්ෂණ, ප්‍රත්‍යවේක්ෂණය කරන්න ඕන. නිසා අද ඉඳන් මේ ගෙදර අයට, දරුවන්ට, අනෙකුත් ඥාතීන් කරගෙන තියෙන පින් තියනවා නම් ඒවා දිනපතා මතක් කරන්න ඕන. දිනපතා මතක් කරන එකෙන් සිද්ධ වෙනවා ලොකු වැඩක්. ඒ තමයි දිනපතා ජීවිතයට ආශිර්වාදයක් ලැබෙනවා.
0: ඒවා දිනපතා මතක් කරන්න ඕන. දිනපතා මතක් කරන එකෙන් සිද්ධ වෙනවා ලොකු වැඩක්. ඒ තමයි දිනපතා ජීවිතයට ආශිර්වාදයක් ලැබෙනවා. මරණාසන්න මොහොතේ හිත පිළිබඳව කුමන හෝ තක්සේරුවක් කරගන්න පුළුවන්. මං අහලා තියෙනවා ගොඩක් අයගෙන්, මේ අම්මා පුළුවන් නම් කියන්නකො අද මළොත් හෙට කොහේ උපදීද? දන්නේ නැහැ නේද? කියන්න බෑ කියනවා. ඇයි මොනව වෙනවද? කියාගන්න බැරි ඇයි? කර්ම විග්‍රහයේදී එක තැනක අපි තියෙනවා ගරුක ආචින්න ආසන්න කටත්තා කියලා. ඒ කර්ම ගොඩාක් පොත්පත් අරගෙන බණ කතා ලියාගත්තේ නැතුනට කමක් නැහැ. මතක තියාගන්න, නිතර හිත පුහුණු පුරුදු කරලා තියෙන සිතුවිලි අවසාන හිතට එනවමයි. අපි සාමාන්‍ය ලෙඩ්ඩු බලන්න ගිහිල්ලා ওই වැඩේ කරන්නේ නැද්ද? සමහර අය මෙහෙමත් කරනවා. හොඳේ නෙස්ටමෝල් එකක් අරන් ගිහිල්ලා ළඟ තියලා කියනවා මූණ දිහා බලලා, අක්කේ ඇස් යට ගිහිල්ලානේ, නිකන් හකුත් බැහැලා වගේ. මාසයකින් මැරෙන්න ඉන්න ලෙඩ සතියකින් මැරෙනවා. ඔව්, අපි දොස්තර මහත්තයාගේ වැඩේ අපි කරනවා ගිහිල්ලා. ලෙඩ්ඩු බලන්න ගියාම එහෙම කියන්නේ නැහැ. ලෙඩ්ඩු බලන්න ගියපුවාම හිතට සතුටක් ඇති වෙන ප්‍රකාශයක්. අපි සිල් ගත්තා නේද? අපි අර 109 දානේ කළා නේද? එදා ආව නේද? අපිට උදව් කළා නේද? ඒවමයි මතක් කරන්නේ. ඒ මතක් කරන මොහොතක සතුට මතක තියාගන්න ඕනේ. මානසික රෝගාබාධ 100%ක්ම යටපත් කරන්න පුළුවන්නේ මොලේ තියෙන රසායනික සංයුතියකට තමයි. දැන් උන්දම උදාහරණේ බලන්නකෝ. මේ පින්කමට ගැහිලා ගැහිලා මහන්සිලා මහන්සිලා මේත් වාඩි වෙලා, මේ ඉන්නේ තුනටත් වාඩි වෙලා ෂෝක් එකට. මේක අල්ලගෙන ඉන්නෝනේ. ඔච්චර වයසට ගියා. ඒ උනාට වෙන වැඩක් වගේ කරගෙන ගියා නම් දැන් හිතන්නකෝ මේක මොවම කරදර වැඩක්. ඈ මේක ඉවර වෙන්නේ කීර දන්නේ. ඒම හිටියත් වැඩේ නැති ලෙඩ එනවමයි. ওই ගොඩාක් ගෙවල් වල අයට අම්මලාට ලෙඩ හැදෙන්නේ gedere ඉන්නකොට. යන්නකෝ දවස් දෙක තුනක බලන්න එළියට. ඉහෙම් බහින ලෙඩක් නැහැ. ඇයි? පටන් ගන්නෙම දවස කොහමද? මුං එක්ක බෑ. කරදරයි. ඈ මට නිදහසේ ඉන්න දෙන්නේ. අපි කියන්නේ ඍණාත්මක හිතුවිලි. එහෙම මොලේට දාපු ගමන් මොලේ දුවන්නේ කොහොම මොන විදියටද? අරිණාත්මක විදියට. ඒ නිසා උපක්‍රමයක් කරපු පින්කම් උදේ මතක් කරන්ඩ සතුටු වෙන්න. සතුටෙන් හදන හෝමෝනයක් තියෙනවා මොලේ ඇතුලේ, ඩොපමින් කියලා. දවස හුත්තා ප්‍රතිශක්තියෙන් ගතකරන්ඩ, සුබවාදීව ගතකරන්ඩ මේ මොලේ කොටස ඕනේ. ඒක හදන්න නම් ෆාමසිවල බෙහෙත් තියෙනවා. ඒක හැබැයි දොස්තර මහත්තයෙක් ලියලා දෙන්න ඕනේ. ඒ කියන්නේ සතුට හැදෙන්න නෙමෙයි හෝමෝන හදන්න. ඕමොන විතර තිබ්බට හරියන්නේ නැහැ. සතුටු වෙන්න අපි අර විදිහේ ප්‍රත්‍යවේක්ෂණාවක් කරගන්න ඕනේ. ඒ නිසා හැමත අපි ආරාධනා කරන්න ඕනේ කොහොමද මතක හිටින පින්කම් කරන්න. දැන් උපක්‍රම තියෙනවා. අම්මලා ගණ්ඩ මේ මාස 3 ඇතුලේ දානයක් හැදුවොත් පේරු දානේ පන්සලට, අපි මේ හදන්නේ වස් දානයක්. ඒක සිහි කල්පනාවෙන් හදන්න පූජා කරලා ආව තැන ඉඳන් හිතන්න ඕනේ මම මේ අවුරුද්දේ වස් දානයක් පූජා කළා. පන්සලකට ඇතුළු වෙච්ච ගමන් දැන් සාමාන්‍යයෙන්සලට වෙනම විනය කාරණා ටිකක් තියෙනවා. ඔබ ගොඩ යන්නත් එපා මේ ටික අහලා. කොහොමද පන්සලකට මොනම හරි දායකත්වයක් දැක්වුවා නම් මේ වස් කාලේ වස් පින්කමකට මං දායක වෙන්නේ? ආනිසංස වැඩි. ආනිසංස වැඩිමයි. පන්සල් ගන්නව නම් ආ මේ වස් කාලේ ස්වාමීන්වහන්සේලා විතර නෙමෙයි ඔබටත් වැදගත් ඒවා මතක් කරන්නත් ඕනේ. ඒවා නිතර මතක් කරන්න ඕනේ. දැන් ඔබට උදේට නැගිට්ටහම මතක් වෙන්නේ අහිමි වෙන අර ඍණාත්මක දේවල් නම් දැන් මේ කරගත්තු පින්කම් ටික ඕන වෙනවා. සමහරුන්ට ලොකු පින් පොතක් තියනවා තමයි ලියලා ඒ උනාට ඒක කියවෙන්නේ ප්‍රෙෂර් වැඩි වුණාම, එහෙම වැඩි වුණාම තමයි කියවෙන්න කියන්නේ. ඉස්පිරිතාලේ නවත්තපුවාම ප්‍රෙෂර් වැඩි වෙලා ඉස්පිරිතාලේ නවත්තපුවාම පින් පොත කිව්වට විතරක් හරියනවා මදි. පින් පොත නිතර කියවෙන්න ඕනේ. ඔන්න එකක්. ඊළඟට පින්කම් කරන අම්මලා දැන් මෙතනත් ගොඩක් වැඩිහිටියා ඉන්නෝ. බණත් අපේ net FM එකේ ගොඩක් අය අහනවා, වැඩිහිටි අම්මලාත් ඉන්නෝ. ඊළඟට අම්මලා ඉතාමත්ම වැදගත්. මේ සතුට වගේම තමයි ඔය ගෙදවල් වල ඉන්න දරුවන්ට හිතෙනවා අම්මලා ඉතින් දැන් ගොඩක් වයස හන්දා පින්ම තමයි එකම විසඳුම කියලා. හොඳේ මං එතන නැහැ. සිල් සමාදන් වෙන්නත් ඕනේ, පින් කරන්නත් ඕනේ. ඉඳ හිට හරේ අම්මලා පොඩ්ඩක් ගෙදරින් එළියට ගිහිල්ලා ඇවිදලා තව තව මේ අනුරාධපුරයේ ඇයට ගොඩක් තැන් තියෙනවනේ. කොළඹිනුත් එහා එනවා මේ අනුරාධපුරයේ ස්ථාන ටික බලාගෙන යන්න. කොහේ හරි තැනකට ගිහිල්ලා ගමේ වැවෙන් නැවට කමක් නැහැ. ගිහිල්ලා තිසා වැවෙන් බසවක් කොළඹෙන් හරි නාලාවට කමක් නැහැ. මොකද ගෙවල් වල මේ ගම් වල අය අපිට පේනවනේ මොහුණු දැක්කහම නේද අපි දන්නෝ මේ අවුවත් එක්ක මහ පොළවේ පය ගහලා නේද? එක්ක කොමඩු නැත්තම් වට්ටක්ක නැත්තම් මිරිස්. කටපාඩම් වෙලා තියෙන චක්කරේ වගේ. ඒවත් එක්කම හිටියම මොකද වෙන්නේ දන්නවද? ඒවත් කරන්න ඕනේ. හැබැයි එතනින් එහා ජීවිතයක් ගන්න ටිකක් වෙනස් කරන්න ඕනේ පරිසරය. එද ළමයින්ට මම නිරන්තරයෙන්ම කියනවා දෙමව්පියෝ අනිවාර්යයි පරිසරය වෙනස් කරන අත්දැකීමකට අරගෙන යන්න ඕනේ. අම්මලත් ඒක හොඳයි අර වැඩිහිටි සමිති එහෙම දැන් තියෙනවා. ඒවා හොඳයි අර කොන්සර්ට් වගේ තමයි වැඩිහිටි සමිතිත්. නරක නැහැ. ඒ නරක නැති එක දිගට පවත්වගෙන යන්න ඕන. මානසික සතුට වෙනුවෙන් අර භෞතික පරිසරය ටිකක් වෙනස් කරගන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? හැමදාම ඉන්නකොට එකම තැනක ඉන්නකොට එකම වැඩ ටික වෙනකොට මොලේ කියනවා මේවා කරදරයි මේවා කරදරයි මේවා කරදරයි. ඒ කරදර තමයි ඇඟේ ලෙඩ හැටියට. මම දන්නවා මේ හැම ගෙදරකම තෙල් බෙහෙත් කුප්පි තියෙනවා. වායය තියෙනවා. හරි. ඒවා සාමාන්‍ය ලෙඩ තමයි. ඒවා කායික ලෙඩ. පින්කම් මතක් කළාට කායික ලෙඩ අඩු වෙනවද? නෑ නෑ නෑ. ඒවා දිරාපත් වෙන ඒවා තියෙනවා. හිත ලෙඩ වෙන ඒවා නතර වෙනවා. දැන් සමහරුන්ට හිතෙන්නේ නෑනේ. සමහරුන්ට හිතෙන්නේ නෑ මට 65යි 70යි 80යි වයස වයසට වායි එනවා කියලා හිතෙන්නේ නැති වුණොත් ඒක ලොකු ගැටලුවක් නෙමෙයිද? ගැටලුවක්. දැන් උපදේශන එකතනක් වැරදිච්ච විදිහක් මම කියන්නම්. මං හරි බයෙන් ඉන්නේ මේ දවස් ටිකේ. ආච්චි අම්මට 78යි. සතුට නෑ කියලා තමයි ආවේ උපදේශණයට. පින්කම් කරගෙන තිබ්බා. මං කිව්වා අම්මා පින්කම් විතරක්ම කරලා හරියන්නේ නෑ. පොඩ්ඩක් ඔය එලිපෙහෙලියට ගිහිල්ලා ඇවිදින්න. හොඳ හුලන් ටිකක් ගන්න. මෙන්න තැන් තැන් තියනවා කියලා මම ඔය ෆෝන් එකෙන් තැන් තැන් පෙන්නුවා. අම්මා බලලා බලලා බලලා හොයාගෙන සුම්බා ක්ලාස්. එහෙ තියෙන හැම එකක් සංගීතේ දාලා සුම්බ නටන්න ඕනේ. අම්මා දාලා සුම්බ ක්ලාස් එකක් හොයාගෙන ගිහිල්ලා ළමයින්ට කිව්වලු මාව නවත්තන්න එපා මම යනවා සුම්බ. කවුද කිව්වේ? හාඳුරු. මං කියලා තමයි කියලා තියෙන්නේ. දැන් ළමයි මගෙන් අහනවා හාඳුරනේ අතප්පයක් කඩා ගත්තොත් හාඳුරුවද බෙහෙත් බඳින්නේ? නැකනේ වැඩි. ඒකේ බය තියෙනවා. ඒ නිසා එහෙම නෝ ඒක සතුටක් වෙනස් කරලා තියෙන්න ඕන. හොඳේ. හැබැයි බුදුරජාණන් වහන්සේ මතක් කළා වැඩිහිටි කාලය ඇතුළේදී කායික විවේකය කියලා කියන්නේ මානසික විවේකයේ කොටසක්. ඕකේ අනිත් පැත්ත මට කතා කරනවා හාඳුන්නේ මගේ දැන් දත් හතරක් වැටිලා මම ලොකු දුකකින් ඉන්නේ. මං ඇහුවා අම්මා වයස කීයද? 80යි. මං කිව්වා අපේ ගිරිය අම්මටත් 75ක් විතර දත් හතරක්ද කොහෙද තියෙන්නේ කියලා. අනිත් ඔක්කොම වැටිලායි කියලා. ඇයි මං එහෙම කියන්නේ? වයසට ගිහිල්ලා වියපත් වෙලා ඇඟ වෙනස් වෙන එක හිතින් දරා ගන්න බැරි නම් අම්මලා අපි කරපු පින්කම් ඔක්කොම ටික වතුරෙනේ. කරපු භාවනාවල ඔක්කොම වතුරෙනේ. කෙස් ටික සුදු වෙන එක, හැම රැලි වැටෙන එක, දත් වැටෙන එක, සබහ දහමට අවනත වෙන එක හිතින් දරා ගන්න බැරි නම් අපි පින්කම් වලින් ලැබපු ශික්ෂණයක එතන ගැටලුවක් එනවනේ. ඒක තිබුණාවේ මං ඒකයි කිව්වේ නිතර ඒවා පින් කළයි කියලා වයස යන එකම අඩු වෙන්නේ නැහැ. හොඳේ. කරදර මතුවෙන ඒවා කියන ඒවා නතර වෙන්නේ සමහර වෙලාවට නැති වෙන්න පුළුවන්. බරපතල කර්ම තියෙනවා නම් එන්න පුළුවන්. හැබැයි වැදගත් වෙන්නේ මොනව ආවත් කරපු පින්කම් අතහරින්න නැති එක සහ ඒවා ගැන සැක හිතන්නේ නැති එක. ඒවම හිතපුවාම අර විදිය පරිසර වෙනස් වෙනකොට මානසික සතුට අපිට තියෙනවමයි. ඒක හැමමෝම තමයි. බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව අවසානයක් නිවනට හදාගෙන හදාගෙන දෙනවා පින්කම් කරන අය ගැන. හරි අපූරු කතාවක්. දානං කලු සභාවේන සග්ග මානුස භෝගද. ඔන්න වැදගත්. පින්කම් කරපු අයට මනුස්ස ජීවිතයක් ලැබුණත්, දිව්‍ය ආත්මයක් ලැබුණත් මොනවද ලැබෙනව කියලා කියන්නේ? භෝග සම්පatti ලැබෙනවා. දැන් මට සාමාන්‍ය තැනකට එනකොට මට දෙනවනේ විස්තරේ. ඔබ දෙපළ ගැන මට කිව්වා net fm එකේ අපේ වරුණ අයියා. බොහොම වීරයවන්ත දෙන්නේ. කතාව කියවෙන්නේ නැතිනේ. මේක ගමේ අය සාක්ෂිනේ. දැන් මම දන්නේ නැහැ ඒ උනාට මම වරුණ අයියාව විශ්වාස කරන අන්ද ඒ කතාව මම කියනවා. භෝග සම්පත්තිය ඉබේට පහළ වෙන්නේ නැහැ දන් දුන්නයි කියලා. හොඳේ අඩි තියෙනකොට ඒ වගේ පිපෙන්නේ නැහැ අපිට. උත්සාහවන්ත වෙනකොට දන් දීලා තියන අයට භෝග සම්පත් ලැබෙනවා. අර කියන්නේ උද්යමේනහි සිද්ධාන්ති කාර්යානීනහි මනෝරතයි නහි සිංහස්ස සුප්තස්ස ප්‍රවිසන්ති මුකේ මුගා. උත්සාහවන්ත නැත්නම් කැලේ නායකයා සිංහයා වුණාට ගොදුරු හම්බ වෙන්නේ නැහැ. දන් පහන් පූජා කරලා තියන අය පින්කම් කරලා තියන අය උත්සාහ කරනකොට ප්‍රතිඵල ලැබෙනවා. දැන් සමහර අය කියන්නේ කොච්චර කළත් එච්චරමයි කියලා. ඔව් ඉතින්. ඇයි? දින්නම් ඵල සුඛං හෝති නා දින්නම් හෝති තන්තත. දීලා තියනවා නම් තමයි උත්සාහ කරපුවහම ලැබෙන්නේ. නැත්තම් නැත්තම් නේ. මතකයි නේ මේ පළාතේ හැටියට උපමාවක් කිව්වොත් කොහමද? යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං. වට්ටක්කව හැදුවහම වැල් ගියහම දවස් 45යි දම්මල වට්ටක්ක වලට 45 ඒ වගේ යන්නේ වට්ටක්ක තමයි නේ. කොමඩු හැදුවහම කොමඩු තමයි හදපු જાතියම තමයි. එතකොට කරපු જાතියම තමයි එන්නේ ලැබෙන්නේ. ඒ නිසා භව භෝග සැප සම්පත් උත්සාහ කරපුවහම ලැබෙන්නේ පින් කරලා තියන අයට. පින් කරලම ඒක මතු වෙන මතු කරගන්න ඕන හොඳේ. එදා ඔන්න පළවෙනිම එකක් සග්ග මානුස භෝගදං. දිව්‍ය ලෝක සැප සම්පත් ලැබුණත් දිව්‍ය ලෝකෙත් ඉන්නෝනේ අල්පේ සාක්කේ මහේ සාක්කේ. ඒක නිසා මනුස්ස ලෝකෙත් එහෙම ඉන්න අපිට අපේ ප්‍රමාණයට භුක්ති විඳින්න ලැබෙන්න මතු කරගන්න අපි දීලා තියන්න වෙනවා පින්කම් කරලා තියන්න ඕන. ඊළඟට පරිණාම වශයෙන්ව හෝතු මොක්කූප නිස්සයන්. අන්න පින්කම් වල ඊළඟ දාන්නේ ආනිසංස කියනවා. බෞභෝග සබ සම්පත් ලැබෙනවා වගේම තමයි තව වැදගත් දෙයක් වෙනවා. පරිණාම වශයෙන්ව අපේ ඉලක්කය නිවනන. ඒ නිවන සඳහා මේ දානය පින්කම පිහිට වෙනවමයි. මේක ඇතුලේ ඉඳන් භුක්ති විඳින ආනිසංස මේ කියන්නේ. ඇයි? සසර පෙර පුහුණුවක් නොතිබ්බනම් මේ විදිහේ විශාල පින්කම් කරන්න හිතකටවත් එන්නේ නැහැ. ධම්මික උපාසකතුමා ගැන චරිතා ප්‍රදානේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. මේ ජීවිතේ විතරක් නෙමෙයි ධම්මික උපාසකතුමා මීට භව ගානකට පෙර හරි හම්බ කරපු වගේ කොටසක් සංඝයාට දීලාමයි තියෙන්නේ. පින්කම් කරගෙනමයි තියෙන්නේ. ඒ පින්කම කරපු පුරුද්ද නිසා තමයි අපේ වචනෙන් කිව්වොත් gedara gæni කිව්වත් නතර නොඋනේ. මොකද අපේ රටේ හැටියට ගොඩාක් අය හිතාගෙන ඉන්නේ මිනිස්සයා හදාගන්න නොනට පුළුවන් කියලා. එහෙම තමයි සාමාන්‍ය ජනවහර. ඒක එහෙම බෑ කියලා දන්නේ හරියටම ගෙවල් ඇතුලේ ඉන්න අය විතරයි. කවුරු කවුරුත් හදන්න යන්නේ නැහැ. ඒකත් වෙනම කාරණාවක්. ඒ නිසා මම ඔබට කියන්න හදන්නේ එහෙම පුහුණුවක් පුරුද්දක් තිබිලා තිබුණොත් තමයි අපිට අපි කරපු චූටිම දේ වුණත් වැදගත් මතක තියාගන්න අපි කරන පින්කමෙහි ලොකුද කුඩාද කියන එක තීරණය වෙන්නේ ප්‍රමාණයෙන් නෙමෙයි ඈ දෙන ප්‍රමාණයෙන් පුදන ප්‍රමාණයෙන් නෙමෙයි ඒත් එක්ක හිත කොතරම් සතුටුද කියන ප්‍රමාණයෙන්. එනිසා ආපහු හැරිලා බලන්න අපිට නැවත නැවත කරගන්න සැපතක් ජීවිතේට හොයාගන්න පුළුවන් කියනවා මේ පින්කම් වලින්ම විතරක්. පින්කම් වලින්ම ඊළඟට මං ආපහු වචන දෙකක් මේකේ අවසානයේට එකතු කරන්න ඕන ඔබට. අපි මනෝ උපදේශනයේදී මං ඔබට කිව්වා මිනිසුන්ට නැත්තේ අහිමි වෙලා තියෙන්නේ සතුට සැනසීම. ඒකට පෙති නැහැ. ඒකෙදි අපි යෝජනා කරන එක ක්‍රමයක් තියෙනවා. ඒ තමයි දෛනිකව කාට හරි උදව්වක් කරලා සතුට වෙන්න කියලා. ඒ නිසා අපි net fm එක හරහාම කියලා තියෙනවා වැඩිහිටියන්ට අනිවාර්ය පින්පොතට අමතරව තව හැපි ඩයරි එකක් සතුටු දිනපොතක් තියාගන්න කියලා. ලංකාවේ දැන් අනිත් හැමෝටම ඕන වෙලා තියෙනවා. ඇයි? ඊයේ උපදේශනයේට මං ඇහුවත් අවුරුදු 25 ළමයෙකුගෙන් දැන් උපදේශනයේදී මම චිකිත්සාවක් කරන්න ඕනනේ. ළමයා මට කියන්නකෝ ඊයේ සතුටෙම කරපු වැඩක්. කතා කරපු ළමයි නිහඬ වෙනවා. පෙරේද? නෑ. ගිය සතියේ? නෑ හඳුරන. බලපුවාම ජීවත් වෙලා තියෙන මලකඳක්. අර තියෙන මෘතකෝවාන ජායතේ. මැරිච්ච මිනිස්සු වගේ. සතුටු නෑ. සතුටු නැති මනසක් ලෙඩ වෙන එක නවත්තන්න වෙන කාටවත් බෑ. ඒ නිසා හැම ජීවිතය ඇතුළෙම දෛනික සතුට දේවල් බලන්න වෙනවමයි. පින්කම් කරන අයට ඒක බලන්න පුළුවන්මයි. ඇයි මතකද? ඔන්න අභිධර්ම පාඩයක් කියන්නේ. කුසල සිත් හඳුන්වන තැන තියෙනවා සෝමනස්ස සහගත ඥාන සම්පයුක් අසංකාරික සිතක්. මේ පින්කම් වැටෙන්නෙම කුසල් සිත්වල අංක එකට. සතුටු සිතක් ඥානයක් සතුටු සිතක ස්වභාවය කරලත් පස්සෙත් කරන වෙලාවෙදිත් ඊට කලිනුත් තියෙනවා. ලැබෙන්නේ මොනවද? සතුටු සිතකින් පින්කම කරපුවම සෝමනස සහගත අන්න ලැබෙන දේ කියනවා. සෝමනස සහගත සතුටු සිතින් කළහම තමයි අපිට ලාභ කීපයක් තිබෙනවා. ඒ තමයි නිවාස ලාභේ, ඉන්න හිටින්න ගයක්, භෝග සම්පත්, භෝග සංවත්ත නිකා කියලා කියනවා. භෝග සම්පත් කුසපුරව ගන්න පුළුවන්. ඥාති සම්පත්, සම්පත් වගේ මනිපැත්ත විපත්නේ. ගොඩක් අයට තියෙන ඥාති විපත්ති. ලංකාවේ අයට නෙමෙන්න පුළුවන්, ඉන්දියාවේ වෙන්න ඇති. මේ ඉන්න ඥාතින් විපත්ති තමයි. හැබැයි දම්පහන් පූජා කරන පින්කම් කරන අයගේ සෝමනස්ස සහගත හැබෑ සතුටේදී ඒක ලැබෙනවා ඥාති සම්පatti. මෙතන දරු සම්පatti කියලා කිව්වේ කුසින් බිහිවීමම විතරක් නෙමෙයි. බිහිවෙච්ච දරුවෝ සම්පතක් වෙනවා. දරුවෝ විපත්ති වෙච්ච ඒවා ගැන නේ ඕනතරම් මතකයි නේද? අපි පලාත කියන්නත් ඕනේ නැහැ කියමුකෝ. පහුගිය දවස්වල ආරංචි වුණ අම්මයි තාත්තයි දෙන්නම පුතා අතින් ඝාතන වෙනෝනේ. අනුරාධපුරයේ සිද්ධියක් ගැන ධම්මල දන්නවද? දන්නේ නැහැ. බණ පොතේවත් නැහැ. කිසිම බණ කතාවක නැහැ. දුවක් අම්මෙක් ඝාතනය කළා කියලා. නැහැ නේ? අපිට අජාසත්ත පරපුරන්නේ දීවුනේ. ඒ වුණාට මේ අයිරු ඕනම් මටත් කිව්ව හැකි. අනුරාධපුරයේම තමයි මීට මාස දෙකයි අනියම් සැමියත් එක්ක එකතු වෙලා ලක්ෂ 10කට අම්මා මැරුවා. ලක්ෂ 10. රටේ ඉඳන් අරන් ආපු ලක්ෂ 10 අරන් යන. එක මෙහෙමයි. ඉතින් ඒ සංසාරය ඉවර කර ගැනීමක් නේ. එහෙම වෙන්නේ සොම්නසක් සතුටකින් තොර වෙච්ච ජීවිතවලට අපරාධ ආගන්තුක වෙන්නේ. මෙහෙම සතුට වෙනකොට ඔබලා ඒ වගේ රැකෙනවා. ඒකයි මම මේ කියන්න හදන්නේ. එහෙම ඒ දරුවෝ ලැබෙන දරුවන්ද සම්පත් බවට පත් වෙන්නේ ඒ ගුණය තිබුණාමයි. සමහරු සොම්නසකින් නැතුවත් දෙනව නිදානේ. එහෙම ඒවත් දෙනවා. මොකද සමහර අය මං ඇවිදිලා කියනෝනේ මේ ඔය හීනෙන් බලන බය වෙනවා කියපු ගමන් මං කරන වැඩේ තමයි දන් දෙන්න කියන එක. මං එහෙමම කියනවා. ඒ කුසල් දිනු කරන්න ඕන. මං ඒ අහගෙන ඉන්නවා. සමහර වෙලාවට මහත්තයාගේ පෙන්ෂන් එකෙන් තමයි ළමයිට කන්න දෙන්නේ නෝන කන්නේ. හන්දද පෙන්ෂන් එකෙන්. හැබැයි ඒ පෙන්ෂන් එකෙන් දන් හැන්දක් දෙන්නේ නැහැ. මං කියනවා දෙන්න කියලා. ඔය සමහර වෙලාවට හමුදාවේ ජීවිත අහිමි වෙච්ච අපේ රණවිරුවන්ට සමහර අවිවාහක දරුවන්ගේ පෙන්ෂන් එක අම්මලාටනේ හම්බ වෙන්නේ, ගෙදරට හම්බ වෙන්නේ. අවාසනාව සමහර තැන්වල මට මුණ ගැහිලා තියෙන සහෝදර සහෝදරියෝ කියනවා, ආඳුනේ මල්ලිගේ අයියාගේ පෙන්ෂන් එකෙන්වත් දානයක් දෙන්නේ නැහනේ. එහෙම දන් දෙන්න කියවම සතුටු නැහැ. හැබැයි මම ඔබට කියනවා සතුටු සිතින් දෙන්න පින්කම් කරන්න උත්සාහ කරවුවාම අවශ්‍ය දේවල් ලැබෙන්නේ අය. ඊළඟට දිට්ඨිගත ඥාන සම්පයුක්ත වැදගත්ම වචනයක් තියෙනවා. මේ පින්කම වලත් කරන පින්කම් වලත් ඥාන සම්ප්‍රයුක්ත වෙන්න ඕන. මොනවද ඥාන සම්ප්‍රයුක්ත? ආන්න පින්කම් කළාම ආනිසංස ලැබේ. දන් දුන්නාම දැන් සාහිණාංශලා අද භුක්තානුමෝදනා දේශනාවල් කරන්න ඇති. ඒ වේදි කියන්නේ නැතිනේ. තාමත්ම මුදල් වලට ගන්න බැරි ආනිසංස තමයි ආයු සම්පත්තිය නේද? වර්ණ සම්පත්තිය, කායික මානසික සැප, නුවණ, මේවා. ඒ විතරක්ද? වැදගත් පින්කම් වලදී තව නිවන ස්පර්ශ වෙන්නේ කොහමද? තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බානං. නිවන කියලා කියන්නේ තෘෂ්ණාව නැතිවීම. පින්කම් කරන්න පුළුවන්ද තෘෂ්ණාව අධිකව තියාගෙන? නෑ නෑ, එහෙම කරන්න බෑ. සමහරුන්ට හිතෙනවනේ මොනවා කරන්න ගියත් මොනවා හරි බණ අහගෙන ඉඳලා පින්කමක් කරන්න හිතෙනවා. එතනකොට බජට් එක පඩිය ගැන හිතෙනවා. ඉතුණාම හරි 35000යි කියමුකෝ පින්කමට. කිට්ට වෙනකොට ඒක 15000ට බහිනවා. ඇයි? ඉතුරු ටික තිබ්බනම් අපිට පුළුවන්ලු තව සති දෙකක් කන්න. නොකානෝ බී පින්කම් කරන්න කියලා අපි කියන්නේ නැහැ. හැබැයි පින්කම් වලට විතරයි ඒ අනුතර වෙන්නේ. කොටහලු මගුල් දෙකයි, වෙඩින් දෙකයි. එන්නකෝ බලන්න. ආයේ 35 හේව තුනක් විතර වියදම් කරන්න උනොත් හිතලා ඇස්ති කරන හොඳේ. ඒක තමයි මේක නරක. ඥාන සම්පයුක්තව පින්කමක් කළාම ඉතාම වැදගත්. ආනිසංස දැනගෙන කළාම ආනිසංස ලැබෙන බව විශ්වාස කරගත්තාම ඒ ආනිසංස තව තව ලැබෙනවා. නිවන් දකින්ද චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න මහත්ඵල කියලා වචනයක් තියෙනවා. පින්කමක් මහත්ඵල වෙන්නේ ඥාන සම්ප්‍රයුක්තව කළාම. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ ආන්ගේ ඥානාන්විතව පින්කම කළාමයි. අනුන් ලවා කරවන එකේදී නෙමෙයි ඈ, තමන්මම යෙදෙන්න ඕන. ඒක නේද අසංකාරිකයි කිව්වේ. දැන් මෙහෙම පින්කමක් කරන්න කියලා කාගෙන්වත් බලපෑම් ආවේ නැහනේ. අපිට එහෙම ඉන්න හිතෙනවා, අපිට හිතෙනවා, සමහරුන්ට ඔළුවට හිතෙනවා. අපි ගිහිල්ලා විහාරස්ථානේ අත්තු ගන්නවා. දැන් සමහර අය මේ ළඟ අනුරාධපුරයත් එහෙමම තමයි. මහසෑයට උදේ පාන්දර ගිහිල්ලා කිරිහාර පූජා කරන්න එහෙම හදනවා. සමහර විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන මේවා කාගේවත් පෙළඹවීමකින් තොරව කරනවා නම් ආනිසංස තමයි. ආන්න හිත දියුණු කරලා නිවන සඳහා වැඩසටහනක් වෙනමම තියෙනවානේ. සමාධිය ප්‍රඥාව දියුණු කරන්න එපේ. සමාධිය ප්‍රඥාව දියුණු වෙන්නේ ආන්ගේ ඥාණයෙන් පින්කම් කරපුවාය. දැන් තේරෙනවද? නිකම්මම නිකං සිල්ලරට විසි වෙන පින්කම් නෙමෙයි අපේ බෞද්ධ සංස්කෘතිය ඇතුලේ තියෙන්නේ. නිවන ස්පර්ශ වෙන්නෙත් එහෙම. ඔබ කලේ ජීවදානමය පින්කම තමයි. හැබැයි මේ ජීවදානමය පින්කම නිවන කියන කේන්ද්‍ර තැන ස්පර්ශ කරලා දැන් ඉවරයි. එනිසා අපිට දැන් තියෙන්නේ කරපු පින්කම් මෙනෙහි කරලා තව එබඳු පින්කම් සහ ඊට වඩා පුළුවන් තරම් නිතර නිතර පින්කම් කරන්න ඕන. නතර වෙන්නේ නැහැ. ඔව්, සමහර අය කොන්ත්‍රාත් පදනමටනේ නතර වෙනවා. එහෙම පින්කම් තිබිලා තියෙනවා කොන්ත්‍රාත් පදනමට. සමහරු කසාතයක් හරියන්නේ නැහනේ. කවුරු හරි කේන්ද්‍රය බල්ලා කියලා තියෙනවා මේ බෝධි පූජා හතක් විතර තියන්න. ඒ හතම විතරයි තියලා තියෙන්නේ. ඒ හතරට යන අතරතුර ත්‍රිවිල් එක කවුරු හරි හම්බ වෙලා තියෙනවා කසාත බඳින්න. ඊට පස්සේ පන්සලට එනවා දේවාල ගානේ ඒ බැඳපු එක ලිහලා දෙන්න කියලා. එහෙම කොන්ත්‍රාත් පදනමට නෙමෙයි, ඒවා නෙමෙයි. අපිට හිතිලා අපිම හදලා පින්කම් කළාම සනසීමක්මයි තියෙන්නේ. මම හොඳටම දන්නවා. නිකන් සාත්‍රයක් කිව්වාගේ කියන්නද? මේ අම්මටයි තාත්තටයි ආයි හිතෙනවා ආයි පින්කමක් කරන්න ඕන මීට වඩා වැඩිපුර. ඔක ඉවර වෙච්ච ගමන් ඔක හිතෙන්නේ හොඳේ. පින්කම් කරන එකේ ශ්‍රද්ධාවේ ස්වභාවය තමයි ඊළඟට එක හැදෙන්නේ. නැත්නම් අර 75-9 දාන එක නවතිනවන්නේ නැහැ. කොහොම හරි ඒක ගෙනල්ලා 100ට. හොඳද? මම මේ කියන්නේ මෙච්චරයි ඉතිරිය අපේ සංසාර ගමනට. මෙච්චරයි සැනසීම මේ ජීවිතයේ දුක්ඛ දෝමනස්සයන් වලින් එළියට යන්න. එනිසා අම්මලා අනුන්ගේ පින්කමක් හරි කමන්නේ දැකලා සතුටු වෙලා අනුමෝදන් වෙන්න. ඒක අත් දෙක එකතු කළ සාදු කියලා කියන එකත් පින්කමක්. ඒක හරි හොඳ හිතින් කරන්න. කිසිම මූණිච්චාවක් තියාගන්න එපා පින්කම් කරන අය ගැන. ඔබටත් පුළුවන් ප්‍රමාණයෙන් කරන්න හොඳේ. තරඟයක් නෑ පින්කම් වල. විශේෂයෙන්ම කටින පින්කම් එනකොට. එහෙම ඒවා නෑ. අපෙනුත් අහන්නේ ආදුනේ ගිය පාරයි කීයක් වේදම් කළාද කියලා අහනවා. වේදම් වලින් කටනානිසංස නැහැ. හිතේ අම්මලට පුළුවන් නම් පෙරහැරේ යන්න, සාදු කියන්න, සත්භාවයෙන් පුළුවන් දෙයක් හදාගෙන යන්න අම්මලා. ඒක පින් සිද්ධ වෙන වැඩක්. එහෙම කරලා උදේට හවසට මතක් කරන්න. මම මෙහෙම කළානේ, සතුටුයිනේ. ආන් එතකොට මේ ජීවිතයේ දුක්ක දෝමනස්සයන් වලටත් අපිට ලොකු ප්‍රතිශක්තියක් හදාගන්න පුළුවන්කම තියෙනවා. එනිසා බුද්ධ දේශනාවෙන් අපි ආය සමාප්තිය සටහන් කරන්න ඕන. ඥානවන්ත අය කොහොමද කලේ? තම්මි චන්දං කෛරාත, පින කරන්දම කැමති net නැවත නැවත කරනවා. සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ, සැපක් ලැබෙනවා නම් පිනක විපාකම තමයි ඇත්තම ස්වභාවය. ඒක එනිසා ජීවදානමේ පින්කමක් හෝ වේවා, තමන්ගේ ජීවිතේ දවසකට කළ පින්කම් මතක් කරන්න පුළුවන් පින්කම් කරගන්න කියන යෝජනාවත් එක්ක තමයි අපි අද මෙත්නෙත් පාමුලෙහි දේශනාවේ සමාප්තිය සටහන් කරන්නේ. එනිසා රටක් ලෝකයකට අද මේ දේශනාව දායාද කළෙත් ධර්ම දේශනාවේ දායකත්වයේ ධර්මෙන් පින්කම් මාලාවක සාමාන්‍ය සංකේතාත්මක සමාප්තියක් හැටියට. මොකද මේකේ පින් උල්පත පෑදෙන්නේ දැන් මීළඟ මොහොතේ ඉඳන් හිතන්න බණහන අයටත් මම ඒක යෝජනා කළා. එනිසා එබඳු කාරණාවත් ඔබට ශ්‍රවණය කරන්නට දායකත්වයේ සැපෙව්වේ එක ඒ ගම්මානය 59 ඇල අංක 11 අදිරාණීගම ලිපිනෙහි පදිංචි DM හින් බණ්ඩා මහත්මයා, එවැගේම WM චන්දනී ධම්මිකා සිරාණී බණ්ඩාර මහත්මිය යන දෙපළ. ඒ අයගේ ප්‍රධාන දායකත්වය ප්‍රාර්ථනාවන් හැටියට සටහන් වෙන්නේ මේ පින්කමෙන් ලැබපු සියලුම ආශිර්වාදයන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආනිසංස වලින් දැනට ප්‍රතිකාර ලබන ගෞරවනීය පූජ්‍ය කැටවල හේමාලෝක නායක ස්වාමින් වහන්සේට. උන්වහන්සේ ඇතුළුව මේ රටට ධර්මයෙන් අනුශාසනා කොට දැනට ප්‍රතිකාර ලබන සියලු යතිවරයන් වහන්සේලා සුවපත් වේවා. මේ සසුන් කෙත බබලන්නට සියලු මහා සංඝරත්නයට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාව අපි සිද්ධ කරමු. ඒ වගේම දේශකයන්න් වහන්සේ හැටියට අපිටත් ආශිර්වාද සිද්ධ කරන ගමන් මේ පින්කම් සඳහා අනුශාසනා කරලා ඔබේ හෙවණැල්ල වගේ පිටිපස්සේ ඉන්න මේ ස්ථානයටත් මම එනකොට ස්වාමීන් වහන්සේ වැඩ හිටියා. දෙල්නේගම සාන්ති විහාරයේ විහාරාධිපති රත්වත්තේ චන්ද්‍රරත්න ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම DM හින් බණ්ඩ මහත්මයා සහ WM චාන්දනී ධම්මිකා ශිරාණී බණ්ඩාර මහත්මිය, දුලාංජලි වත්සලා දියණිය, හර්ෂ මදුසාන් අබේතිස්ස පුතුණුවන්, හේසාන් ධනංජය දිසානායක පුතුණුවන් ඇතුළු පවුලේ හැම දෙනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර ඥාතීන් වන විශ්‍රාමික ග්‍රාම නිලධාරී WMDB බණ්ඩාර පියාණන්, JM අබේතිස්ස පියාණන්, RM සුමනාවති මෑණියන් ඇතුළු මේ සහ සම්බන්ධ වෙන හැම සිළු දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට කියලා මතක් කරනවා. ඒ හැම සිළු දෙනාටමත් නමින් ජන්මාන්තර ගත වෙච්ච UB පුංචිරාල පියාණන්ට, WM කිරිමැණිකා මෑණියන්, WM පේමවති මෑණියන්, DM සීලවති මෑණියන් ඇතුළු වර්ග පරපුරේ නමින් ජන්මාන්තර ගත වෙලා පින් බලාපොරොත්තු වන හැම සිළු දෙනාටමත් මේ දේශනාව ශ්‍රවණය කළ දේශනා කළ ඔබමා නමින් යමෙක් මිය පරලොව ගොස් පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ හැම දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා, ලබා ඇති භවයන් සුවපත් කරගනිත්වා, ප්‍රාර්ථනීය බෝධියකින් නිවී සැනසෙත්වා කියා අපි පින් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දැනට සුජීවත්ව සිටින සහෝදර සහෝදරයන්, දරු දැරියන් ප්‍රමුඛ මේ ගම්වාසී උදව් උපකාර කර හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මට ඉතාමත්ම හොඳින් මම දැනවත් කාරණාවක් NET FM ගුවන් විදුලියේ ආගමික අංශේ ප්‍රධාන අපේ වරුණ අයියා, ඒ වගේම දර්ශන අයියා තවත් කණ්ඩායමක් මෙතනට ඇවිදilla ඉතාමත්ම හොඳ සහයෝගයක් දීලා තමන්ගේ ගෙදරක වැඩක් වගේ කරනවා. ගොඩක් අය ඉරිදට නිවාඩු. මේගොල්ලෝ ඉරිදටත් වැඩ. පවුලේ අය තමයි එහෙම කරන්නේ පවුල වෙන නිසා. ඒක ලොකු ශක්තියක්. ඒ නිසා NET FM කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී සුවය වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාවත් සිද්ධ කරනවා. ජීවිතවල සියලු දෙනාගේම අගුණ අදහම් දුර වෙලා සුගුණ සදහම් වැඩි වේවා. අපේ ජීවිත සතුටෙන් පිබිදේවා. දන් පහන් පුදමින් අපේ ජීවිතය සසර ගමනේ නිවැරදි දිසා නේත්‍යයකට ගෙනියන්නට සියලු දෙනාටම බුද්ධ ආදී රත්නත්‍රය ආශිර්වාදේ නොඅඩුව ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක දේශනාවේ සමාප්තිය සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදයත් ඔබට මට රටට දැයට ලැබේවා සැලසේවා. දෙවියන්ද පතන බෝධියකින් නිවන් දකිත්වා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති.
2: සාදු සාදු සාදු. මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාව නිමවටපත් උනේ ධර්මානුශාසනාව පෙවතුූ අපේ අතිපූජනීය මිරිහාන ශ්‍රී විවේකාරාම විහාරවාසී මනෝවිද්‍යා උපදේශක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත කුටිකුලමේ පේමාලංකාර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර සම්පත්තිය ලැබේවා. උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසල ධර්මියෝ පාරමී ධර්මයක් වේවායි ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේගෙන් මානසික උපදේශනීය ලබා ගන්නට බොහෝ දෙනා පින් විමසනවා. ඒ වෙනුවෙන් මෙන්න මේ දුරකථන අංකයෙන් ඔබට කාර්යාලයට කතා කරලා විස්තර දැනගන්න පුළුවන්. 07.013.403. 07.013.403. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා මේ දේශනාව නැවත අහන්නටත් මම ඔබට ආරාධනා කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියන ආරාධනාවත් සිදු කරනවා. එපමණක් නොවෙයි, නෙත් රේඩියෝවේ ධර්ම දේශනා පින්කම් වල ධර්ම දායකත්වය දරන්නට ඔබට පුළුවන්. 07.425.214 අංකයට කතා කරන්න. මේ ධර්ම දේශනාව ඇතුළු ධර්ම දක්ෂිනා, සිත්නෙත් අසපුව, මේ ආදී කොටගත් ධර්ම දේශනාවල ධර්ම දායකත්වය දරන්න පුළුවන්. 07.425.214 අංකයට කතා කළොත්. ඒ විතරක් නෙවෙයි, මේ වස් කාලයේ ඔබේ ගමේ, ඔබේ විහාරස්ථානයේ, ඔබේ නිවසේ සිදුවෙන්නා වූ ධර්මදේශනාමය පින්කම් කුමන හේතුවක් මත පදනම් බොහෝ සිදුවෙන ධර්මදේශනාමය පින්කම් රටට ලෝකයට කියන්නට දකින්නට අවස්ථාව උදා කර දෙන්නට නෙත් රේඩියෝව සූදානම්. අපි සූදානම් නේත්‍රාලෝක YouTube නාලිකාවෙන් වීඩියෝ ඔස්සේ ප්‍රචාරය කරන්නට, නෙත් රේඩියෝ ඔස්සේ විකාශය කරගන්නට ඔබට හැකියාවක් තිබෙනවා. එය නෙත් රේඩියෝවේ බණ කියන හාමුදුරුවෝ කෙනෙක් වෙන්න පුළුවන්, වෙන ස්වාමීන් වහන්සේ නමක් වෙන්නට පුළුවන්, ඔබේ ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා වෙන්න පුළුවන්. නෙත් අපි එකතු වෙලා ඔබට ඒ පින්කම, ඒ වැඩසටහන, දේශනාව ලෝකයටම ගෙන යන්නට අපි ආරාධනා කරනවා. අපිත් එක්ක එකතු වෙන්න කියලා ඒ ගැන විස්තර දැනගන්න පුළුවන් 0787-6277 දුරකථන අංකය. ඒ වෙනුවෙන් විවෘතයි ට්‍රැවල් නිත ආයතනය පිළිබඳ සිහිපත් කරනවා. දඹදිව බුද්ධ භූමි කරා යන්න අපි හරි කැමති. ඒ සඳහා අපේ ලොකු හීනයක් තිබෙනවා. ඒ හීනය අවබෝධයෙන් සිදු කරන්නට ට්‍රැවල් නිත් ආයතනය ඔබට මග පාදා දෙන්නට නිරන්තරයෙන්ම කැප වී සිටින්නේ. ට්‍රැවල් නිත් එක්ක දඹදිව ගිහාම ඔබට ලැබෙන වරප්‍රසාද මං කියලා ඉන්නම්කෝ. දඹදිව ගිහාම අවබෝධයෙන් බුදුරජාණන් වහන්සේ වැඩවිසූ සිද්ධස්ථාන දකින්නට, වඳින්නට, පින්කම් කරන්නට ඔබට ප්‍රථම කොට අවස්ථාව තිබෙනවා. එහිදී හොඳ දැනුමකින් ඒ පින්කම් වලට සහභාගී වෙලා මහා පුණ්‍යස්කන්ධයක් රැස් කරගන්න ඔබට හැකි. එපමණක් නෙවෙයි, දඹදිව යනකොට සාමාන්‍යයෙන් යන එන බස් රථ බොහෝ වෙලාවට අබල දුබල, එහෙම නැතිනම් වෙනත් අය පොදු ගමන් සේවාවල බස් රථ තමයි යොදාගන්නේ. එහෙම නැත්නම් කෝච්චි මාර්ගෙන් තමයි යන්නේ. ට්‍රැවල් නිත ආයතන එහෙම නැහැ. සුඛෝපභෝගී AC කරපු බස් රථ, වායු සමනය කරපු බස් රථ යොදාගන්නේ. ඒ වගේම ඉන්න හිටින තිබෙන නවාතැන් පොළවල්, හොඳ සුපිරි පන්තියේ හෝටල් නවාතැන් පහසුකම් ලබා දෙන්නේ. ආහාර උනත් කිසිදු බයක් සැකක් නැතුව සුවසේ සෞඛ්‍ය ආරක්ෂිතව ලබා ගන්නට ට්‍රැවල් නිත ආයතනය මඟ විවර කරලා තිබෙනවා. ඒ නිසා මේ සියලු දේවල් එක්ක අමතර ගාස්තු නැති මෙහිදී අය කරන ගාණ තුල මේ ලබා ගන්නා මුදලට සෑහෙන ප්‍රමාණවත් ගෞරවනීය වන්දනාවක් අවබෝධයෙන් සිදු කර ගන්නට ට්‍රැවල් නිත් ආයතනයත් එක්ක අගෝස්තු මාසයේ ඉඳලා ඉදිරි සතිවල යන වන්දනා ගමන් සඳහා දැන්ම ඔබට එකතු වෙන්නට පුළුවන්. ඒ සඳහා විස්තර දැනගන්න 0112-863-363 අංකයට කතා කරන්න. 0112-863-363 අංකය ඒ වෙනුවෙන් විවෘතව තිබෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ඊට අමතරව මෙන්න මේ අංකයත් යොදා ගන්නට පුළුවන්. 0-7-6-7-1-63-872 0-7-6-7-1-63-872 අංකයත් ඒ වෙනුවෙන් ඔබට විවෘතව තිබෙනවා. ට්‍රැවල් නිත ආයතනය පිළිබඳ සිහිපත් කරලා ඊළඟට මට ඔබට කියන්නට අවශ්‍ය මහා පින්කමක් පිළිබඳව. දැන් අපි අගෝස්තු මාසයට ඇවිල්ලා ඉන්නේ. අගෝස්තු 25 වෙනිදා BMICH බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ මහ වටින පින්කමක් පැවැත්වෙනවා. අභිධර්මය පිළිබඳ අපේ හිතේ තිබෙන ලොකු ගෞරවයක්නේ. එය අභිධර්මය, සිහිය, භාවනාව, ජීවිතාවබෝධය උදෙසා යොදා ගන්නට පුළුවන් මහා පින්කමක්. අපේ අතිපූජනීය උඩුදුම්බර කාශ්‍යප මහා ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථාන අධිපති කම්මට්ඨානාචාර්ය පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන මේ පින්කම බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ අගෝස්තු 25 වෙනිදා උදේ 9:00 තමයි ආරම්භ වෙන්නේ. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා. සීමිත ඉඩකඩන්නේ තිබෙන්නේ, ආසන වෙන් කරලා තිබෙන්නේ. ඉතින් ඒ ආසන වෙන් කරලා තිබෙන ප්‍රමාණයට තමයි ඇතුළු කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. මෙන්න මේ දුරකථන අංකයට කතා කරලා දැන්ම ඔබට ආසනයක් වෙන් කරගන්න පුළුවන්. 0-7-6-66-87 0-7-6-66-87 අංකයට කතා කරලා විස්තර දැනගන්නට පුළුවන්. වගේම අතික්‍රමණ හිස්තැනක් ඔබේ නම සඳහන් කරලා මම මේ සිහිපත් කරපු 0-7-6-66-87 කියන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා ඔබට මේ පින්කමට එකතු වෙන්නට අවකාශය උදා කරගන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. ඒ සිහි කැඳවීමත් එක්ක අද මෙත්නිත් පාමුල නිමවටපත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.

0: Mit net paamule. Mit net paamule.
1: FM Anupaha. FM Anuhataraita Shumata. Net FM.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසමසම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
4: වේලාව උදේ 9:05 දැන්.

0: ආරක්ෂම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
2: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
1: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-5715555 අමතන්න.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුවා Bad News.
4: අයිබවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිව් සමග මම ගයශ්‍රී ගමගේ. මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට පාලනය කර ඇති බව පොලිසිය පවසනවා. සියලු රැදවියන් මේ වන විට ඔවුන්ගේ සිර මැදිරි වෙත යොමු කිරීමට පියවරගෙන ඇති බවයි බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ. කෙසේ වෙතත් රාගම පොලිස් බල ප්‍රදේශයේ ක්‍රම සේවාව සම්තුලක් සඳහා පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් බලාත්මකයි. මීළඟ නෙට් නිවුස් පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: The truth people trust. FM Anupaha, FM Adu Hatarai Dashma Ata, Net FM.
5: Hello, hello.
6: Sati Antaya.
5: Hello, hello.
6: Sati Antaya.

0: ගිටාරෙන් තත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
1: Net FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.

0: good morning, good morning, good morning. Wala ude naveyai vinadi 13 kavi. Good morning.
1: Good morning, good morning.
0: Ithin kohomada adu?
1: Adu nikan joliyen gewena dawasak kiyala man predict karna.
0: Ayye.
1: അത് എവിലയിന്റെ ഉദാഹര കൊല്ല തന്നെ
0: ഉദാഹര കൊല്ല തന്നെയൊക്കെ വെട പടാൻ കാരണം ഇരുത ദിവസക്കിലൊക്കെ അന്നെ തുദാര ദിവസ
1: ഹരിത
0: വെടിപുറം കട്ടിയ കെതിരട്ട് വില ഇന്ന ദിവസ വെടിപുറം രതി ഹോദന ദിവസ
1: വെടിപുരം ബെനുങ്ങാന ദിവസ
0: യാസ് ഗേനിസാമ രതിരിക ഹോദന ഗമ ഗെവൽ ദുർവാൾ അസ്വാസ് കരണ ഗമ ഹരിത ഇട്ട പാസ് ഉദാര വിദ്യ കെതിര വരട്ടിക്ക കരകിന ഇന്ന ഗമ ആടെ ഹെലോ ഹെലോ സതിയന്തെ ആകിന ഇന്ന തിയന്നി ഇരുത ദിവസക്കിലൊക്കെ ഉവഹമ പൊടി കാം ഗതി അദ്ദേഹനാണേ
1: പൊടി തീനാണേ പൊടി ആറ മേ നിവിച്ച ഗതിയൊക്കെ കത്തേനാണേ
0: Yes, හැබැයි උනාට ඇඟ නැටවෙන සින්දුරිකක් අහන්නත් පුළුවන්.
1: පුළුවන්.
0: ඒ නිසා ඉතින් හරියටම දවල් 12 වෙනකන් හෙලෝ හෙලෝ සතියන්තය අසායක කවියවිල්ලා ඉන්නවා මේ පැත්තෙන් ලස්සන සින්දුරිකක් අරගෙන අපිට අද මේ පැත්තට ඇවිල්ලා කතා කරන්න මැසේජ් කරන්න චාන්ස් එක තියෙනවා.
1: තියෙනවා. 0715 95 95 95ට පුළුවන් WhatsApp මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් 0112 55 33 63ට පුළුවන් මේ පැත්තට කෝල් එකක් දෙන්න.
0: තව පොඩි වෙලාවකින් අපි net FM official Facebook page එක පැත්තට වෝල් පෝස්ට් එකකුත් දානවා. හරිද? අද මම කැට තියලා කියනවා. දැන් අද අපි කවුද ඉන්නේ ඔයයි මා ඉන්නෝ ඊට පස්සේ අපි 12ට ජනියා ඉන්නවා ඊට පස්සේ ඉතින් එහාට කවුද ඉන්නේ අපි ඉන්දුත් එක දිව්‍යා ඉන්නවා දැන් ඔය හැමෝම වෝල් පෝස්ට් දානවනේ හරිද ෆොටෝ එක දානවා හරිද මං උදාර විදියට කැට තියලා කියනවා වැඩිපුරම කමෙන්ට් එන වෝල් පෝස්ට් එක වැටෙන්නේ අද Right, ඉතින් අගින් දවල් 12 වෙනකන් ඒ කියන්නේ අර මගේ භාෂාවෙන් කියනවා නම් බත් කන වෙලාව වෙනකන් අපි වහගෙන ඉන්න පුළුවන්. හරිද? කතා කරලා මැසේජ් කරලා මේ පැත්තට එන්න. උදාර විදිහට අපි හෙලෝ හෙලෝ සතියන්තේ වැඩ පටන් ගන්නවා. මම DJ අසා.
1: මම DJ කවි.
2: Set Centigrade.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්මම තන්න 0111 437 1250.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
3: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
4: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයගේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද? එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම ස්ට්‍රෙන්ත් ෆයිටර් තාක්ෂණය සමග එන නව දීවා ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ් ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට. අගෝස්තු 2 වනදා තංගල්ල පුල අසල නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: අක්මා විතල් ෆැටි ලිව. බය වෙන්න එපා. සෙවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
4: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්න. දැන් තියෙන පියා බන්න.
7: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.

0: ගිටාරයෙන් පත්තරගෙන වයලීනයට අත්තට දුන්න. දැන්තියෙන්න පියාබන්න.
1: රෙතෆම් හැලෝ හැලෝ සතියන්තය. හැලෝ හැලෝ සතියන්තය.

0: සාමාන්‍යයෙන් ඔයාලා දන්නවද කවීෂ අපි සෞඛ්‍ය මොකද කියන්නේ යහපත් සෞඛ්‍ය පුරුදු කියලා දෙයක් අහලා තියෙනවද?
1: අපි ගව නැති මේකද මන්ද?
0: මං කියන්නේ අපි අහලා තියෙනවනේ. නැති මේක බව ඇත්ත. හැබැයි අපි වඩා අහලා
1: තියෙනවනේ.
0: සාමාන්‍යයෙන් දැන් අපි පුරුදු වෙලා ඉන්නවා අතිශය කාර්යබහුල ජීවිතයක් අපි ගත කරන්නේ නේ. ඔයත් එහෙමයි මමත් එහෙමයි ඊට පස්සේ ගොඩක් කට්ටිය එහෙමයි එක එක වැඩවලට හිර වෙලා.
1: හැමෝම එහෙමයි.
0: හැබැයි ඒ වුණාට උදෑසන ආහාර වේල කියන එක
1: අතිශය වැදගත්.
0: ඔය උදේට කාලා දෙන්නේ වැඩට එනකොට
1: ඇත්ත වශයෙන්ම කෝත් නෑ.
0: අන්න ඒකනේ ප්‍රශ්නේ කියන්නේ. අපි කොහොමද කටක් කරලා කියන්නේ අනිත් පැයට උදේට කාලා එන්න කියලා.
1: මං එකයි පටන් ගත්තම කිව්වේ අපි ගාව නැති මේක.
0: රයිට්. මොකද දන්නවද? ඇත්තටම දැන් මේ මට නිකන් මතක් වුණේ. දැන් ඔන්න අද මම එනකොට අපේ කට්ටිය ඉන්නවා. දැන් අපේ වැඩ කරන කට්ටිය ඉන්නවනේ. හරිද? එක්කෙනෙක්වත් උදේට කාලා නෑ. හරිද? මං එතකොට තමයි කල්පනා කරේ අපි අනිවාර්යෙන් මොන වැඩේ තිබ්බත් උදේට කාලා ඉන්නවා.
1: කාලා ඉන්නවා.
0: හැබැයි වුණාට කන්න ඕන කියලා වැඩ මිස් කරගන්න බෑ.
1: ඔව්.
0: හරි. රයිට් ඕකේ. එනිසා ඉතින් උදේට කාලා. ඊට පස්සේ ගෙවල් දොරවල් පොඩ්ඩක් අස්පස් කරලා. ඉරිදා දවසේ වැඩ ටික පටන් අරගෙන ඉන්න ඔයාව අපි මතක් කරන්න තමයි ලෑස්ති වෙන්න 0711 95 95 95 ට මැසේජ් කරපු සෙට් එකක්ම ඉන්නවා. අපි උඩම ඉඳලා පටන් ගමුනේ.
1: උඩම ඉඳලා පටන් ගමු. මුලින්ම එන අපේ මාෂි. උකුලින් මාෂි ඉන්නවා. හෙලෝ හෙලෝ සතියන්තේ. ආදරණීය අසා කවි දෙන්නම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තිනවා. ඒ කියන්නේ අපිව එකතු කරගන්න කියලා එයා තමයි කියලා
0: තිනවා. බලන්න කොච්චර හොඳයිද කියලා. අපිට කරන්න දෙයක් නැහැ නේ.
1: හරි. Good morning. මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න මම බරදල්පොල SL ප්‍රනාන්දු. මාවත් ආදරණීය විදිහට එකතු කරගන්නවා. හෙලෝ හෙලෝ අසා කවි සුබ දවසක් වේවා. අපි තහගෙන ඉන්නවා හෙලෝ හෙලෝ සතියන්තේ මහරගම දුලානි පවුලේ හැමෝම එකතු කරගන්න කියලා තිනවා. ආවත් අනිවාර්යෙන් එකතු කරන්න අපි ලස්සන සින්දුවකට. හෙලෝ හෙලෝ කොලෝ දෙන්න සුබ උදෑසනක් මට සින්දුවක් දෙන්නෝ මම පබෝ ගැලපෙනනේ අර එලි සමය ගලපලා තියෙන්නේ.
0: ඒ කියන්නේ පබෝ ඔයාව අපි එකතු කරගන්නම් බබෝ.
1: බබෝ
0: සින්දුවකට. හරි. රයිට් ඊට පස්සේ මම මතක් කරන්නම් චුට්ටක් කට්ටියව. හරිද? හයි කොහොමද අපිත් මේ වෙලාවේ ඔය දෙන්නව මහගෙන ඉන්නවා අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා. මට මැසේජ් එකක් දාලා තියෙනවා හිරු ලස්සන ගෑනු ළමේ කව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. හාලියලි ඉඳලා නේ ඊට පස්සේ කවුද මේ ඉන්නේ? අපිත් මේ වෙලාවේ ආව වහගෙන ඉන්නවා සයන් කවි දෙන්නවම් සින්දුවකට එකතු කරගෙන අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. ඉන්දිකට එලස් එකේ සෙට් එක මැසේජ් කරලා තියෙනවා ඇඹිලි පිටි ඉඳලා. අනිවාර්යෙන් ඔයාලවත් එකතු කරගන්න. අද මේ කවි අපි මෙන්න මෙහෙම දෙයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ.
1: මොකද කරන්නේ?
0: දැන් සාමාන්‍යයෙන් මැසේජ් කරන කට්ටියට අපි සෑහෙන චාන්ස් එක දෙනවනේ. ඊට පස්සේ ගොඩාක් කට්ටිය අපෙන් අහනවා. අනේ අපිට ආසයි චුට්ටක් ප්‍රෝග්‍රෑම් එකේ කතා කරන්න.
1: කතා කරන්න. අපේ කඩහඬ අහන්න දෙන්න.
0: රයිට්. ඒ නිසා වාර චාන්ස් එක දෙන ඔන්න මේ පැයේදී වාසනාවන්ත ලස්සන කොල්ලෙක්ටයි කෙල්ලෙක්ටයි චාන්ස් එක තියෙනවා. අද කතා කරන්න. ටග්ගාලා නම්බර් එක මතක් කරන්න කවි කෝල් එකක් ගන්නවා.
1: 0112 55 63 63 කතා කරොත් ඔන්න ඔයාලට ඒක වටින කියන චාන්ස් එක දිනා ගන්න පුළුවන්.
0: රයිට්. එහෙනම් ඉතින් අපි සින්දුවක් අහලා මේ පැත්තට එන්න තමයි හදන්නේ. උදේ 9:31 දැන්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ගාවෝයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: උදේ 9:00 විනාඩි 39යි දැන්.
6: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
8: ඒයි
7: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
8: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
7: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීපාරක්ෂකතුව ඔයාලටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
9: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
10: ඔයාලා ගිහින් එන්න, මම මෙතන ඉන්නා.
11: කාලයත් එක ඇඟට ඇහුම් කන්න දුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා. යුතුයකම් ඔබට මග හැරෙනවා. නව ඇන්ලීන් කැල්සියම්, විටමින් C, D, සින්ක්, මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි, සන්ධි, මාංශපේශී සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ. ඇන්ලීන් සීමා බිඳලන්න.
12: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
6: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
13: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. ඔබත් අදම රස බලන්න.
14: අලුතැන කඩුම මිල කසාගල ග්‍රීන් සුපර්. ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල. කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වට ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
15: මොබිටෙල් 1278 වාසි දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls. දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
16: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
17: Diva Fresh Daily Alert. එදිනදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ඔබට ප්‍රශ්නයක්ද? එදිනදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strain Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට. අගෝස්තු 2 වනදා තංගල්ල පුල අසල නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
18: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
19: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
20: Net FM. Hello, hello, Satyante.
5: උදේ පාන්දරම යුරේකාව හම්බුණාමට
21: හම්බුණානේ
5: යුරේකා යුරේකා
21: එන්න ආදරේ අල්ලගන්න කිව්වහම එයාව අල්ලගත්ත නේද
5: කවද
21: අපි සයුරි
5: අනේ ඉතින් ආදරේ ගැන නම් මාත් එක්ක කතා කරන්න එපා හරිද රයිට් සයුරි ගුඩ් මෝර්නින්
22: ගුඩ් මෝර්නින්
5: ගුඩ් මෝර්නින් කොහමද ඉරිදා උදේ කීයටද ඔයා නැගිට්ටියද බලන්න නේද කොච්චර හොඳ දරුවෙක්ද
21: කියලා
5: රයිට් සයුරි මොනවද කරන්නේ මේ දවස්වල බලන්න
21: අපේ තෝරා ගැනීම කොයි තරම් උදාහරණද
5: මෙහෙම දරුවෝ හම්බෙනවා කියලා කියන්නේ අපිට කතා කරන්න සයුරි අපේ වාසනාව තමයි ඉතින් නේද මේ අදත් දන්සල් තියනවද ඔකලා පැත්තේ
22: අද වස්දාන තියෙනවා
5: මොනවාද
22: වස්දානේ
5: රයිට් රයිට් ඕකේ මේ මාසේනේ නේද ඉතින් එතකොට සයුරි කාත් එකද පන්සල් යන්නේ?
22: අක්කනත් එක්ක.
5: කාත් එක? ආච්චි අම්මත් එක්ක. දැන් බලන්න හරිද, අද මාත් එක්ක කවි ඉන්නවනේ. ගෑනු ළමයෙක්ගෙන් ප්‍රශ්නයක්වත් අහන්න දන්නේ නෑනේ.
21: ඒකන කියන්නේ
5: බලන්න හැදියාව
21: කොහොමද දමල ගැහුවොත් එහෙම දමල ගන්න නැගරෑනේ.
5: එච්චර නපුරු නෑ නේද සයිරි? සයිරි හරි, ඉස්කෝලේ යනවනේ තාම නේද? රයිට්. කවුද හොඳම යාළුවා?
22: චතුමි.
5: චතුමි. චතුමි වාට ඒ කියන්නේ අර යාළුකමට මොකද්ද කියන නම?
21: සයෝ කියලා කියන නේද කට්ටිය?
5: ප්‍රශ්න අහන්න දන්නේ නැති වුණාට අපේ කවීට කටහඬ අහගෙන ඉඳලා ගෑන් ළමයින්ගේ හිත කියවන්න පුළුවන් කියලා වර්ධෙන් තේරුණාද? රයිට්. ඕකේ, කවුද ඉන්නේ සින්දුවක් අහන්න සරි?
21: අපි දිනට එක පඬුරක් දාන්න.
5: මේ ඔයාගේ ගම කිව්වේ නෑනේ? දියතලාවේ. සීතල පැත්තන් නේද? රස්නේනේ. හරි, එහෙනම් පන්සල් ගිහිල්ලා දන්සල් කාලා පරිස්සමට ඉන්න ඕනේ. ආයි කෝල් එකක් දෙන්න ඕනේ. හරිද? උදාරයි. ජය වේවා. රයිට් කවි, ඔන්න හොමයි තත්වේ.
21: බලන්න නිකන් අපි උදේ පාන්දර තෝරගත්තු ඒ සයුරේ
5: වැඩක් නැහැ කියලා. ඉතින් බලන්න මෙහෙම ළමයි බලන්න ඉරිදා දවස පටන් ගන්නෙම පන්සල්
21: ගිහිල්ලා
5: ඊට පස්සේ දන්සල් කනවා. ඒක වෙනම
21: කතාවක්. පරමාර්ථය වෙනම කතාවක්. හැබැයි අරමුණ පන්සල් යන්නේ.
5: රයිට්. ඕකේ, කොහොම හරි කමන්නේ. එහෙම ළමයි ඉන්න ඕන මං කියන්නේ. හරිද, ඔයාලත් කෝල් එකක් අරගෙන මේ පැත්තේ දන්සල් යන ගමන් හරි පන්සල් යන ගමන් හරි වෙන කොහේ හරි යන ගමන් හරි කමන්නේ, චුට්ටක් කතා කරන්න මේ පැත්තට එන්න පුළුවන්. දැන් හෙට කියලා කියන්නේ ස්පෙෂල් දවසක්. කවි මොකද දන්නවද? දේදුණු මාවතෙන් ෆන් වලට අමතරව දැන් ඔන්න තෑගිත් දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. හරිද, තෑගි පිරුණු ෆන් ඉතිරුණු දේදුණු මාවතෙන් ඔන්න දැන් සතිය ගානේ මුදල් තෑගි දිනා ගන්න අවස්ථාව තියෙනවා. හෙට ඉඳලා ඔයාලට කරන්න තියෙන උදේ 10 ඉඳලා 1 වෙනකන් දේදුණු මාවත අහන ගමන් අකුරෙන් අකුර ගේම් එකට සම්බන්ධ වෙන එක විතරමයි. මේක ඇවිල්ලා හරිම ජොලි ගේම් එකක්. ජනියත් එක්ක වැඩි ප්ලේ කරන්න තියෙන්නේ. එතකොට එයා කියලා දෙයි කොහොමද මේක තෑගි දිනන්නේ කියලා. එන්සයි තින් හෙට උදේ 10 ඉඳලා දේදුණු මාවත අහන ගමන් මුදල් තෑගි දිනන්නත් අමතක කරන්න එපා. අපි යමුද සින්දුවකට? මම මතක් කරන්න කට්ටියක් ඉන්නවද?
21: කට්ටිය කීපදෙනෙක් ඉන්න. අපි එකතු වෙනම යමුද? හා. හරි, රමණ ඉන්න පොළොන්නරුවෙන් ඊට පස්සේ අපි යනවා කලවන පැත්තට. අපේ කලවන පැත්තෙන් පුෂ්පවත්වගේ ඔයගොල්ලෝ දාගන්න. පුෂ්ප කිව්වහම මේ මම ඇත්තටම මේ වෙන නමක් තමයි මට ඇහුනේ.
5: මොකක්ද ඇහුනේ වට?
21: ඒක ඕනේ. අපි මල්ක ඉන්නවා ගෝණපුරේ. ඊට පස්සේ අපි ගාල්ල ඉන්නවා ආරාම වැඩට යවපු සීත.
5: අහහ.
21: හස්බන්ඩ්
5: පොඩෙන් පොඩේ රාම වැඩට යවපු.
21: ඔව්. ගාලේ සීත හස්බන්ඩ් වැඩට ගිහිල්ලා.
5: නියමයි. ඒතොර හස්බන්ඩ්ගේ නමද?
21: හස්බන්ඩ් ගේ නම ජයතිලක. මම රාම කියලා පොඩ්ඩක් දැම්මා.
5: පවුල් ප්‍රශ්න ඇති කරන්නේ පරි. හරි, කටි ඔක්කොම එකතු කරගෙන අපි සින්දුවක් අහන්න. හදන්නේ උදේ 9:00 AM 47යි දැන්.

0: එකපාරට ආදරේ මල්සුන්ද නොදැනී තියේදේ බෝල් පෝස්ට් එක දැක්කට පස්සේනේ.
1: මම කියන්නේ හොරහින් බලන්න දෙයක් නැහැ ගිහිල්ලා බලන්නයි තියෙන්නේ.
0: එහෙන් බලපු කට්ටියක් ඉන්නවා බෝල් පෝස්ට් එකට. කවෙන් කළ දින කට්ටිය අපිට අගලම දක් කරමුද කවි.
1: ඔකේ ක්‍රිෂාන ගීතිකා ඉන්නවා ගුඩ් මෝනින් අය අපි හැමදාම අහන්නේ නෙත් තමයි කියලා දිනවා අනිවාර්යෙන්. තවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නවා අපි. ගයානී දිසානායක ඉන්නවා සඳුන් රාජපක්ෂ ඉන්නවා අගලගමගේ ප්‍රසන්න ඉන්නවා ලසන්ත ඉන්නවා ඊට පස්සේ අපි දිලිනි ගමගේ ඉන්නවා දමයන්ත ඉන්නවා ගස්සන අපිට හાર્ට් වැස්සක් කියලා දෙනවා.
0: ඕකේ එහෙනම් බ්‍රෝ අපි ලෑස්ති වෙන්නේ මෙන්න මේ කට්ටියවත් එකතු කරගෙන සින්දුවක් අහලා අලුත් පැයකට යන්න. අද පොඩි ආතල් වැඩක් යන්නේ. ඉතින් වෝල් පෝස්ට් එකට වැඩිපුරම කමෙන්ට් එනවා කියලා දැන් ගැම්මට කියලා තියෙන උදාර විදිහට
1: තරගයක් තමයි තියෙන්නේ.
0: රයිට් ඉන්සයි තින් අර මං කිව්වා වගේ අපිට පාරේ බහැලා යන්න පුළුවන් විදිහට කොහොමරි කමෙන්ට් එකක් දාන්න ඊට පස්සේ ලයික් කරලා තියාගන්න ඊට පස්සේ වා කැමති විදිහට මේකට දිග කමෙන්ට් එකක් දැම්මොත් අපි අනිවාර්යෙන් මතක් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. අපි එනං ඊළඟ පැයදි හම්බෙමුනේ.
1: ඕකේ යෂෝ ඉෂාරා මම වැඩ පටන් ගන්න ගිහලා කමෙන්ට්ස් දාන්න ඔයාලගේ වැඩේ දැන් තියෙන්නේ.
0: කවුද යෂෝ ඉෂාරායි කියලා කියන්නේ?
1: යෂෝ ඉෂාරායි කියලා කියන්නේ අපිට වැඩිපුරම ආදරණීය කමෙන්ට්ස් දාන ජෝඩුවක්.
0: දන්නෙත් නෑ අනේ මන් දන්නේ නෑ. මේ ළමයා එක එක ළමයින්ගේ නම් කියනවා. කවුරු හරි ගමන් නැටක් ගල කමෙන්ට් එකක් දාන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.
2: හෙලෝ හෙලෝ සත්‍යන්තයට වෙලා උදේ 10යි දැන්.
3: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.
4: එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
5: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්. අලුත් ට්‍රෙන්ඩ්ස්, අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගන්නට. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ වෙනත් දීමනා රසක්. ෆැෂන් බග් වෙනස් වෙන ජීවන රටාවන්ට.
6: 2028 උසස් පෙළ ඉතිහාසය චන්දිම විජේවණ්ඩාර සිසුල්කා රත්නපුර සියත්‍රා ඇහැලියගොඩ සමාධි අවිසාවේල්ල විමසීම් 0.71 861 64 68.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
8: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
9: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. දීදී ජේක අපෙන්
10: Net FM. Hello hello Satyante.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
11: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
2: වේලාව 10:02.

0: සත්‍යා ඔබ වෙත ගෙනෙන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද එල්ලෝල්සේකෙන්නේ ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සි ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියෝ.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිව් සමඟ මම ගයශ්‍රී ගමකේ. මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව හේතුවෙන් එම බන්ධනාගාරයේ දේපල රැසකට රැඳවියන් විසින් හානිකර ඇතැයි වාර්තා වනවා. මුලින් ප්‍රකාශ වූයේ එම බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලයට රැඳවියන් ගිනි තබා ඇති බවයි. එහෙත් දැන් ලැබෙන අලුත්ම වාර්තාවලින් අනාවරණය වන්නේ එම බන්ධනාගාරයේ තවත් දේපල රැසක්ද රැඳවියන් විසින් විනාශ කර ඇති බවයි. බන්ධනාගාරය තුළ නොසන්සුන්තාව හටගත්තේ ඊයේ පස්වරු 4ට පමණ. එහිදී ඇති වූ ගැටුම් හමුවේ එක් රැඳවියෙකු මිය ගොස් තවත් රැඳවියන් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කෙරුණා. මේ අතර මහර බන්ධනාගාරය අවට ප්‍රදේශ කිහිපයක සාමය ආරක්ෂා කිරීම සඳහා ඊ රාත්‍රියේ පැන වූ පොලිස් ඇඳුරි නීතිය තවදුරටත් බලාත්මක බවද පොලිසිය පැවසුවා. මීළඟ නෙත් නිවුස් පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: FM 95 FM 94.8 Net FM.
6: Sati Antea.
7: Hello, hello.
6: Sati Antea.

0: ගිටාරයෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන්න පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.

0: වෙලාවුදේ 10යි විනාඩි 11යි කවි බ්‍රෝ අපි දෙවනි පැයට ඇවිල්ලා තියෙන්නේ.
1: ඔනේ පැයක් ගියා තේරුණේවත් නැද්ද
0: බලන්න. දැනෙන්නේවත් නැහැ
1: නේද?
0: ඒ මොකද දන්නවද හේතුව? සාමාන්‍යයෙන් උදාර කොල්ලෝ දෙන්නෙක් එක්ක ඉන්නකොට හරිද රේඩියෝ එක අහගෙන ඉන්නකොට ලස්සන සින්දුරි එකක් අහනකොට
1: ගලවනවා
0: තේරෙන්නේ නැහැ. ඒක හරිම සාමාන්‍යයි.
1: ඒකත්
0: රයිට්. අපි එතකොට මේ පැය කොහොමද පටන් ගන්නෙ?
1: මේ පැය තියෙන වැඩ ගොඩක් කරන්න කතා කරන කට්ටිය අපිට හැමෝටම ඇහෙන්නේ ලංකාවට ලෝකෙටම ඇහෙන්න හඬ සලස්වන්නත් තියෙනවා. ඊට පස්සේ අපි අර පෝස්ට් එකට උදාර කොල්ල දෙන්නගේ පෝස්ට් එකට
0: මම දැන් මේ හොරෙන් පෝස්ට් එක පොඩ්ඩක් බලනකම පොඩ්ඩක් නිකන් අර හදවත සලිත වෙලා යනවා වගේ එකක් දැනෙනවා. ඒ නිසා ඉතින් ටග්ගාලන FM ඔෆිෂියල් Facebook page එකට ගිහිල්ලා ඔයා කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, ඊට පස්සේ අපි දෙන්නා පොඩ්ඩක් අද බේරන්න,
1: ආදරේ පෙන්නන්න.
0: අන්න හරිනේ. රයිට්. ඕකේ. ආදරේ හංගගෙන ඉන්න හොඳ නෑ. ආදරේ පෙන්නන්න ඕනනේ. රයිට්. උදාර විදියට අපි වහගෙන ඉන්න සෙට් එක මතක් කරන්න ඕනේ අලුත් පැය පටන් ගන්නකොට. මොකද අපිට කලින් පැයදී පොඩ්ඩක් මෙසේජ් කට්ටියක් ඉන්නවා. කවි බ්‍රෝ, ඔය පැත්තෙන් පටන් ගමු වැඩි.
1: ලතා මගේ සෙනෙහ ලතා කියලා මම ලෙබනන් වලින් ලතාව එකතු කරගන්නවා. උදේ පාන්දරම. පස්සේ ගුඩ් මෝර්නින් ජය වේවා. කවුද මේ? ලස්සන සින්දුවක් දෙන්න කියලා දමිත් තෙලලා තිනු. අනිවාර්යයෙන් ලස්සන සින්දු ගොඩක් දෙනවා. ගුඩ් මෝර්නින් උදාර කොල්ල දෙන්නට මම තංගල්ලේ අප්සරා. ඒ කියන්නේ මම අර නිතරම කියන අපේ සීගිරි අප්සරා දැන් ඉන්න තංගල්ලේ.
0: ආ එහෙමද?
1: ඔව්, දැන් තංගල්ලට ගිහිල්ලානේ. එවත් එක තුර ගන්නවා අපි. අයිබෝන් අසාකවි අදත් අපිට ලස්සන සින්දුවක් දෙන්න අපි හැබදෑම ඉන්නවා. දෙහිවල නැදිමාලේ ඇන්ඩර්සන් පාරේ චන්දන සහ චාන්දනි ස්ටෝස් එකේ ඉන්න ඔය දෙනවත් එක තුර ගන්නවා. හෙලෝ හෙලෝ සත්‍යන්ත, ඒතින් කොහොමද? ලස්සන ගීතයකට එක තුරන්න කියලා තිනා. කවුද මේ? හොරණ නයන කුමුදු. කුමුදු නේ කියලා මගෙන් අහන. කුමුදු නේද ඔයා?
0: මට ඇත්තටම හුණ නිකන් හොරණ කියනවා. රයිට්. ඊළඟට කවුද ඉන්නේ? අපිත් මේ වෙලාවේ වහගෙන ඉන්නවා. අපි ලස්සන සින්දුවක් දෙන්න කියලා බදුල්ල කැටවල සමන්ත සැලොන් එකේ කොල්ලෝ සෙට් එක උදාරයි උදාරයි මල්ලිකා ශාන්වා. ඊට පස්සේ හිරු තරු ස්ටෝස් එකේ අම්මවත් එකතු කරගන්න කියලා දෙනවා නෝනනි සංසලා. ඊට පස්සේ දුවලා දෙන්න ලොකු දුව තරුන්දි. ඊට පස්සේ පොඩි දුව එරන්දි. හරිම ඒ කියන්නේ අන්න පිළිවෙලට වැඩ කරන කට්ටිය. මෙහෙම ලොකු දුව කියලා චූටි ඉරක් දැම්ම එරන්දි. ඊට පස්සේ පොඩි දුව ඉරක් දැම්ම නම අම්මා ඉරක් දැම්ම නම බලන්න කොච්චර ලේසිද කියලා.
1: තවත් ඉන්න කොච්චර පිළිවෙලද කියනනම් ගොඩක් කලකට නිකන් අවට මතකද නිකන් අර අපි චන්ද ප්‍රතිපල එනකොට.
0: ඔව්.
1: දැන් අපි තමුකෝ මතුගම කොට්ටාසේ අගලවත් ආසනේ වලගෙදර බල ප්‍රදේශය එහෙමනේ.
0: ඔව්.
1: එහෙමත් කියන කට්ටිය ඉන්නවා.
0: කොච්චර හොඳයිද?
1: කොච්චර හොඳයිද කියන්නේ.
0: කියන්නේ එහෙම තමයි වෙන්න ඕන.
1: වෙන්න ඕන.
0: හැබැයි ඉතින් එහෙම කියන්න තිබ්බ අපිට හවස 6 විතර වෙනකම් වෙලාවක් තියෙනවා.
1: ටයිම් මැෂින් එකේ මෙහෙම ගහගෙන යන්න
0: පුළුවන්. ඒක තමයි නේද? රයිට්. ඕකේ. පිළිවෙලට මැසේජ් එක යවපුවාට උදාර විදිහට ආදරේ මැරිලත් පැයක්. හරිද? හරි. ඊට පස්සේ මම මේ කියන්න හදන්නේ කවි බ්‍රෝ සාමාන්‍යයෙන් ඔයාට අයිඩියා එකක් ඇතින ගයක් හදන්න.
1: ඔව්.
0: ඉඩමක් තියෙනවද?
1: ඉඩම තියෙනවා.
0: ඉඩම තියෙනවනේ. රයිට්. එහෙනම් ඉතින් ඔයාට මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ. හරිද? දැන් ඉස්සර වගේ ඉඩම තියාගෙන බලාගෙන ඉන්න ඕනේ නැහැ. ගේ හදන්න අනේ මෙච්චරක් සල්ලි යනවනේ මෙන්න මෙච්චරක් ඕනනේ. ඔච්චර කොහෙන්ද අනේ එකපාර ගයක් හදන්න යට කරන්න තියෙන්නේ කියලා හිතේ තින්න ඕනේ නැහැ.
1: ප්‍රශ්න.
0: ඔයාට ඉඩම තියෙනවා නම් ඔයාට දැන් කරන්න තියෙන්නේ ඔයා යන්න මහර්ගම ඇල් හේන පාරේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් එකට. ඇයි මං ඔයාට යන්න කියලා කියන්නේ? රුපියල් ලක්ෂ 50කට ඔයාලට කාමර දෙකක් එක්ක කම්ප්ලීට් ගයක් හදාගන්න පුළුවන්. දැන් ඔය සමහර වෙලාවට කවි බ්‍රෝ දැන් ඉන්නවනේ අපේ මේ හස්බන්ඩ්ලා වැඩ ඇරලා හවස ගෙදර ආවට පස්සේ දැන් මහගෙදර තමයි ඉන්නේ. ඔය මහගෙදර ඉන්න හැමෝම කට්ටි ඉන්නවනේ. එතකොට ඉතින් වයිෆ් හිමීට ළඟට ඇවිල්ලා කියනවා අයියෝ බලන්නකෝ මේ ගෙදර කිසිම නිදහසක්
1: නැහැ.
0: අපේම කියලා වහලක් යටට යන්නේ කවද්දී? අර ඉඩමක් තියෙන ඔහේ දැන් අවුරුදු ගානක් තිස්සේ අපි පොඩියට හරි ගයක් හදාගෙන යමු එහෙට. කොච්චරවත් කියනවා ඇතිනේ නේද? රයිට්. එතකොට දැන් මේ ප්‍රශ්නට උත්තරේ හොයාගෙන ඉවරයි. ඔයා යන්න කැදල් එන්ටර්ප්‍රයිසස් එකට ගිහිල්ලා දෙන්නත් එක්කම ගිහිල්ලා ආ මතකතු වෙලාවක් වෙන් කරගෙන යන්න. මොකද කැදල් එන්ටර්ප්‍රයිසස් එකට ඇහෙන කට්ටිය එනවා. හරිද? තමන්ගේ නිවාස සීනේ සැබෑ කරගන්න. රුපියල් ලක්ෂ 50ක් වියදම් කරලා ඔයාට කාමර දෙකක් එක කම්ප්ලීට් ගයක් හදාගන්න පුළුවන්. ඊළඟට කවි වෙන ප්‍රශ්නේ තමයි දැන් මේ ලක්ෂ 50ම එකපාර දෙන්න ඕනද? උත්තරේ මොකද්ද?
1: නැහැ.
0: හරිද? ඔයාට හරිම ලේසියෙන් ටික ටික ගෙවාගෙන යන්න පුළුවන්. ඇඟට දැනෙන්නෙත් නැහැ. දැන් ගෙවාගෙන යන්න කිව්ව ගමන් ඊළඟට මොකක්ද වෙන ප්‍රශ්නේ?
1: පොලිය.
0: හරිද? රයිට්. ඔයා හරියට උත්තරේ දුන්නා. ගෙවාගෙන යනකොට පොලියක් එකතු වෙනවා ඇතිද? ඒකට උත්තරේ මොකද්ද?
1: නැහැ.
0: හරි. ලක්ෂ 50ක් විතරමයි. ඒ නිසා ඉතින් අනිත් එක තමයි ගයක් හදනකොට ප්‍රමිතිය කියන එක සෑහෙන්න බලන්න ඕනනේ. කැදල් එන්ටර්ප්‍රයිසස් වගේ තියෙන සුවිශේෂීම දේ තමයි මේගොල්ලෝ නියම ප්‍රමිතියට ආයි ඔයා ගිහිල්ලා මේ ගේ හදනකන් ළඟට වෙලා ඉන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ ගාන්ට ප්‍රමිතියට හරි විදියට

0: හගෙන ඉන්න. අර එහෙන් ඉන්දු පයින් යන ගමන්
1: හගෙන ඉන්න. පයින් යන ගමන් ඉන්න. කරත් එන ගමන් හගෙන ඉන්න. හරිද? ඊට පස්සේ තව කවුද අපේ ජනියා හගෙන ඉන්නව නේද? ඊට පස්සේ ඒ නිසා ඉතින්
0: අපේ කියන්නේ හිනාවට ලක් කරන්නේ නැතුව.
1: Yes.
0: ජැක් දහනට පත් කරන්නයි තියෙන්නේ.
1: උදාර කොල්ලොන් උපහාසයට ලක් කරන්නේ නැතුව. හරිද? අපහාසයට ලක් කරන්නේ නැතුව ටැග් ගාලා කමෙන්ට් එකක් දාන්න. මේ අපිට කෝල් කරන කට්ටියවත් අපි ප්‍රෝග්‍රෑම් එකකට මතක් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඔයාලට කතා කරන්න chance එක තියෙන ප්‍රෝග්‍රෑම් එකේ ටැග් ගාලා කෝල් එකක් ගන්නවා නම්
0: අනිවාර්යයෙන්ම 1 1 1 55 33 63 කෝල් එකක් ගන්න පුළුවන්. වාගේ මිහිරි කතහඬ අපි දෙන්නට විතරක් නෙමෙයි මුළු ලංකාවටම ලෝකෙටම ඇහෙන්නේ.
1: උදාරයිනේ.

0: ඉන්න පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: බ්ලැක්කරේක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයමීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
2: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්ද ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට. අගෝස්තු පළවෙනිදා අලුත්ම මොහොනුවරකින් විවෘත වන ෆැෂන් බග් ගාල්ල ශාඛාවට ඔබත් එන්න. ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරගන්න. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ නෙත් FM කණ්ඩායම සමග එක්වී තෑගී දිනා ගැනීමටත් අවස්ථා. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට. ඔමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන සමේ තෙතමනේ රැකෙන ග්ලිසරීන් අඩංගු ඔමිල් බේබි සබන්.
1: ඔයාට තියෙන සනීප වෙන්නෙම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ. කතා කරන්න 0777-3947. මේ හැන්දෑවනන් ටිකාක් වෙනස්. මෝටෝස්ද වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිරවෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන එකම තැන.
4: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් 5ම දවල් 1 ඉඳන් හවස 4 වෙනකන් ගින්දර හැන්දෑව විජානු. ජානු.
1: අපිකාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
5: Net FM. Hello, hello, Satyante.

NetFM. Hello, hello, Satyam there.

0: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ Kirk up thing.
1: Net FM. Hello, hello, Satyantaya.

0: වෙලාවුදේ 10යි විනාඩි 34යි. තාමත් නිදි කට්ටිය ඉන්නවාද?
1: දැන් නම් නිදි කට්ටිය ඉඳියොත් ලංකාවෙන් පිටුහල් කරනවම යෝජනා කරනවා.
0: මට දෙන්නකෝ අපේ මූසිකේ. ඔය දන්නවද මූසිකේ කියන්නේ මොකක්ද කියලා කවි බ්‍රෝ?
1: මවුස් එක තමයි.
0: මවුස් එක දැන් එකපාරට සමහර වෙලාවට දැන් ওই අයිස්ක්‍රීම් කියලා අපි කියනවනේ. හරිද? අයිස්ක්‍රීම් කිව්වට අයිස්ක්‍රීම් වලට ගොඩක් වෙලාවට මේ සිංහලෙන් කියන නම සමහර කට්ටිය දන්නේ.
1: හිම කිරම.
0: හරිද? දැන් ඒ වගේ තමයි එකපාරට මූසිකේ කිව්වහම දන්නේ නැති කට්ටියක් ඉන්නවා.
1: දැන් උදාහරණයක් විතර ඔන්න ගිහිල්ලා මේ කඩෙන් ගිහිල්ලා වණ්ඩු කිලෝ එකක් දෙන්න. හදිස්සියවත් කැරපොත්ත කිලෝ එකක් දුන්නොත් බාර ගන්න වෙනවා.
0: ඇයි?
1: කැරපොත්තට කියන්නේ වණ්ඩු.
0: ඒ කියන්නේ?
1: ඔව් එහෙම තමයි.
0: මේ වට තමයි ඉතින් නේද? ඒ කියන්නේ වණ්ඩු කියලා කියන්නේ කැරපොත් පොඩේ මට පැහැදිලි කරන්න. ඒ කියන්නේ කැරපොත්
1: අපි තමිල් සලින් ගොඩක් කාලාට වණ්ඩු කියන මේ එක යූස් කරනවා. කැරපොත් ආයන නාමයෙන් හඳුන්වන්න. සා දැන් ගොඩක් කාලාට මේ දැන් පිටු ස්ටේප්ලර් එක. දැන් සිංහල නම?
0: නෑ.
1: කියනවා. බහුපත්‍ර හමන්නනේ.
0: ගුඩ්. කටු ගහන්නනේ තියෙන්නේ.
1: කටු ගහන්න තියෙන්නේ.
0: අනේ අම්මේ අර අපේ මෙහෙම අපේ ගෙවල් ගාව තියෙන ඔය මේ ඔය වගේව ගන්න පුළුවන්. يعني කමියුනිකේෂන් අනම්මනම් එහෙම තියෙනවනේ. දැන් ඔය තැනකට ගිහිල්ලා ඒ ඉන්න චූටි ලස්සන ළඟ කෙනෙක්ගෙන් ඔහොම ඉල්ලුවොත් ස්ටේපර් එකකින් මූණට ගහලා ගෙදරේ වද.
1: දැන් ඔයා දැන් අපේ කවුද අර ස්කූල් යන මේ කවුද සයුරි කතා කරන්නේ?
0: ඔව්.
1: සයුරිට පුළුවන් සෑම් පේපර් එක ලීලි ඉවර වෙලා.
0: ඔව්.
1: මිස් චුට්ටක් මට බහුපත්‍ර
0: දෙන්න කියලා ඉල්ලන්න පුළුවන් නේද?
1: කෙලින්ම මිස් දෙනා ස්ටේප්ලර් එකෙන් මෙහෙම.
0: ඔව් රයිට් ඕකේ. ඉන්සයිඩින් පුරුදු ස්ටේප්ලර් එක කියලා කියන්න. ඊට පස්සේ අපි ඉන්නවා මේ වෙලාවේ WhatsApp එකේ කට්ටිය මතක් කරන්න බලාගෙන. හයි කොහොමද? අසයන් කවි සුබ දවසක් වේවා. ඉතින් කොහොමද? අදත් ඔයාලා වහගෙන ගෙදර ඉඳලා ක්ලීන් කරන ගම අනේ ගෙදර ක්ලීන් කරන ගමන් ඉන්නේ. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා පන්නල කොටුවැල්ලෙන් ප්‍රසංගි අක්කා මැසේජ් කරලා තිනවා. ඕකේ අක්කා ආව එකතු කරගන්න ඊළඟට කවුද මේ ඉන්නේ මටත් hina කියලා දාලා තියෙනවා. කවුද මේ LPTN පුන්සරා? ඔකේ ඔයාවත් එකතු කරගන්න. ඒ වගේම සංකදිරෙත්ගේ සින්දුවක් දෙන්න කියලා දුන්නට දෙන්නටම තැන්කියු කියලා දිනවා. ඇත්තටම කිව්වොත් දැන් සංකා අද සෑහෙන වෛරල් කැරක්ටර් එකක්
1: කරන්නේ.
0: අද Facebook එකේ උඩට ගියාමත් සංක ඉන්නේ, පල්ලෙහාට ගියාමත් සංක ඉන්නේ. ඊට පස්සේ එහා පැත්තේ බස් එක යන ගමන් එක්කෙනාගේ ෆෝන් එක දිහා හොරෙන් බැලුවත් සංක තමයි ඉන්නේ.
1: නෙට් එකෙත් සංක තමයි
0: ඉන්නේ. ඉතින් ඒ නිසා එතකොට අනිවාර්යෙන් යාගේ සින්දුවක් අපි දෙන්න ඕනනේ නේද? ඊට පස්සේ හයි කොහොමද අසයන් ගවි දෙන්නව මහගෙන ඉන්නවා. මේ පැයත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මාෂුක් වෙලින් මැසේජ් එකක් දාලා තිනු. ඕකේ අනිවාර්යෙන් එකතු කරගන්න. ඊට පස්සේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා රංජිත් මැසේජ් කරලා තිනු. උදාරයි අනිවාර්යෙන් එකතු කරගන්න. කවුද ඉන්නේ අපිට කෝල් කරපු සෙට් එක?
1: කොලස්ලා ඉන්නා කේපදනේ. අපි සූර්ය ආරච්චි ඉන්න. කියන්නේ සූර්ය වෙන් ලේන ආරච්චි ඉන්න. වසපේ හොරණ මිල්ලා
0: ඉන්න. පොඩ්ඩ ඉන්න. වල්ලියේ දේපාන්දර නෑව නේද?
1: නෑ. ඒ ආදරයට හදපු නමක්.
0: මොකද්ද නම?
1: සූර්ය ආරච්චි. සූර්ය වැවෙන්
0: ලියනාරච්චි.
1: ගොඩක් වෙලාවට සූර්යාරච්චි හෙලෝ හෙලෝ විතරයි කියන්නේ. ඉතුරුටික
0: හිතාගන්න පුළුවන්.
1: උපන සාතික වෙනස් කරනකෝ සූර්යාරච්චි කියලා.
0: නියමයි උදාරයි.
1: ඊට පස්සේ
0: මම දැන් කවි බ්‍රෝ තව මාස දෙක තුනක් මේ විදිහට කරගෙන ගියොත් උපැන්න ගොඩක් වෙනස් කරයිනේ. කවුද ඉන්නේ ළඟට?
1: කොරණ මිල්ලාවෙන් ඉන්න අපේ සරත් වීරකෝන්, වයිෆ් රාණි, පුතාලා දෙන සංජීව, වෙනුෂ, ඊට පස්සේ අපේන රත්නපුර පැත්තට. රත්නපුර ගොඩකලෙන් ඉන්න අපේ නිමල් නන්දසිරි,
0: ඊට
1: පස්සේ කවුනිකා දුව ඉන්නවා, නීලා වයිෆ් ඉන්නවා, ඊට පස්සේ විහාන් ඉන්නවා, රොසිරු ඉන්නවා, ඊපස්සේ අපි ඉන්නවා කඩුවෙල පත්මසිරි.
0: ඔකේ
1: ආවත් එකතු කරගන්නවා.
0: රයිට්. එයාලත් එකතු කරගෙන අපි සින්දුවකට යන්න කලින් මතක් කරන්න ඕනේ කවි බ්‍රෝ, දැන් අපිව අහගෙන ඉන්න ඔයාට. දැන් සාමාන්‍යයෙන් FM දවසම අහගෙන ඉන්නවා කියලා කියන්නේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙ වෙන හැමදේම හැමෝටම කලින් ඔයාට දැනගන්න පුළුවන්
1: නේ. මොකද
0: ඒ තරම් විශ්වාසයෙන් යුතුව කාටත් කලින් හරිම විදිහට ප්‍රවෘත්ති අරගෙන ඉන්නේ අවුරුදු 21ක් පුරාවටම ජනතාවගේ විශ්වාසය දිනාගෙන තියෙන net news.
1: පාට කන්නාඩි විරහිතව.
0: අනිවාර්යෙන්ම. ඉතින් ඒ නිසාම තමයි කියන්නේ නවතම සමීක්ෂණ වාර්තා වලට අනුවත් මේ අවුරුද්දේ තොන්න වාර්තා අතරේ අංක 1 තියෙන්නේ net news. ඉතින් ඒ නිසාම තමයි හැමදාම උදේ 6:45ට, ඒ වගේම දවල් 12ට, ඒ වගේම සවස 6:30ට වගේම ඔයාලට හැකියාව තියෙනවා ලෝකයේ අලුත් වෙන හැමදේම පැයෙන් පැය පෝ තරහ අපේ දැනගන්න. ඉතින් ඒ නිසාම net news අහගෙන ඉන්න ගමන්ම ඔයාලා දැන් ඔන digital අවකාශයත් මේ වෙද්දි net news අපි අත්පත් කරගෙන හමාරයි. මේ වෙද්දි net news YouTube නාලිකාවේ, ඒ වගේම net news නිල Facebook බුක් පිටුව, වගේම ඔයාලට www.netnews.lk හරහා ඔයාලට සියලු තොරතුරු දැනගැනීමේ හැකියාව තියෙනවා. ඒ විතර විතරක් නෙමෙයි අපි වාට අලුතෙන්ම අරන් ඇවිල්ලා තියෙන අවස්ථාව තමයි ඔයාගේ ප්‍රදේශයේ තියෙන ප්‍රවෘත්ති අපිට ලබා දෙන්න හැකියාව තියෙනවා 0977 490 33 0977 490 33 12 ට WhatsApp කරන්න හැකියාව තියෙනවා ඒකනත් මතක් කරලා අපි සින්දුවකට යන්න හදන්නේ උදේ 10යි විනාඩි 40යි දැන් කෝල් කරන කෙනෙක්ට අපි chance එක දෙන්න අයිඩියා එකක් තියෙනව නේද
1: අයිඩියා එකක් තියෙනවා අපි නම් දෙක මතක් කරමු නේ
0: මතක් කරනු
1: 0225 53 63 ට කතා කරොත් ඔයාගේ කටහඬ අපි දෙන්නට අහන්න පුළුවන් කොරම අහන්න පුළුවන්
0: කෝල් එකක් ගන්න

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ගාවෝ සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: උදේ 10යි විනාඩි 43යි දැන්.
6: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
7: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්
8: හරිගේ හරිම තැනට ගියහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්ත
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
10: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න
7: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාකාව දැන් ගාල්ලට අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ වෙනත් දීමනා රසක් ෆැෂන් බග් වෙනස් වෙන ජීවන රටාවන්ට
11: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසෙදි සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
7: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මතුකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
12: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි
13: NetFM Hello Hello Satyantaya

0: වෙලාවුදේ 10යි විනාඩි 49යි කවි බ්‍රෝ අපි කොහෙටද යන්න හදන්නේ
1: ප්‍රශ්නයක් අහන්නද
0: මොකක්ද අහන්න තියෙන්නේ
1: ඔයාලා නිකන් අර මේ සින්දුවක් තේනවා මම මේ කියන වටපිටාවත් එක්ක මතක් කරන සින්දුව කියනවා
0: හා
1: තේ දළු පිළිබඳව නිකන් සින්දුවක් නිකන් ඔයාලා මතක් වෙනවද තේ දළු කඩනවා වන්න කවුරු හරි
0: තේ දළු කඩනාගේ
1: අපේ ඉන්නවා ගීතිකා එනවා නෙවස්මියර් වලින්
0: ගීතිකා ඔහෝ ගීතිකා ඔහෝ ගීතිකා කොහමද
2: හඳින් ඉන්නා
0: ඔයාට ඒ සින්දුව කියන්න පුළුවන්ද එපා උනත් නටෝ නෙවෙවි නවොත්
1: ගීතිකාට ඔහොම ඉදර ලස්සන සින්දු කියන්න පුළුවන්
0: ආරංචි චුටි සින්දු කැල්ලක් කියෝ
2: මොකක්ද කියන්නේ
0: වා ආසම සින්දුවක් කියන්න මොකක් හරි තක්කාලා
2: කොළොම්බෝ

0: Wow, නියමයි නියමයි නියමයි නියමයි නියමයි බලන්න නේද ඉතින් මේ ගීතිකා. ගීතිකා ගියා සින්දුව කිව්වා ගියා.
1: සින්දුව කිව්වා ගීතිකා ගියා.
0: බලන්න ඒ කියන්නේ මෙහෙමයි. ඒකට කියන්නේ කවි මොකක්ද දන්නවද? ප්‍රේක්ෂක ආදරය. ඔව්. ගීතිකා සින්දුව කීකීටි මං කියන්නේ මොකද උනේ කියලා. හරිද මෙහෙම දැන් ගේගාවටලා සින්දුව කීකී හිටියා. සින්දුවේ පළවෙනි පද දෙක යනකොටම අහල බහල කට්ටිය වටේට සෙට් වුණා. හරිද මෙහෙම කළා උස්සගෙන
1: මෛත්‍රීපාල
0: මග්ගණේ
1: ලස්සනට මම ලියාගත්තා මේ මෛත්‍රීපාල.
0: ඕකේ ඒක ලස්සනට මොකම ලියා ගන්න. ඊළඟට කවුද ඉන්නේ?
1: මංගලිකා මදුකා මදුරංග මදුසංක ඉන්නා ඒ කට්ටියත් එක්කම.
0: අහහ.
1: ඉතින් ඒකට එකතු වෙන මොකද කියන්නේ අපි WhatsApp එකේ පැත්තට යනවද?
0: ඕකේ අපිට වෙලාව තියෙනවා ටක් ගාලා WhatsApp එකේ
1: යන්න. මොසිකිය තමයි නැත්තේ.
0: ආ ඕකේ මම ටක් ගාල දෙන්න.
1: ඕකේ.
0: අහහ.
1: කවුද කවුද කවුද ඉන්නේ කවුද ඉන්නේ කවුද ඉන්නේ?
0: අපිට කියනවා හයි කොහොමද සයන් කවි මේ වෙලාවේ අපිව අවහගෙන ඉන්නවා කියලා. නිශාන්ත මැසේජ් කරලා තිනවා වාද්දුවෙන් අනිවාර්යෙන් එකතු කර ගන්නම්.
1: සුපදසක ඒවා අසායන් කවිශ ලසන් සිදුකට අපිත් එකතු කරගන්න ජයන්ත ගෝල් ක්‍රේෂන් එකින් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. සුපදසනකයි සුබුන් සුබදසනක ඒවා අපිත් එකතුන ලස්සන සිදුකට බලංගොරින් චිත්‍ර තමයි මැසේජ් එක අපිට දාලා තියෙන්නේ. හෙලෝ හෙලෝ ගුඩ් මෝර්නින් මල්ල දිනර මම කෑගල්ලෙන් කුමාරි කුමාරයකු හෙලෝ හෙලෝ සත්‍යන්තය අහගෙන ඉන්නේ. ගොඩ කාලෙකින් එකතු වෙන බැරි ලොන අද තමයි මම හිතන්නේ එකතු වෙලා තියෙන්නේ. දුව සාවින්ද්‍යා පුතා සමිත කුමාරේ කට්ටියම එකතු වෙලා ලස්සන සිඳුකට යමු කියලා තමයි තියෙන්නේ.
0: අපි ඒ තෙව්ව කෝ එයා කියලා. ගොඩ දවසක් නැති වෙලා ඉන්නකොට අපි ඒත් බැලුවා කෝ කියලා.
1: කෝ මේ කුමාරයෝ දෙන්න ඉද්දි කුමාරි නෑනේ කියලා.
0: ඒකනේ නේ. ඊට පස්සේ කවුද මේ ඉන්නේ පුරිම සෙව්වන් දී සඳ ලංකාවෙන් ඉන්නවා ආවත් එකතු කරගන්නම්. ඊට පස්සේ චාමර ස්ටෝස් එකේ චාමර එක්ක තනූජා ඔය දෙන්නවත් එකතු කරගෙන අපි සිඳුවකට යන්නයි යන්නේ.
1: ඔකේ.
0: ඊළඟ පැය හම්බෙමුනේ.
1: හම්බෙමු.

මේ අතරේ වැදගත් පණිවිඩයක් තියෙන අපි හැමෝටම දෙන්න ලොකු පොඩි කියලා නෑ සාමාන්‍යයෙන් විෂක් ශරීරගත වුණොත් ඒකේ බලපෑම හැමෝටම තියෙනවා ඒ වගේ විෂ දෙයක් ගැන තමයි මම මේ කියන්න හදන්නේ විෂ මද්‍රව්‍ය මද්‍රව්‍ය කියවම කොයි එකක් විෂයි අපි හිතනවා නම් සූලියෙන් පාවිච්චි කරාම ඒක විෂක් වෙන්නේ නැහැ කියලා එහෙම හිතනවා නම් සම්පූර්ණයෙන්ම ඒක වැරදි ඔයාලා හිතන් ඉන්න දේ සම්පූර්ණයෙන් වැරදි මොකද කියවතින් අපිට හැදෙන ලෙඩ රෝග ගණනාවක් තියෙනවා මුලින්ම කියවතින් අබ්බැහිවීම අපි හිතමු ශාරීරික රෝග මානසික සෞඛ්‍ය කැටලු නිවැරදි තීරණ ගැනීමේ නොහැකියාව ඊපස්සේ ප්‍රචණ්ඩත්වය දැන් ගොඩක් වෙලාවට සමාජයේ තියෙන ප්‍රශ්න මේවෙන් තමයි පැන නැගිලා තියෙන්නේ. ඉතින් මං චූටි මතක් කිරීමක් කරන්න හදන්නේ ජීවිත හරියට නිසියාකාරව ගෙන යන්න නම් හරියට අරගෙන යන්න නම් අපිට සිද්ධ වෙනවා අපේ ජීවිතය ගැන නැවත වතාවක් හිතන්න. ස්ටයිල් එකට හෝ වේවා විලාසිතාවකට හෝ වේවා ඒ ආදී කරුණු කාරණා වලින් අපි මිදිලා අපේ ජීවිතය රැකගන්න අපි උත්සාහ කරන්න ඕන. ඉතින් මේ මද්‍රව්‍ය වලින් වැළකීලා සමාජයට යහපත් පණිවිඩයක් දෙන්න කියලා මං ඔයාලගෙන ඉල්ලනවා විශේෂයෙන් වැඩිහිටි පරම්පරාව හොඳට හිතර ගන්න ඕන තමන්ගේ දුවා දරුවන්ට මේ පිළිබඳව නැවත වාරයක් මතක් කරලා දීලා ඒ හැමෝම ආගමට දහමට ලැබි සමාජයට ලැබි සමාජයට ගරු කරන හොඳ රටක් හදන්න නම් ඒ හැමෝම හොඳ යහමකට ගන්න නම් මේ ආදී දේවල් වලට නිරත වෙන්න දෙන්නේ නැතුව යහපත් මගකට ගන්න ඕන කියලා හොඳට හිතර ගන්න ඕන. එහෙනම් මේ පණිවිඩෙත් මතක් කරන ගමන් අපි ලස්සන සින්දුවකට යමු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.
2: 10:58යි දැන්.
3: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත් ව ඉදිරියට.
4: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770313036.
5: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773273540.
6: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
7: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
8: මේක තමා විස්තරේ දන්න ඕන පත්තරේ.
9: කොල්ලෝ කෙල්ලෝ කොට

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
6: LOLC finance හරියන්න හරිම තැන
7: වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න
2: බයෙන් බය අලුත් වන අලුත් බය විපස්සම net news
8: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවුස් සමඟ මම ගයශ්‍රී ගමගේ. මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කළද ඒ අවට ග්‍රාම සේවා වසම් තුනක් සඳහා පනවා තිබෙන පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. රාගම පොලිස් බල ප්‍රදේශයට අයත් මහර බන්ධනාගාරයේ අවට ග්‍රාම සේවා වසම් තුනක් සඳහා නැවත දෙනුම් දින තුරු පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවේ එම ප්‍රදේශවල සාමය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් බව පොලිසිය පවසනවා. ඒ අනුව නැවත දෙනුම් දින තුරු 246 කැඳලියද්ද පාළුව බටහිර 246 සී කැඳලියද්ද පාළුව උතුර සහ 181 ජී දඹුව යන ගම සේවා වසම් සඳහා පොලිස් ඇඳිරි නීතිය පැනවූ බවයි පොලිසිය පැවසුවේ. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news the truth people trust. FM 95 FM 94.8 Net FM
9: Love is in the air Love is in the air Inna aadre allaganna
10: Net FM Hello hello Satyantaya

0: ගෝපිකාව තියෙනවා අහසක් තරම් සින්දු කාටද ඕනේ
1: Net FM. Hello, hello, Satyantea.

0: වෙලා වෙකොළහයි විනාඩි 8යි කවි බ්‍රෝ.
1: අපි දෙන්නේ අවසාන පැය.
0: යස්. යම්මට අවසාන පැය වැඩ ටික පටන් අරගෙන තියෙන්නේ. දැන් එතකොට මේ පැය පොඩ්ඩක් අපි කාර්ය බහුල වෙනවා. මොකද දන්නවද? අපි දැන් WhatsApp එකේ ගැට්ටියව එක පැත්තකින් මතක් කරන්න ඕන. ඊට පස්සේ
1: කෝල්ස්ලා
0: මතක් කරන්නත් ඕන. හරිද? ඊට පස්සේ කෝල් කරන කෙනෙක්ව අපි අද ලයින් එකට ගන්නත් ඕන.
1: ඒ ගැන කතා කරනකොට දැන් කියනවන වැදගත් දෙයක් තමයි දැන් හැමෝම ගොඩක් කට්ටිය ලයින් එකට කතා කරනවානේ. දැන් මෙතන තරඟයක් තේරෙනවා. දැන් කට්ටිය අහන අපිට chance එක දෙන්නේ නැද්ද? අපිට chance එක දෙන්නේ නැද්ද?
0: දෙනවා. තව try කරන්න.
1: සෑහෙන ලිස්ට් එකේ ඉන්නවා.
0: ඔව්. දැන් මෙහෙමයි. හරි. සෙනසුරාදා දිනද දවස් දෙක දැන් ඕක ප්‍රශ්න වෙලා තියෙන මෙන්න මෙහෙමනේ කවි. දැන් නැත් FM අහගෙන ඉන්න ගමන් සතියේ දවස්වල සෑහෙන කට්ටිය try කරනවා. call කරන්නේ. හරිද? අපේ කට්ටියත් පොඩ්ඩක් වැඩිපුර busy වෙනවනේ සතියේ දවස්වල. හැබැයි උනාට අපිත් පොඩ්ඩක් chill එකේ ඉන්න. ඊට පස්සේ අපිටත් පොඩ්ඩක් free එකේ ඔයත් එක්ක කතා කරන්න තියෙන දවස් දෙක තමයි සෙනසුරාදා දිනද දවස් දෙක කියලා කියන්නේ. ඒ නිසා සෙනසුරාදා දිනද දවස් දෙකේ ඔයා ඕන තරම් try කරන්න call ගන්න අනිවාර්යෙන් අපේ කට්ටිය chance එක දෙනවාම තමයි. හරිද? අපි මේක බෙදාගෙන තියෙන්නේ දැන්. හරිද? WhatsApp එක පළවෙනි විනාඩි දාන මතක් කරනවා Facebook එකේ ඊළඟ විනාඩියයි හැමෙම බදාගෙන නෙමෙයි බෙදාගෙන තියෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් ඔයාලට මේ පැයදී වැඩිපුර chance එක හම්බෙනවා call කරන්න. ටග්ගාල අපිට නම්බර් එක මතක් කරන්න.
1: 0711 95 95 WhatsApp message එකක් දාන්න පුළුවන්. 0112 55 33 63 කතා කරත් අපි දෙන්නේ කතා කරන්න පුළුවන්.
0: ඕකේ. ඊට පස්සේ දැන් හෙට සඳුදා දවස. හරිද? අගෝස්තු මාසේ 3 වෙනිදා ඉඳලා ඔන්න දෙදිනු මාවත අහගෙන ඉන්න ඔයාට ටැග් දිනන අවස්ථාව තියෙනවා. අපි මේ දවස් ටිකෙන් මතක් කරානි ගේම් එකක් අපි අරගෙන එනවා ඔන්න හෙට ඉඳලා. මුදල් ටැග් ජයග්‍රහණය කරන්න පුළුවන්. ඉතින් එන්සෞදේ 10 ඉඳලා ජනියත් එක දෙදිනු මාවත අහන්න මතක් කරන්න එපා. හන ගමන් තරඟ කරලා ඔයාට මුදල් ටැග් දිනා ගන්නත් අවස්ථාව තියෙනවා. හරිද? අපි යමුද WhatsApp එකට.
1: යමු. හෙලෝ හෙලෝ සත්‍යන්තේ සුබ උදාසනක් වේවා පුතාල දෙන්නටම. ශානක ආනන්ද නිලන්ද ඔය කියන කට්ටියම අපි අහගෙන ඉන්නවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ කවුද ඉන්නේ? ගුඩ් මෝර්නින් කවි මාත් ඉන්නවා අහගෙන කියලා කියලා තියෙන දමයන්ති රත්නායක. එතන ලස්සන සින්දුවකට එකතු කරගන්නවා. හෙලෝ හෙලෝ හෙලෝ ඩියර්ස්.
0: ඩියර්ස් කියන්නේ මොවාද?
1: ඩියර් කියන්නේ නම් මොවා? ඩියර්ස් කියන්නේ මොවල දෙන්නට
0: වෙන්නේ. මොවල දෙන්නට වෙන්නේ නැති නේ.
1: අසල් කවි අපිට ලස්සන කියන්නේ අපි මොවා තරම් අහිංසකයි කියලා කියන්නේ.
0: නෑ කියන්නේ මෙහෙමයි. ඔයාගේ මයික් එකට මොවා වෙලා.
1: ඔව් මොවා වෙලා.
0: මමගේ මයික් එකට මොවා වෙලා. ඒ නිසා අපි දෙන්නම මොවා වෙලා.
1: මොවා වෙලා. මේ හතර දැන් මොවාගේ ගෑනුස තරම් කද කියන්නේ?
0: මුවිච්චි.
1: මුවිච්චි ටික
0: නෝ. බලන්න ඉන්නේ කොහෙද ඉස්කෝලේ? ඔහොම ප්‍රශ්න වෙනවා.
1: ඔව් එහෙම වෙනවා පොඩ්ඩක්.
0: උදේ පාන්දරද නැකිට්ටි.
1: පොඩ්ඩක් අනිත් පැත්තෙන්
0: ඉන්න බාන වෙලා
1: ඉන්න කියන්නේ උදේ පාන්දර සීතලෙ ගෙහි ගෙහි නෑ.
0: ඒක තමයි.
1: චුට්ටක් කර තාම මේ වයර් ටික පොඩ්ඩක් අර
0: මාකුල
1: ගල්පොත හන්දියේ ප්‍රියන්ත සමර වීර සින්දුවකට එකතු කරගන්න අනිවාර්යෙන් ආදරේ. ඊට පස්සේ ඉන්නවා අපේ යටියන්තුට නිතු ගරාජ් එකේ යටියන්තුට සෙට් එකමයි. සුබදාසනක් වේවා
0: ඇයි තව මෙසේජ් එකක් ටයිප් කරන්න වෙලාව වෙන් කරගන්නේ? උඩ එක කොපි කරා අපිට පේස්ට් කරා. හරිම ලේසි. බලන්න ඉතින් නේද ගොඩක් දේවල් අපි ඉගෙන ගන්න ඔය වගේ දේවල් වලින්. හරිද? ඊට පස්සේ ගුඩ් මෝර්නින් අසයන් කවි අපිත් මේ වෙලාවේ වහගෙන ඉන්නවා. ප්‍රසාද් මෝටර්ස් එකේ සෙට් එක මං හිතන්නේ ප්‍රසාද් මෝටර්ස් එකේ සෙට් එක මෙසේජ් එක පැහැදිලිව එවලා තියෙනවා. හැබැයි මෙසේජ් එක මැද්දේ ෆුල් ස්ටොප් මං හිතන්නේ 200ක් විතර තියෙනවා. ප්‍රසාද් මෝටස් ඊට පස්සේ සයාලුම් ඊට පස්සේ නාත බ්ලා බ්ලා බ්ලා කියලා නම් ගොඩක් ඒවලා තියෙනවා කට්ටිය ඔක්කොම එකතු කරගන්නම් ඒ වගේම අපිත් මේ වෙලාවේ හගෙන ඉන්නවා කියලා මොනිටෝෙන් සුජානි මැසේජ් කරලා තියෙනවා උදාරයි සෙට් එකම එකතු කරගන්නම් අපිට කෝල් කරපු සෙට් එකක් ඉන්නවද කවි
1: කෝල් කරපු සෙට් එක අපි ඊළඟ මොහොතේ එකතු
0: කරගමු මතක් කරමු නේ ගලේසිනේ ඕකේ ඊට පස්සේ අපිට කෝල් කරන අපිට එක්ක ලයින් එකට එන්න කැමති කට්ටිය ඉන්නවා නම් කතා කරන්න පුළුවන් ටග් ගාලා චාන්ස් එක දෙනවා 11 විනාඩි 13යි බත් කන වෙලාවට කලින් ආ මේ පැත්තට එන්න

0: හිනාවට නම් අපි කියන.
1: ඔව් අපි කියන දැන් කියලා.
0: ආව දැකලා නැති වුණාට මට හිතනවා කතා කරන ඉතින් ඔයාගේ හිනාව හරිම ලස්සනයි කියලා.
2: ඔව් මේ වන් එක්ස්ප්‍රෙෂන් එකත් එක්ක හැමදාම ඉන්නවා.
0: දන්නවානි ගෙදර එක්කෙනෙක් වගේ නිවානිකන් අපිට හැමදාම කතා කරනවානි.
2: ඒ කියන්නේ
0: අද වැඩිපුර මාට කතා කරන්න ඕනේ කියලා මේ කීකිටි අපේ කවි.
2: ඔව් මට කතා කරන්න ආසාවෙන් ඉන්නේ.
0: ඉතින් උගල කතා කරගෙන යන්න මම උඩට මැද්දට ඉන්නේ. උගල කතා කරන්
1: මම බැලු කරලා ඉන්නේ. මොකද කරේ අද උදේ ඉඳන්?
2: හන්න කට්ටි මාසි අච්චගේ.
1: හා
0: right okay.
2: යාලි ගඩා සාන්දරේ කිව්වා කියන්න.
0: හරි මල්කි. ඊට පස්සේ ගෙදර කවුද ඉන්නේ මේ වෙලාවේ සින්දුවක් අහන්න? ගෙදර ලංකාවරුත්
2: නෑ
0: නංගි කෙනෙක්
2: ඉන්නවා
0: සින්දුවක් අහන්න. ඔක්කොම එකතු කරගෙන අපි ලස්සන සින්දුවක් අහමු. Thank you, ජය වේවා.
1: එහෙනම් සේපාලිකා වගේ මල්කිවත් එකතු කරන අපි ලස්සන සින්දුකට යන්නේ.
0: ඕකේ.

0: Vela od 11 vinari visekhaj den.
1: Meltol hisaratya una sempratishyava angapata vedanawa apahasu dina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
2: notarayye perelikarana NLB mega power tabanta mega super tag ekata amatarawa rupiyal koti ekak power super tag saha grand super tag ekata super remote ratya dinana lokuma super tag idana ekama notarayye NLB mega power obat adama miladi ganna
3: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකය කලවන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට අගෝස්තු

0: මුහුණුවරකින් විවෘතවන ෆැෂන් බග් ගාල්ල ශාකාවට ඔබත් දෙන්න. ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන්ස් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරා ගන්න. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුළ සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ netfm කණ්ඩායම සමග එක්වි තෑගි දිනා ගැනීමටත් අවස්ථා. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.
1: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
2: මට කොලෙස්ටරෝල් වැඩි වෙලා තිබුණා 374. ඊට පස්සේ මම ගියා ජාලෙච්චි වට පස් කමල් බඳුර මහත්මයා ගාවට බෙහෙත් ගන්න. තවත් ඉස්සෙල්ලා දුන්නේ. තවත් ඉස්සෙල්ලා චෙක් කරනකොට 194ට අඩු වෙලා තිබුණා. හිතන්නවත් බැරි විදිහට මට මේ විදිහට අඩු වීම ගැන සතුටුයි ඉතින්. තවත් 30ක් වගේ ඇතුළතදී මගේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු වෙන්න මට බෙහෙත් දෙනවා. වාව සනීප
1: කතා කරන්න 0777 300 940.
3: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතල ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
4: දෙවන්ද රස වතාවට අවසන් යමුදා අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයන්නේ.
5: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
6: ආසම සිද්ධුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
7: NetFM. Hello, hello, Satyantaya.

0: in the air. Love is in the air. Inna adre allaganna.
1: Net FM. Hello, hello, Satyantea.
2: එකොළහයි විනාඩි 32යි වෙලාව.
3: වෙලාව යනවා තේරෙන්නේ නැහැ නේ. කලින් කිව්වා වගේ
2: හේතුව කිව්වනේ අපි ආදරය කරන කට්ටියත් එක්ක ආසම දේවල් එක්ක. හරිද? ආසම කෙනා එක්ක ඊට පස්සේ ඔය වගේ කාලේ ගත කරද්දි කවි බ්‍රෝ අපිට වෙලාව යනවා තේරෙන්නේ නැහැ. ඒක තමයි අත කතාව. හරිද?
3: දැන්
2: එතකොට හැබැයි තිය යන වෙලාව අපිට නතර කරන්නත් බෑ. වෙලාව යනවා කියලා බලාගෙන ඉඳලත් බෑ. අපිට දැන් කරන්න වැඩ ගොඩක් තියෙනවා. අපි යමුද Facebook එක පැත්තට.
3: යමු. අපි දිනට ඕන කඩල ගොට්ටක් කියලා තියෙනවා.
2: කවුදනේ?
3: Good Health Eco Products එකෙන් තමයි අපිට මේ වෙලාව තියෙන්නේ. අපි දින උදේට අර කාලා නැහැ කියලා කිව්වනේ.
2: අනේ දෙයනේ. කඩල ගොට්ටක් කර දෙන්න අපිට හිටියෝ ඔච්චරයි.
3: අනේ ඒකයි. ඉෂාර කියනවා මේ ඉරිදාට වයිෆ් ගේම් බැරුම් අහගෙන ගෙදර වැඩ කරන්න වෙන නිසා අදත් අසා වැඩට ආව නේද කියලා
2: බලන්න කොච්චර හොඳයිද කියලා. එකම දේ තමයි වයිෆ් කෙනෙක් නැතිකම.
3: වයිෆ් කෙනෙක් නැතිකම.
2: ඉෂාර
3: try කරන්න.
2: ඊට පස්සේ කවුදින්?
3: පස්සේ පුෂ්ප කුමාර දාලා දෙනවා අනිවාර්යෙන්ම උදාරයි කියලා ජෝඩුවම. උදාරයි උදාරයි. ගුඩ් මෝර්නින් කියලා දාලා දෙන අපේ කමනි. ගුඩ් මෝර්නින්. ඔයිදිරි තමයි ඉතින් තියෙන්නේ.
2: මැසේජස්
3: ගොඩක් තියෙනවා.
2: ඊට පස්සේ අපි යන්න හදන්නේ WhatsApp එක පැත්තට. හයි කොහොමද? කවියන් අසා ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා මෙසේජ් කරලා තියෙනවා. කවුද මේ ඉන්නේ? හස්බන්ඩ් අනුෂ්කවයි, ඊට පස්සේ ලොකු දුව දම්සදීවයි, ඒ වගේම චෝටි දුව බිෂේලිවයි. එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා යක්කල මුල්ලෙන් දිලිනි මෙසේජ් කරලා තිනවා. ඒ වගේම සුබ දසනක් වේවා අසයන් කවි. අපිත් ඉන්නවා. හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන රශ්මික මෝටර්ස් එකේ සෙට් එකම එකතු කරගන්න කියලා තිනවා. මේ වෙලාව වැඩ කරන කොල්ල සෙට් එක අනිවාර්යෙන් ඔක්කොම එකතු කරගන්න. ඊට පස්සේ කැනඩාව වලට යන්න හදන්නේ. මේ වෙලාවේ තුසිත් කල්හාරි එක රමණි සුමේදා ඉන්නවා. අනිවාර්යෙන් එකතු කරගන්න. ඒ වගේම මාකොල්ල ගල්පොත්ත හන්දියේ ඉඳලා අපි මතක් කරා නේද ප්‍රියන්ත සලෝන් එකේ කට්ටියව
3: මතක් කරා.
2: ඕකේ. ඊට පස්සේ සෙව්වන්දි අනිවාර්යෙන් ආවත් එකතු කරගන්න. අපිටත් සින්දුවක් දෙන්න. අලුත් එකක් දෙන්නකෝ කියලා තියෙනවා නිට්ටඹුවෙන්. අපි මුළු නිට්ටඹුවම එකතු වෙලා සින්දුවක් කිල්ලුවේ අතිශය ප්‍රථම වතාවටද කොහෙද? අනිවාර්යෙන් එකතු කරගන්න. කවි බ්‍රෝ අපිට කෝල් කරපු සෙට් එක ඉන්නවද?
3: කෝල් කරපු සෙට් එක මං කැමති එකතු කරගන්න අපේ කිතුල්කොටේ ප්‍රේමසිරි අයියා.
2: ආහා කිතුල්කොටේ තියාගෙන ප්‍රේමසිරි අයියා මොකද
3: කියන්නේ? කිතුල්කොටේ උඩ නැගගෙන වන්නමක් නටනවා.
2: ඊට පස්සේ කවුද ඉන්නේ?
3: ඊට පස්සේ අපේ ඉන්න ගුණවතී ඉන්න අම්මා දිනුෂා, ගණේෂා, චමිලානේ, බිම්සර, හිරණිදු ඔය කියන කට්ටිය මේ එකතු කරගෙන අපේ ඊළඟ සින්දුවට යමු.
2: ඕකේ. කට්ටිය ඔක්කොම එකතු කරගෙන සින්දුවකට යන්න හදන. 11 විනාඩි 35යි. දැන් අපි දවල් 12 වෙනකන් ඉන්නවා මේ පැත්තෙන්. ඉන්සට් එකක් ගාලා මැසේජ් එකක් දාලා කාල් එකක් ගන්න අමතක කරන්න එපා. අපි ඉන්නවනේ 12 වෙනකන් නේද?
3: අනිවාර්යෙන්.

0: Net FM. Hello, hello, Satyantaya.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
3: ත්‍රිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
4: දැන් ත්‍රිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
3: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
5: ත්‍රිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
6: හෙලෝ හෙලෝ විලා උදේ 11 විනාඩි 40 දැන්
7: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
8: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන් ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ වෙනත් දීමනා රසක් ෆැෂන් බග් වෙනස් වෙන ජීවන රටාවන්ට
9: ඔමිල් කොහොඹ සබන් ස්වභාවික කොහොඹ තෙල් සාරේ විස බීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් දෙනුමකට ඔමිල් කොහොඹ සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය
10: 2028 උසස් පෙළ ඉතිහාසය චන්දිම විජේ බණ්ඩාර නවපන්ති ඇරඹුණා පමණයි සිසුල්කා රත්නපුර සියත්‍රා ඇහැලියගොඩ සමාධි අවිසාවේල්ල ලංකාවේ ප්‍රථමයා බිහි කළ විශිෂ්ටතම ඉතිහාසය පන්තිය විමසීම් 0.71861.64
11: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamange ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
12: යහතුන වඩන අපේ රස විජේ.
11: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
12: අලුතැන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ අති ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
13: දැන් එතකොට ඔයා කියන්නේ එයාට ඉන්නවා විතරයි කියලාද
14: අනේ මන්ද
13: මේ ඔයා නොදන්නා උනාට රටම දන්නවා එයා එනකන් හතරවතේම කට්ටිය බලන් ඉන්නවා කියලා
14: හතර වටේම මොනා කිව්වත් මම බලාගෙන ඉන්නේ අයනකල් විතරයි
15: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
16: net fm හතර වටේ
17: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක් DJ ක අපෙන්
0: net fm hello hello satyantaya

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
2: වේලාව 11:47 දැන්.
3: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.
4: වාර්තා පිට වාර්තා තමන කෝටි අටේ NLB තන නිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ තන සම්පත තන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
6: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770313036.
7: අක්මාවි තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සිවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සිවනගල ආයුර්වේද 0747 31 33 540.
8: මේ හැන්දෑවනන් ටිකාක් වෙනස්. මෝටෝස්ට වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිරවෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන
9: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්
10: ගින්දර හැන්දෑව විජානු.

0: වෙලාවෙ 11යි විනාඩි 54යි අපිට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ.
1: ඔව්.
0: යන්න වෙනවා අපිට යන්න කලින් මතක් කරන්න අපිට ණය බේරන්න තියෙනවද?
1: ණය බේරන්න නම් තියෙනවා සෑහෙන.
0: අත්ගාල මතක් කරමු.
1: බේර අපි යමු. කව කවුද දැන්? හෙලෝ අපි දැන් අහගෙන ඉන්නවා කවුද මේ කියලා නම දාලා නැත්තේ. ඔසඳ සෙනාල්.
0: ඔසඳ නේ. රයිට් ඕකේ.
1: හයි ගුඩ් මෝර්නින් අපිට සින්දුවක් දෙන්න වීදිය කොටින් මදුෂිකා. වවත් එකතු කරන්න අටක් ගාලා. අපි දෙනවා එක දිගට අහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් දෙද කුලි මාෂි තමයි එහෙම කියලා තින්නේ. ඊට පස්සේ රුමේනියාවල ඉන්න සෙට් එක එකතු කරගමු. දරංජේ බණ්ඩාරසෙන් ඇන්තනිස් රෝඩ් එකේ එකතු කරගන්න අපි මේ සෙට් එකම. ඊට පස්සේ අපි කෙලින් එකතු කරත් ආයි බී එකෙන්.
0: ඊට පස්සේ කවුද ඉන්නේ මේ අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. කවුද මට මැසේජ් එක එවලා තින්නේ? නම එවලා නැහැ නේද? කමන්නේ ලබන ප්‍රති නම එවන්නේ. එතකොට අනිවාර්යෙන් මතක් කරන්න. හරිද? රයිට්. ඒ කට්ටිය ඔක්කොම එකතු කරගෙන අපිට යන්න තමයි වෙලාව ඇවිල්ලා තියෙන්නේ 11 විනාඩි 55යි. Thank you උදේ නවේන්දල අපි අහගෙන හිටියන නේද?
1: ඔව් නේද? 12 වෙනකන් ඉඳියා.
0: ඕකේ.
1: අනිත් අයගේ පෝස්ට් වලට කමෙන්ට් කරන්න එපා ඈ.
0: නෑ කරන්න නෑනේ. ඊගොඩම හෙලෝ සතියන්තය අහගෙන ඉන්න ඉරිදා දවසම. එතකොට අපි ආයේ හෙට හම්බ වෙනව හවස හතරට වගේ මගේ බොරින් නැති විරින් ඩ්‍රයිව් එක හතර වටින්.
1: මම එනවා ලබන සතිය.
0: ඕකේ. එහෙනම් ඉතින් එතකම් පරිස්සමින් ඉන්න. ගිහලනම් ජය වේවා. මම DJ අසා.
1: මම DJ කවි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
2: වේලාව දවල් 12යි.

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0767 716 3672.
4: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 2 ඉරිදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය Net News සජීව මැදිරියේ සිට මම කසුනි නානායක්කාර ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල මහර වන්දනාගාරයේ ඇති වූ තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කෙරේ. සියලුම රැඳවියන් වාට්ටුවලට යථා තත්ත්වයට පත්කරන්න STF 300ක් මිනිත්තු 15ක මෙහෙයුමක. වන්දනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වය ඇති වූ හේතුව හෙළිවෙයි. පැන වූ පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් අධිකරණ ඇමති හදිසි වාර්තාවකුත් කැඳවයි. බන්ධනාගාර මුළු තැන්ගේ රෝහල ඇතුළු ස්ථාන රැසක් රැඳවියන් විසින් විනාශ කෙරේ. එළවල් සහ ශිෂ්‍යත්ව උපකාරක පන්ති පිළිබඳව හදිසි නිවේදනයක්. විස රසායනික ද්‍රව්‍ය යොදමින් පළතුරු විකුණන වෙළෙන්දන්ට වැඩ වරදි.
0: Net News, the truth people trust.
4: මහර බන්ධනාකාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කළද එයවට ග්‍රාම සේවාව සම්තුනක් සඳහා පනවා තිබෙන පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. ඒ අතර බන්ධනාගාරයේ දේපළ රැසකට රැඳවියන් විසින් හානි කර ඇතැයිද වාර්තා වනවා. ඒ ගැනයි අපේ පළමු සත්‍ය අනාවරණය. මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාවය මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූඩ්ල මහතා Net News කළ විමසීමකදී පැවසුවේ සියලු රැඳවියන් මේ වන විට වාට්ටු තුළ රඳවා ඇති බවයි. කෙසේ වෙතත් බන්ධනාගාරයේ ආරක්ෂාව තවදුරටත් දැඩි කර තිබෙනවා. ඒ අනුව බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව සඳහා පොලිස් STF යුද හමුදා නිලධාරීන් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ. බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය පාලනය කර යථා තත්ත්වයට පත්කිරීම සඳහා පොලිස් විශේෂකාර්ය බලකායේ 300ක පමණ නිලධාරීන් පිරිසක් අද උදෑසන 6ට බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වී බන්ධනාගාරය තුළ සිට රැඳවියන් අදාළ වාට්ටු වෙත යොමු කිරීමට කටයුතු කර ඇති අතර උදෑසන 6:15 වන විට බන්ධනාගාරය පරිශ්‍රයේ කටයුතු සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර බන්ධනාගාර නිලධාරීන් වෙත බහර දීමට කටයුතු කර තිබෙනවා. ඒ පස්සරු 4ට පමණ හටගත් එම නොසන්සුන්තාව හේතුවෙන් එක් රැඳවියකු මියගොස් තවත් රැඳවියන් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කෙරුණා. සිද්ධිය පාලනය කිරීම සඳහා ආරක්ෂකාංශ නිලධාරීන් ඊයේ පස්සරුවේ බන්ධනාගාරයේ පිටත ආරක්ෂාවට යොදවා තිබුණා. කෙසේ වෙතත් අද පෙරවරුවේ පොලිස් හා යුද හමුදාව නිලධාරීන් සිද්ධිය පාලනය කිරීම සඳහා බන්ධනාගාර පරිශ්‍රයට කැඳවා තිබුණා. මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක AC ගජනායක මහතා පවසනවා. ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය බන්ධනාගාරයේ මුළු තැන්ගය, පුනරුත්ථාපන ගොඩනැගිල්ල, පුනරුත්ථාපන කාර්යාලය, ප්‍රධාන ජෙර කාර්යාලය සහ බන්ධනාගාර රෝහල විනාශ වී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක AC ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
5: ඒ දින මහර බන්ධනාගාරයේ වැලවියන් විසින් ඇතිකරන ලද නොසන්සුන්කාරී තත්ත්වය උඩ බන්ධනාගාරයේ තුල මුළුතැන්ගේ සම්පූර්ණයෙන් විනාශ කරලා තියෙනවා. ඊළඟට ඊයේ දින විවෘත කරන ලද වැලවියන් වෙනුවෙන් ඉදිකරන ලද පුනරුත්ථාපන ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් විනාශ කරලා තියෙනවා. ඊළඟට පුනරුත්ථාපන කාර්යාලය ප්‍රධාන ජේල කාර්යාලය සම්පූර්ණයෙන් විනාශ කරලා තියෙනවා. බන්ධනාගාර රෝහල විනාශ කරලා තියෙනවා. ඊට අමතරව බන්ධනාගාරයේ අලුතෙන් ඉදිකිරීමට යෝජිත කාර්යාල පරිසරයේ තහඩු ආවරණයකින් තාප්ප කොටස වෙන් කරගෙන තිනවා. ඒ කොටසට වැලවියන් පැමිණ පිටතර පැමිණීමට තහඩු ආවරණයට පහර දීමට කටයුතු කළා. ඊට අමතරව ප්‍රධාන ගේට්ටුවට පහර දීමට කටයුතු කළා. ඒ නොසන්සුන්කාරී තත්ත්වය අද උදේ වෙනතුරු වැලවියන් විසින් ඇති කර තිබුණා. බන්ධනාගාර නිලධාරී, පොලිස් නිලධාරී, විශේෂ කාර්ය බලකාය නිලධාරී, ගුවන් හමුදාව, යුද හමුදාව, නාවික හමුදාව සහයෝගයෙන් මේ වන විට එම වැලවියන්ව සාමකාමී තත්ත්වයට පත් කළ තියෙනවා.
4: මේ අතර බන්ධනාගාරයේ අවට ප්‍රදේශයේ පවතින තත්වය පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ කරගන්නවා නෙට් නිවුස් නියෝජිත නිශාන්ත සිල්වා. අයිබෝන් නිශාන්.
6: අයිබෝන් මා මේ මොහොත වෙනුවට රැඳී සිටින්නේ මහර බන්ධනාගාරයේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසල. පැය 14කට අසන්න කාලයක් පැවති මහර බන්ධනාගාරයේ රැඳවුවන්ගේ නොසන්සුන්තාවය අද පෙරවරු 6:15ට පමණ සම්පූර්ණයෙන් පාලනය කළා. ඒ බන්ධනාගාර නිලධාරීන් සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්, ඒ වගේම පොලිස් නිලධාරීන් සහ ගහමුදා නිලධාරීන් බන්ධනාගාරය තුලට ගොස් රැඳවියන් සිරමැදිරි වලට යොමු කිරීමෙන් මේ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 300ක පමණ ප්‍රමාණයක් යොදවා සිටියා. ප්‍රථමයෙන්ම රැඳවියන් පිරිසක් බන්ධනාගාර ගොඩනැග වාහලයක් මත නැග විරෝධතාවයක නිරත වුණා. එෙහිදී එම රැඳවියන් පිටතට ගල්මුල් ප්‍රහාර එල්ල කරන ආකාරයක්ද දක්නට ලැබුණා. ඒ අතරේ තවත් රැඳවියන් පිරිසක් මහර බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලයට ගිනි තබා තිබුණා. ඒ වගේම ගොඩනැගිලි කිහිපයකට මෙන්ම මහර බන්ධනාගාර පරිසරයේ දේපල රැසකටද ඔවුන් විසින් අලාභානි කර තිබුණා. ඊයේ පැවති නොසන්සුන්තා හමුවේ එක් රැඳවියෙක් මිය ගොස් තවත් රැඳවියන් 6 දෙනෙකු තුවාල ලබා රාගම රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. බන්ධනාගාර රැඳවියන් විසින් එම පරිසරයට සිදු කළ අලාභය මෙතෙක් තක් සේරු කළ නැහැ. මෙයයි මේ වන විට තත්ත්වය. මම නෙට් නිවුස් වෙනුවෙන් නිශාන්ත සිල්වා, මහර බන්ධනාගාරයේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසල සිට.
4: ස්තුතියි නිශාන්. මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කර මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රැඳවියන් සහ බන්ධනාගාර පරිපාලනය සමග ඇතිකරගත් ගැටුමක් බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායකර මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් අද දිනේ කැඳවා ඇති බවයි. වාර්තාව ලැබුණු පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
7: ඊයේ පසරුවේ ඇති වුණා මහර බන්ධනාගාරයේ උණුසුම්කාරී වාතාවරණ තත්ත්වයක්. දැනට වර්තමාන තත්ත්වය කොහොමද?
8: වර්තමානයේදී ඒක සම්පූර්ණයෙන්ම පාලනය කරලා සමනය කරන්න හැකි වෙලා තිබෙනවා. තවමත් එතන STF එක සහ පොලිසිය රැඳී සිටිනවා. මේ වෙනකොට මම උපදෙස් දීලා තියෙනවා කැඩුණු බිඳිනව වහම පිළිසකර කරන්න පටන් ගන්නත්, සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවන්නත්, දැන් ඒක සාමකාමී තත්ත්වයට පත්ලා තියෙනවා, දැන් පාලනයට නැතුලා තියෙනවා කියලා තමයි කියන්න පුළුවන්. දැන් රැඳවියන් ඔවුන්ගේ සෙල් වෙත නැවත ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ අනුව ඔවුන්ට දැන් ආහාර පාන ලබා දීමත් මේ සාමාන්‍ය ක්‍රමයට ප්‍රසන්නක දුවන්න ආරම්භ කිරීම තමයි දැන් සිද්ධ වෙන්නේ.
7: මේ ගැටුම ඇති වෙන්න හේතුව මොකක්ද කියන එක වාර්තා වීමක් වෙලා තියෙනවද?
8: මට වාර්තාව දවස් හම් වෙන්න නමුත් දැනට තියෙන තොරතුරු අනුව මේක ටිකක් වෙනස්. මේක අර මීගමුවේ වගේ නෙමෙයි. මීගමුවේ නම් මම හිතන්නේ රැඳවිය අතර ගැටුමක් ආවේ. මෙතන පරිපාලනයත් එක තමයි ගැටුම ඇති කරන් තියෙන්නේ. බොහෝ විට ඔබ දන්නවා දැන් අපි මද්ද්‍රව්‍ය වලට රේ ලොකු සටනක ඉන්නවා. ඒ වගේම අපි හැම ප්‍රසන්න එකම මද්ද්‍රව්‍ය ඇතුළට යන එක පාලනය කරන් නොයෙකුත් වැඩ පිළිවෙල යොදලා තියෙනවා. ඒ හරහා ඇතිවෙච්ච දෙයක් විය හැකි බව තමයි දැනට කරුණු වාර්තා වෙන්නේ. මොකද ඒකට තියෙන අකමැත්තට සහ තරහට එහෙම තමයි මේක දැනට කරුණු වාර්තා වෙන්නේ. නමුත් සම්පූර්ණ වාර්තාව ආපුවම කරුණු බලමු. දැනට මේක තමයි තියෙන තොරතුර. ඇතුළට මද්ද්‍රව්‍ය වෙනක නවත්වීම නිසා ඇති වෙන හට ගන්නා තත්ත්වයන් කියලා තමයි තියෙන්නේ.
7: මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට මොන හරි කමිටි එකක් පත් කිරීමක් වෙනවද? කොහොමද?
8: අද මම කැඳවලා තියෙනවා මූලික වාර්තාව. ඒක අරගෙන ඉවර වෙලා මොකද පුද්ගලිකුත් මිය ගිහිල්ලා තියෙනවා. ඒ පුද්ගලයා සම්බන්ධනුත් අදාළ තැන් වල පැමිණිලි කරන්න වෙනවා. ඒ නිසා ඉදිරි පියවර මොකද්ද කියලා බලන්න මම මේ මූලික වාර්තාව වෙනකල් තමයි ඉන්නේ. ඒක අද ලැබෙයිමට.
4: 2026 අදින පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම, විෂාණුබද්ධ දේශන සම්මන්ත්‍රණ වැඩමුළු පැවැත්වීම අගෝස්තු මාස 4 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එම විභාග කටයුතු අවසන් වනතුරු මෙම තහනම බල පැවැත්වෙනු ඇති. එම කාලයේදී උසස් පෙළ විභාගයේ සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්නපත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම සිදු නොකළ යුතුයි. එමෙන්ම විභාග ප්‍රශ්නපත්‍රවලට ප්‍රශ්න ලබා දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැන, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනිදා ළඟ තබා ගැනීම සපුරා තහනම් වනවා. 2026 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2026 අගෝස්තු 10 සිට සැප්තැම්බර් 5 දක්වා මධ්‍යස්ථාන 2532 පැවැත්වීමට නියමිතයි. මේ අතර 2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම, විෂානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම අගෝස්තු මාස 5 මධ්‍යම රාත්‍රියේ අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එම විභාග කටයුතු අවසන් වනතුරු මෙම තහනම බල පැවැත්වෙනවා. 2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත විභාගය අගෝස්තු 9 මධ්‍යස්ථාන 2723 පැවැත්වීමට නියමිතව තිබෙනවා. විස රසායනික ද්‍රව්‍ය යොදා ගනිමින් පළතුරු විකිණීම සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ පාරිභෝගිකයාට පරිභෝජනයට නුසුදුසු දේ ලබා දෙන වෙළඳුන් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය විසින් නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරමින් සිටින බවයි.
9: පෞද්ගලික රෝහල් රසායනාගාර වැටලීම් සිදු කළා. ඒ වගේම අපේ විස රසායනික යොදලමින් පළතුරු විකුණණයක පිළිබඳව අපි ඉදිරියේදී දැවැන්ත ක්‍රියාමාර්ගයක් ගන්න කටයුතු කරනවා. සොපින් බෑග් භාවිතා කරන එක අපි අඩු කරන්න කටයුතු කරලා තියෙනවා. ලදරු කිරි බෝතල්, කෑම පෙට්ටි, වතුර බෝතල් භාවිතාවට අදාළ නිර්ණායක අපි අඳුරලා දෙන්න කටයුතු කරනවා. සමේ සියල්ල කරන්නේ පාරිභෝගිකයාගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ නිසා පාරිභෝගිකයාගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්න තියෙන පාරිභෝගික සේවා අධිකාරිය හදිසියේ නෙමෙයි මේවා කරන්නේ. ඒක තමයි අපේ වගකීම. පාරිභෝගික සේවා අධිකාරිය පාරිභෝගිකයාගේ ආරක්ෂාව වෙනුවෙන් මේ වගකීම ඉටු කරනවා.

0: සත්‍ය
1: net news cinemawa net news meelanga pradhana pravruti prakashaya savasa 6:30ට etek pain paya pravruti bala porutuwanna mohutin mohuta wenas wen aluthma toruturu sandaha net news youtube nalikawata saha net news facebook pituwata pivisenna natahut netnews.lk apage web adawiyata pivisenna
0: net news ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සත්‍ය අන්තය.
4: හලෝ හලෝ
3: සත්‍ය අන්තය.

0: ගෝපිකාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
1: Net FM. Hello, hello, Satyantea.

මම විවේකයෙන් ඉන්න ගමන් තමයි මේ මාසේ පටන් ගන්න අවස්ථාව අපිට හම්බ වෙලා තියෙන්නේ. ඒකට එක්ක ලංකාව වටේම විවිධාකාරයේ කාලගුණයන් මේ දවස්වල තියෙනවා කියලා අපිට අහන්න හම්බ වෙනවා, දකින්න හම්බ වෙනවා. සමහර පැතිවලට වහිනවා. කොළඹටත් වෙනදට වඩා ටිකක් වලාකුරු බරහසක් තියෙන, හැබැයි වැස්සෙන්න නැහැ මම දැක්ක විදිහට. කොහොම හරි එහෙම තියෙන අතරේ අපි හෙලෝ හෙලෝ සතියන්තයේ වැඩ ටික පටන් ගන්න හදන්නේ. සුපුරුදු විදිහටම ඔයා කැමතිම සින්දු ටික ඉදින් මේ පැත්තෙන් ඉල්ල ගන්න පුළුවන් 0112 55 33 63 ට කතා කරලා WhatsApp message එකක් දාන්න පුළුවන් 0711 95 95 95. ඒ වගේම තමයි ඔයාට Facebook fan page එක පැත්තට ගියෝදින් මම අද ප්‍රශ්නයක් අහලා දෙනවා. මම අද අහලා දෙන ටිකක් අමුතු ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ තමයි අපි සතිය දවස්වල පුරුද්දක් විදිහට කරන, හැබැයි වීකෙන්ඩ් එකේ සතියන්තයේදී ඒ දේවල් නොකරන දේවල් මොනවාද කියලා තමයි මං අහලා තියෙන්නේ. හැබැයි කරුණා කරලා දත්ම දිනක කියලා නම් කමෙන්ට් කරන්න එපා කියලාම මම ඕගලන්ට දාලා තිනවා. මොකද වීකෙන්ඩ් එක කියලා නෑ, වීක් ඩේස් කියලා නෑ, දත්ම දිනක අපි කරන්න ඕන. එහෙනම් ඉතින් හවස 3 වෙනකන් එක දිගට ඔයා කැමතිම සින්දුත් එක්ක ඉන්න බලාපොරොත්තුෙන් තමයි මම ඇවිල්ලා තියෙන්නේ. මේ වැතර කෝල් කරන කට්ටියලා අද රටටම ඇහෙන්න කතා කරන්න තවස්ථාව දෙන්න සූදානමින් ඉන්නවා මම. ඒකටත් මතක් කරන ගමන් අපි පටන් ගමු හෙලෝ හෙලෝ සතියන්තේ. මගේ පැය තුන. Mama Janine.

වෙලාව 12යි විනාඩි 28යි. මේ දවස්වල ඉතින් ඇහැට කෝල් එකක් ඇත්තටම ඕනි තමයි. සෑහෙන රස්නයක් එළියට බැස්සම තියෙන්නේ. ඇස් දෙකට සන්ග්ලාස් දෙකක් වගේ තියෙනවා නම් මාරු සනීපයක් තියෙනවා කියලා මට ඇත්තටම හිතෙනවා බාරට බහැපු වෙලාවට. හරි, ඒ වෙලාවට කූල් සින්දුවක් අහන්න තියෙනවා නම් කොච්චර හොඳයිද නේ? දැන් ඉතින් අද ගෙදර ඉඳන් මොනාද කරන්නේ ඔයගොල්ලෝ? ගොඩා දුරට ඉතින් හස්බන්ඩ්ලා නම් වයිෆ්ට උදව්වක් කරගෙන ඇතිනේ. ඊට පස්සේ අපේ මල්ලිලා, ඊට පස්සේ අයියලා හේ සෙට් එක අම්මලට උදව් කරගෙන ඉන්නව වෙන්න පුළුවන්. සමහර විට ඔය මොකුත්ම නොකර නිදාගෙන ඉන්නව වෙන්නත් පුළුවන්. අර වීක් ඩේස් වල කරන, වීකෙන්ඩ් එකේ නොකරන ලොකුම කාරණයක් තමයි, ලොකුම දෙයක් තමයි උදේ මැහැරෙන එක. සාමාන්‍යයෙන් උදේ 8:30 වෙලාවත් වීකෙන්ඩ් එකේ හැරෙන්නේ නැත්තම් කොල්ලෙක්ගෙන් ඇති වැඩකුත් නෑ නේද? හරි, කොමාරි අපි හෙලෝ හෙලෝ සතියන්තේ මේ පැත්තට කෝල් කරපු කට්ටිය, WhatsApp message ජයපු කට්ටිය එකතු කරගන්න හදන්නේ. දැන් කට්ටිය කතා කරලා අහනවා අපිටත් සජීවීව රටටම ඇහෙන්න කතා කරන්න chance එක දෙන්න බලවන්ද එහෙම කියලා. ඉතින් දෙන්නම් අනිවාර්යෙන්. හරිද, මං අනිවාර්යෙන් වෙලාවක දෙන්න. වෙලාවක කියන්නේ මේ පැය අනිවාර්යෙන් මං දෙන්නෙක් විතර chance එක දෙන්න බලාපොරොත්තු වෙනවා. මගුණ ඉදන් මෛත්‍රීපාල අයියා තමයි මට කෝල් එක ගත්තේ මුලින්ම. අපේ මෛත්‍රීපාල අයියාගේ පවුල කට්ටිය, මයනු ෆැමිලිය සෙට් එක, මංගලිකා, මදුකා, මදුරංග, මදුසංක සෙට් එක එකතු කරගන්න ඕනි. ඊට පස්සේ අපේ නිවුස් නිය ඉදන් ගීතිකා කතා කරා එකතු කරගන්න කියලා කිව්වා. ඉතින් ශාන්ති අක්කා, ශ්‍රියාමාල, අන්තෝනි, ඊට පස්සේ ඉනෝකණංගි, ගයානි, ඊට පස්සේ බිසෝනැන්දා, ඊට පස්සේ උමයංගි අක්කා, ඊට පස්සේ දලු කඩන සියලුම දෙනාවයි, ප්‍රියන්ත මෝටර්ස් එකේ ප්‍රියන්තවයි, අවිසාවේල ඉරන්ද මෝටර්ස් එකේ ඉරන්දවයි, හෙට්ටිමුල්ලේ පූජනී සාරංගා ෆැෂන් එකේ වැඩ කරන සියලුම දෙනාවයි එකතු කරගන්න කියලා කිව්ව සින්දුවකට. ඉතින් මේ සින්දුවට මම කට්ටියම සෙට් කරගන්නම් ගොඩක් ආදරෙන්. රාජාංගනේ පැත්තට යන්න හදන්නේ, මොකද ඒ පැත්තට ගියෝතින් අද තේක් කේක් කෑල්ලක් කාලා තේකක් බීලා ඉන්න පුළුවන්. අපේ රාජාංගනේ අනුරුද්ධ අයියා සුපුරුදු විදිහට මදක් කෝල් එකක් ගත්තා. කතා කරලා කිව්වා ඉතින් එකතු කරගන්න කියලා පවුලේ කට්ටිය. විශේෂම දේ වෙන්නේ එයාගේ දුව තරුක්ෂි, අද එයාගේ හැපි බර්ත්ඩේ එක. තරුක්ෂි, ඔයාට සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm ටීම් එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. අපි විතරක් නෙවෙයි ඉතින් ගෙදර කට්ටිය කොහොමත් ඔයාලට සුබපතන් එකතු වෙනවා. අම්මා ගීතාංජලි, ඊට පස්සේ සතීෂ්, තාරුකා කට්ටිය වාට සුබපතන් එකතු වෙනවා. දැන් ඉතින් කේක් කෑල්ලක් එහෙම හම්බ වෙයි කියලා මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හරිද තරුක්ෂි? රමණි කතා කරා පොළොන්නරුවේ සිට. රමණි, මං ඔයාව එකතු කරගන්නම් මේ සින්දුවට ගොඩක් ආදරෙන්. ඊළඟට යන්න හදන්නේ නිට්ටඹුව පැතර ගිහිල්ලා එන්න. නිට්ටඹුව ඉඳන් අපිටත් අලුත් සින්දුවක් දෙන්නකෝ අයියේ, අලුත්ම එකක් දෙන්න. එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. නිට්ටඹුව ඉඳන් කෙනෙක් පොඩ්ඩක් ඉන්න, මල්ලිගේ නම හොයාගන්න. දනුක මල්ලි, දනුක මල්ලි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අම්මා රේණුකා, තාත්තා රෝහණ කට්ටිය එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. නමයි වල නෑ කොල්ලා, මං පිටිපස්සට ගිහිල්ලා පරණ මැසේජ් එකකින් තමයි නම හොයාගත්තේ. කීයක් හරි දෙන්න ඕනි, හරි නම් එහෙම හොයලා නම කිව්වට. ජය වේවා ජනි, අපි උයන ගමන්, අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ කිරුළපන සෝමාදේවි ප්ලේස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ රංගන. රස කෑම ටිකක් හදනවා කියලා නම් පේනවා ෆොටෝස් එවලා තියෙන්නේ. හෙලෝ හෙලෝ සතියන්තේ මාත් අහගෙන ඉන්නේ ජනි, ලස්සන සින්දුවකට එකතු කරගන්න. උකුවට තේ හදන අපේ මාෂි, උකුවෙල ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම මේ සින්දුවට එකතු කරගන්නවා. අගල් ඉතින් කෝල් එකක් දෙන්න 01125533 WhatsApp කරන්න පුළුවන් කොහොමද? 01711595 95ට

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: Velavudan 12 vinadi 35
2: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතුසු සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
3: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳ LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
6: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම් වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
7: ඒ න්ියුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
8: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
9: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
10: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
11: ඔව් මන් දන්නවා, ට්‍රැවල් නෙට්.
10: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-0776-716-3672.
12: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු.
13: Net FM. Hello, hello, Satyantea.

0: වෙලාව 12 විනාඩි 37යි. මං කිව්වනේ හෙලෝ හෙලෝ සතියන්තයේ ඉතින් මේ පැත්තට කතා කරන කට්ටියට සජීවීව මාත් එක්ක මුළු රටටම ඇහෙන්න කතා කරන්න අවස්ථාව දෙනවා කියලා. ඉතින් මේ පැත්තට කතා කරා කලණි. මං කලණිට ඔහොම ඉන්න කිව්වා අපිත් එක්ක කතා කරන්න සජීවීව රටටම ඇහෙන්න. ඉතින් කලණි දැන් ඉන්නවා. ආයුබෝවන් කලණි, සුබ දහවලක් වේවා. මේ කලණි, ඔයා කොහේ ඉඳන්ද කතා කරන්න කියලා කිව්වා කියලා මට මතකයි. මගේ මතකය කොච්චර හොඳයිද කියනොත් මට දැන් මතක නෑ ඔයා කොහේ ඉඳන්ද කතා කරන්න කිව්වේ කියලා.
1: මම
0: රුවන්වැල්ල එකේ කණුවේ ඉඳන්.
1: ඔව්.
0: ඉතින් අද වීකෙන්ඩ් එකේ මොකද කරන්නේ?
1: වීකෙන්ඩ් එකේ කියන්නේ මම බබාලා දෙන්න තුන්නේ. ඉතින් නම් අම්මා ගාව ඉන්නේ ලොකු එකනා ස්කෝර් එක 4 වසරේ.
0: හා හා. හරි, ඉතින් මේ සින්දුව කහන්න යන හදන්නේ කවුද ඉන්නේ එකතු කරගන්න?
1: ඇත්තමකොත් මගේ අම්මයි තාත්තයි, ලොකු පුතායි අම්මා ගාවේ යයි, මගේ සහෝදරයෝ ටිකයි.
0: ඉතින් නම් කියන්න කමන්නේ නෑ, නම් කිව්වට ඒගොල්ලන්ගේ
1: නංගි ඇවිල්ලා නංගි නම හර්ෂණී
0: එයයි එකතු කරගමු. දැන් ඉතින් අර ලංකාවෙන් එළිය ඉන්න කට්ටියට ඇහෙන පොඩ්ඩ සද්ද වැඩි කරන්න වෙනවා කලින් එහෙනම් රේඩියෝ එකේ. බොහොම ස්තුතියි කලණි මේ වැතර කතා කරාට.
1: හරි හරි.

වෙලාව 12:46. හෙලෝ හෙලෝ සතියන්තේ අපි අහගෙන ඉන්නේ මේ අතරේ වාට මතක් කරන්න ඕනි දැන් net fm දේදුණු මාවතින් සතිය දවස්වල ඔයාලට ෆන් ඉතිරෙනවා වගේම ස්ථෑගි දිනන්නත් අවස්ථාව හම්බ වෙනවා. හැම සතියකම මුදල් තෑගි දෙන්න බලාගෙන තමයි net fm දේදුණු මාවත හෙට ඉඳන් ඔන්න මම අරගෙන ඉන්නේ. ඒකනත් මතක් කරන්න ඕනි අනිවාර්යයෙන්. හෙට දවස් ඉඳන් අපි Facebook post එකක් දානවා. ඊට පස්සේ ඔයාලට call කරන්න අවස්ථාව දෙනවා. WhatsApp කරන්න කොහොමත් අවස්ථාව දෙනවා. ඒ හරහා ඔයාලට තරඟයට සම්බන්ධ වෙන්න අවස්ථාව උදා කරගන්න පුළුවන්. අපි තරඟයට නම දැම්මේ අකුරෙන් අකුර කියලා. හෙට ඔයගොල්ලෝ කතා කරාට පස්සේ මම ඔයගොල්ලන්ට අකුරක් කියනවා. ඒ අකුර කියලා තප්පර 30ක කාලයක් දෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ අකුරෙන් පටන් ගන්න වචනයක් කියලා. ඊළඟට අර වචන දන්වැලක් විදිහට පළවෙනි වචනේ අග අකුරෙන් ඊළඟ වචන කියනවා. ඊළඟ වචනේ අග අකුරෙන් ඊට පස්සේ වචන කියනවා. ඒ විදිහට තප්පර 30ක කාලයක් ඇතුළේ ඔයාලට පුළුවන් තරම් වචන කියාගෙන යන්න තමයි තියෙන්නේ. මං සතියක් බලනවා. සතියක් බලලා ඕගොල්ලන්ගෙන් වැඩිපුරම වචන ප්‍රමාණයක් මේ තප්පර 30 ඇතුළේ කියන්නේ කවුද කියලා බලලා ඒගොල්ලන්ට මුදල් තෑග්ග දෙන්න සල්ලි ලෑස්ති කරගෙන තියෙන්නේ. දැනුත් පර්ස් එකේ සල්ලි තියෙනවා. හරියනම් හිටින් ඉඳන් තෑගි දිනන්න සූදානම් වෙන්න. ඒකනත් මතක් කරන අතරේ අපිට කෝල් කරපු කට්ටිය ඉන්නවා. WhatsApp message ගේපු කට්ටිය ඉන්නවා. මං ඒ කට්ටිය එකතු කරගන්න හදන්නේ. අහන් ඉන්නේ හෙලෝ හෙලෝ සතියන්තය. අපිත් ඉන්නවා දුම්බර ඉඳන්. අපේ දුම්බර ලලිත් අයියා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එයාටත් සින්දුවක් දෙන්න කියලා තියෙනවා. මං ගොඩක් ආදරෙන් ඔයාව මේ සින්දුවට එකතු කරගන්න. කළුදර පනාපිටියේ තියෙන චාමර ස්ටෝස් එකේ චාමර සහ තනෝජා මැසේජ් එකකුත් දාලා වොයිස් මැසේජ් එකකුත් දාලා තියෙනවා. වැඩේ තියෙන්නේ වොයිස් මැසේජ් සහන්න විදිහක් නෑ අපිට. Good afternoon Jani. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා බරුදැල් පොළ ඉඳන් අපේ SL ප්‍රනාන්දු අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. මං ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්න. Hi hi Jani. Good afternoon. ලස්සන සින්දුවක් දෙන්න ඔයාව අහගෙන ඉන්නේ. එහෙම කියලා අපිට මැසේජ් එක දාන්නේ යක්කල මුල්ලේ ඉඳන් අපේ දිලිනි. එයාගේ හස්බන්ඩ් දනුෂ්ක, ලොකු දුව දම්සදි, චූටි දුව බිෂේලි මේ කට්ටියව තමයි එකතු කරගන්න කියන්නේ. මං ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්න. ඒ අතරේ මතක් කරන්න ඕනි දැන් ඉතින් හෙලෝ හෙලෝ සතියන්තේ මේ උදේ 9ට පටන් ගත්තම හෙලෝ හෙලෝ සතියන්තේ හවස 6 වෙනකන් ඔයාලට වීකෙන්ඩ්ස් වල ඔයා කැමතිම සින්දු ටික අහන්න හම්බ වෙන chance එකත් එක්ක දැන් අපේ කට්ටියත් එක්ක රටටම හෙන්න ඔයාලට කතා කරන්න තත්ත්වයක් හම්බ වෙනවා. ඒක අන්ද කෝල් කරන්න කෝල් කරනකොට ඉතින් ටිකක් busy තමයි line එක. මටත් පේනවා මේ වෙනකොටත් කෝල් සෑහෙන ප්‍රමාණයක් එනවා කියලා. පොඩ්ඩක් ඉතින් try කරන්න. මේ වීකෙන්ඩ් එකේ ගෙදරට වෙලා නිකන් ඉන්න ගමන් කෝල් එකක් ගත්ත කියලා එංගින් කැලලක් යන්නේ නැහැ. Hi hi Jani. අදත් ලස්සන සින්දුවක් දෙන්න. එහෙම කියලා අපිට කියන්නේ දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ තියෙන චන්දන ස්ටෝස් එකේ චන්දන සහ චාන්දන. දැන් මේ අද තියෙන සිල්ලර බඩු කඩවලට එහෙම අද වැඩ වැඩි ඇතිනේ. මොකද ගෙවල් වල ඉන්න හස්බන්ඩ් ලව එහෙම ඉතින් වයිෆ් ලා කඩේ යවන්නේ අද වගේ දවසකනේ. ඊට පස්සේ ජපානෙට යන්න හදන්නේ. ජපානින් ඉඳන් අපේ නිශාන්ත අයියා මැසේජ් එකක් දාලා තිනවා සුපුරුදු විදිහටම. එකතු කරගන්න කියලා කියනවා යාගේ යාළුවෝ දෙන්න ගාමිණී සහ ඉෂාන්. මේ කට්ටියව එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් කට්ටියම. Hi hi Jani. Obe sina muwa madalata man hari aasai. Kawuda pole me? Pannala kotuwella indan ape prasangi akka thamai message ekak dala tiyenne. Ada pannala kotuwella pansale asala kalape avasana javasa. Jani off vela yanagama me patata awoth dansalakut wendagena yanna puluwa. Ehema thamai ape prasangi akka message ekak dala tiyenne. Oya patata enna beri wena kattiyata me patata tapal karala ehema yanna puluwan kamak tiyenoda? හරි එහෙනම් අපි මේ සින්දු ටික අහලා ඊළඟ පැය ආයෙත් මේකට හම්බු වෙමු. එතකම ඔයගොල්ලෝ කෝල් කරන්න 0112 55 33 63ට, WhatsApp කරන්න 0711 95 95 95ට.

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura
1: Velavu Dolahai Vinadi Panasatai
2: Vasara Visi Ekakpura Satya Samagin Janta Vishwasedinu Net News Shaktimatva Idriyata
3: ඔයාලා ගිහින් එන්න මම මෙතන ඉන්නා
4: කාලයත් එක ඇඟට ඇහුම්කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා යුතුයකම් ඔබට මග හැරෙනවා නව ඇන් ලීන් කැල්සියම් විටමින් C D සින්ක් මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සංදි මාංශ පේශී සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ ඇන් ලීන් සීමා බිඳලන්න
5: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාකාව දැන් ගාල්ලට අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ වෙනත් දීමනා රසක් ෆැෂන් බග් වෙනස් වෙන ජීවන රටාවන්ට
6: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ
7: කොල්ල කෙල්ල කොට

0: ගලොතරයි මණ්ඩලය
1: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් ඔබත් අදම රස බලන්න
2: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනිය සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 0747 21 33 540
3: යටිහිතට භාෂාවක් තියෙනවා.
4: යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප.
3: එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න.
4: ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න.
3: ඉතු වෙනවාමයි.
4: ඉතු වෙනවාමයි.
5: Alpha Studio with Kasuni and Lehansa.
4: සතිය දවස්වල උදේ 6ට.
3: උදේ 6.
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
7: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
8: වේලාව දවල් එකයි

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න. පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුමා ඇත් නියුස්.
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ඩිල්ෂාන්. මහර බන්ධනාගාරයේ රඳවා සිටින රඳවුවන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව එම රඳවුවන් වැලිකඩ ඇතුළු බන්ධනාගාර කිහිපයකට ස්ථාන මාරු කරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. මහර බන්ධනාගාරයේ පැය 14කට වැඩි කාලයක් පැවති නොසන්සුන්තා අද උදෑසන 6:15 පමණ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කළා. ඒ පොලිසිය පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදා නිලධාරීන්ගේද මැදිහත් වීමෙන්. කෙසේ වෙතත් මහර බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව තවදුරටත් තර කර තිබෙනවා. මීළඟ නෙත් නිවුස් පසරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: FM 95 FM 94.8 Net FM.
5: Sati Antea.
6: Hello, hello.
5: Sati Antea.

0: வெலாவே காய் வினாடி அட்டாய் ஒன்னு ஜனியாத்தோனே கிவான கலின் பய இவரு එහෙම කතා කරපු කෙනෙක්ව මම මේ වෙලාවේ සජීවීව සම්බන්ධ කරගෙන ඉන්නේ මොකද වෙන්නේ කියලා බලන්න. දන්න කෙනෙක් ඉතින් වැදිකුඹුර ඉඳන් අපිට හැමදාම කතා කරන අපේ මංජුලා තමයි ඉන්නේ ලයින් එකේ. අයිබෝවන් මංජුලා සුබ සති යන්තයක් වේවා.
1: අයිබෝවන් නිසිම වේවා.
0: ඉතින් මොකද වෙන්නේ අද ඉරිදා දවසේ?
1: හොඳින් ඉන්නවා.
0: හ්ම්.
1: ඉරිදාන් වයි.
0: ඉරිදා දවසේ තොඳින් ඉන්නවා. කොහමද ඉතුරු දවස් ටික තොඳින් ඉන්නවනේ?
1: වැස්නේ වැස්ස වහින්නේ නැහැ කියලානේ තිස්සේ.
0: අහහ.
1: ඊටසේ මේ ඊයේ පින්නක් ගියා.
0: අහහ. ඕගලන්ට ඉතින් පින්නත් සෑහෙන වටිනව නේද?
1: වටිනවද?
0: මොන රාගල පැත්තට? හරි. ඉතින් කවුද ඉන්නේ සින්දු අහන්නද?
1: සුපුරුදු විදිහට ශෂිනි දුවයි, සමාජ පුතයි.
0: අහහ.
1: අල්ලපු ගෙදර සිට්නි දුවයි.
0: අහහ.
1: අවිස්ක දුවයි.
0: අහහ. මංජුලා බොහොම ස්තුතියි මේ පැත්තට අපිට කතා කරාට සින්දු අහන්න.
1: හරි බොහොම ස්තුතියි.
0: හරි දැන් මංජුලා වගේම ඔයාලටත් පුළුවන් මේ විදිහට මේ පැත්තට කෝල් එකක් ගන්න 0112255363. එහෙම නැත්නම් WhatsApp message එකක් දාන්න පුළුවන් 0711 95 95 95. Facebook fan page එකේ මම අද post එකක් දාලා තියෙනවානේ. වෙනදාට සතිය දවස්වල ඕගොල්ලෝ පුරුද්දක් විදිහට කරන හැබැයි සතියන්තය හන්ද අද නොකරන මේ වීකෙන්ඩ් එකේ නොකරන දේවල් මොනවාද කියලා තමයි මම ඕගොල්ලන්ගෙන් අහලා තියෙන්නේ. හරිම හොඳයි අපේ ළමයි කවුරුත් දත්ම දිනකනම් කමෙන්ට් එකක් විදිහට දාලා නැහැ. ඒ කියන්නේ දවස් සතේම දත්ම දින. හොඳ නිරෝගී අපේ යාළුව කට්ටියක් තමයි මේ වෙලාවේ හෙලෝ හෙලෝ සතියන්තේ මාව අහගෙන ඉන්නේ. Facebook fan page එකේ මම දාලා තියෙන post එකට comment කරලා තිනවා අපේ දිලිනි ගමගේ ජනී මාත් ඔයාව අහගෙන ඉන්නවා කියලා තමයි දාලා තියෙන්නේ. අපේ ඉෂාරා කරුණාරත්න බදුල්ලි නම් කමෙන්ට් එකක් දාලා තියෙනවා. මම කන්නේත් නෑ, මම බොන්නේත් නෑ, මට වැඩකුත් නෑ සෙනසුරාදාව, කිසි ගතියක් නෑ සෙනසුරාදාට. සින්දුවත් ඉල්ලනවා දෙන්න පුළුවන්ද කියලා මම දෙන්න try එකක් දෙන්න. ඊට පස්සේ පුෂ්ප කුමාර ජනී මට නම් ඉතින් එහෙම එකක් නෑ, දවස් 7 එක වගේ තමයි. ඊට පස්සේ අපේ ඇත්තටම අනිත් දවස් 6ෙම උදේම දත් මැද්දා. සන්දේ නිසා මෝණ සේදුවේ 10ට විතර කියලා කමෙන්ට් එකක් දාලා තිනවා. එහෙම කමෙන්ට් එක දාලා තින කෙනාගේ නම නොකිය ඉන්නම් මං පවුනේ නේද? හරි, ඒ වගේම තමයි WhatsApp එක වගේම තමයි කෝල් කරපු කට්ටියත් ගොඩ දෙනෙක් මේ පැත්තේ නම් කියනකම් බලාගෙන ඉන්නවා. බලපිට ඉඳන් ඉන්දික අපිට කතා කරා, එකතු කරගන්න කියලා කිව්වා වයිෆ් හර්ෂණී, ඊට පස්සේ තෙරුණ, තෙනුර, ඊට පස්සේ විරුන්, ඊට පස්සේ අපේ හර්ෂණීගේ අම්මා ඉන්නවා ඩේසි අම්මා, මේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. අලෝවේ සිට අපේ කරුවක් අසපුරුදු විදිහට මම කතා කරා, අපේ රුක්මන් අයියා, අමබාණි, ඊට පස්සේ මේ මොවින්දු, චූටි මල්ලි හැමෝම එකතු කරගන්නවා. සූර්යවැව ඉඳන් අපේ ලියනා රචි අයියා කතා කරා. ලියනා රචි අයියාගේ නම මට එකපාරට කියවෙන්න ගියේ සූර්යව සූර්යා රචි අයියා කියලා. නමයි ගමයි ඔක්කොම එකට වැටල ටැපලිලා මොකද්ද අමුතු එකක් කියවෙන්න ගියා. කොහොම හරි ගොඩක් ආදරෙන් මේ වතර කෝල් කරපු, WhatsApp messages එවපු හැමෝම මම මේ අහන්න යන සින්දුවට එකතු කරගන්නවා. දන්නවා මේ පැතර කෝල් කරන WhatsApp messages ඉවන ගොඩ දෙනෙක් සෙන්ඩ ගෙට්ස් ලගේ සින්දුවක් මේ වීකෙන්ඩ් එකේ අහන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා. ඒ හැමෝගෙම ඉල්ලීම ඉටු කරන්න තමයි මේ සින්දුව මන් දෙන්නේ. තව ඉතින් ඔයගොල්ලෝ කැමති සින්දු තියෙනවා නම් මට WhatsApp message එකක් දානකොට අයියේ මේ සින්දුව මට දෙන්න එහෙම කියලා කියන්න. දැන් අපේ මංජුලා කියපු හන්දව මම අජිත් මුතුකුමාරගේ සින්දුවක් ඉස්සරහදී ප්ලේ කරනවා. හරිද? දෙකටම අහගෙන ඉන්න.

අවුරුදු 21ක් පුරා ඔයාව සත්‍යත් එක්ක හැම වෙලේම යාවත් කාලීන කරපු net news මෙවරත් නැවත නැවතත් සමීක්ෂණ වාර්තාවලින් තහවුරු වෙන පරිදි ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය බවට පත් වෙලා තියෙනවා. ඉතින් හරිම ආඩම්බරෙන් තමයි අපි ඒ ගැන ඕගොල්ලන්ට මතක් කරන්නේ. දැන් මන් දන්න ඕගොල්ලෝ රේඩියෝ එකෙන් net news අහනවා වගේම net news අපේ YouTube channel එක හරහා, ඊට පස්සේ අපේ net news Facebook fan page එක හරහා, එමත් නැත්නම් www.netnews.lk web අඩවිය හරහා හැම වෙලේම digital platform හරහා යාවත් කාලීන වෙනවා. දැන් ඊයේ රෑ හැම සිද්ධ වෙච්ච සිද්ධි, මහර බන්ධනාගාරයේ ඇති වෙච්ච සිද්ධි, රේඩියෝ එකෙන් අහනවා වගේම තමයි සමහර සිදුවීම් වීඩියෝත් එක්ක ඔයාලට බලන්න අවස්ථාව අපේ net news කණ්ඩායම ඊයේ මුළු රෑම හැරගෙන ඉඳලා ඒ විස්තර හදලා ඔයාලට බලන්න අවස්ථාව ලබා දීලා තිනුත්. ඉතින් ඒක හන්ද net news YouTube channel එක subscribe කරන්න, net news Facebook fan page එක follow කරලා තියාගන්න. මොකද අපි හැමෝම කැමති හැම වෙලේම සිද්ධ වෙන දේවල් එවෙලෙම update වෙන. ගොඩාක් වෙලාවට සෝෂල් මීඩියා වල ඔය දාන ප්‍රවෘත්ති හරිම සෝස් එකකින් එනවද කියලා වඩ හිතා ගන්න අමාරුයි නේ. ඒක හින්දා තමයි රේඩියෝ චැනල් එකකින් මේ වගේ නිලලත් තැනකින් වඩේ ප්‍රවෘත්ති ලැබෙන බවට තහවුරු කරගන්න කියලා අපි ඔයාලට කියන්නේ. ඒක හන්ද net news Facebook fan page එක follow කරලා තියාගන්න. සියලුම ප්‍රවෘත්ති ඔයාලට රේඩියෝ එකෙන් අහනවා වගේම සැනින් දැනගන්න අවස්ථාව net news Facebook fan page එක හරහාත් ලැබෙනවා. දැන් ඔයාගේ ගමේ එහෙම නැත්නම් ඔයා ඉන්න නගරේ නැත්නම් ඔයා බස් එකේ යනකොට මොනවා හරි ප්‍රවෘත්තිමය වටිනාකමක් තියෙන දෙයක් දැක්කොත් ඒ දේවල් වලටත් හිමි තැන ලබා දෙන net news අපේ කණ්ඩායම සූදානමින් ඉන්නවා. ඔයා දකින්න සැනින් මේ දේවල් වල ෆොටෝ එකක් ගහගන්න නැත්නම් වීඩියෝ එකක් දාගන්න ඔඩියෝ එක රෙකෝඩ් කරගන්න අපේ WhatsApp නම්බර් එක තියෙනවා net news කණ්ඩායමේ WhatsApp නම්බර් එක. මම මේ නම්බර් එක දැන් මතක් කරන්න හදන්නේ සේව් කරලා තියාගන්න ෆෝන් එකේ 0777 490 3312 0777 490 3312 මේ නම්බර් එක ඔයා සේව් කරගන්න. දුටු සැනින් මොකක් හරි ප්‍රවෘත්තිමය වටිනාකමක් දුටු සැනින් අපිට එවන්න අපේ කණ්ඩායම සූදානමින් ඉන්නවා. මේ දේවල් මුළු රටටම දැනුවත් කරන්න. ඒකනත් මතක් කරන අතරේ WhatsApp එකේ ඉන්න කට්ටියට අග්ගාල එකතු කරගන්න නම් ගොඩක් තියෙනවා කියන්න. ටිකක් පරක්කුත් උනාද මන්ද අද කට්ටියගේ නම් කියන්න. හරිද? ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපි යටියන්තොට ත්‍රිවිල් පාක් එකේ ඉන්න ලසා බෝයි අදත් සුබරුදු විදිහට මැසේජ් එකක් දාලා තිනවා. අපේ ත්‍රිවිල් පාක් එකේ ඉන්න කොල්ලෝ සෙට් එකම එකතු කරගන්න මම මේ අහන්න යන සින්දුවට. ඊළඟට යන්න හදන්නේ දොදොල් කන්න. දොදොල් කන්න ගියාට කවදාවත් මට නම් හම්බ වෙලා නැහැ. හොඳේ මේ අපේ හම්බන්තොට කළු දොදොල් කඩේ සෙට් එක ශානක තමයි හැමදාම මැසේජ් එක දාන්නේ. ආනන්ද, නිලන්ත, මහීමා, සසීමා, රදීමා. රදීමා රන්දිමාත් දන්නේ මට හුණා. ඊයේ අපේ ජානු කියනවා රදීමා කියලා. සමහර විට රන්දිමා වෙන්නේ නැති මේ නම හරියට දාන්න. හොඳද? හෙලෝ හෙලෝ ජනි, වෙනද වගේම අදත් සද්දෙටම හෙලෝ හෙලෝ සතියන්තේ අහගෙන වැඩ කරන ගමන් ඉන්නේ. කඩවත මනෝජ් ෆයිබර් ග්ලාස් එකේ සෙට් එක තමයි මැසේජ් එක දාන්නේ. බොස් ඉන්නවා මනෝජ්. එතකොට දිමුතු, නවීන්, අමල්, පැතුම්, කෝසල, විහඟ, අමිල, තීක්ෂණ සෙට් එකම එකතු කරගන්න අපි මේ හන්න යන සින්දුවට. net fm family එකේ අපි හැමෝමත් එකතු කරගන්න සින්දුවකට. එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මේ නම් ටික කියවන එක තමයි ටිකක් අමාරු. චාමේන් නිකලස්, ඊට පස්සේ කාෆිස් ඔස්මාන්, බොරන් ෆෝබ්ස්, හර්ෂද සොයිසා, චාමේන් ජයවර්ධන, ස්ටීවන් බ්ලේස්, ශිරීන් ඩයස්, නිරෝ ගමගේ. මේ සෙට් එකම අපි වහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මං හිතන්නේ මහනුවරින් දැන් වෙන්න ඕනේ අපි වහගෙන ඉන්නේ.

0: Anu Paha FM Anu Hatarai Dashma Ata Net FM
1: Velavadene Kai Vinadi Visi Navayai
2: Meldol Hisarathaya Una Semprathishyava Angapatha Vedanava Apahasudina Sadaha Ikman Sahanaya Meldol Paracetamol Visheshayaki
3: Anuttana Kaduma Milak Kasakala Green Super Within Hita Ganna Beri Aduma Milakata Den Pahanda Rasak Obat Atamevit Venasa Wataha Ganna Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mullaka Pola Kasakala Green Super Kasakala Samuha Vyapare Within
4: Black Curry Ekak Rasa Balanna Den Oyat Kemathi Athi Neda මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් ගන්න
3: ඇයි ෂුගර් කියලා මූණෙන්නකල සෙවනකල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 047 31 33 540
5: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද
6: අනේ මන්ද
5: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වටේම කට්ටිය බලන් ඉන්නවා කියලා
6: හතර වටේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ එයාන්කල් විතරයි
7: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බොරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
8: net fm හතර වටේ
3: අපිකාව තියෙනවා අහසක් තරම් සින්දු කාටද ඕනේ කාටද
9: net fm hello hello satyantaya
1: අලුත් සින්දුවක් අහන්න යන්න හදන්නේ අපි අර ගිය සිකුරාද දේදුරු මාවතේදී ඕගොල්ලන්ට මුලින්ම වතාවට පළවෙනි වතාවට ඕගොල්ලන්ට අහන්න දුන්නු කල්ප ගානේ සින්දුව තමයි අදත් ඕගොල්ලන්ට අහන්න දෙන්න chance එක දෙන්න හදන්නේ මොකද උංග දෙනෙක් කිල්ලුවා ඒක සින්දුව මොකද්ද නම මතක නෑ ඊට පස්සේ සින්දුව අහන්න ඕනි ආයෙත් පාරක් එම කියලා WhatsApp message එකක් එව්වා ඒ හින්දාම තමයි මේ දෙනුවන් නිපුන් මල්ලිගේ සින්දුව සජිත් වී චතුරංග ලිරික්ස් කරපු ඊට පස්සේ ප්‍රගීත් පෙරේරා මියුසික් කරපු මේ සින්දුව ඕගොල්ලන්ට ආයෙත් පාරක් අහන්න අවස්ථාව දෙන්නේ මේ YouTube එකේ තියෙනවා ඉතින් ලස්සන visual එකකුත් එක්ක ඕගොල්ලන්ට අනිවාර්යෙන් එකෙන් බලන්න එකනම් මතක් කරන අතරේ තමයි මේ සින්දුවට යන්න හදන්නේ හැබැයි ඊට කලින් මං යනවා මේ මාවනැල්ල පැත්තට ගිහිල්ලෙන් මාවනැල්ල ඉඳන් මේ වෙලාවේ අපිව අහගෙන ඉන්නවා කියලා අපේ සෙලීනා මැසේජ් එකක් දාලා තිනවා මං එයාගෙන් අහුවනේ ගිය සතියේ වා සෙලීනා ගෝමස්ද කියලා නැහැල්ලෝ නැහැල්ලෝ සෙලීනා ගෝමස් නෙවෙයි එයාගේ නම සෙලීනා ඇලේසියා ඇයිපදිලා තියෙන යුකේ වලලු විස්තරේ මට එවලා දෙන ඔක්කොම ඉතින් මාවනැල්ල ඒගොල්ලන්ගේ ආච්චි අම්මලා ගමේ ඇවිල්ලා එකතු කරගන්න කියලා දෙනවා ආච්චි අම්මගේ නම ඉන්ද්‍රාණී ආච්චි අම්මවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ සෙලීනා ඔයාව ගොඩක් ආදරෙන් පවුල හැමෝමත් එක්කම මම මේ සින්දුවට එකතු කරගන්නම් ඊළඟට කවුද මේ මැසේජස් කීපයක්ම දාලා තින්නේ අනිවාර්යෙන් අපේ නම් කියන්න කියලා හයි ජනි අයියේ මම රත්ගම ඉඳන් ලසිත අපිටත් ලස්සන සින්දුවක් දෙන්න SL ඔෆිස් එකේ නිහාල් සර් ඊට පස්සේ මෝජු ජාලේ සියලුම දෙනා රන් සයුරේ අධිපති තුමිය පාරමී මිස් ඒ වගේම තමයි තිවා විහඟ යන අය මතක් කරන්න සින්දුවකට එහෙම කියලා තමයි කියලා තියෙන්නේ ගොඩක් ආදරෙන් එකතු කරගන්න ගිය සතියේ මම නම කිව්වා මෙයා අහගෙන ඉඳලා නැහැ මං ඒ ගිය සතියේ තමයි අහුවේ අර මෝජු කියන්නේ බටු මෝජුද කියලා ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ඇඹිලිපිටියේ ගල්වංගුවේ ඉන්දික ටේලර්ස් එකේ අපේ ඉන්දික අයියා මැසේජ් එකක් දාලා තියෙනවා පූර්ණිමා සෙව්වන්දි සඳ ලංකාව ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා ඇල්පිටියේ පුන්සරා එයාත් සින්දුවක් ඉල්ලලා තියෙනවා ලස්සන සින්දුවකට පවුලෙ හැමෝම එකතු කරගන්න කියලා පුන්සරා ඉදින් මැසේජ් දාන්න ගත්තම එකක් නෙවෙයි 60ක් විතර දානවා ඊට පස්සේ හෙලෝ හෙලෝ ජනි මම තින්නවා කියලා අර අපිට නම කියන්නේ නැති එක්කෙනා නම නැති කියලානේ මං එයාට ආදරයට කියන්නේ ගොඩක් ආදරෙන් මං එකතු කරගන්න අම්පාරේ මුවන්ගල ගමේ අපේ රම්‍යක්ක මැසේජ් එකක් දාලා තියෙනවා හස්බන්ඩ් සරත් කුමාර පුතා ශෂි පොඩි පුතා සදෙව් දුව ගාල්ලි ඉහළ කිහිඹියේ ඉන්න සමාධි එයාගේ දුව ශනුදි අපි ඔයාලව අහගෙන ඉන්නේ කියලා මැසේජ් එකේ දාලා තියෙනවා අනේ ජනි අපිවත් ලයිව් කතා කරන්න එකතු කරගන්න කියලා ගොඩ දෙනෙක් WhatsApp එකෙත් මැසේජස් දාලා තියෙනවා මං ඉතින් පැයට දෙන්නෙක්ටවත් අවස්ථාව දෙන්නම් කොහොම හරි හොඳේ හැමෝටම chance එක දෙන්න බැරි වෙයි පුළුවන් තරම් උපරිම chance එක දෙන්න ඔයගොල්ලෝ මේ විතර කෝල් කරන්නකෝ 0112553263 WhatsApp කරන්න 0711 95 95 95ට

0: ආදරේ වේදනා ගැන කල්පනා කර කර ඉන්නේ නැතුව net fm hello hello සතියන්තය අහන්නනේ. ඔය තියෙන හැම දුකක්ම නැති වෙලා යන විදිහට ජොලිය එන්න පුළුවන්නේ. හැම වීකෙන්ඩ් එකේම උදේ 9 ඉඳන් හවස 6 වෙනකන් අපේ කට්ටිය එනවා. ඉතින් hello hello සතියන්තය ඔයගොල්ලන්ට අරගෙන ඒකනම් මතක් කරන අතරේ මම දැන් කිව්වනේ මේ පැත්තට කෝල් කරන්න කියලා 01125533. එහෙම කෝල් කරමු කටිය අතරින් කෙනෙක් මේ වෙලාවේ සජීවීව මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා අපේ ප්‍රසන්න අයියා. ආයුබෝවන්.
1: ආයුබෝවන්
0: මේ ඉතින් මේ මොකද කරන්නේ වීකෙන්ඩ් එක කියලා නෑ නිවාඩු නෑ වැඩනේ.
1: නෑ අපි මේ ත්‍රිවිල් පාර්කේ ඉන්නේ තෝණිගලන්දි වීල් පාර්කේ.
0: තෝණිගල හන්දියේ. තෝණිගල සෙල්ලිපි එහෙම
1: කවුද
0: ඉන්නේ ඔතන වටේ? මට ඇහුණා කියනවා සද්දට රේඩියෝ එක දාන්න දැන් මම රේඩියෝ එකේ කතා කරනවා
1: කියලා. මම ප්‍රසන්න. එතකොට සාන්ත ඉන්නවා, ජානක ඉන්නවා, දිනේෂ් දිල්සාන් ඉන්නවා, සංජුල ඉන්නවා, අපේ අනිත් ඉන්නවා තව 10 දෙනෙක් විතර වගේ නන්ටි කියන්නත් බෑ.
0: සෙට් එකටම හායි කියමු.
1: මේ මම ඔබ මේ ඔයත් එක්ක හැමදාම සම්බන්ධ වෙන උදේට.
0: ඔව්. හරි එහෙනම් ඉතින් ගෙදර හැමෝමයි අහගෙන ඉන්න හැමෝමයි ගොඩක් ආදරෙන් එකතු කරගමු. මොකද්ද?
1: මුංචිට සොයිසාගේ මේ සුභා කියා මහමුනේ.
0: හරි බන් දෙන්න මේ සින්දුවෙන් පස්සේ ඊළඟට මම අනිවාර්යෙන් දෙන්න.
1: හරි හරි
0: බොහොම ස්තුතියි. එහෙනම් දිගටම net අහන්න ඕනි. උත්තරේ තමයි ජනි උදේම අවදි වෙන එක. අර මං ඇහුවානේ ප්‍රශ්නයක් වීක් ඩේස් වල කරන්න, සතිය දවස් වල කරන්න, හැබැයි සතියන්තයේ කරන්නේ නැති වැඩ මොනවද කියලා. ඒ අතර උඩින්ම තියෙන වැඩක් තමයි අනිවාර්යයෙන්ම වීක් ඩේස් වල අපි උදේම හැරෙනවා. වීකෙන්ඩ් එකේ උදේම හැරෙන්නේ නැහෙනි. ඒක තමයි ප්‍රශ්නට උත්තරේ විදිහට දීලා තියෙන්නේ. එහෙනම් මැසේජ් එක දාලා තියෙන්නේ කවුද කියලා තමයි මම මේ හොයන්නේ. අයියේ අපි විමල රත්න ඉන්ජිනියර්ස් එකේ ඉඳන් බුද්ධි, ඊට පස්සේ අම්බලන් වත්තේ තමයි අපිට මේ මැසේජ් කරන කට්ටිය ඉන්නවා කියන්නේ. වැඩපොලේ ඉන්න හැමෝම එකතු කරගන්න කියනවා. බුද්ධි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මං හිතනවා මැසේජ් එක හරියට කියව ගත්තා කියලා. ජනිවලි සුබ දවසක්. ඇහැලියගොඩ ඉඳන් අපිත් අහගෙන ඉන්නවා. ඇහැලියගොඩ ලක්මණ ඉඳන් අපිට මැසේජ් එක දාන්නේ අපේ චන්ද්‍රසිරි අයියා. net අහන සියලුම දෙනාමයි, හුලංගමු ඉන්න දමයන්ති, ලක්ෂාන්, දිනක්ෂි ඇතුළු සියලුම දෙනාමයි එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ලස්සන සින්දුවක් දෙන්න කියනවා. හින්දි සින්දුවක් නම් වඩා හොඳයි කියලා තමයි කියලා තියෙන්නේ. අයියේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. නාවල පිටි ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙන කසුන් වෙන්න ඕනි. මැසේජ් එක දාන්නේ වයිෆ් ඉන්නවා ගම්පොළ. පුළුවන් නම් අයියේ හිත නිවෙන සින්දුවක් දෙන්න කියලා තමයි අපේ කසුන් මැසේජ් එක දාලා තියෙන්නේ. අනිවාර්යෙන් මම දෙන්න මේ සින්දුවට පොඩ්ඩක් නටන්න, ඊට පස්සේ නිවෙන සින්දුවක් දෙන්න. මේ සින්දුවට විශේෂයෙන්ම මම එකතු කරගන්නවා ත්‍රිවිල් පාක් වල ඉඳන් වීකෙන්ඩ් එකෙත් මහන්සි ඇතුව නිවාඩු ගන්නේ නැතුව වැඩ කරන අපේ ත්‍රිවිල් පදින සහෝදරයෝ හැමෝම ගොඩක් ආදරේ.

0: FM Anupaha 94.8 Net FM Divainapura වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්නේ.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: වේලාව 1 විනාඩි 47යි.
6: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
7: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 0111 437 1250
8: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
9: 2028 උසස් පෙළ ඉතිහාසය චන්දිම විජේ බණ්ඩාර නව පන්ති ඇරඹුණා පමණයි සිසුල්කා රත්නපුර සියත්‍රා ඇහැලියගොඩ සමාධි අවිස්සාවේල්ල ලංකාවේ ප්‍රථමයා බිහි කළ විශිෂ්ටතම ඉතිහාසය පන්තිය විමසීම් 0711 861 6468
10: පාට 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය

අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේදුණු මාවත.

වෙලාව එකයි විනාඩි 49යි. ඉක්මනින්ම මේ සින්දුවට යන්න කලින් අපිට කෝල් කරපු කීප දෙනෙක් එකතු කරගෙන යන්න තමයි මම බැලුවේ. වෙලාව ගිහිල්ලා තියෙන හන්දා ගොඩාක් වේගින්. අපිට කතා කරපු කට්ටිය අතර ඉන්නවා කිතුල් කොටේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ ප්‍රේමසිරි අයියා. රෝකාන්ත ගුණතිලක මහත්තයාගේ සින්දුවක් තමයි ඉල්ලුවේ. මම අනිවාර්යෙන් ඊළඟ පැයේ සින්දුව ප්ලේ කරන්නම්. එකතු කරගන්නවා අම්මා ගුණවතීව, ඊට පස්සේ අපේ අසංක බලයව, දිනූෂා, ගණේෂා, චමිලානි, කිරණිඳු, බිම්සර සෙට් එකම එකතු කරගන්නවා අපි මේ හන්න යන සින්දුවත් එක්කම. ඊළඟට පොල්ගොළු යන්වත් ඉඳන් අපේ ගාමිණි රත්නායක අයියා කතා කරා. වයිෆ් නාලනී ඉන්නවා. එතකොට ගයාන්, රුවන්, අශානි, විමල, සිරි මේ හැමෝම එකතු කරගන්නවා. මිදියාගොඩ සුමන නැන්දා එයාගේ පවුලේ හැමෝම එකතු කරගන්න කියලා කතා කරලා කිව්වා. ගොඩක් ආදරෙන් මම මේ සින්දුවට ඔගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා. අපි ආයේ ඊළඟ පැයේ හිමීට හම්බ වෙලා කතා කරමු.

ඊළඟ වැඩ යන්න කලින් කතා කරන්නේ නැහැ කියලා කිව්වට ඔන්න පොඩ්ඩක් කතා කරනවා. කට්ටියයි තරමට ඉන්නවා එකතු කරගන්න. මේ සුභා කියාමා ඔබම තන්නද? සින්දු ඉල්ලුවනේ අපිට කතා කරපු කලින් අර ප්‍රසන්න අයියා. ඔන්නේ ඉල්ලීම ඉටු කරනවා ඉතින් හරිද? අපෙන් සින්දු ඉල්ලුවොත් අනිවාර්යෙන් සින්දු හම්බ වෙනවා. මල්ලි විජේකුමාර් තුංග මහත්තයාගේ සින්දුවක් දෙන්න. එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ බදුල්ල ඉඳන් ලිරංගන බස් නායක. කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. මම එකතු කරගන්නම් මේ සින්දුවට. ඊට පස්සේ ජනියෝ අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ මොනරාගල ඉඳන් අපේ මේනක සඳරුවන් මම එකතු කරගන්නම්. ඊට පස්සේ අපේ අප්සරා තංගල් ඉඳන් මැසේජ් එකක් දාලා එයාරස් ගිය සතිය ඉඳන් මගෙන් ඉල්ලනවානේ සින්දුවක් මගේ මැණික් අප්සරාවි සින්දුව දෙන්න පුළුවන්ද කියලා. අද දෙනවා අනිවාර්යයෙන්. මට මතකයි වා සින්දුව ඉල්ලුවා කියලා මම ප්ලේලිස්ට් එකට දාගෙන ආවා කලින්. ඊට පස්සේ ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා රුවන්තිකා. රුවන්තිකා ඉන්නේ කොහෙද කියලා තමයි කියලා නැත්තේ. කොහොම හරි රුවන්තිකා මම ඔයාව ආදරෙන් එකතු කරගන්නවා. මට WhatsApp message එකක් දාලා තියෙන හන්ද. ඊට පස්සේ රේනු එයාවත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා. හෙට්ටි මුල්ල කෑගල්ලේ හෙට්ටි මුල්ලේ කංගිරි ඉඳන් තමයි අපි වහගෙන ඉන්නවා කියලා කියන්නේ. මහත්තයා ලාල්, එතකොට බිනුත්, යහස්, එහස් පුතාලා, ඊට පස්සේ දුව රුහෙලි, රතබලා වත්තේ ඉන්නවා අම්මා, ඊට පස්සේ දීපා අක්කා, ශාන්ති අක්කා, මාලා අක්කා, සුදු අක්කා, වසන්ත අයියා, අචිනි, දුල්මිනි. කටියම එකතු කරගන්නවා මේ ආහන්න යන සින්දුවට. ඉංග්‍රියා වත්තේ තැලිගමයි තියෙන සංසලා ෆැෂන් එකේ ඉන්න අපේ සෙට් එක මැසේජ් එකක් දාලා තියෙනවා. රංජිත්, නිසංසලා, රන්දි, තවින්සා, යසිස්මා, කටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට අපි වහගෙන ඉන්නවා අයියේ අපිත් ඔයාව වහගෙන ඉන්නේ කියලා බඩල් කුමුරු ඉඳන් සේනයි සුද්ධි. ගොඩක් ආදරෙන් මේ සින්දුවට වං එකතු කරගන්නවා. අයියේ මමත් සද්දෙට වහගෙන ඉන්නේ කියලා තව තියෙනවා මැසේජ් එකක්. කුරුණෑගල ඉඳන් අපි වහගෙන ඉන්නවලු එකතු කරගන්න කියලා නිකී තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. නිකී මං ඔයාව එකතු කරගන්නම් මේ සින්දුවට. අම්පාරේ පරණ ගාමන්ට් හන්දි ඉඳන් අපි වහගෙන ඉන්න අපේ අතුකෝරල අයියව කොහොමද අමතක කරන්නේ? හෙල්මට් ජැකට් කඩේ ඉන්නේ. මං එකතු කරගන්නම් මේ සින්දුවට.

0: FM. Anu hatarai dashma ata. Net FM.
1: Velava oba veta gena enne.
2: Then Pan Asia Banquet obe stavara tempatu sundaha ihala poliyak laba ganna. Adama obe langama athi Pan Asia Banku shakawata pivisenna. Netinam 01144 amatanna.
3: Velawa den 1 vinadi 58 ai.
0: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට
4: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්
5: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
6: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773 313 36.
7: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑම වේල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch rating A- LKA Outlook stable ලියාපදිංචි මුල් සමාගමකි.
1: වේලාව හවස 2:00.

0: කරන සත්‍ය.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: හරිගේ හරිම තැනට ගිහින්ද එල්ෝල්සියකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: එල්ෝල්සි ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-5715555 අමතන්න.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විපස්සනා ඇත්නියෝ.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිියස් සමඟ මම ඩිල්ශාන්. රාගම පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් තුනකට පනවාති වූ පොලිස් ඇඳරි නීතිය ඉවත් කර තිබෙනවා. ඊයේ මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වය හේතුවෙනුයි වහාම ක්‍රියාත්මකන පරිදි රාගම ග්‍රාම නිලධාරී වසම් තුනක් සඳහා පොලිස් ඇඳරි නීතිය පනවනු ලැබූයේ. ඒ අනුව 246 කැන්දලියද්ද පාලුව බටහිර, 246C කැන්දලියද්ද පාලුව උතුර සහ 181G දඹුව යන ග්‍රාම නිලධාරී වසම් සඳහා ඇඳිරි නීතිය පනවනු ලැබුවා. කෙසේ වෙතත් මේ වන විට තත්වය පාලනය කර ඇති බැවින් පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කරන බවයි පොලිසිය පැවසුවේ. මීළඟ නෙත් නිවුස් පස්වරු තුනට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: FM 95 FM 94.8 Net FM.
6: Sati Antea.
7: Hello, hello.
6: Sati Antea.

වෙලාව හවස 2:07. ආදරේ අල්ලගන්න හෙලෝ හෙලෝ සතියන්තයට ආපු කට්ටියක් එකතු කරගෙන මේ පැයේ වැඩ ටික පටන් ගන්න කියලා තමයි හදන්නේ. ඉතින් දැන් මොකද කරන්නේ? දවල් 12ත් පහු වෙලා පැය දෙකක් ගිහිල්ලා තියෙන්නේ. සමහර විට තාම දවල්ට කාලත් නැතුවේ දිනේ, මොකද වීකෙන්ඩ් එකනේ. වීකෙන්ඩ් එකේ ගොඩක් අය උදේට කන්නේ සාමාන්‍යයෙන් 10ට විතර. ඊට පස්සේ දවල්ට කෑම කන්නේ ඊට පස්සේ හවස 2-3 වගේ. මේ වෙලාවට තමයි සමහර විට උයන්න වගේ පටන් ගන්න ඇති දවල්ට කෑම කන්න ඕනේ කියලා මතක් වුණාට පස්සේ. රෑට එතකොට කඩෙන් තමයි ගොඩක් වෙලාවට කන්නේනේ. මන් දන්නෑ ඉතින් මේ හැම තැනම මෙහෙමද කියලා. ඔගොල්ලගේ වැතිවල කොහොමද කියලා මට ඉතින් WhatsApp message එකක් දැම්මම, call එකක් දැම්මම කියන්න. කටි එකතු කරගන්න හදන්නේ මේ කටි වොයිස් මැසේජස් තමයි ගොඩක් දාලා තියෙන්නේ. හෙලෝ ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. රණවක කා ඕඩියෝ එකේ ඉඳන් තමයි අපිව අහගෙන ඉන්නවා කියලා කියන්නේ. කිරිල්ලවල තමයි මේක තියෙන්නේ. කුමුදු සහ පුතා සජිත් එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. මං කට්ටියම එකතු කරගන්නම් ගොඩක් ආදරේ. රශ්මික මෝටර්ස් එකට යන්න හදන්නේ. ඇහැලියගොඩ බෙලිගස් හන්දියේ තියෙන රශ්මික මෝටර්ස් එක මං කට්ටියම එකතු කරගන්න. හයි ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්නවද? බිබිල ඉඳන් ධම්මිකා තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. පුතා නිදෙව්, එතකොට හෂී පුතා, තාත්තා දිසා, හේතුළු යවුලි සීලුම දෙනාව එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් මං හැමෝම එකතු කරගන්නම්. සුජානි චන්දිමා මොරටුවේ ඉඳන් ජනි බබෝ සින්දුවක් ඕනේ කියලා කියනවා. මං ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්න. ඊළඟට යන්න හදන්නේ අම්බලංගොඩ පැත්තට ගිහිල්ලා ඉන්න. අම්බලංගොඩ ඉඳන් ජයහංසක මට මැසේජ් එකක් දාලා තිනවා. ලස්සන නමක් නේ ජයහංසකට තියෙන්නේ. අම්මවයි තාත්තවයි සියවයි ආච්චිවයි පුංචිවයි අක්කවයි එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි ජයහංසක කියන්නේ. නම කියන්නත් ආසයි. අපිට සින්දුවක් දෙන්න ඊජි අනුර පුස්සෙල්ලාවි BF ජනපදයේ ඉඳන් සුපුරුදු විදිහට මට මැසේජ් එක දාලා තිනවා. ආයත ඇහැලියගොඩට යන්න හදන්නේ. ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ ඉඳන් අපි සෙට් එක මැසේජ් එකක් දානවා. බොස් ඉන්නවා චමින්ද, එතකොට සනත් ප්‍රසින්දු කඹුරාවේ බින්ති නගා මාලින්ද තනෝෂ ශාක්‍ය විහාර කුටපිටින නිලු සමන්ත මන්දාරා හුලංගස් දලුවේ චාර්ිකා රුවන් යාලගේ දුව තරුෂි මැගිනෙන්ද අල්ලපුගේතර ප්‍රියංගිකා සමන් යාලගේ දරු බලංගොඩින ඉන්ද්‍රාණිය අක්ක දිස්නාක්ක කඩේනංගි කොරියාවේ චතුරමල් ඉහළගමේ බේකරියේ 3 බිස්කට් හදන නන්දනී ගාමන් ශාරා අපරල් එකේ ඉන්න හැමෝම මේ කට්ටියම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. අම්මෝ මේ මැසේජ් එකේ දිග මං හිතන්නේ මුළු ඇහැලියගොඩම නම් ටික දාලා තියෙන මේ මැසේජ් එකේ. ඊට පස්සේ මාකුල ගල්පොත්ත හන්දියෙන් දැන් අපේ ප්‍රියන්ත සමරවීරයියා සුපුරුදු විදිහට මැසේජ් එකක් දාලා තියෙනවා. අයියේ, ඔයා මම ඉල්ලපු සින්දුව දුන්නෙත් නෑ, තාම මගේ නම කිව්වෙත් නෑ. කවුද බොලේ මේ මට බැනලා තියෙන්නේ? එහෙම මට මැසේජ් එක දාගලා තියෙන්නේ කෑගල් ඉඳන් හන්සි. හන්සි, ඔයා ඉල්ලපු සින්දුව මේ පැය ඇතුලේ කොහොම හරි ප්ලේ කරන්න උත්සාහ කරනවා. බැරි වුණොත් මං අපේ ඉන්දුට එහෙම කියලා යන්නම්. ඔයා ඉල්ලන සින්දුව අනිවාර්යෙන් දෙන්න කියලා. ඊළඟට ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපේ උදයන්ගේ නෙතුමි අක්ක මැසේජ් එකක් දාලා තියෙනවා. එකතු කරගන්න කියනවා මාතර කිංකිනි චතුමි යසාරා සමග හල්දු මුල්ලේ ග්‍රීන් හවුස් ෆෘට් ප්ලාන්ට්ස් එකේ ඉන්න දිල්වි දෝනියවත්. දැන් මං හල්දු මුල්ල පැත්තේ ආවොත් එහෙම මට පළතුරු දෙන්නම් කියලා තමයි මේගොල්ලෝ කියලා දෙන්නේ. දවසක නිවාඩුවක් දාලා යනවා මං හල්දු මුල්ලේ පළතුරු කාලෙන්න. සුදු වෙලා එන්නේ පළතුරු කාලම. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: Velau den dekhai vinadi visi hayai.
2: නොතරයේ පෙරලි කරන NLB Mega Power දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.
3: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
4: අලුත් ට්‍රෙන්ඩ්ස්, අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට. අගෝස්තු 1 වෙනිදා අලුත්ම මොහොනුවරකින් විවෘත වන ෆැෂන් බග් ගාල්ල ශාඛාවට ඔබත් එන්න. ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරගන්න. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ Net FM කණ්ඩායම සමග එක්වී තෑගි දිනා ගැනීමටත් අවස්ථා. Fashion bag venas vana jeevana ratavanta
5: mobitel 1278 vasi double dena superim non stop data package ekak facebook youtube whatsapp saha messenger sandaha non stop data amathara 10 gb anytime data onama jalayakata unlimited calls dina 30k sandaha damma rupiyal 1278k reload karanna
6: eda archi hadapu kossata kalupol rasa den ammagen duwatak mathara freeland kossata kalupol rasa soya meat varnakarakat ne rosakarakat ne
7: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරෙහි බංආර සෙවනගල 0777 300 940.
8: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්
9: Net FM. Hello, hello, Satyam.

සිින්දුවක් අහන්න යන්න හදන්න මේක බ්‍රෑන් නිව සිින්දුවක් මංවාට හන්න දෙන්න හදන්න. හැබැයි සිින්දුවට යන්න කලින් ඒ ගැන විස්තර කියන්න කලින් අත් එක්ක බෙදාගන්න තවත් වැදගත් මාතෘකාවක් කතාවක් තියෙනවා. මොකද මත්ද්‍රව්‍ය කියන දේවල් මේ දවස්වල සෑහෙන්න කරදරයක් වෙලා තියෙනවානේ නේද? දැන් ඔය රටේ තොටේ ඇති වෙන ගොඩාක් ප්‍රශ්නවලට හේතුව හොයාගෙන අගක් මුලක් හොයාගෙන ගියෝතින් අනිවාර්යෙන් ඒ හැම තැනම කොහේ හරි තැනක ඔය මත්ද්‍රව්‍ය කියන දේවල් ගෑවිලා තියෙනවා. ඉතින් ඒකට හේතු වෙලා තියෙන්නේ අපේ තරුණ පරම්පරාව ඔය දේවල් හොයාගෙන යනවනේ. අලුත් දේවල් හොයන්න කැමතිනේ. අලුත් දේවල් හොයන්න කැමති කියලා එහෙම හම්බ වෙන හැම දෙම පාවිච්චි කරන එක නුවණට සුදුසු නැත. නංගිලා මල්ලිලා වෙන්න පුළුවන්, අයියලා අක්කලා වෙන්න පුළුවන්. මත්ද්‍රව්‍ය කියලා කියන්නේ කොහොමත් අපිට ජීවිතයට හානි කරනවා වෙන්න පුළුවන්, මොළයට හානි කරනවා, හෘද රෝග, ලෙඩනම් කීයක් මත්ද්‍රව්‍ය හන්ද හැදෙනවද. ඒ විතරකුත් නෙවෙයි ආර්ථික අපහසුතා. ඔය දේවල් වලට සල්ලි නාස්ති කරාට පස්සේ ඔයාගේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න තියෙන සල්ලි ටික තමයි ඔය වියදම් වෙලා යන්නේ. සමහර වෙලාවට විනාඩි 5න් ඔයාගේ අතේ තියෙන සල්ලි ටික පුච්චලා දාන්න පුළුවන් විදිහේ දේවල් ඔයා මේ වෙනකොට දැකලා අහලා තියෙනවා වෙන්න පුළුවන්. සමහර විට කවුරු හරි වෙන කෙනෙක් කරනවා දකින්නවා, චිත්‍රපටයක මොන හරි දෙයක් වෙනවා දකින්නවා. අපිත් ඒ දේවල් කරලා බැලුවා නම් හොඳයි වගේ දේවල් නිකන් හිතෙනවා. එකපාරකට කමක් නැහැ කියලා හිතෙනවා. ඔය දේවල් හිතනවා වගේ වෙන්නේ නැහැ ඇත්තට කරන්න ගියාට පස්සේ. ඇබ්බැහි වුණාට පස්සේ නවත්ත ගන්නවා කියන එක සෑහෙන අමාරු වැඩක්. ඒ හින්දා තමයි පටන් ගන්න කලින්ම යොමු වෙන්න කලින්ම ඔයාට මතක් කරන්නේ මේ වගේ දේවල් වලට යොමු වෙන්න එපා කියලා. කවුරු හරි ඉතින් වාගේ යාළුවෙක් හරි වෙන්න පුළුවන්, නෑදෑයෙක් හරි වෙන්න පුළුවන්, මේ වගේ දේවල් වලට යොමු වෙනවා කියලා ඔගොල්ලෝ දකිනවා නම් අනිවාර්යෙන් ඒගොල්ලෝ ඒ දේවල් වලින් වළක්වන්න. මේ මතක් කරන්න හදන්නේ මුළු ලංකාවම එකතු වෙලා රටම එකට වැඩපිළිවෙලත් එක්ක මත්ද්‍රව්‍ය වලින් තුරන් වෙන්න අපි පටන් ගන්න තියෙන වැඩපිළිවෙල පිළිබඳව හානිකර මත්ද්‍රව්‍ය වැඩක්වීමේ ජාතික වැඩසටහන තමයි රටම එකට ජාතික මෙහෙයුම් විදිහට මේ දවස්වල ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් හැමෝටම කියන්න තියෙන්නේ එහෙම දන්නව නම් කවුරු හරි කෙනෙක් අනිවාර්යෙන් ඒගොල්ලන්ව උපදෙස් වලට යොමු කරන්න, ප්‍රතිකාර වලට යොමු කරන්න. තාමත් පාවිච්චි කරලා නැත්නම් ඔයාව ඉන්න විදිහ හොඳයි. ඔහොම තමයි ඉන්න තියෙන්නේ. කවුරු හරි එහෙම දන්න කෙනෙක් ඉන්නවා නම් ඒවට ඇබ්බැහි වෙන්න සූදානමින් ඉන්න, බලාපොරොත්තු වෙමින් ඉන්න. ඒගොල්ලන්ව දැනුවත් කරන්න මේ දේවල් වලට ගියාට පස්සෙ ඔයාට මෙන්න මේ වගේ අයහපත් දේවල් වලට මුහුණ දෙන්න ඉස්සරහට සිද්ධ වෙනවා. දැන් නිකන් හිතන්නකෝ ඔයා ගෙයක් හදන්න හිතනවා කියලා. ඔයා ගෙයක් හදන්න පොංචි පොංචි ගාන රුපියල් 100 200 වෙන්න පුළුවන්, 1000 වෙන්න පුළුවන්, හිමීට එකතු කරගෙන යනවා සල්ලි. ඒකතු කරගෙන යන සල්ලි එකපාරට විනාශ කරන්න පුළුවන් මේ වගේ දෙයකට ඇබ්බැහි වුණොත්. හැබැයි ඔයා සල්ලි ටික එකතු කරගත්තා කියලා කියන්නේ, පොඩි ගාණක් එකතු කරගත්තා කියලා කියන්නේ, ගෙයක් හදාගන්නත් ඔයාට කැමැත්ත තියෙනවා කියලා කියන්නේ, ඔයාට ඒ වෙනුවෙන් අත්ලක් වෙන්න ඕනි තරම් කට්ටිය ඉන්නවා. ඒ අතර ඉහළින්ම නිය තියෙන නමක් තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ. කැදල් එන්ටර්ප්‍රයිසස් එක දැන් ඔයාගේ නිවාස සිහිනේ සැබෑ කරගන්න එක බොහොම පහසු දෙයක් බවට පත් වෙලා තියෙනවා. මොකද අර ගෙදර හදන්න යන වියදම එකපාර ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේද? දැන් ඔයා ගෙයක් හදන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් කතා කරන්න ඕනි එකම තැන තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ. ඔයාගේ ගෙදර හදන්න යන වියදම අවුරුදු 10ක කාලයක් අරගෙන පොලී රහිතව ගෙවන්න අවස්ථාව කැදල් එන්ටර්ප්‍රයිසස් කණ්ඩායම ඔයාට ලබා දෙනවා. දැන් ඉතින් හොඳම නිමාවකින් ඔයාගේ ගේ හදාගන්නවා නම් සාමාන්‍යයෙන් කාමර දෙකක් තියෙන අර සාමාන්‍යයෙන් පුංචි පවුල රත්තරන් පවුලකට ගැළපෙන සාමාන්‍ය මට්ටමේ ගෙයක් ඔයාට හදාගන්න පුළුවන් 150,000 වගේ. නිකමට ගාන හදලා බලන්නකෝ 150,000 අවුරුදු 10කින් පොලී රහිතව ගෙවන්න ඔයාලට හම්බ වෙනවා. එතකොට අවුරුද්දට ඔයාලට ගෙවන්න හම්බ වෙන්නේ 105,000. ඊට පස්සේ ඔයා ගත්තොතින් එහෙම ඒක මාසෙකට කඩලා මාසෙකට ඔයාලට සාමාන්‍යයෙන් රුපියල් 50,000කටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි ඔයාලට ගෙවන්න හම්බ වෙන්නේ. හැබැයි මේ ගේ හදාගන්නවා වෙන තැනකට කතා කරලා බලන්නකෝ 170,000 පණිනවා මිසක් ඊට අඩු වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි ඔයාට කැදල් එන්ටර්ප්‍රයිසස් තෝරගන්න කියලා අපි මේ වට මතක් කරන්නේ. මහරගම ඇල්හේන පාරේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ආයතනයට යන්න කලින් ඔයා කෝල් එකක් අරගන්න කියලා අපි ඔයාට මතක් කරන්නේ. ඒ පැත්තට ඒ තරමටම සෙනගයන හන්ද 0774392250 0774392250 කියන නම්බර්ස් දෙකෙන් එකට කෝල් එකක් දීලා ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්.

ඒ අපෙන් ඉල්ලපු සින්දුවක් තමයි දුන්නේ. හරිද? දැන් මේ අහන්න යන සින්දුවත් මේ වෙලාවේ මාව අහගෙන ඉන්න කෙනෙක් ඉල්ලපු සින්දුවක් තමයි දෙන්න යන්න හදන්නේ. බොරැල් ඉඳන් මේ වෙලාවේ සද්දෙනම රේඩියෝ එක දාගෙන මාව අහගෙන ඉන්න මෙතූ තමයි මේ සින්දුව දෙන්න අයියේ කියලා මට මැසේජ් එකක් දාලා කිව්වේ. ඔන්න මම ඔයාලා වෙනුවෙන්ම මේ සින්දුව දෙනවා. හැබැයි තව කට්ටිය එකතු කරගන්නවා. දැන් නිකන් ප්‍රයිවට් බස් එකකට කට්ටිය දාගන්නවා වගේ කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. අර වීක් ඩේස් වල කරන වීකෙන්ඩ්ස් වල නොකරන වැඩක් අතරේ වීක් ඩේස් වල නොකරන වීකෙන්ඩ් එකේ කරන වැඩක් අපිට දාලා තියෙනවා. ඒ තමයි රෙඩි සෝදන එක. රෙඩි සෝදන්නේ වීකෙන්ඩ් එකේලු. මෙහෙම කියන්නේ කවුද? දමයන්ති තමයි අපිට මැසේජ් එක දාලා කියන්නේ. මම එකතු කරගන්නම් දමයන්ති ඔයාව. ඇඹිලිපිටි ගල්වංගුයි ඉන්දික ටේලර්ස් එකේ සෙට් එක මං කලිනුත් එකතු කරගත්තද මන්ද කමන්නෑ. ඔන්න දෙපාරක් කිව්වා කියලා මගේ යංගින් කැල්ලක් යන්නෙත් නෑනේ. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ජනි අපිට සින්දුවක් ඕනේ. දර්ශනී අක්ක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. දර්ශනී අක්කගේ 19 වෙනි උපන්දිනේලු. අවුරුදු 19යිද වයස? කොහෙද එතකොට අක්ක වෙන්නේ? දර්ශනී මං ඔයාව එකතු කරගන්නවා ගොඩක් ආදරෙන් මේ අහන්න යන සින්දුවට. සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm team එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. කේක් කැල්ලක් දෙන්න ඕනි දැන්. හරිද? ගුඩ් ආෆ්ටර්නූන් ජනි. අපිවත් සින්දුවකට එකතු කරගන්න සද්දෙටම අහගෙන ඉන්නේ මීරිගම ඉඳන් මදු මැසේජ් එකක් දාලා කියනවා. ඊළඟට අපේ නාමල් ටේලර්ස් එකේ සෙට් එක හෙලෝ හෙලෝ සතියන්තේ උදේ ඉඳන්ම අහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එක දාලා කියන්නේ. ආදරණීය ජනි කොහොමද ඉතින් සුපුරුදු පරිදි හෙලෝ හෙලෝ සතියන්තේ අහගෙන ඉන්නවා? කුවේට් ඉඳන් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. මේ මැසේජ් එක දාලා තියෙන්නේ නිකවැරටිය. ලංකාවේ නම් නිකවැරටියේ ඉන්න චම්පික ලලිත් පෙරේරා. එකතු කරගන්න කියනවා සිසිල් සර්ව, ඊට පස්සේ රවි ඇතුළු පවුලේ සියලුම දෙනාව. ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නම්. ඊට පස්සේ ත්‍රිකුණාමලයේ පහේ කණුවේ අපේ පුංචි බණ්ඩායියත් මැසේජ් එකක් දාලා තියෙනවා. මම ගොඩක් ආදරෙන් පවුලේ හැමෝමත් එක්කම එකතු කරගන්නම්. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න. කළුතර සේරු පිට ඉඳන් බන්දු තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කුමාරි සහ සචින්ත කියන කට්ටියව සින්දුවට එකතු කරගන්න කියලා තමයි කියන්නේ. මම ගොඩාක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නම් මේ සින්දුවට.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්නේ.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: වේලාව 2:45.
6: එඩිතරව, අපක්ෂපාතීව, සත්‍යවාදීව, සැනින්, එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
7: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
8: සිහින් හැඩති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
7: ප්‍රමෝදමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
8: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
7: නොවිනස්වන රසවත්ම රසය
8: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
7: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
9: හරි ගියේ හරිම තැනට ගිහින් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
10: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න
11: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාකාව දැන් ගාල්ලට අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ වෙනත් දීමනා රසක් ෆැෂන් බග් වෙනස් වෙන ජීවන රටාවන්ට
12: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540
13: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
14: දෙවන්ද රස වතාවට අවසන් යමුදා පි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න එදාට ඔන්න තනියමයි නොරක සංයෙන්නේ
15: මන්තරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය
16: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය

0: අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. ජනි එක දේ දුනු මාවත.
1: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
2: Net FM. Hello, hello, Satyantea.

මේ සිින්දුව ඉල්ලුව කවද කියලා මට මතක නෑන කොහමරි මට මතක අජිත්කු මුතුකුමාරණ මහත්තයාගේ සිින්දුව කෝණි කියලා මේ පැත්තෙන් කවුරුහරි ඉල්ලුවා මංජුලාද ඉල්ලුවේ මතක නෑ හරි සිින්දුවට යන්න කලින් මන්ට අක්ගලා මේ පැත්තට කෝල් කරපු WhatsApp message යවපු කට්ටිය එකතු කරගෙන වැඩේ ඉවරයක් කරන්න තමයි හදන්නේ අම්පාරට යන්න හදන්නේ අම්පාරේ වීරගොඩ ඉඳන් වීරසිංහ කතා කරා බලන්න ගමේ නමේ තියෙන සබෙන්දියාව වීරසිංහ වීරගොඩ ඉඳන් කතා කරා සුදීර තිලින ඉන්ද්‍රා දිලිනි විරාජ් නයෝමි සුබෝධිකා ප්‍රියංගික නොමින්දි ඊට පස්සේ මිනාදී සිතුම්ඥා සෙට් එකම එකතු කරගන්න කියලා කිව්වා ඊළඟට කෑගල්ලි නිදහස් මාවතට ගියාට පස්සේ අපේ ශාන්ත ටේලර්ස් එකේ ශාන්ත අයියා කොහොමද අපි අමතක කරන්නේ ශාන්ත අයියා ගොඩක් ආදරෙන් එකතු කරගන්න ඕනි බලංගොඩ ඉඳන් අපේ හෙළපන්දෙනිය ජයපාල අත්නායක අයියත් සුපුරුදු විදිහට මද කතා කරා වල්පිටමුල්ලේ උපාලි අයියා වයිෆ් දම්මි එතකොට තුෂාන් මිහිරංග පුතාලා දෙන්න එකතු කරගන්නවා මේ සින්දුවට දියතලාවේ සයුරිනංගි එයත් සින්දුවක් ඉල්ලුව අද වෙලා මදි සයුරිනංගි දෙන්න හෙට අනිවාර්යෙන් අරන් එන්න හරිද නවගත්තේ ගම ඉඳන් ගාමිණී කරුණා ජීවය කතා කරා පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කිව්වා ගාල්ලේ ගෝණපුරේ ඉන්න අපේ මල්කිනංගි දෙපාරක්ම කතා කරා අයියා මගේ නම කියන්නේ නැද්ද කියලා ඊට පස්සේ කටානේ මඩම් පැලැල්ලේ ඉඳන් අපේ ඉසුරු කතා කරා ඒගොල්ලන්ගේ මේ දුව හරි ආසයිලු යොහානිගේ සින්දුවක් අහන්න මේ වෙලාවේ ඒකටත් වෙලාවමදි ඒකනේ වැඩි මං අනිවාර්යෙන් හෙට ප්ලේ කරන්න නැත්නම් මං අනිවාර්යෙන් යන ගමන් ඉන්දුට කියාගෙන යන්නම් ඔයා වෙනුවෙන්ම අපේ යොහානිගේ සින්දුවක් ප්ලේ කරන්න කියලා ඊළඟට අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා රාගම ඉඳන් රසී මැසේජ් එකක් දාලා තියෙනවා රසී කියන්නේ බොයි කෙනෙක්ද ගර්ල් කෙනෙක්ද කියලා මට හිතා ගන්න බෑනේ ආ මහත්තයා ඉඳුනිල් කියන්නේ මේ අපේ රසී ගර්ල් කෙනෙක් මහත්තයා ඉඳුනිල් පුතා දිනුල දුව විනුලි මේ කට්ටිය එකතු කරගන්න කියලා කියනවා ඊට පස්සේ අපේ මාපල්ගම පියල්ජේ අයියා සුබරුදු විදියටම අදත් අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා ඊළඟට චන්දන නියරාජි මහත්තයාගේ සින්දුවක් දෙන්න කියලා වාද්දුවේ පොතු පිටි ඉඳන් රාණි අක්කා මැසේජ් එකක් දාලා තියෙනවා දයානන්ද සමන්ත ලසන්ත රත්නායක චමින්ද අපේක්ෂා මලින්ක තිලංකා යානුල ඊට පස්සේ භූමි තෙව්මි සමගින් සිතුම් මේ කට්ටිය තමයි එකතු කරගන්න කියන්නේ ජනි අය අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා දැරණියගල දෙමැද ඉඳන් මයුමි පබසරා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා ඊට පස්සේ කෙලිමඩල ඉඳන් රේණු අක්කා එකතු කරගන්න කියලා කියනවා කන්නන්තොට බේකරිය රසික මල්ලි රාජායියා ඇතුළු බේකරිය වැඩ කරන සියලුම දෙනාවයි මාල්දිව්ස් වල ඉඳන් අපි වහගෙන ඉන්න සංගීත් මල්ලිවයි මං එකතු කරගන්න ඊට පස්සේ අපේ මකුල්ලෝ රංජිත් දිසානායක අයියා අනුරාධපුරේ ඉඳන් අපි වහගෙන ඉන්න සඳලි ඔයවත් එකතු කරගන්න ඊට පස්සේ අපිවත් කියන්න අයියේ කියලා මං කලිනුත් කියපු කෑගල් ඉඳන් අපි වහගෙන ඉන්න සාවින්ද්‍යා අයත් පාරක් මැසේජ් එකක් දාලා තියෙනවා අම්මා කුමාරී අයියා සමිත අපච්චි මේ හැමෝම තමයි එකතු කරගන්න කියලා කියන්නේ දහම් පාසල් ඇරිලා දැන්ලු ගෙදර ආවේ ගොඩක් ආදරෙන් එකතු කරගන්න ඊට පස්සේ අලුබෝ මුල්ලි ඉඳන් ඕෂදී සමග සචින් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා බඩල් කුඹුරි ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා සේන සහ සුද්ධි මං කලිනුත් මේ නම කිව්වා ඊට පස්සේ රුවන් නෙවෙයි නුවන් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා පුතා සේනාල් ඇතුළු පවුලේ සියලුම දෙනාව එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ කොහේ ඉඳන්ද කියලා කියලානේ අපිවත් සින්දුවකට එකතු කරගන්න ජනි එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ නාලනි මහත්තයා සාගර අම්මා නාලි තාත්තවයි මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම අපි මේ හන්න යන සින්දුවට එකතු කරගන්නවා

වෙලාව දෙකයි විනාඩි 55 මෙතන ඉඳන් හෙලෝ හෙලෝ සතියන්තේ කරගෙන යන්න අපේ ඉන්දු ඇතුළු කටි ඇවිල්ලා ඉන්නේ. ඒගොල්ලන්ට අවස්ථාව දෙන ගමන් ගිහිල්ලා ඉන්න තමයි හදන්නේ. මම යන්න කලින් අනිවාර්යෙන් මතක් කරන්න ඕනි, හෙට උදේ 10ට දේදුණු මාවතෙන් අපි හම්බ වෙන ඔන්න හෙට ඉඳන් ෆන් නිතිරිණු දේදුණු මාවතේ තෑගිත් පිරලා තියෙනවා කියලා අනිවාර්යෙන් මතක් කරන්න ඕනි. ඉතින් හෙට ඉඳන් තෑගි දිනන්න සූදානම් වෙන්න මේ පැත්තට කෝල් කරන්න කියලා මතක් කිරීමත් එක්ක තමයි හෙලෝ හෙලෝ සතියන්තයෙන් අදට ගිහිල්ලා එන්නේ. හෙට උදේ 10ට දේදුණු මාවතෙන් හම්බ වෙමු. ඉතින් එන්න මම ජනී.

0: FM 95 94.8 Net FM Divainapura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.
3: වේලාව හවස 2 විනාඩි 58යි.
4: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.
5: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
6: ඒ න්ියුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණයෙන් සමගින නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh.
7: හොඳම මිලට quality 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp අතුරු app 9කට non stop data 4GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598
8: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්
9: ඔමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන සමේ තෙතමනේ රැකෙන ග්ලිසරීන් අඩංගු ඔමිල් බේබි සබන්
10: 2028 උසස් පෙළ ඉතිහාසය චන්දිම විජේ බණ්ඩාර සිසුල්කා රත්නපුර සියත්‍රා ඇහැලියගොඩ සමාධි අවිස්සාවේල්ල විමසීම් 0711 861 6468
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
11: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි
12: Hello, good afternoon. වේලාව හවස 3යි දැන්.

0: මහත්තයා ඔබ වෙත ගෙනෙන්නේ
1: හරිගේ හරිම තැනට ගිහින්ද එල්ලෝල්සියකෙන් ලෝන් එකක් ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
2: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විපස්සනා
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවුස් සමග මම ඩිල්ෂාන්. පකිස්ානය සමඟ පැත්වෙන තරඟ තුනකින් යුත් T20 ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරගියද විශිෂ්ට ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද සමත් වුණා. තරගේ පැත්වනේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රඩංගනයේදී. පළමුුවෙන් පඳුර පහරදුන් පකිස්ාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පඳුවාර විසේදී කඩුළු පහක් දැවේ ලකුණු 175ක් රැස් කරගත්තා. ිතුරු ඉනිම ක්‍රඩා කළ ශ්‍රී ලංකා ක්‍රඩිකවන් තරගේ ජයගත්තේ පන්දුවාර 17:4කදේ කඩළු හතරක් පමණක් දැවේ ලකුණු 178ක් ලබා ගනිමින්. තරගේ දක්ෂතම ක්‍රඩිකාව ලෙස සංජනා කාවින්දී සම්මාන දිනාගත්තා. ඒ පන්දු 24කදී ලකුණු 46ක් ලබා ගනිමින් ඇය ක්‍රඩා කළ වේගවත් ඉනිම වෙනුවෙන්. ඇගේ ඉනිමට 6:2ක් සහ 4:6ක්ද ඇතුළත් වුණා. මිට අමතරව නායිකා චමරි අතපත්තු පන්දු 15කදී 6:3ක් සහ 4:5ක් සමග වේගවත් ලකුණු 40ක් ලබා ගත්තා. හර්ෂිතා සමරවික්‍රම නොදවී ලකුණු 37යි. පන්දු යවීමේදී චමුදි ප්‍රබෝධා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම දක්ෂතාව දැක්වුවා. ඒ පන්දු වාර 4ක් යවා ලකුණු 27කට කඩුළු 2ක් දවා ගනිමින්. තරඟාවලියේ පළමු තරගයේද ශ්‍රී ලංකාව ජයගත් අතර ඒ අනුව දැන් තරඟාවලිය 2.0ක් ලෙස ශ්‍රී ලංකාව ජයගෙන සිටිනවා. මීළඟ නෙත් නිවුස් පසුරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: FM 95 FM 94.8 Net FM.
6: Hello, hello.
5: Sati Antea.
6: Hello, hello.
5: Sati Antea.

0: හයි
1: හයි කොහමදන්
0: කොහමද සතියකට පස්සේ අපි දැන් හම්බෙන්නේ නේ
1: සතියකට පස්සේ දැන් වෙලාව හවස 3යි විනාඩි 9යි සුබ මුහූර්තෙන් අපි ඔක්කොටම කලින් ගෑනු ළමයි දෙන්නෙක් විතර ප්‍රවුඩ්ලි අපි චමරි ඇතුළු ක්‍රිකට් ටීම් එකට ජය වේවා කියලා සුබ පතමු ජයග්‍රහණය වෙනුවෙන් නේද
0: ඒකෙම තේරෙනා නින්දු කෙල්ලෝ කොතනද අපි ගේම් එක ගහනවා
1: ගේම් එක ගහනවා කෙල්ලෙක් ඉන්නවා කියන්නේ එතන කොල්ලන්ට වෙන ഇടක් නැති වෙනවා
0: නෑ නොකවුට් වෙනවා කොල්ලෝ ටික
1: yes බලන්න ඉතින් නේද කොහොම හරි ලංකාවේ ක්‍රිකට් මේ විදිහට ඉදිරියට අරන් යන එක ගැන ගෑනු ළමයි ටිකට අපි ස්තුතිවන්ත වෙනවා හද පිරි ප්‍රණාමය පුද
0: කරනවා
1: මම නම් කලින් ඉඳන්ම කිව්වා අපේ ටීම් එක වින් කරනවා කියලා මේ මොකද අර මේ අද තියෙනවනේ අමුතු දවසක් ඒ අද අමුතු දවසෙන් අපිට නිකන් අර පොඩි පවර්ස් ආවා ඒ පවර්ස් ඇවිල්ලා අනාවැකි ඇවිල්ලා අපි කියලා තිබ්බේ යාලා වින් කරනවා
0: කියලා
1: එනිසා ඉතින් අර අපිට මහලකු මේ සතුටක් කියලත් නැහැ
0: අපි ඔල්රෙඩි දැනගෙන හිටියේ වැඩේ වෙනවා කියලා
1: වැඩේ වෙනවා කියලා දැනගෙන හිටියේ ඉතින් ඇත්තටම සුබ පතන ඕන්න ඊට පස්සේ සුබ පතනවාට අමතරව අද ඔයාලට අර අර ස්පෙෂල් දිනය නිසාම ඔයාලට පුළුවන් මේ පැත්තට ඇවිල්ලා මේ අතේ ෆොටෝ එකක් එවලා මේ සාත්තරයක් අහගන්න අපිට කියලා
0: අද ෆ්‍රී ඔෆ් චාර්ජ් සාත්තර කියනවා
1: සාත්තර කියනවා ඇත්තටම ඇවිල්ලා මේ මේක ඇවිල්ලා ලංකාවේ කට්ටිය තාම දන්නේ නැති දවසක් අද තමයි වර්ල්ඩ් සයිකික් ඩේ එක අපි කියනවා නේද පොඩ්ඩක් හිටපු ගමන් අර මේ ළඟින් ආශ්‍රය කරන මිනිස්සුත් එක්ක අපිට බ්ලූටූත් කනෙක්ට් වෙනවා කියලා හිටපු
0: ගමන්
1: ඒ ඇවිල්ලා පොඩි පොඩි සයිකික් පවර්ස් තමයි නිකන් දිව්‍ය දැන් හිතන එක මට හිතිලා කියනවා
0: දැන් මට හිතනද මම මේ හිතන දේ මොනවද කියලා මොකද්ද
1: දැන් පෝස්ට් එක ෂෙයා කරන්න ඕනේ ඒක තමයි දැන් හිතුවේ හරි නේද
0: හරියට හරි
1: හරියට හරි ඒක තමයි කියන්නේ දැන් පෝස්ට් එක ඔන්න ටිලින්ගාල මේ පැත්තෙන්
0: ආවට ආවා
1: කොහොම හරි ඉතින් අද තියෙනවා වර්ල්ඩ් සයිකික් ඩේ එක අපි දෙන්නත් එක්ක එකතු වෙලා මායාකාරී සින්දු ටිකක් ඔයාට පැය තුනක් අහගෙන ඉන්න පුළුවන්
0: එවගේ මායාවෙන් වශීවේ
1: වශීවේ අනිවාර්යෙන් දැන් ඔය නර්තන සොංග් එකෙත් කිව්වේ විජ්ජාමකය රූපේ අපේ විජ්ජාත්මක රූප දෙක බලන්න පෝස්ට් එක තව ටිකකින් දාන්නයි හදන්නේ මේ පැත්තට ඇවිල්ලා ඔයාගේ අනාගතය ගැන ගිය ආත්මය ගැන මේ ආත්මය ගැන ලබන ආත්මය ගැන ඔයාට විස්තර අහගන්න පුළුවන් අතේ ෆොටෝස් එවද්දි පරිස්සමින් මොකද අපි දෙන්නා නම් වග කියනවා හැබැයි අපි දෙන්න ගොඩාක් දුර වග කියන්නේ මොකද මේ කම්පියුටර් එක වෙන අයත් පාවිච්චි කරනවනේ සමහර විට මාපට ඇඟිල්ල එහෙම රේඛා වැඩිපුර පේන්න තිබ්බොත් බැංක account එහෙම වහලා දාන්න. ඒවට අපිට ලොකුවට වග කියන්න බෑ. ඒ නිසා අතල ෆොටෝ සේවන්න එපා ඒක විහිළුට කිව්වේ. අපතරින් නිසින් ටිකක් අහගෙන ඉන්න අපි නං පැය තුනම සතුටින් මායාකාරී ලෙස ගත කරමු නේද?
0: අනිවාර්යෙන්. දැන් තව කාරණා දෙකක් තියෙනවා ඉදට අග්ගල කියන්න.
1: මේ පැත්තට එන විදිහ වල කියන්න.
0: මේ පැත්තට එන විදිහ කියන්න ඕනේ. අද ඔයගලන්ට පුළුවන් ලංකාවට මෙහෙන් අපි දෙන්නත් එක්ක ඔන්න එයා කතා කරන්නනේ.
1: ඒකනි කියන්නේ
0: අම්මතකුණානේ වාට කියන්න
1: ඒ බ්ලූටූත් එක කනෙක්ට් උන්නේ නෑනේ අප්පා
0: ඉතින් බින්ද එකක දෙකයි 55 33 63 ර කෝල් කරන්න අපි ලෑස්ති වෙලා ඉනවත් එක්ක කතා කරන්න වෙනද විදිහටම හැබැයි පොඩ්ඩ වෙනසකට වෙන ලංකාවට මහනවා කතා කරන්න
1: ඕ ලංකාවට මහනවා කොහොම එක්කෙනෙක්වත් කෝල් කරන්නේ නැ දැන් බයට
0: නෑ නෑ අපි තෝරගත්ත පිරිසකට විතරයි
1: ඒක කියන්න ඒ කියන්නේ ඔයා කැමති නම් රේඩියෝ එකේ අපිත් එක්ක පොඩි සංවාදයක් හැමෝටම රටට මහෙන් කතා කරන්න ඔයාලට පුළුවන් මම කැමතියි කියලා ස්විච් ආවින් ඉදිරිපත් වෙන්න. අපි එතකොට තෝරගෙන ඔයාගේ කටහඬ ලස්සනයි නේද? ඔන්න යනවා.
0: අනිත් එක තමයි දැන් ඉන්දු අද උදේ හෙලෝ හෙලෝ වීකෙන්ඩ් එක කිරිද දවසේ පටන් ගද්දිම අර ඔයා දන්නවද කවිෂ් කියලා එක්කෙනෙක් ඉන්නේ?
1: හිටියා හිටියා
0: ආරම්භ. හිටියා අය අර අසා කෙනෙක් කෙනයි. දෙන්නත් එක්ක එන ලොකුවට මම උදේ අහගෙන මේ පෝස්ට් එක දාපුවම අද දවසේ වැඩිපුරම මේ කමෙන්ට්ස් එන්නේ ඒකට වෙන්න කිව්වා.
1: අපි බලමුකෝ රීච් වෙන්නේ මොන පෝස්ට් එකද කියලා.
0: අපි දන්න අපි වහගෙන ඉන්න අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් ටික අපි දෙන්නගේ පෝස්ට් එක තමයි රීච් කරන්නේ.
1: හරි අපි බලමු එහෙනම් ගේම් එක ස්ටාර්ට් කරනවා දැන් ඉඳන් මේ පැත්තට කෝල් කරන්න වැඩිපුර රේඩියෝ එකේ අපිත් එක්ක එන්ගේජ්මන්ට් හදාගන්න වැඩිපුර පෝස්ට් එකේම රීච් කරලා දෙන්න ඕනේ. හරි එහෙනම් අපි ගාව සොන්ග් එකට යන්න හදන්නේ. අපි ඉතින් ආයි පැය තුනම හමු වෙනවා. ඒ නිසා දුක හිතෙන සින්දුවක් පළවෙනියටම ගන්නවට සෝරි.
0: ලස්සනයි ඒක මං කැමතියි
1: ඒකනේ එහෙනම් අපි අහලේ

0: வெலாவாக விசத்துனாய் வினாடி விசாய்
1: FM Anupaha FM Anuhatarai Dashma Ata Net FM අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකයේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට අගෝස්තු පළමුවෙනිදා අලුත්ම මුහුණුවරකින් විවෘතවන ෆැෂන් බග් ගාල්ල ශාඛාවට ඔබත් එන්න ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන්ස් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරා ගන්න අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ net fm කණ්ඩායම සමග එක්වි තෑගි දිනා ගැනීමටත් අවස්ථා ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට
2: ඔමිල් කොහොඹ සබන් ස්වභාවික කොහොඹ තෙල් සාරයෙන් විස බීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් දෙනුමකට ඔමිල් කොහොඹ සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය.
3: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද?
4: අනේ මන්දා.
3: මේ ඔයා නොදන්නා උනාට රටම දන්නවා එයා එනකන් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
4: හතර වතේම මොනා කිව්වත් මම බලාගෙන ඉන්නේ එයාන විතරයි.
5: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බොරින් නැති ඊවනිං ඩ්‍රයිව් එක
6: net fm 4 වටේ

0: අල්ලගන්න ආදරේ අල්ලගන්න කිව්වට මම නම් ඉගෙනගෙන තියෙන දේවල් අතාරින තරමට අපිට ජීවත් වෙන්න ලේසි කියලා දීලා.
1: මොකද මේ අනිත්‍ය මෙනෙහි කරන්නේ. මේ හදිසිය මොකද උනේ?
0: නෑ අර අර සින්දුවේ කිව්වේ මේ ඔබම පතාගෙන ආත්මෙන් ආත්මේ යනවා කියලා. මම කැමති නෑ එහෙම කවුරුත් මාව ඔයගෙන
1: යනවා. කැමති ආත්මෙන් ආත්මේ වෙන වෙන එක එක විවිධත්වය අර අපි කැමති එක එක ಜಾති දැන් දේවල් try කරලා බලන්න. ඒ වගේ
0: මට ඕනේ ආත්මෙන් ආත්මෙට fruit salad එකක් වගේ අලුත් වෙන්න.
1: කේකේව තියෙන්න ඕනේ.
0: ඔව්.
1: ඒ fruit salad එකක් කියන්නේ බෙදෝ එකපාර ගොඩක් ඉන්නවනේ.
0: හරි කේනම් කොහොමද කියන්නේ?
1: ඔව් කියන්නේ මං එකපාරකට කැමති කොමඩ කන්න.
0: ඔව්.
1: ඊළඟ පාරට කැමති apple කන්න.
0: මොනවද මේ අපි කියන්නේ? මේවා අපි personally කතා වෙන දේවල් නේද මේ ඕන්නේ?
1: කමන්නේ ඉතින් ගෙදර වගේ ඉන්න දැන් මේ අහගෙන ඉන්න කට්ටිය.
0: ඔව් ඔව්. ඇත්තටම පවුලේ උදවිය වගේ සමීප වෙලා ඉන්න හින්ද තමයි මම කියන්නේ.
1: සමීප බව කොච්චරද කියලා නම් ඉතින් මේ ප්‍රයිවට් දේවලුත් කියන්නේ.
0: කෙනෙක් කියන්නේ කිසිම ප්‍රයිවසි එකක් නැති ගෑනු ළමයි දෙන්නේ. කටට තොට තෝචියක් නැතුව කියවෙනවා කියලා හිතනවා ඇති.
1: මේකනේ මේ වඩ මතකද?
0: අද හේතුවක් ඇතුව කිව්වේ ඒක.
1: අද මතකද දවස?
0: මොකද්ද දවස?
1: අද මතකද?
0: අද මොකද්ද දවස?
1: අද මතක නෑනේ.
0: මොකද්ද
1: අද ගමගේ ෂෝ එක කියන්නේ මේ?
0: ආ හරි හරි ඉතින් ගමගේ ෂෝ එකේ ඉන්නන දෙයියෝ ඔයාවයි මාවයි පෝස්ට් එකකට දාලා කූඩු කරලා අර පෝස්ට් කරලා තියෙනවා.
1: ඒ වුණාට මේගොල්ලන්ට කියන්නුනේ මේගොල්ලෝ මිනිස්සුනේ යන්නේ අමතක වෙනවානේ. අපිට උනත් දැන් කොච්චර දේවල් අමතක වෙනවද?
0: මට අමතකුණා කියන්නේ යාලට කොහොමද අමතක වෙන්නේ? ඉතින් මේ අපි කරගෙන යන්නේ ද ගමගේ ෂෝ
1: නැවතවතාවක්.
0: ඉතින් මේ අපි නැවතත් කරගෙන යන්නේ ගමගේ ෂෝ එක. ඔබට සතුටුද බෑ? මේ පරණ සින්දු, අලුත් සින්දු, ට්‍රෙන්ඩින්ග් සින්දු, වයි හිට් සින්දු නේද?
1: ජනප්‍රියම සින්දු
0: ටික එක මිටකට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ මිට දිගෑරිහාම අතබරල සාත්‍ර කියනවා අපි. අද දවස පුරාමටම පැය තුන පුරාමට මේ නිසා මේ පැත්තට වැඩි වැඩියෙන් ඉන්න. දැන් දිව්‍යට ආන්සර් කරගන්න බැරි තරමේ කෝල් ප්‍රමාණයක් එනවා මට පේනවා. මම පොඩ්ඩක්වත් උදව් කරන්නේ
1: නැහැ. මොකද තමයි මම අද කෝල් වලට වග කියන දෙයියෝ වෙලා ඉන්නේ.
0: මොකද මේ රිසීවර් දෙකක් තිබ්බනම් කරන්න තිබ්බ එකයි නේ
1: තියෙන්නේ. ඒකත් ඇත්ත. මේ මට කෝල් කරපු කට්ටිය ඉන්නම එකතු කරගන්නද?
0: හරි. ඒ ගාව සින්දුවත් ආදරේ ගැන හින්දා ආදරෙම එකතු කරගමු.
1: ඔව් ඉස්ලාම් හාහා පුරා කියලාද ඉස්ලාම් කතා කරේ අපේ මාගමින් කාන්ති අම්මා. කාන්ති අම්මා මේ වෙලාවේ අපි දෙන්න වහගෙන ඉන්නවලු. එයාගේ දුවයි, දුවගේ චූටි බබයි, තුන්දෙනායි තමයි අහගෙන ඉන්නේ. සහ නිතිපේ මහන හැමෝමයි ෆැමිලි එකේ හැමෝමයි ආදරෙන් එකතු කරගන්න.
0: හරි.
1: ඊට පස්සේ අපේ සුමන ආන්ටිත් කතා කරා. දුව දුල් කයිනෝ ඒ වගේම ෆැමිලි එකේ අය අපි දෙන්නවයි තාදරෙන් එකතු කරගෙන අපි යනවා ඊළඟට බලංගොඩට.
0: හරි.
1: බලංගොඩ හෙළපන්දි හෙළපන්දෙණියෙන් ජයපාල අත්තනායක කතා කරා. එයාගේ වයිෆ් සිරියලතා, ඉසුරිකා, ශාලිකා, තෙනාරා, තේනුක මේ කට්ටියම එකතු කරගෙන අපි යනවා ඊළඟ සින්දුවට.
0: ඊගව සින්දුවට එහෙම යන්න බෑනේ. තව පණිවිඩ තියෙනවා මතක් කරන්න. මේ දැන් ඔය මේ අපි කියව නැද්ද සයිකික් ඩේ එක කියලා. අපි දැන් තෙවනි අස්ස විවෘත කළ බලලා කියන්න යන්නේ හෙට දේදුණු මාවතේ පළවෙනි ජයග්‍රහකයා කවුද කියලා මාත් එක්ක පුළුවන් දාට ඒ වැඩේ කරන්න.
1: දේදුණු මාවතේනේ.
0: දේදුණු මාවතේ
1: මම හිතනවා අද දවස් ඉවර වෙන්න කලින් මං කියනවා.
0: දේදුණු මාවතෙන් හෙට වින් කරන පළවෙනි වින සයන්ෙන් පටන් ගන්න එක්කෙනෙක්.
1: සයන්නේ
0: අපි ඔව් අපි බලමු මේක හරියයිද නැද්ද කියලා. හරිද?
1: ඔය ගෙස් කරලාද කිව්ව නැත්නම් ඇත්තරමද කිව්වේ?
0: නෑ නෑ ඉතින් මට ඇත්තරම කියන්න විදියක් නෑ. ඒක එච්චරට අන්ප්‍රෙඩිකටබල් කවදාවත් කිසිම රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක කරලා නැති විදිය ගේම් එකක්. ගේම් එකේ නම තමයි අකුරෙන් අකුර. අකුරක් කියන්න ඕනේ අපේ ජනියට. නෑ නෑ ජනිය අකුරක් කියන ඔයාලේ අකුරේ වචනයක් කියන්න ඕනේ.
1: දැන් ජනියද එතකොට වැඩේ තරම් කරන්න ඉන්නේ
0: නෑ නෑ නෑ නෑ නෑ ඒක තමයි. ජනියට ඔයා අකුරු දෙන්න යන්න එපා. ජනිය අකුරක් කියේ ඒකෙන් ඔයා වචනයක් කියන්න. ඒ වචනේ කිව්ව වෙලාව ඉඳන් තප්පර 30ක් පටන් ගන්නවා. හැබැයි රජෝ මේ තප්පර 30 ඇතුලේ ගේම් එක වින් කරන්න නම් ඔයාට කරන්න තියෙන්නේ ඔයා කියපු පළවෙනි අකුරේ අග අකුර පළවෙනි වචනේ අග අකුර තියෙනවා. ඒ අග අකුරෙන් පටන් ගන්න තව වචනයක් කියන්න. ඊගා වචනේ තග අකුරෙන් පටන් ගන්න තව වචනයක් එන හොමෝම තප්පර 30 ඇතුළත. වැඩිපුරම අකුරු නෙමෙයි වචන ප්‍රමාණයක් කියලා තමයි ජයග්‍රහණය කරන්න.
1: අකුරු කියන්න එපා.
0: අකුරු කියන්න නම්
1: ඊට පස්සේ ලයින් එක කට් කරලා දා.
0: ඔව් කට් කරලා කියයි කාගෙන්ද ඔය ඉන්ස්ට්‍රක්ෂන් ආගත්තේ කියලා.
1: ඊට පස්සේ කියන්න පපෙන් කියලා.
0: අපි නම් නෙවෙයි ඔන්න. කොහොම හරි මේ විදිහට වින් කරලා ඔයාට පුළුවන් උණු උණුවෙම. උණු උණුවෙම. උණු උණුවෙම.
1: මොනවදනේ කන්නේ?
0: උණු උණුවෙන් නෑ. කනවට වඩා උණු උණුවෙන් සල්ලි හම්බෙද්දි කොහොමද ඒ රස්නේ දැනෙනකොට අත් දෙකට. උණු උණුවෙම ඔන්න මුදල් තෑගි දිනා ගන්න අවස්ථාව තියෙනවා. හෙට ඉඳන් දේදුණු මාවතෙන් හැමදාම උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් වට දේදුණු මාවත අහලා මේ බෙනිෆිට් එක ගන්න පුළුවන් ඔන්න ඩේලි ජොලියේ ඉන්නයි තියෙන්නේ. එහෙනම් අපි මේ විදිහට එච්චර වැදගත් පණිවිඩයකුත් මතක් කරලා ආදරෙන් අපි වහගෙන ඉන්න ආවත් එකතු කරගෙන ඊගාවට මේ සින්දුවක් අහන්න යන්න හදන.
1: අහලෙ
0: මං හිතුවේ මොකක් හරි පිපුරුණා කියලා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
2: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
6: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්‍රේ.
7: කොල්ල කෙල්ල කොට යන

0: ටික ලොතරැයි මණ්ඩලය.
1: බ්ලැක් කරේකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලන් බ්ලැක් කරි රස සොයමීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
2: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන නෙත් නිවුස් දැන් නව මුහුණුවරකින් ඔබ වෙත. නෙත් නිවුස් ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට. වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕනේ.
5: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
6: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
5: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
7: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: දැන් වේලාව හවස 3යි විනාඩි 39යි.
8: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්නා. දැන් තියන්නේ පියාඹන්න.
9: Net FM. Hello, hello, Satyantea. Hello, hello, Satyantea.

0: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
1: FM 95 94.8 net FM දිවයින පුරා
2: වෙලාව හවස 3:52 දැන්.
3: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
4: 2028 උසස් පෙළ ඉතිහාසය චන්දිම විජේවණ්ඩාර සිසුල්කා රත්නපුර සියත්‍රා ඇහැලියගොඩ සමාධි අවිස්සාවේල්ල විමසීම් 0.71 861 6468
5: අලුතන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0.11 20 77 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
1: FM 95 94.8 Net FM Divina Pura

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
2: Hello, hello. දගමගේ ෂෝ එකට වේලාව හවස 4:01 වෙලා.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
5: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුමා
6: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ඩිල්ෂාන්. මේ වසරේ මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 86,000 ඉක්මවා ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. වසරේ මේ දක්වා කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පසුගිය ජූලි මාසයේදී වන අතර එම ගණන 29,980ක් ලෙස සඳහන්. අගෝස්තු මාසයේ ගත වූ දින දෙක තුළ ඩෙංගු රෝගීන් 646ක් වාර්තා වී තිබෙනවා. මෙයින් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 18,249ක්. දෙවැනියට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම රෝගීන් ගණන 17,048ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය නිවේදනය කළේ. සිදුව ඇති ඩෙංගු මරණ ගණන 62ක් ලෙස සඳහන් වී තිබෙනවා. තවදුරටත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 137ක් අයත් බල ප්‍රදේශ අධි අවදානම් කලාප ලෙස පවතින බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය වැඩිදුරටත් පැවසුවේ. මීළඟ නෙත් නිවුස් පස්වරු පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
7: FM 95 FM 94.8 Net FM.
8: Hello, hello.
9: Sati Antea.
8: Hello, hello.
9: Sati Antea.

0: අපි දෙගමගේ ෂෝ එක කරන්න ඇති තින් මේ කලිගු ඔන්න දැක්ක නේද කියන්නේ අද ඇවිල්ලා ඇස්සහ වදින දවසක් එක්කෙනෙක් ආව මෙතෙන්ට ආවත් හරි වචනත් පැටලෙන්න ගත්තා මේ අපි ඉන්නේ කලියුගයේ
1: කලියුගයේ කියන්නේ කොහෙද
0: කලියුගය කියලා කියන්නේ මේ බුදුහාමුදුරෝ දේශනා කරලා තිබ්බනේ කලියුගය කියලා කාලයක් එනවා ඒ කාලේ ඔය මේ සාමාන්‍යයෙන් වෙන දේවල් ඔක්කොම අනිත් පැත්තට වෙන්නේ කියලා මේක ඇවිල්ලා රිවර්ස් මෙකැනිසම් එකක් තමයි වැඩ කරන්නේ
1: ඒක ඇත්ත ඒක ඇත්ත
0: ඔක්කොම වෙන්න ඕන දේවල් වෙන්නේ ඔක්කොම අනිත් පැත්තට ඒ විදිහට වෙන එක දෙයක් කියන්න බලන්න
1: මේ මන්නම් කරන ඔක්කොම අනිත් පැත්තට කරන්නේ ඒකයි ප්‍රශ්නේ
0: අපේ දිව්‍ය කියන්නේ මේ අනිත් පැත්තට මොකක්ද ඒකට කියන්නේ අනිත් පැත්තට වයර් වෙච්ච කෙල්ලෙක්
1: ඔය හැම කියන්න බෑ ඊයේ ජානු කිව්වා මම මේ හුරතලේට හදා ගන්නවා කියලා මෙහි
0: ඒක තමයි කියන්නේ සාමාන්‍ය හුරතලේට හදන්නේ බල්ල බලල්ල පෝස්ට් එකක් හැබැයි මේ ජානු අක්කිට අපේ දිව්‍ය මෙහෙම හදා ගන්න හිතනවා කියන්නේ යා වෙනස් විදියකට තමයි
1: අනිත් පැත්ත
0: මෙහෙමයි මාත් එහෙම තමයි හරිද අපේ අම්මා කියන්නේ යක්ෂණී පැටියෙක් කියලා ඒ කියන්නේ වෙන කොයි හරි ලෝකෙක ඉඳන් මේ පැය කලියුගේ පහළ වෙලා මේ ලෝකෙ නම් වෙන්න බෑ මේ අමුතු ජීවියා කියලා තමයි කියන්නේ හරිද ඒ වගේ කලියුග කාලෙක අපි ජීවත් වෙනකොට හරිම පරිස්සම් වෙන්න ඕනේ
1: මොනවාගෙන්ද
0: විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ඒ වගේම මත්පැන් වලින්
1: අනිවාර්යයෙන්
0: හරිද දැන් ඔය වීකෙන්ඩ් එක කියලා කියන්නේ මේ වගේ දේවල් වැඩිපුර පාවිච්චි වෙන්න අපේ මනස ඉක්මනටම වැඩ කරන දවස් දෙකක්
1: ඔක මොකද ෆ්‍රී එකේ ඉන්නේ ජොබ්ස් වලට යන්නේ නිමාඩු
0: ඒ වගේ මේ ආලුවෝ කට්ටිය මිත්‍ර සමාගම් පවත්වන දවස් දෙක එහෙම වුණාම පොඩ්ඩක් ඉතින් නේ දර අපි කියන්නේ අපි පොඩ්ඩක් හයිවේමද වගේ එකකට එනවා නේ චැට් එක නේද එහෙම වෙනකොට මතක තියාගන්න මේ වෙනකොටත් රටේ රජයේ විසින් රාජ්‍ය මට්ටමින් රටම එකට ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කරනවා ඒ වගේම තරුණීන්ව මේ ගැන දැනුවත් කරනවා තරුණියන්ව මේ ගැන දැනුවත් කරනවා හැමදේම පිරිමි ළමයින්ට විතරක්ම කියලා බ්ලේම් කරන්න පුළුවන් කාලයක් නෙමේ කලියුගය කියන්නේ එහා සමානවම ගෑනු ළමයින්ටත් මේ උපදෙස් ටික වටිනවා ඉතින් මේ රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක අපි තත්ත්වය බැඳගෙන ඉන්න නිසාම net fm විදිහට තමයි මේ මැසේජ් එක වාට දෙන්නේ ඉතින් ලංකාවේ මේ වෙනකොට තියෙන විවිධාකාරයේ මත්ද්‍රව්‍ය වලින් තරුණ ජීවිත බිලි ගන්නවා කියන එක අපි මේ වෙනකොට දන්නවනේ නේද නිවුස් වලදී net news වලින් අපිට මේ ගැන නිතරම යාවත් කාලින තොරතුරු හම්බ වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරාම අපිට ඔය හම්බ වෙන ඩොපමීන් වැඩි වීම ඉන්දනේ අපි මාර විදියට හැපි එකේ ඉන්නේ. ඒක ඇවිල්ලා කෘතිමව අපි ඇඟට ගන්න දෙයක්. කෘතිමව අපි මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරලා ඒ ගන්න සතුට ඉක්මනටම ඇඟට හුරු වෙන්න පටන් ගන්නවා.
1: ඇඩික්ට් වෙනවා.
0: එතකොට අපිට සාමාන්‍යයෙන් මිනිස්සෙක්ට මේ වගේ අපි දෙන්න කතා කර කර ඉන්නවා අහලා ගන්න සතුට. ඊගාවට අයිස්ක්‍රීම් එකක් කාලා ගන්න සතුට. දැනෙන්නේ නැතුව යනවා. ඒ සතුට වෙනම ඇඟට එකතු කරගන්න එයාලා අර කියන මත්ද්‍රව්‍ය පාවිච්චියට නැවත නැවතත් ඇඩික්ට් වෙන්න බලනවා. මෙන්න මේ අත්දැකීම තමයි මාරාන්තිකයි කියලා කියන්නේ. ඊට පස්සේ ඔයා ගන්න තීරණ ගැනවට අවබෝධයක් නැහැ. මේකෙන් විඳවන්නේ ඔයා විතරක් නෙමෙයි ඔයාව ලෙඩ වෙනකොට, ඔයාව හිතින් ගතින් ලෙඩ වෙනකොට, ඔයාගේ අම්මා තාත්තා, ඔයාගේ ෆැමිලි එකේ කට්ටිය, ඔයා දිහා බලාගෙන ඉන්න කට්ටිය, ඔයා සාර්ථක වෙනවට ඔයාට ආදරය කරන කට්ටිය, ඒ කට්ටියත් මානසිකව ලෙඩ වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක පිළිලයක් වගේ සමාජ පැතිරෙන නොදී මේ වගේ මත් ගොදුරට අහුවෙලා ඉන්න අයව ඔයා දන්නවා නම් එයාලව බේරගන්න ඔයාට පුංචිම දෙයක් හරි කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. මම මේ කියන්නේ ඕක කරන්න එපා කියලා නවත්තන්න නෙමෙයි. ඒ වෙනුවට යාට ආදේශකයක් දෙන්න. ඔයා මෙන්න මේ කරන වෙලාවේ පින්සලක් අරගෙන පොඩි ආට් එකක් ඇඳලා බලන්නකෝ. ඔයාට පොඩ්ඩක් චිත්‍ර අඳින්න හැකියාවක් තිබ්බ ඉස්කෝලේ කාලේ මට මතකයි කියලා පොඩ්ඩක් එයාගේ මනස ඒකෙන් ගලවන්න බලන්න. ඔයාට මේ ලස්සන්ට ග්‍රැෆික් ආර්ට් කරන්න පුළුවන් නේද? අපි ඔයාව අපි ජොබ් එකට ගන්නවා. අපි ඒ පැත්තෙන් පොඩි වැඩක් කරමු. හැබැයි ඔයා ඔය වැඩේ නවත්තන්න ඕනේ. ඩ්‍රග්ස් ගන්න එක නැවැත්තුවොත් අපි ජොබ් එකක් දෙනවා. මේ විදිහට පුළුවන් නම් තරුණයින්ව බේර ගන්න අපේ සමාජෙටම තමයි ආදරෙන් ඒක කරන්න. ඒ වගේම අපි කියනවනේ ඔය සාමාන්‍යයෙන් රීහැබ් එකකට යන්නේ නැතුව ඉක්මනටම තමන් මේ වගේ දෙයකට ගොදුරු වෙලා ඉඳලා අපි කියන්නේ සෝබ තත්වයේ ඉන්න කෙනෙක්ට. ඒ කියන්නේ ඔන්න දැනට මම මද්‍රව්‍ය පාවිච්චි කරන එක නවත්තලා ඉන්නේ. මම ඇඩික්ට් කෙනෙක්. හැබැයි මම මේ කාලේ නවත්තලා ඉන්නේ කියලා ඉන්න කෙනෙක්ව අපෝ ඕක කුඩුකාරයා, ඕක ගංජකාරයා කියලා හංවඩු ගහලා නම් ලේබල් කරනකොට එයාට නැවතත් හිතෙන්න පුළුවන් රීහැබ් එකට යන්න. ඒ නිසා අන්න ඒ වගේ මානසික වටහනේ නැතුව එයාලව ඇදගෙන යන්න පුළුවන් වෙන්නේ අපිටම තමයි. ඒ වගේව සමාජෙ කොන් කරන්න යන්න එපා. එයාලව ආයෙමත් සමාජයට ආදරෙන් වැළඳගෙන පිළිගන්න. එහෙම වුණොත් අපි මේ ඉන්න ලෝකේ මීට වඩා තව ගොඩාක් ලස්සන වෙයි. ඔන්නේ මතක් කිරීමත් එක්ක සීරියස් ෆේස් එකක් අරගෙන ඉන්න අපේ දිව්‍යගේ මූණට හිනාවක් කරන්ගෙන මම යනවා වට්ස්ඇප් එක පැත්තට. මට බෑ මේ කෙල්ල සීරියස් වෙලා ඉන්න බලන්. හරි අපි යනවා. හෙලෝ හෙලෝ සතියන්තට ඇවිල්ලා ඉන්න කෑ ගල්ලේ සවින්ද්‍යාව බලන්න. සවින්ද්‍යා ඉන්නවා, ඒ වගේම කුමාරි අක්කා ඉන්නවා. කුමාරි අක්කා තමයි සවින්ද්‍යාගේ අම්මි.
1: සවින්ද්‍යා නිදි.
0: සවින්ද දොයිද?
1: නිදි. ෆෝන් එක කිල්ලුවම දුන්නේ නෑලු සවින්ද.
0: තරහ වෙලා කරන්න දෙයක් නෑ. ඉතින් චුට්ටක් ෆෝන් එක දෙන්න තිබ්බේ නේද අනේ. ෆෝන් එකෙන් net fm web එක දාලා දුන්න නම් ආයි ඔය කෙල්ල දොයන්නේ යන්නේ නෑ.
1: සවින්ද ඉල්ලන්නේ ෆෝන් එක ඒකට විතරයි යන්නේ.
0: ඒක ඒකයි කුමාරි අක්ක තේරුම් ගන්න. ඒ ගාවට හෙලෝ හෙලෝ සතියන්තයට ඇවිල්ලා ඉන්නවා සඳුරුවන්. මේනික සඳුරුවන් ඊ ගාවට පවුල හැමෝම එකතු කරගන්නවා කොළොන් ගස් තැන්නේ. හා හරි නේද?
1: හරි හරි.
0: මොනරාගල කොළොන් ගස් තැන්නේ. ඒ ගාවට මම යනවා. අපි රිකිල්ල ගස්කඩ පැත්තට ගියානේ කලින්. අපි ප්‍රසන්න අයවත් එකතු කර ගන්නවා ඒ ගාව සින්දුවට. ඇත්තටම කිව්වොත් නන් ස්ටොප් එකක් නේ මේ අරන් ඇවිත් තියෙන්නේ. තෝන් ගස් හන්දියේ ත්‍රිවිල් පාක් එකේ ප්‍රසන්න අයියා මෙන්න මේ කට්ටිය එකතු කර ගන්න කිව්වා. සද්දට ත්‍රිවිල් පාක් එකේ අපි දෙන්නව නංගිර දෙන්නයි කිචිපිචි අහගෙන ඉන්න කියලා කිව්වා. දිනේෂ් ඉන්නවා, දිල්ශාන් ඉන්නවා, දිලීප් ඉන්නවා, ඒ වගේම සංජුල ඉන්නවා, ශාන්ත ඉන්නවා, ජානක ඉන්නවා මේ කට්ටිය එකතු කරගෙන. එහෙනම් කොල් තව ටිකක් සද්දර ත්‍රිවිල් වල අපි වහගෙන යන්න ඕනේ කියලා කියන ගමන් සින්දුවට යන් අපි. වෙලාව හවස 4:15.

0: ಮಾತುಗಳು ಮಂಡಳಿಯ
1: ಮಾತರ ಫ್ರೀಲ್ಯಾಂಡ್ ಚೀಸ್ ರಸ ಸೋಯಾಕ ರಸ ಬಾಲ ಮೊದಲು ಮಾತರ ಫ್ರೀಲ್ಯಾಂಡ್ ಚೀಸ್ ರಸತಿ ಸೋಯಾ ಮೀಟ್ ವರ್ಣಕಾರಕ ರಸಕಾರಕ ಕಿಸಿವ ಕಡಂಗು ನೆತ್ತ
2: ಹರಿಗೆ ಹರಿಮತ ನಟಗಿಯಿಂದ ಎಲ್ಲೋ ಎಲ್ಸಿಗೆ ನಿಲೋನ್ನೆ ಗತ್ತೆ
3: ಮಾತ್ ಹರಿಯನ್ನ ಗೆಲ ಹರಿ ತನಟಮೇ ಅನ್ನೋನೆ
4: ಎಲ್ಲೋ ಎಲ್ಸಿ ಫೈನಾನ್ಸ್ ಹರಿಯನ್ನ ಹರಿಮತನ ವೆಡಿ ವಿಸ್ತರ ಸದಹಾ 0115 715 555 ಅಮತನ್ನ
5: මගේ නම කාන්ති මම ආවේ අනුරාධපුරේ ඉඳලා මම දැන් ඇවිල්ලා සති 4යි දැනට එවෙදින් මම මේ අධ්‍යක්ෂින් ගොඩාක් ලැබුවා මට හොඳටම දැන් සනීප වුණා මේ වාගේ තැනක් හොයාගන්න මට මේ කල්ගත වීම ගැන මම දුක් වෙනවා මාස 5ක් විතර මම දුක් විඳා ඇඳේ ඉඳගෙන ලංකාවේ තියෙන හැම තැනක්ම හොයාගෙන ගියා මම මේ සනීප කරගන්න කියලා ඒ කිසිම තැනකින් මට මේ වාගේ පිටක් උනේ නැහැ මේ ආතනට ගොඩාක්ම
6: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානය 0711 956 956
7: දෙවන්ද රසක් වතාවට අවසන් යමුදා අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න එදාට ඔන්න තනියමයි නොරික සංයන්නේ
8: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය
9: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක් DJ ක අපෙන්
10: net fm hello hello satyante
11: yeah yo it's a girl nails Mura. Here we go.

0: Santé Anter.
1: Hello, hello.
0: Santé Anter.

0: ඉතිං දිමියෝ ඉතිං දිමියෝ ඔයා කොයි ගොට්ටෙන් ආපු දිමියෙක්ද? කොයි කුලේ දිමියෙක්ද?
1: හිටියේ වෙරළු ගහක්.
0: තැඹිලි පාට එකෙක්ද? සුදු පාට එකෙක්ද? වෛරන් තියෙන
1: පාට ගෑවුනත් රිදෙන එක්කෙනෙක්.
0: දැවිල්ල දිමියෙක්.
1: දැවිල්ල දිමියෙක්.
0: ඔන්න ගෑවුනත් කසන දැවිල්ල දිමියා. අපි යනවා වට්ස්ඇප් එක පැත්තට. දිමියාට ආදරය කරන කට්ටිය වගේම මට නෑ නේද සතෙක්.
1: මං ඒක කියන්න.
0: ඉන්දු ඉන්දු සින්දු කියලා කියන්නේ ඉන්දු සින්දු. සින්දු ගේන ඉන්දු. ඒතර සත්තු මට අදාළ නෑ. එලට මේ මගේ ලග්නය ඇහුණම ඔයා මට සතෙක් නෑ. සතෙක්ගේ නමක් නමක් කියනවා.
1: ඔගේ නම වෘෂභද?
0: නෑ.
1: මීන.
0: මකර.
1: මකර.
0: මට අපේ අම කෙනෙ මුකරි මකරි කියලා. මුකරි මකරි. දැන් ඉතින් අද ඉඳන් නමක් හදාගත්ත මං. ඉල්ලගෙන නේද කෑවේ?
1: ඉල්ලගෙන කෑවේ මුකරි මකරි. අද ඉඳලා ඉන්දු ගියොන් යා නේම එක තමයි මුකරි මකරි.
0: වරද්දියලා වරද්දලා කියන්න එපා. හරියට කියන්න ඕනේ. අපි යනවා ඉංගිරිය වත්තට. තලංගම සංසලා ෆැෂන් එකේ ඉන්නව කට්ටියක්. අපි වහගෙන රංජිත් නිසංසලා රන්දි තවෙන්සා යසිස්මා. එතකොට මේ කට්ටියව ආදරෙන් එකතු කරගන්න හායි හායි මගේ පිස්සියෝ දෙන්න කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අන්තිමට දාලා ආදරයට කිව්වේ තරහ ගන්න එපා කියලා. සමහර වෙන නහරත් නෑ අපි. ඒකෙන් නිතරම hina වෙලා තරහ යන්නේ දුක හිතෙන්. හායි ඉන්දු හායි දිව්‍ය. හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්නේ සින්දු ගොඩක් දෙන්න කියලා. කවුද මේ?
1: රවින්දු තමයි ගම්පහඳලා අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. සුබ සන්දාවක් මැනි කියලා. පොඩ්ඩක් මල් වැස්සක් යනවලු අකුණු නිසා ඔයාලා වහන්න විදිහක් නැහැලු. හැබැයි ඉතින් චුට්ටක් හරි අහලා නේකද මෙසේජ් එක එවුවේනේ.
0: මේ කොච්චර අකුණු ගහන මැද්දේ වුණත් ඔය වහින්නේ මල් වැස්සක් නම් ඕක බ්ලෙසින් එකක්. ඒ නිසා මේ පැත්තට පොඩ්ඩක් කන දෙන්න අනිවාර්යෙන් අකුණක් වදින එකක් නැහැ.
1: ඒක පාට අකුණක් වැදුනොත් වගේ කියන්නේ මේ ඉන්දුවා. මම නෙමෙයි.
0: මම වගේ කියන්නෙත් නැහැ. මාකොල ගල්පතහන්දී ප්‍රියන්ත අය අපි වහගෙන ඉන්නවා. එයාවත් ඔන්න එකතු කරගන්න. සුබ සන්ධ්‍යාවක් ඉන්දු දිව්‍ය. අපි තින්නවා ඔයාලත් එක්ක අපි රශ්මික මෝටර්ස්
1: බෙලිගස්හන්දේ
0: ඇහැලිය ගොඩ ජය වේවා සුබ දවසක් කියලා මැසේජ් එක එවලා තියෙන්නේ. හීරෝ නම්බර් 1 හින්දි චිත්‍රපටයේ උදිත් නාරායන් නැන් සදාන සර්ගම් ගායන මොහබ්බත කී නහී ජාති හින්දි සින්දු තමයි ඉල්ලන්නේ. මට හින්දි සින්දු කියවනත් එක්ක වාදු පොතපිටි රාණි අක්කා දයානන්ද අයියා සමන්ත ලසන්ත චමින්ද අපේක්ෂා තිලංකා මලින්කා යානුල භූමි තෙව්මි සිතුන්නෙක් STF කැම්ප් එකේ HR කොඩිතුවක් අය තම මැසේජ් එක දාලා.
1: ෂා ලස්සන රයිම් වෙන්න දාලා තියෙනවා.
0: ඇත්තනේ එක වගේ නම් එක ළඟට දාලා හාට් එකක්
1: මේ ඊට කලින් කියන මේ පැත්තර වට්ස්ඇප් මැසේජ් එකක් තාම දැම්මේ නැත්නම් දාන 0711 95 95 95 කෝල් එකක් දෙනවා නම් 0112 55 33 63 අපි දෙන බලාගෙන ඉන්න ඔයත් එක මුළු ලංකාවටම හැෙන කතා කරන නිසා මේ chance එක miss කරගන්න තු දැම්ම කෝල් එකක් දෙන්න.
0: ඔය WhatsApp message දානකොට නිකන් කැරකි කැරකි තියනවා වගේ නම් ටික් දෙක වැටෙන්නේ නැහැ වගේ නම් ඉක්මනට fiber connection එකකට මාරු වෙන්න හරි කියලා පෙර නිමිති තමයි ඔය සාස්ත්‍රය වගේ එවන්නේ ඔයාට. ඒ නිසා ඉක්මනටම ඔයා අනිවාර්යෙන් SLT fiber connection එකකට මාරු වෙන්න. වැඩි ගාණක් නැහැ fiber connection එකක් ඔයාට ගන්න පුළුවන් අතේ තියෙන ගාණට. රුපියල් 2690කට ඔයාට anytime package එක ගන්න පුළුවන් මුළු මාසයක් coverage වෙන විදිහට. ඒ වගේම unlimited package එකක් තියෙනවා. හොයලා බලන්න. ඔයාට කෙලින්ම search කරන් තියෙන SLT fiber package කියලා Google එකේ. එහෙම නැත්නම් ආගාව SLT app එක තියෙනවා නම් එතනටත් ඔයාට ගිහිල්ලා my SLT app එකෙන් fiber connection එකට plug වෙලා ඒක activate කරගන්නයි තියෙන්නේ. ඉතින් video stream කරන කෙනෙක් නම් TikTok live යන කෙනෙක් නම් YouTube live යන කෙනෙක් නම් කොටිම කියනවා නම් entrepreneur කෙනෙක් නම් නිතර වීඩියෝ edit කරගන්න වීඩියෝ shoot කරන්න මේ දේවල් වලට data on නම් wifi on නම් හොඳම connection එක තමයි SLT fiber.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන්ට් බඩු සේරම ගන්න ඕන
3: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
4: දැන් සිස්ටෙක් ගාවෝ සේරම තියෙනවද
3: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
5: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
6: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා
7: එහෙයි
6: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක් එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ් කාලෙදි කරන්නේ නැහැ
7: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා
6: අන්න හරි හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
8: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
9: Meltol, hisrathaya, una semprathishyava, angapatha vedanawa, apahasu dina sadaha, ikman sahanaya, Meltol, paracetamol visheshayaki.
10: Aluthana kaduma milak, kasakala green super within hita ganna beri aduma milakata, den pahanda rasak, obat athumevit wenasa wataha ganna. Shaka, matale athurugiriya mulleriyawa narammala gane mulla gampola, kasakala green super, kasakala samuha vyapare vetin.
11: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
12: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
13: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාකාව දැන් ගාල්ලට අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ වෙනත් දීමනා රසක් ෆැෂන් බග් වෙනස් වෙන ජීවන රටාවන්ට
14: වර්ණකාරක රසකාරක කිසිම කඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල් රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්
15: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
16: ආසව සිද්ධාක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි
17: net fm hello satyantaya

0: වෙලාව 4:44.
1: මොකද කලබලේක පාට 4:44.
0: 4:44ට වාසනාවන්තයක් එනවා අපිත් එක්ක චැට් එකක් දාගෙන ඉන්න ලංකාවට මැහෙන්න. ඉතින් එයාව අපි දැන් ලයින් එකට ගන්න යන්නේ. රමණියක් අයිනෝ පොළොන්නරුවින්. පොළොන්නරුව පැත්තට වැහි බිඳුවක්වත් වැටුනේ නැද්ද පහුගිය සතිය කියන්න බලන්න. හෙලෝ කොවනේ
2: මාස දෙක තුනකින්ම වැහි බිඳුවක්වත්
0: වැටුනේ. අයියෝ මාස දෙක තුනකින් වැස්ස නැද්ද?
2: ඔව් වැස්සක් වටෙනවා බලන්න ආසයි.
0: බලන්න ආසයි. මේ අහන්නකො දැන් අද තියෙනවා විශේෂ දවසක්. අද ඇවිල්ලා ලෝක සයිකික් ඩේ එක. සයිකික් කියලා කියන්නේ ඔය අමුතු හැකියාවන් තියෙන සාත්තර කියන්න පුළුවන්, අනාවැකි කියන්න පුළුවන්, පෙරාත්ම භවය ගැන කියන්න පුළුවන්, අමුතු භාවනා කරන්න පුළුවන්. අනිත් අයි එහෙම කට්ටිය ඉන්නවනේ ලංකාවේ. දැන් අපි දෙන්නටත් තියෙන එහෙම හැකියාවක් අපිට අනිත් අයගේ හිට් කියවන්න පුළුවන්. දැන් ඔයා හිතුවොත් රමණි අක්ක දැන් ආස සින්දුවක් කියන්නකො.
2: මං ආසයි කියන්නේ ඔයාලත් ගොඩක් දෙන්නේ අපි ආස සින්දු.
0: ඒක තමයි මට ඕන කරපු උත්තරේ. ගොඩක් වෙලාවට ඔයාලා ඉල්ලන සින්දු අපි ප්ලේලිස්ට් එකට ඇඩ් කරලා තියෙන්නේ කියන්නත් කලින්.
2: රමණියක්
0: අයිති සතියන්තේ අපි වහගෙන ඉන්නවාට අමතරව මට ඇහෙනවා නිකන් චූටි පැංචෝ පැංචියෝ ටිකක් කෑ ගහනවා වගේ කට්ටිය ඉන්නව නේද ගෙදර තව?
2: ඔව් ගෙදර පොඩි අය ඉන්නවා. ඉතින් ඒගොල්ලොත් එක්ක තමයි දවස ගෙවන්නේ. ඉතින් ඔයාලවත් ආගෙන ඒගොල්ලන්ගේ සද්දෙත් එක්ක ඉතින් ඉන්නවා.
0: දැන් ඉතින් හොඳයි. ඉතින් පොඩි අය කියලා කියන්නේ දැන් අත්තම්ම කෙනෙක්නේ. ඒක නෙවෙයි කියන්නේ. සතුටින් නේද?
2: අත්තම්ම කෙනෙක් නෙමෙයි ලොකු අම්ම කෙනෙක්.
0: ලොකු අම්ම කෙනෙක්. අත්තම්ම වෙලා නෑ තාම. තේරුම් ගන්න ඉඳු. ඒකනේ නෑ නෑ නෑ. අපි මේ මෙහෙමයි ඉතින් අත්තම්මල වුණත් අපි කියන්නේ මේ ආන්ටි කියන්නේ කියලා. අපි දවසක අත්තම්මල වුණාම
1: නේ අපි අක්කේ කියන්නේ. අපි රමණි අක්කේ අපි කියන්නේ.
0: නෑ නෑ මං කියන්නේ අපි දෙන්න ආච්චි අම්මල වුණාම. රමණි අක්කට අපි කොහොමත් අක්කේ කියන්නේ. අපි නම් ආච්චි අම්මල වුණාම ප්ලෑන් කරන් ඉන්නේ පොඩි අයට ආච්චි කියන වචනේ උගන්වන්නේ නෑ. ඒක ඇල්ෆබෙට් එකෙන් අයින් කරනවා.
1: අයින් කරනවා. ඒක
2: ශබ්දකෝෂෙන්
0: අයින් කරනවා. ශබ්දකෝෂෙන් අන්නාරි. ඉතින් මේ thank you so much කතා කරාට එහෙනම් අපි ගෙදරින් ඉන්න පැන්චෝ පැන්චියවත් එකතු කරගෙන ෆැමිලි එකේ හැමෝමත් රමණියක්කගේ එකතු කරගෙන ඒගාව සින්දුවට යන් එනක් රික්වෙස්ට් එකක් තියෙනවද? අනිවාර්යෙන්. ජය වේවා. thank you so much කතා කරාට.
2: ස්තුතියි අවස්ථාව දුන්නට. ඉතින් ලයිව් කතා කරන්න අපි හැමදාම කතා කරනවා. ඉතින් ලයිව් කතා කරන අම්මුනේ ගොඩදාසි. ගොඩාක් ස්තුතියි.
0: එහෙනම් ආඩම්බරකාර ලොකු අම්ම කෙනෙක් වගේ අපිව අඳුනලා දෙන්න ඕනේ අනාගත පරම්පරාවට නේද?
1: අනිවාර්යෙන් අනිවාර්යෙන්. ලොකු අම්ම කෙනෙක් වෙනවා කියන්නේ ලේසි පහසු වැඩක් දානේ.
0: ඔව් ඒ කියන්නේ පුංචි කෙනෙක් වෙනවට වඩා ලොකු අම්ම කෙනෙක්ට ලොකු පෝස්ට් එකක්
1: නේ. ඒකනේ ටිකක් ලොකු කෑල්ලක්
0: තියෙනවා. ලොකු කෑල්ලක් තියෙනවා. අපි ගාව සින්දු අහන්න යනවා. එහෙනම් මෙහෙමම WhatsApp එක පැත්තේ ඉන්නවා යටි අන්තොටින් අපේ විල් පාක් එකේ කොල්ල සෙට් එකවත් එකතු කරගෙන ඒගාවට අපේ බදුල්ලෙන් බස් නායක අයවත් එකතු කරගෙන තරංග අක්කවත් එකතු
1: කරගෙන
0: තරංග අක්කව මතක් වෙලා අපේ බස් නායක අයට හැමෝම එකතු කරගෙන අපි හැමෝම මේ ලස්සන සින්දුව

අදරේ ලෝකෙට හොරෙන් හංගගෙන කරන්න මූනේ නෑනේ තින්නේද? එලිපිට කරන්න හැමෝටම කියලා කරන්න. ඔය හංගගෙන කරන අය තමයි කවදාවත් කසාද බඳින්න නැතුව ඉන්නේ. එහෙම කරන්න එපා. හැමෝටම හොරෙන් කරන්න නැතුව සෝෂල් මීඩියාවල කපල් ෆොටෝ එකක් එහෙම දාලා ආදරේ කරනවා නම් ඔයාට හොඳ සර්ටිෆයිබර් කනෙක්ෂන් එකක් තියෙන්න ඕනේ. මේ විදිහට නිතර පෝස්ට් කරන්න වාගේ ආදරවන්තය ආදරවන්තිය ගැන. එයාත් එක්ක ටෙක්ස්ට් කරන්න, නිතර කෝල් කරන්න, WhatsApp වීඩියෝ කෝල් ගන්න, එහෙම නැත්නම් TikTok එකකින් Instagram එකකින් කනෙක්ට් වෙන්න සර්ටිෆයිබර් කනෙක්ෂන් එක ඕනමයි. SLT Fiber Anytime Package එක රුපියල් 2690 ඉඳන් ඔයාට ගන්න පුළුවන්. ඒ වගේම SLT Fiber ගෙදරටම දාගන්නව නම් ඔයාට 12500 වලට වගේ ගන්නත් පුළුවන්. ඉතින් හරිද? පැය 24ම 24/7 පාරිභෝගික සේවාවක්, කස්ටමර් සර්විස් එකක් තියෙනවා. ඒත් එක්කම ලයිෆ් ටයිම් ගැරන්ට් කරන ඔයාට මේ සර්විස් එක හම්බ වෙනවා කියලා. ඒත් එක්කම කාලගුණික විපර්යාස වලට නම් SLT Fiber Connection එක කිසිම වැටීමක් කරන්න හම්බ වෙන්නේ නැහැ. එච්චරට ස්ට්‍රොං ස්පීඩ් කනෙක්ෂන් එකක් තමයි ඔයාට හම්බ වෙන්නේ. එනිසා SLT Fiber එක අදම එකතු වෙන්න. ඒත් එකම SLT Fiber තියෙනවා නම් ගිහිලා Net News YouTube channel එකයි, ඒ වගේම Net News අපේ තියෙනවානේ Facebook පිටුව, ඒකටත් ගිහිල්ලා ඔන්න ඒවා ෆලෝ කරලා ලයික් බටන් එක ක්ලික් කරලා මේ දේවල් කරන්නත් අමතක කරන්න එපා. මොකද ලංකාවේ හැමදාමත් අපිට ජනතාව විශ්වාස කරන සත්‍ය අරගෙන ඉන්නේ අපේ channel එකෙන් Net News විතරමයි. දැන් ඔන්න Survey Research Lanka SRL සමීක්ෂණ වලට අනුව ලංකාවේ ප්‍රවෘත්ති සන්නාමයන් අතර අංක එකේ ස්ථානයට Net News ඇවිල්ලා තිනවා කියලා අන්න සතර සිතින් මේ ආරංචියත් මතක් කරන්න ඕන. එනිසා Net News එක දිගටම අත්ල් බැඳගෙන ඉන්න. ඔයාට මේ පැයත් තව විනාඩි 4කින් නිවුස් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. පැයෙන් පැය එකතු වෙන නිවුස් එක. ඒත් එක්ක උදේ 6:45 දවල් 12:00 6:00 ප්‍රධානම නිවුස් ප්‍රවෘත්ති ප්‍රකාශය ඔයාට අහන්න පුළුවන්. Net News එක විතරමයි මේ බෙනිෆිට්ස් ඔයාට හම්බ වෙන්නේ. නිසා Net එක්කම Net ළඟින්ම කන තියාගෙන ඉන්න.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada Net FM.
1: Tapi binadi tu nak keng hawas sepai.
2: Finishing bahala kelas color up blow aja bena.
3: Sit pendekani, kal bawati, awal aksiran novi. Oyat bahale tu washing guna. Finishing bahala nam color up tamai.
4: වාර්තාපිට තබන කෝටි අටේ එන්.එල්.වි. තනරිතහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අට ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනරිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
5: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773130036.
6: ඇයි ෂුගර් කියලා මූණෙන්නගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747-3131-540
1: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක? ඔයාගේම කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට්ලව හම්බ වෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස්ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලිනේ මහරගම ඇල්හින රෝඩ් එකේ වෙන කොහෙවත් නැහැ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටෙන්නේ නැතුව මහරගම ඇල්හින රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස්ලම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ ලක්ෂ 50ක් වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සනට හදලා ලක්ෂ 50කට කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774-390-3250. එහෙම නැත්නම් ගන්න 0774-390-3251.
7: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැයට

0: අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේ දුනු මාවත.
1: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
4: දැන් වේලාව 5:05.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද එල්ෝල්සයකෙන් ලෝන්න එකගත්ත මාත් හරියන්න කියල හරි තැනටම යන්නඕන
1: එල්ෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩිවිස්තර සඳහා බිඳුව එක එකයි පහයි හක්සිය පහළුවයි පන්සේ පනස් පහ අමතන්න පැයෙන් පැය අලුත් වන අලුත් පැයි තිබස්වා ඇත්නියෝ
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවුස් සමග මම ඩිල්ෂාන්. ගල්ල බන්ධනාගාරයේ රඳවාසිරි සැකකරුවෙකු අද අලුයම බන්ධනාගාරයෙන් පලාගොස් තිබෙනවා. මෙලෙස පලාගොස් ඇත්තේ අම්බලංගොඩ කුලියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි සැකකරුවෙකු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. ගෙවල් බිඳුම් සහ සොරකම් යන චෝදනා යටතේ ඉකුත් ජුනි 22 සිට ඔහු බන්ධනාගාරගත කර සිට තිබෙනවා. අද උදෑසන රඳවූවන්ගේ ලේඛනය පරීක්ෂා කිරීමේදී මෙම රඳවූවා බන්ධනාගාරයේ නොමැති බව අනාවරණ වී ඇත්තේ. ඔහු බන්ධනාගාරයේ ආරක්ෂක තාප්පයෙන් පැන පලාගොස් ඇතැයි මූලික විමර්ශනවලදී හෙළි වී තිබෙනවා. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙන බවයි පොලිසිය පවසන්නේ. නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30 බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: FM 95 FM 94.8 Net FM
6: Hello
5: Sati Antaya
6: Hello
5: Sati Antaya

0: වේලාව
1: හතයි අටයි.
0: හතයි අටයි නෙවෙයි දා හතයි අටයි. මං කී පාරක් උගන්ලා දිනනද මෙලමෙට වෙලාව කියන්නේ.
1: මම ලයික් ළඟ තියෙන අංක දෙක කිව්වේ.
0: 7යි 8යි 1 තියෙනවා වම් පැත්තේ, තප්පර 10 තියෙනවා දකුණු පැත්තේ. වෙලාව හවස 5යි විනාඩි 8යි දැන්. දැන් අපි ලෑස්ති වෙන්නේ විශේෂ දෙයක් කරන්න.
1: ඔව්.
0: මොකක්ද ඒ විශේෂ දේ?
1: මොකක්ද?
0: අපි යනවා දේතුණු මහවත පැත්තට පොඩ්ඩක්.
1: උදේට
0: දිව්‍ය ආසම දේ. දේදුන මාවත පැත්තට යන්න වෙන මොක්කටවත් නෙමෙයි එක කට්ටියකයි. ආ මෙන්න මෙයාල දේදුන මාවත හෙට උදේට දැන් අර අපි කිව්වේ අපිට අද තියෙනවා අමුතු බල. දැන් මේ අපි මේ වර්තමාන මේ කාලේ ඉඳන් ටයිම් ට්‍රැවල් එකක් කරන්න යන්නේ ඔයාලා කලබල වෙන්නේ නැතුව ඉන්න. දැන් කියයි මේ කොහොමද මේ ප්‍රෝග්‍රෑම් එකේ ඉඳන් දේදුන මාවත කරන්න මේ දෙන්න
1: පුළුවන්
0: බැරි පෙන්නන්නද කරලා
1: පෙන්නන්නද?
0: ඔන්න මාතික දැන් මේ වෙලාවේ කෝල් එක එකතුලා යනවා දිව්‍ය. ඔයා කැමතිද තරගෙට සහභාගී වෙන්න?
1: ඔව් අනිවාර්යයි.
0: හරි අපි නම් තරගේ පටන් ගමු. මම මෙතන ඉඳන් ඔයාලට තප්පර 30ක් අවේලබල් කරනවා. මේ තප්පර 30 ඇතුලේ ඔයාලට කරන්න තියෙන්නේ මාත් එක්ක අකුරින් අකුර.
1: හා
0: අකුරින් අකුර අකුරින් අකුර
1: කියනවා ඉඳ එමරනවා.
0: අකුරින් අකුර කියාගෙන ගිහලා වින් කරලා කොහොම හරි සල්ලි ටික ඔයාගේ කරගන්න.
1: මම දැන් ඔක වින් කරා තව සල්ලි දෙන්න ඕනේ.
0: අනිවාර්යෙන් දෙනවා අනිවාර්යෙන් දෙනවා. හරි.
1: ඔය දෙන්න අකුර.
0: දැන් ඔන්න මම ඔයාලට තප්පර 30ක් පටන් ගන්නවා. පොඩ්ඩක් ඉන්නේ මේ තප්පර 22යි 23යි 30 වෙනකන් ඉන්නේ. එතකොට ටික හරියට විනාඩි ඉවරෙදි ඔයාලා දෙන්න චැලෙන්ජ් එක ඔන්න. දැන් ඔය අකුරක් කියන්නක් ගන්න කියන්න.
1: ඔයා කියන්න ඕනේ.
0: ර
1: ර
0: ර
1: රවුම
0: කියාගෙන
1: මයිනා
0: කියාගෙන
1: නාමල
0: 3යි
1: ලනුව ලනුව
0: 4යි
1: වයඹ
0: 5යි.
1: බයන්නේ බයන්නේ පටන් ගන්න ඉවරයි.
0: පහෙන් නවතිනවද බලමු. තරඟකාරී තව තප්පර 10යි.
1: මම බයන්නේ ස්කිප් කරනවා.
0: 8යි.
1: බයම කියනකේ යන්න ගමු.
0: 6යි. 5යි. 4යි. 3යි.
1: 2යි.
0: 1.
1: නෑ ඒක මෙහෙමයි. ඒක අර වගේ අර අඹ බයන්න අපහම මේ වලින් වචන නෑ.
0: අඹ බයන්නේ කියන්නද වචනයක්? බාඳුරා. බාඳුරාමල.
1: බාඳුරාමල ඒකෙන් නෙමෙයි යන්නේ.
0: එහෙමද? ඒ වෙලට මං කියන්නේ දේදුරු මාවතේ ආපු කම්පිටිෂන් එකට තරඟ කරනකොට බොරු බොරු වචනයක් හදලා කියනවා. හරිද? ඉතින් ඔන්න ඉදිරියට මම ගේම් එක ප්ලේ කරන්න තියෙන්නේ. හෙට උදේ 10ට මේ වැඩේ පටන්ගෙන සතියේ පුරාවට මාරුපුණා මුදල් තෑගි දිනා ගන්න. කීයක්ද කියලා මුලින් කිව්වොත් එක අගයක් නැති
1: කෙනා
0: නිසා ඒ ප්‍රයිස් එක අපි අන්තිමට කියන්න. තරඟ කරලා දිනන්නයි තියෙන උදේ 10 ඉඳන් දවල් 1 වෙනකල්. හරි ඔහොම තමයි කරන්න තියෙන්නේ. ඉතින් වැඩේ ඔන්න දැක්ක නේද? අපි දේදුරු මාවතට ටයිම් ට්‍රැවල් කරා.
1: ඔව්. කෙලිම පහෙන් නොකවුට් වෙන්න එපා ඔයාලා. ඔයාලා යන්න.
0: අයියෝ දිව්‍ය.
1: තප්පර 30ට 30ක් කියන්න
0: ඔයාලා. 30ක්වත් කියන්න අඩුම තරමේ. දිව්‍යගේ මොලේ පොඩි ලැග් එකක් තියෙනවා. දැන් ඒකට SLT ෆයිබර් කනෙක්ෂන් එක අපි පූට්ටු කරන්න යන්නේ. එතකොට ඔය ළමයා හරියට ස්පීඩ් එකේ වැඩ කරන්න පටන් ගන්නවා. වෙලා නැහැ ඒක. ඔයාටත් එහෙම ප්‍රශ්න තියෙනවා නම් ඔය කනෙක්ෂන් එකේ ගෙදර ඔයාට අනිත් අයත් එක්ක ලංකාවෙ ඉන්න අයත් එක්ක විතර නෙවෙයි පිටරට ඉන්න අයත් එක්ක කනෙක්ට් වෙන්න අමාරු නම් වීඩියෝ කෝල් ගන්න අමාරු නම් මැසේජ් සෙන්ඩ් වෙන්න නැත්නම් SLT ෆයිබර් කනෙක්ෂන් එකත් එක්ක අදම එකතු වෙන්න තමයි ඒක තමයි පණිවිඩය.
1: ඔව්.
0: හරි එහෙනම් අපි
1: ඊගොල්ලෝ අපි අමුද WhatsApp එකට ටැග් ගාලා
0: යන්න ඕනද? ඔයාට යන්නම ඕනද?
1: යන්නම ඕනේ.
0: මැසේජ් ගොඩක් තියෙනවා මට බෑ.
1: මාකල ගල්පත හන්දි අපේ ප්‍රියන්ත අයියා අපි වහගෙන ඉන්නවලු හැමෝම එකතු කරගන්න ආදරෙන් ඉස්තෝදින්නේ.
0: ඒ ගාවට ඔන්න මෙහෙට නම් අහස හෙල් වෙලා කියලා හන්සි කියනවා.
1: වැස්ස
0: වැටෙනවා නේ ළමයෝ.
1: ඒ හෙල්ලුණාම වැස්ස වැටෙන්නේ.
0: මගේ කටහඬ එකපාරට අර මේ යනවා අර බටකොලාච්චිගේ ලෙවල් එකට කේන්ති ගියාම. හරිද? අර ස්වීට් වොයිස් එකක් තියෙන එක වෙනම කතාවක්. අරම කතා කරන්නත් පුළුවන්. අපි හන්සිගේ හිල් වෙච්ච අහසින් වැටෙන වැහිබිද දිහා බලාගෙන සින්දුවක් අහන්න යන්නේ. ඉතින් ඔය දිහා කවුරු හරි එහෙම බලලා තියෙනවද? එහෙම බලලා තියෙන කට්ටිය ඒ බලපු මොමන්ට් එක මතක් කරගෙන මේ සින්දුව රස විඳින්න. වෙලාව 5:12

0: FM Anupaha, FM Anuhatrai Tashmata, Net FM.
1: Hello, Vela Baba Sipahi, Vinadi Visai.
2: ඉංජිනේරු එක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: ඉෂ්ටතම ඉතිහාසය පන්තිය විමසීම් 0.7161.64.68
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
3: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
4: මේ අහන්නකෝ, අහන් ඉන්නේ, කියන්නකෝ, වෙන මොකක් තෝරන්නේ නැ. සතිය තවස්සල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකෝ. ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
5: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuri and Lehansa. WhatsApp 0711 95 95 95, net FM, Facebook live.
6: Love is in the air. Love is in the air. Inna aadre allaganna.
7: Net FM. Hello, hello, Satyante.

0: වෙලාව හවස 5 විනාඩි 27යි දැන්. තව පැය භාගයක් වගේ චූටි කාලයක් විතරයි මායි දිව්‍යයි මෙතන. ඔයාගේ අත බලලා සාත්‍ර කියන ක්‍රියාවලියේ කාර්තව්‍ය නිරත වෙන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අපිටත් තියෙනවා ගෙවල් දොරවල්. අපිත් ගෙවල් වල යන්න ඕන. අපිත් ඔයාලා වගේම හරිද පොදු ප්‍රවාහන සේවාවන් තමයි පාවිච්චි කරන්නේ. සමහර වෙලාවට විතරක් ඉතින් පෞද්ගලික සේවාවන් පාවිච්චි කරලා මොනාද ඔය පෞද්ගලික වාහනවල යනවා බ්‍රෑන්ඩ් කියන්න බෑනේ හරිද? එහෙම නැත්තම් ඉතින් පොදු ප්‍රවාහන සේවාවන් තමයි අපේ පිටර ඉන්නේ. හරි, ඒ නිසා අපි තව පැය භාගයක් ඇතුළත ඔයාලා කාවෙක් හරි කතා කරන්න ඕනේ. දැන් ඔන්න කටේ ට්‍රයි කරන ගමන් ඉන්නවා. අපි එක්කෙනෙක්ව දැන් ලයින් එකට අරගෙන ඉන්නේ. අපි බලමු කවුද මේ ඉන්නේ කියලා. ආයුබෝවන්, පොතේ හැටියට නම් මේ ඇවිල්ලා ලෙරංගය වෙන්න ඕන. නැද්ද? නෑ, උපාලි අයියා වොයිස් එකෙන් අඳුරගත්තේ. හයි.
1: හයි.
0: කොහොමද?
1: හොඳින් ඉන්නවා.
0: ගොඩක් හොඳින් ඉන්නවද? ටිකක් හොඳින් ඉන්නවද?
1: ගොඩක් හොඳින් ඉන්නවා.
0: අපි 10ට වෙනකන් අංක ටිකක් දුන්නොත් 10න් කොච්චරක් වගේ හොඳින් ඉන්නවද?
2: 10න් 55ක් විතර හොඳින් ඉන්නා නේද? අයි
0: මයික් ඔන් කරන්න කියලා කතා කරපන් කියලා.
2: 10න් 55ක් විතර හොඳින් ඉන්නා නේද උපාලි අයියා?
0: 10න් 55ක්? ඒ වයස නෙමෙයිනේ කිව්වේ.
2: නෑ නෑ, ඒක අය කිව්වේ නිකන් කිව්වේ.
0: අම්බලෝ දිව්‍ය බෝලේ වයසත් වාගෙනද කියලා. ඉතින් උපාලි අයියා, දැන් ඔයා අපේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත දවස් ඉඳන් අහන් ඉන්නවනේ.
2: ඔව්.
0: හරිද? අපි දෙන්නාගේ කොම්බිනේෂන් එක ගැන මොකද හිතෙන්නේ? නිකන් අම්මයි දුවයි වගේද, ලොකු අක්කයි පුංචි අක්කයි වගේද, ලොකු අම්මයි දුවයි වගේද?
1: අක්කයි
0: නංගි වගේ නේ.
2: වේරුණා උපාලි අයියේ වේරුණා.
0: නෑ, මං හිතුවා බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස් ලා වගේ කියයි කියලා නේ. දුකයි. මේ උපාලි අයියේ හින්දියෙන් යාළුවට කියන නම දන්නවද? දන්නේ නැද්ද? අද ඇවිල්ලා ඉන්දියාවේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් එක ඒකයි. මං කියන්නද ඔයාට විශ් කරන්නද? ඔයා මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් වගේ හින්ද හැමදාම කතා කරනවනේ මට. Happy best dosti day. Dosti කියලා කියන්නේ යාළුවට. Dosti එහෙනම් මම තුම්සේ බොහොත් බොහොත් ප්‍යාර් කරති හු.
2: උපාලියේ බලනවා තින්දුර එකපාරට පිස්සු හදුනද කියලා.
0: ඉන්දියෙන් කතා කරන්නේ. Thank you so much කතා කරාට. අපි කවද සින්දුවට එකතු කරගන්න කියලා තොමම කියමු ඉතින්.
1: වයිබ් දම්මි ඉන්න පුතාල දෙන්න තුසානේ මිහිරංගයි වාසිනංගි වයි අනිත් ඔක්කොම කට්ටිය එකතු කරලා ඔයාලා දෙන්නවයි.
2: හරි, එහෙනම් ගොඩක් ස්තුතියි උපාලි අයියා කතා කරාට.
0: සුබ දවසක්. ඔන්න හෙලෝ හෙලෝ සති අන්තයට. උපාලි අයියත් එහෙනම් කතා කරා නේද?
2: කතා කරා.
0: තව කට්ටිය ට්‍රයි කරනවා. ට්‍රයි කරන්න. අපි කොයි වෙලේ හරි ආවත් ලයින් එකට ගන්නවා. එහෙනම් ඊගාව සින්දුව අහන්න කලින් අපි යනවා WhatsApp එක පැත්තේ කවුද ඉන්නේ කියලා බලන්න පොඩ්ඩක් විතර. හා,
2: සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා අපි දෙන්නවයි. කවුද?
0: මහියංගනේ දඹකොල්ලෙන්.
2: හා, දිසානායක තමයි මෙසේජ් එක දාලා තියෙන. ගොඩක් ආදරේ. තව කවුද ඉන්නේ?
0: ඊගාවට ඉන්නවා අපේ මකල්ලලුවෙන් රංජිත් අයියා ඉදෝ. එයාත් දිසානායකනේ. හලෝ.
2: ඔක්කොම දිසානායක පරපුරේ කට්ටිය අද ඇවිල්ලා ඉන්නේ.
0: ඔන්න අද බර්ත්ඩේ එකක් තියෙනවා. විශ් එකක් දෙනවද?
2: දෙන්න.
0: අක්කේ අපිට සින්දුවක් දෙන්න. ඔක්කොම කලින් විශ් එකක් දෙන්න. 19 වෙනිදාලු බර්ත්ඩේ එක තියෙන. ඔන්න බලන්නකෝ ඉතින් ওই ප්‍රී විශ් එක අපි දෙන්නේ
2: නැහැ. දෙන්නේ නැහැ. තව කොච්චර කාලෙ තියෙනවද? ඊළඟ සතියෙත්
0: පුළුවන්. අපිට නිකන් මේ නත්තල් කේක් එකක් දැන් ඉඳන්ම බේක් කරන්න පුළුවන්. ඔයාගේ බර්ත්ඩේ එක තියෙන දවස වෙනකොට. අපි එදාට ඒ බර්ත්ඩේ එක විශ් එක දෙන්නම්. හරි, දාද විශ් කරලා වැඩක් නැහැ නේ අනේ. ඒකනේ කියන්නේ.
2: මේ මට කියන්න ඔයා මොකද මේ V අකුරු තුනක් ටයිප් කරලා තියෙන්නේ?
0: කොකෝ.
2: ඔය පේනවද?
0: V V V. මං කියන්නේ දෙක.
2: Very very
0: very very
2: very.
0: ඒයේ අපි මාත්‍ර කුසා වලක්වන ව්‍යාපාරේ කොටස.
2: මම කිව්වේ
0: very very good very එක කියන්නේ නේද? ඒ කියන්නේ ඉතමත් ඉතමත් ඉතමත් ආදරෙන් අපි එකතු කරගන්න කවද? හන්සිව කෑගල්ලෙන්. ඔන්න මෙහෙනම් ආ මේ මිය හස හිල්ලලා කතන්දරේ තවපඩෙන් ආ කියන්නේ මන්දාරා ඉන්නවා.
2: ලස්සන නමක්.
0: ලස්සනම ලස්සන නමක්.
2: යුනික් නමක්.
0: මන්දාරා කොහේ ඉඳන්ද එකතු වෙන්නේ කියලාත් මැසේජ් එකක් දාන්න අපිට හොමම. හරිද? ඒ ගාවට අපිවත් කියන්න කියලා අපේ කොඩි ගහයටම වගේ මන්
2: දැක්කේ.
0: කොට දිනියාවේ ඉන්දික මෝටර්ස් එකේ කට්ටියවත් අපි ඔන්න ආදරෙන් එකතු කර ගන්නවා. ඊළඟට සඳ ලංකාවින් පූර්ණිමා නංගාවත් අපේ බකට් එකට දාගෙන හෙලෝ හෙලෝ සතියන්තෙට ස්පෙෂල් යාළුවෙක් ඉන්නව යාව එකතු කරගන්න කියලා කියන්නේ මේ ලක්මාලි. කවුද මේ ස්පෙෂල් යාළුවා?
2: කවුද ස්පෙෂලි?
0: බලමු බලමු බලමු. ස්පෙෂල් යාළුවෙක් ඉන්නව යාව එකතු කරගන්න කියලා කිව්වට යාළුවගේ නම නම් දාලා නැහැ. ඒ නිසා ඔන්න ස්පෙෂල් එක්කෙනා ඔයාට තමයි මේ සින්දුව එහෙනම්.

0: වෙලාව හවස 5:42 දැන්. ඔන්න දැන් අපිත් එක්ක තව එක්කෙනෙක් ඉන්නවා ලෑස්ති වෙලා කතාබහ කරන්න. දිවෙනම් හොරෙන් එයාත් එක්ක මුළුමුණු ගගා කතාබහ කරගෙන කරන ගමන් ඉන්නේ. මම බලන් ඉන්න මෙයාව ලයින් එකට අරගෙන දෙනකන් මට. ඔයා මේ වෙලාවේ අපි ඊට තව 15 වගේ ඉන්නේ තියෙන යන්න. මොකද කරන්න කියලා WhatsApp එක පැත්තට මැසේජ් එකකුත් තවන්න 0711 95 95 95. තේකක් එහෙම බොන ගමන්ද ඉන්නේ. එහෙමත් නැත්නම් වැස්ස නිසා උණු උණුවෙන් රොටි එහෙම පුච්චන ගමන්ද ඉන්නේ කියලා කියන්නකෝ බලන්න. ඔන්න දැන් දිව්‍ය ලෑස්ති අපිත් එක්ක ඉන්නේ කවුද කියලා කතා කරන්න බලමු. බලමු මේ කවුද කියලා නේද?
1: මාත් එක්ක ඉන්නවා අපේ ආයේෂා ඇවිල්ලා ඉන්නවා. අයබෝන් ආයේෂා.
0: අයබෝන් කොහොමද ආට?
2: මං හොඳින්. ආයලා දෙනට කොහොමද?
0: හොඳින් ඉන්නවා.
1: මගේ වොයිස් එක හරිම කියුට් අනේ.
0: ඔව් අනේ. කවුරුත් එහෙම කියලා නැද්ද ආයේෂාවට?
1: මං තමයි ඉස්සෙල්ලාම කිව්වේ.
0: ඔයා ගමගේ ෂෝ එකටම එන්න ඕන ඔයාගේ කම්ප්ලිමෙන්ට් එකක් අහගන්න. හරි එහෙනම් ආයේෂා ඔයාට ගෙදර වැඩිපුරම රසට උයන්න පුළුවන් කෑම මොකද්ද?
1: කිරි හොදිනේ.
0: පොල් සම්බෝලේ උයන්න පුළුවන් කියන්නේ කෙල්ල කුකරි ක්ලාස් එක ගොඩදාගෙන
2: තියෙන්නේ.
0: හදන්න පුළුවන්. හොද්දට ලුණු හැම හොඳට දාන්න පුළුවන්.
1: ආයේෂා කොහේ ඉඳන්ද මේ කතා කරන්නේ?
2: දුම්බර.
1: දුම්බරින්.
0: දුම්බර. දුම්බර ඉන්නවා ලලිත්
1: අයියා.
0: ලලිත් අයියෝ දන්නවද ඔයා?
1: අද ගෙවල් ළඟ කට්ටිය හරියට කතා කරනවා.
0: දැන් කලින් වල්පිට මුල්ලෙන් කතා කරා උපාලි අයියා නේද? ආයි වල්පිට මුල්ලෙන් තව කවුරු හරි කෙනෙක්
1: විදුෂා
0: කතා කරා. වල්පිට මුල්ලෙන් දෙන්නයි. දැන් අද ඉන්නවා අපේ කොහෙන්ද?
1: දැන් දුම්බරින්.
0: දුම්බරින් ලලිත් අයියා මතක් කරනවා ආයේෂා. හරි ආයේෂා සින්දුවක් තියෙනවද ඉල්ලන්න?
1: අන්න කෙල්ලෝ.
0: මේ ක්‍රිකට් ටීම් එක දැන් ඔන්න මේ වින් කරානේ
1: ගෑනු ළමයින්ගේ ටීම් එක.
0: ගෑනු ළමයින්ගේ ටීම් එක. ඒකට විශ් කරන්න වාට මොන හරි විශ් එකක් තියෙනවද? බැලුවද මැච් එක?
2: බලන්න
1: නම් බැරි වුණා. ක්ලාස් එකක් තිබ්බ නිසා.
0: මේ ආයේෂා කියලා කිව්වම අපි හිතුවා ඇත්තටම චුට්ටක් අපේ වයසට වඩා වැඩිමල් ඇති කියලා. ලස්සන නමක් දාලා තියෙනවා. අර ජෙන් සී නෙමෙයි ඒකනේ. 90s වල රොමැන්ටික් නමක් දාලා තියෙන්නේ. හරි ආයේෂා thank you so much කතා කරාට. එහෙනම් දිගටම අපි වහගෙන ඉන්න.
2: හරි
1: හරි
0: දැක්කද? හරි එච්චර කියුට් වෙන්න අපි දෙන්නටවත් බෑනේ.
1: දෙන්නටවත් බෑ.
0: අපි අර හිතලන කියුට් වෙන්න
1: කියන් බන් හරි කියලා.
0: හරි
1: හරි
0: විනා වෙනව ඇති කට්ටිය. අපි සින්දුවට යන්නේ මොනවාද අනේ මේ කරන වැඩ? වෙලාව 5:45 ඔන්න දැන්.

0: Paha FM Anu Hatarai Dashumata Net FM Wasras Visi Ekakpura Satya Samagin Janta Vishwase Dinu Net News Shakti Matwa Idriyata Sri Lankawe Pratama Vatavata Rhino Roofing Within Handunwadena Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Sahita Roofing Sheet Rhino Roofing Within Handunwadena Rhino Premier Roofing Sheet Vetivistra Sandhal Dahatunai Anuhaya Amatana
1: Master Guide Prakashana Dedhas Visipasamaga Usaspela Pasuge Vibhaga Prashnotra Dennikut Vieta Children's World Kelnia Master Guide Borella Saha Langama Potalin Della Bagana Bindu Hetavai Tunse Dhatuna Tihai Tisaya
2: SLT fiber within Nangobati Megabyte C in the Tahadakwa Asamasama Vegak Vadivina Parishilakin Saha Kalukuni Veni Tavat Sadakavalin Venus Novina Stavara Antarjala Samadatavak Ramadekin Torova Jivita Kalipura Vagakimasaha Nomili Naratu in a Pai Visihatrapura Pari Bokika Sahai මුළු පවුලටම හරියන සම්බන්ධතාවක් devices කීපයකින්වත් බාධාවකින් තොරව සම්බන්ධතාවය පවත්වා ගන්න පුළුවන් UHD quality video streaming එතකොට PO TV එක HD quality channels උත් හම්බ වෙනවා SLT fiber නව සම්බන්ධතාවක් රුපියල් 12500 සිට ගන්න පුළුවන් SLT fiber anytime packages රුපියල් 2690 ඉඳන් වගේම SLT fiber unlimited packages රුපියල් 5900 සිට ඔබට ලබා ගන්න පුළුවන්
3: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියා Harapin Kamsaha, Dana Shila Bavana Puranata, Sudusumatana, Travel Net, Pitatima, August to Sita December, Amatana, Bindua Kaikai Dekai, Atase Hatuna, Tunse Hatuna, Bindua Hatte Hai, Hatse Dase Tisatai Hatadeka.
4: Akma Vitil, Fatty Liver, Bayavin Nipa, Sivanagala Liver Boosting Capsule Laragan, Ape Vedakama, Ape Urumaya, Hatalis Vasaraka, Abimanea, Sivanagala Ayurveda. Binduai Hatali Satai, Tisekai Tistunai Pansia Hataliha.
5: Devandarasa Batavatavasa Yamudapi Kokusai Rangshalave Krishmaniturangumbalan Edatana Tanya Minorikasang Yemme
6: Mantaram Re Hatata Nostalgiano Romantic Mataka Smaranaya
0: FM Anupaha FM Anuhatarai Dashuma Ata Net FM

අපිට සින්දුවක් කැහුවා තාසාවෙන් ඉන්ටර්නෙට් එකේ මොනවහරි දේවල් අපි දවසින් දවස හොයනවානේ අපි ජෙන් සී එක විදිහට. ඉන්ටර්නෙට් නැතුව අපිට කිසිම දෙයක් කරන්න බැරි තරම්නේ දැන්නේ. ඉතින් ඒ නිසාම තමයි ඔයාගේ කනෙක්ෂන් එකත් SLT5 කනෙක්ෂන් එකක් වෙන්න ඕනේ. ඉතින් දැන් ඔයාට පුළුවන් ඩිවයිසස් කිහිපයකින් වුණත් ඔයා ගෙදර තියෙන්නේ නැත්තම් ඔයා යූස් කරන්නේ SLT5 කනෙක්ෂන් එකක් නම් කිසිම ප්‍රශ්නයක් නැතුව ලැග් වෙන්නේ නැතුව ඩිවයිසස් කිහිපයකින් වුණත් ලොග් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් දැන් SLT5 එනිටයිම් පැකේජ් එක රුපියල් 2690 ඉඳලා පටන් ගන්නවා. ඉතින් ඒගොල්ලන්ට හරිම වර්ති පැකේජස් රසක් SLT5 වෙත ඉන්ට්‍රඩියුස් කරලා තියෙනවා. ඉතින් අදම වැඩිදුර විස්තර ඔයගලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකෙන් එහෙමත් නැත්නම් ඇප් එකෙන් දැනගන්න. ඉතින් ලැග් වෙන්නේ නැතුව ලස්සනට වැඩේ කරගෙන යන ඉන්ටර්නෙට් හරියට යූස් කරන්න ඔයා දාගන්න හොඳම පැකේජ් එක තමයි SLT5.

0: දිව්‍යා, අන්න අපිට දැන් යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ.
1: අවුනේ.
0: ඒ නිසා අපි දැන් යන්න ඕනේ.
1: ඒකනේ.
0: ඉතින් අපි දැන් යනවා. හරි, හැමෝම අපි වහගෙන හිටියට බොහොම ස්තුතියි හැමෝටම නේද?
1: ඒකනේ.
0: හැමෝටම ආදරේ
1: කරපු.
0: කෝල් කරපු. විශේෂයෙන්ම මැසේජ් කරපු, කෝල් කරපු, දිව්‍යාගේ ලස්සන කටහඬ අහගෙන හිටපු. අපිත් එක්ක කතා කරපු, අපි ලෝකෙටම කතා කරපු හැමෝටමත් ගොඩක් ආදරේ, ගොඩක් thank you. ඉතින් ඊගාව සතියේදී අපි හමු වෙමු කියන ප්‍රාර්ථනාවත් එක්ක. අපි අදට සමු අරගෙන යන්නයි හදන්නේ.
1: එහෙනම් අපි අදට ගිහින් යන්නම්. ඊළඟ සතියෙත් මේ විදිහටම අපි හම්බෙමු වීකෙන්ඩ් එකේදී. එතකන් පරිස්සමින් ඉන්න.
0: සතුටින් ඉන්න ඕනේ.
1: මම දිව්‍යා.
0: මම ඉන්දු.

0: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: දැනලව සවසහයයි විනාඩි 2යි.
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A- LKA Outlook stable. ලියාපදිංචි මුළු සමාගමකි.

මේ මොහොතේ පටන් අපි සූදානම් වන්නේ අනන්ත බුදුකුල සුවඳ රැඳුණු නෙත්තිෆම් බුදුගුණ හැන්දෑව ශ්‍රවණය කරන්නට. පූජනීය දීගල පියදස්සී හිමියන්ගේ මధుරතර සරින් සුගයන මේ බුද්ධ ආශිර්වාදය ඔබේ ජීවිතේ නේකවිද දෝමනස්සයන් දුරු කරන සෙත් කවියක්.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව. බුදුගුණ හැන්දෑව.
2: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්.
3: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩිය සහ දූපිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
4: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157555 අමතන්න.
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්.

0: ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සීල පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0767 716 7672.
4: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 2 ඉරිදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. නෙට් නිවුස් සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය නෙට් නිවුස් සජීව මැදිරියේ සිට මම ඉන්දු ආශ්‍රයාගමගේ. ප්‍රවෘත්ති සංස්කරණය දිල්ෂාන් තුෂාර රත්නායක. සිරස්තල මහර රැඳවියන් 104ක් වෙනත් බන්ධනාගාර 7කට දින දෙකක් අමුත්තන් හමුවනු බැහැ. බන්ධනාගාරයට තවදුරටත් හමුදා එස්.ටී.එෆ් සහ පොලිස් ආරක්ෂාව. මහර ඇවිලෙද්දී ගාල්ල බන්ධනාගාරයෙන් රැඳවියකු පලායයි. ගණන් කරද්දී මාට්ටු. හිරගයක් පාලනය කරන්න බැරි ආණ්ඩුව රට පාලනය කරන්නේ කොහොමද? විපක්ෂ නායක සජිත් ප්‍රශ්න කරයි. ඉරානයට එල්ල කිරීමට සැලසුම් කළ ප්‍රබල ප්‍රහාරය අමරිකාව තාවකාලිකව අත්හිටුවයි.
5: නොසන්සුන් වූ මහර බන්ධනාගාරය දැන් සන්සුන්. නමුත් ඇති වූ කලහය ගැන ඉදිරිපත් වන අදහස් නිසා දේශපාලන වේදිකාව නොසන්සුන්ව තිබෙනවා. ඒ අතර ගාල්ල බන්ධනාගාරයෙන් රැඳවියකු පලාගෙහින්. ඒ ඇතුළු දවසේ උණුසුම් කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට.
4: මහර බන්ධනාගාරයේ ඊයේ පස්වරුවේ හටගත් නොසන්සුන්තාව අද උදෑසන 6 පමණ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පවසනවා. ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් රාගම ග්‍රාම සේවා වසම් 3කට පැනවූ පොලිස් ඇඳිරි නීතියද අද දහවලදී ඉවත් කරනු ලැබුවා. හටගත් නොසන්සුන්කාරී තත්වයෙන් එක් රැඳවියෙකු මියගොස් අතර තවත් රැඳවියන් 6 දෙනෙකු මේ වන විටත් තුවාල ලබා තිබෙනවා. මෙම නොසන්සුන්කාරී තත්වයට හේතුව ස්වා විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පැවසුවේ. එහිදී මහර බන්ධනාගාරයේ ඉදිකෙරෙමින් පවතින තාවකාලික තාපයක් බිඳ රැඳවියන් පිරිසක් පලා යාමට උත්සාහ කර තිබෙනවා. තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාර ගොඩනැගිල්ලට ගිනි තබා ඇති බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පැවසුවා. නොසන්සුන්කාරී තත්වය ඇති කළ රැඳවියන් ඔවුන්ට සහාය නොවූ සෙසු රැඳවියන් පිරිසකටද පහරදී තුවාල සිදුකර තිබෙන බවට මේ වන විට අනාවරණය වෙමින් පවතින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. මේ ඒ පිළිබඳ අදහස් දක්වන බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා.
6: උත්ථාපන ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් විනාශ කරලා තියෙනවා. ඊළඟ පුනරුත්ථාපන කාර්යාලය, ප්‍රධාන ජේල කාර්යාලය සම්පූර්ණයෙන් විනාශ කරලා තියෙනවා. බන්ධනාගාර රෝහල විනාශ කරලා තියෙනවා. මේට අමතරව බන්ධනාගාරයේ අලුතෙන් ඉදිකරන ලද්දිත කාර්යාල පරිසරයේ තහඩු ආවරණයේ තාප්පේ කොටසක් වෙන් කරගෙන තියෙනවා. ඒ කොටසට වැඳවියන් පැමිණ එයින් පිටතට පැමිණීමට හා ඒ තහඩු ආවරණයට පහර දීමට කටයුතු කළා. ඊට අමතරව ප්‍රධාන ගේට්ටුවට පහර දීමට කටයුතු කළා. නොසන්සුන් කාරී තත්ත්වය අද දේවන කුතුහලු රැඳවියන් විසින් ඇති කර තිබුණා. බන්ධනාගාර නිලධාරී, පොලිස් නිලධාරී, විශේෂ කාර්ය බලකාය නිලධාරී, ගුවන් හමුදාව, යුද හමුදාව, නාවික හමුදාව සහයෝ මේ වන විට එම රැඳවියන්ව සාමකාමී තත්ත්වයට පත් කරලා තියෙනවා.
4: මේ අතර මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්තාවය සම්පූර්ණයෙන්ම මේ වන විට පාලනය කර ඇති බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත පවසනවා. අද පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා. බන්ධනාගාරයේ සියලුම රැඳවියන් ආරක්ෂිතව ඔවුන්ගේ වාට්ටුවලට මේ වන විට යොමු කර ඇති බව ඔහු සඳහන් කළා. ඊයේ පස්වරුවේ මෙම නොසන්සුන්තාව හටගන්නා අවස්ථාවේදී මහර බන්ධනාගාරය තුළ රැඳවියන් 4100කට වැඩි සංඛ්‍යාවක් රඳවා සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
1: ගොඩාක් රදවියන් දේපල් රසකට හානි කරලා දෙනවා, විශේෂයෙන්ම රෝහලට අලුතු නෙගෙල්ලකට, ඒ වගේම මුල්තැන්ගෙට ඇතුළු සෑහෙන දේපල ඇතුළු කරලා දෙනවා. මේ ගිනි දකින්න ඇති එළියදල සෑහෙන ප්‍රමාණයක් කියලා විනාශයට පත් කරලා දෙනවා. නමුත් කොහොම හරි මෙතන අපේ මේකපු සිද්ධි අදකෝ එක්ක දැඩි සිද්ධියක් එදෙනුයි අද දෙනකොට සියලු දෙනා විශේෂයෙන්ම ප්‍රසින්න එකත් පොලිසියත් විශේෂ කර බලකාය යුද හමුදාව ගෝල් හමුදාව නායක හමුදාව සියලු
4: මේ අතර මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන් 104 දෙනෙකු වෙනත් බන්ධනාගාරවලට මාරු කර යවා තිබෙන බවද වාර්තා වනවා. ඒ අනුව එම රැඳවියන් දුම්බර, වැලිකඩ, බූස, කළුතර, බදුල්ල සහ මඩකලපුව පොළොන්නරුව යන බන්ධනාගාර වෙත මාරු කර යවූ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පැවසුවේ. එලෙස මාරු කෙරෙනු රැඳවියන්ගේ නම් ඇතුළත් ලේඛනය මහර බන්ධනාගාරයේ මාර්ග බාධකයේ අසලදී ප්‍රදර්ශනය කර තිබෙනවා. මේ අතර වැඩියා කටයුතු හේතුවෙන් මහර බන්ධනාගාරයේ රැඳවියන් සඳහා අමුත්තන් පෙන්වීම සඳුදා සහ අඟහරුවාදා දින දෙකෙන් පසුව යළි ආරම්භ කරන බවද ඔහු කියා සිටියා. ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙක් අද අලුයමදී බන්ධනාගාරයෙන් පලා ගොස් ඇති බව බන්ධනාගාර අධිකාරී කාර්යාලය පවසනවා. මෙලෙස පලා ගොස් ඇත්තේ අම්බලන්ගොඩ, කුලිගොඩ, ගලකුඩ ප්‍රදේශයේ සැකකරුවෙකු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගවල් බිඳුම් සහ සොරකම් චෝදනා යටතේ 1 ජුනි 22 සිට බන්ධනාගාර ගත කර සිටි අයෙක් බවයි වාර්තා වන්නේ. අද උදෑසන රැඳවියන්ගේ ලේඛනය පරීක්ෂා කිරීමේදී මෙම රැඳවියා බන්ධනාගාරයේ ආරක්ෂක තාප්පයෙන් පැන පලා ගොස් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදවා තිබෙන බව පොලිසිය පැවසුවා. මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව පිළිබඳව පාර්ශ්ව කිහිපයක් මාධ්‍ය හමුව පවත්වමින් සහ තවත් ස්ථානවලදී අදහස් පළ කළා. සිරකරුවන් සුරකීමේ කමිටුව විසින් කැඳවන ලද මාධ්‍ය හමුවකදී එහි කැඳවුම්කරු සුදේශ නන්දිමාල් මහතා පැවසුවේ රැඳවුවන් මත පටවා ඇති දරාගත නොහැකි පීඩනය නිසාවෙන් මෙවැනි නොසන්සුන්තා ඇතිවන බවයි. ඇතැම් නිලධාරීන් රැඳවුවන්ගෙන් පලිගන්නා ලෙස කටයුතු කරන බවද මොහු චෝදනා කළා.
7: සාමාන්‍ය 900 රඳවන්න පුළුවන් බන්ධනාගාරේ 4000කට වැඩිය රඳවලා තියද්දි නිදිය ගන්නවත් විදියක් නැහැ, හිටගෙන ඉන්නේ. එක වැසිකිළියයි ඒ මුළු වාට්ටුවටම තියෙන එක 800-900 රඳවලා තියෙනවා. එහෙම තත්ත්වයක් තියෙන්නේ. ඉතින් එහෙම තියද්දි තවත් පීඩනය ඇති කරනවා රැඳවියන්ට. මේ ගමේ සිදුවීමත් එක්ක රැඳවියන්ගෙන් පලිගන්න තත්ත්වයක් බන්ධනාගාර නිලධාරීන් තුල තියෙනවා. යනකොට දැක්කත් කනට එකක් ගහනවා. ඒ පීඩනය කොහෙන් හරි පුපුරනවා. ඊයේ සිදුවීම ඒක තමයි වුණේ.
4: සමගි ජනබලවේගයේ විසින් කැඳවන ලද මාධ්‍ය හමුවකදී එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔහු පැවසුවේ වැඩ බැරි බව පිළිගෙන අධිකරණ අමාත්‍යවරයා මෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද දැන්ම ඉල්ලා අස්විය යුතු බවයි.
8: තමයි තන විශ්වාස භංගයේ ගෙනාපියක සාධාරණයි යුක්තිසහගතයි කියලා දැන් ඔප්පු වෙලා තියෙනවා. අපි කිව්වා බන්ධනාගාර ඇමතිට මේ වැඩේ කරන්න බෑ. දැන් ආපහු නැවත වරක් තවත් බන්ධනාගාරයක මේක සිද්ධ වෙනවා. අපි අහන්නේ මේ බන්ධනාගාර සියල්ලකම මේක සිද්ධ වෙද්දී ඉන්නවද මේ අස්වෙන්න? අපි කියනවා ඇමතිට දැන් මේ වකිම අරන් අයින් වෙන්න ඕන. සැරයක් දෙසරයක් නෙවෙයි මේ තුන්වෙනි සැරේ. ඇමති නෙවෙයි ජනාධිපති තිල්ලාස් වෙන්නේ. එදා කියපු කතාවට විරුද්ධවයි ජනාධිපති කටයුතු. ඉතින් ආණ්ඩුවට අද රටේ තියා බන්ධනාගාරයක්වත් පාලනය කරගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා.
4: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන මధుර විතානගේ මහතාද මහර බන්ධනාගාරයේ ඇති වූ මෙම නොසන්සුන්තාව සම්බන්ධයෙන් අද අදහස් පළ කළා. ඔහු පැවසුවේ බන්ධනාගාරය තුල මෙවැනි නොසන්සුන්තා ඇතිවිය හැකි බවට කල් ඇතිව අනතුරු ඇඟවීමද කර තිබුණු බවයි. එසේ තිබියදීත් ඒවා වළක්වා ගැනීමට විශේෂ භාර අමාත්‍යවරයා හෝ ආණ්ඩුව අසමත් වූ බවට ඔහු චෝදනා කළා.
9: මේ වර්තමාන ආණ්ඩුව බන්ධනාගාරයක් පාලනය කරන්න බැරිව රටක් පාලනය කරන්න උත්සාහ කරනවා. මට පේන විදිහට නම් මේ අධිකරණ සහ බන්ධනාගාර ඇමතිතුමා බන්ධනාගාර බලන්න තියා හරක් පට්ටියක්වත් බලන සුසු මට්ටමේ ඇමති කෙනෙක් නෙවෙයි කියලා පේනවා. මොකද මීගම සිද්ධිය වෙලා මාසයක් යන කලින් මේ මහර සිද්ධිය වුණේ. මේ වගේ මේ සිද්ධීන් වෙනවා කියලා 2026 අප්‍රේල් 30 වෙනිදා බන්ධනාගාර පද්ධතියේ වගකීතු පුද්ගලෝ එකතු වෙලා සූම් මීටිමක් තිබ්බා. ඒ සූම් මීටිමේදී නියත වශයෙන්ම බන්ධනාගාරවල මේ වගේ පිපිරීමක්, මේ වගේ බර්ස්ට් එකක් වෙනවා, මේ වගේ කලහකාරී තත්ත්වයක් ඇති වෙනවා කියන ගැන දීර්ඝව සාකච්ඡා කරා. ඒ වෙලාවේදී වැඩබල්ල අර ගජරාය කියන නිලධාරීවරයා දින 14ක් ඇතුළත බලධාරීන්ට කතා කරලා උත්තර දෙනවා කියලා කිව්වා. ඉතින් ওই බලධාරියා උත්තර දෙන විදිය තමයි අපි මාධ්‍යෙන් අහගෙන හිටියේ.
4: පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද අද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
10: රටේ බන්ධනාගාර පද්ධතියේ 43,000 ඉන්නවා සහ අවශ්‍ය මූලික පහසුකම් නැහැ. ආණ්ඩුව මේ පිළිබඳව කඩිනමින් ක්‍රියා කරන්නේ නැතුව බන්ධනාගාරවල සිද්ධියක් ඇතිවන හැම අවස්ථාවෙම මර්ධනය ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා හිතනවනම් ඒක කෙටි කාලයක්. මේ සඳහා දිගු කාලීන විස්තුමක් අවශ්‍යයි. විශේෂයෙන්ම අද වෙනකොට කොමසාරිස්වරයා ඉන්නේ තාම වැඩ බලන්න. ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවය මත කොමසාරිස්වරයා අයින් කරා. හරියට කොමසාරිස්වරයෙක්වත් පත් කරගන්න බැරි වෙලා තියෙනවා. මේ සිද්ධිය හුදකලා සිදුවීමක් විදිහට දකී මීගම හුදකලා විදිහට දකී. හැබැයි මේ බන්ධනාගාර පද්ධතිය ඇතුලේ දැවැන්ත සමාජ ප්‍රශ්නයක් තියෙනවා.
4: මහර බන්ධනාගාරයේ ඇති වූ මෙම තත්ත්වයේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ පැවති උත්සව අවස්ථාවකට එක් වෙමින් සඳහන් කළේ බන්ධනාගාරවල ඇතිවන ගැටුම් වලට රජයේ සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවයි.
11: මහර බන්ධනාගාරයේ බරපතල තත්ත්වයක් නිර්මාණය වෙලා. ඒතර මේ රටේ බන්ධනාගාර පද්ධතිය කළමනාකරණය කරන්නට බැරි රජයක්. බන්ධනාගාර පද්ධතිය තුළ තිබෙන ප්‍රශ්නවලට ගැටළු වලට ස්ථිරසාර, තිරසර විසඳුම් ලබා දෙන්නට බැරි ආණ්ඩුවකට පුළුවන් රටේ ලක්ෂ 220ක් පොදු ජනතාවගේ ජන ජීවිත සුඛිත මුදිත කරා. දැන් මීට පෙර තිබුණු පාර්ලිමේන්තු සැසිවාරේ අපි ගෙනාවා අධිකරණ සහ බන්ධනාගාර අමතිට විරුද්ධව විශ්වාස භංගයක්. එක විවාදයට ගත්තා අති විශාල ප්‍රමාණයක් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු ඔහුට පක්ෂපාතීව ඡන්දෙ දීලා පාර්ලිමේන්තු සභාගාරයේ තුල අපිට සමච්චල් කරා. ඔල්වර සම්ඳුන්න අප්පුඩි ගැහුවා. උරේ පාරවල් කිව්වා. දින කිහිපය ගත වුණේ මහර බන්ධනාගාරය තුල බරපතල අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. අපි අහන්න කැමතියි. දැන් මොකද අධිකරණ ඇමතිතුමාට පක්ෂපාතීව ඡන්දෙ ලබා දුන්නු JVP එකේ මන්ත්‍රීවරු කියන්නේ? ඔබට පුළුවන්ද වස්ත්‍රයක් අඳගෙන මහපාරේ යන්න? ඔබ එදා වර්තමාන අධිකරණ ඇමතිවරයා රැකගන්නට, බන්ධනාගාර ඇමතිවරයා ආරක්ෂා කරන්නට එදා ඡන්දේ ලබා දීලා දෛවයේ සරණම මොකක්ද? අපිට හූ කිව්ව පෙරදුනයි කිය. නමුත් දින කීපය ගත වුණේ මහර බන්ධනාගාරයේ කලබල.
4: පාකිස්තානය සමග පැවැත්වෙන තරග තුනකින් යුත් T20 ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේද විශිෂ්ට ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද සමත් වුණා. තරගයේ පැවැත්වුණේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දු වාර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 175ක් රැස් කරගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගයේ ජයගත්තේ පන්දු වාර 17දී පන්දු 4කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 178ක් ලබා ගනිමින් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සංජනා කාවින්දි සම්මාන දිනා ගත්තා. ඒ පන්දු 24දී ලකුණු 46ක් ලබා ගනිමින් ඇය ක්‍රීඩා කළ වේගවත් ඉනිම වෙනුවෙන් ඇගේ ඉනිමට 6 පහර 2ක් සහ 4 පහර 6ක්ද ඇතුළත් වුණා. මීට අමතරව නායිකා චම්රි අතපත්තු පන්දු 15දී 6 පහර 3ක් සහ 4 පහර 5ක් සමග වේගවත් ලකුණු 40ක් ලබා ගත්තා. හර්ෂිතා සමර වික්‍රම නොදවී ලකුණු 37යි. පන්දු යැවීමේදී චමුදි ප්‍රබෝධා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම දක්ෂතාව දැක්වුවා. ඒ පන්දු වාර 4කදී ලකුණු 27කට කඩුලු 2ක්ද දවා ගනිමින් තරගාවලියේ පළමු තරගයේද ශ්‍රී ලංකාව ජයගත් අතර ඒ අනුව දැන් තරගාවලිය 2.0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණගෙන සිටිනවා. ඉරානයට එරෙහිව සැලසුම් කර තිබූ ප්‍රබල ප්‍රහාර මාලාව අත්හිටු වීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ ඉරානය සමග ඉතා එක්මනින් එකගතාවයකට පැමිණීමේ අපේක්ෂාවෙන් මෙම සැලසුම් කළ ප්‍රහාර මෙලෙස අත්හිටුවන බවයි. නව කිවිසුමක මූලික රාමුව දැන් සකස් වී ඇති නිසාවෙන් සැලසුම් කළ ප්‍රහාර తాවකාලිකව අත්හිටුවන ලෙස ඉරානයෙන් ඉල්ලීමක් ලැබුණ බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. මීට අමතරව මැද පෙරදිග තවත් රටවල් කිහිපයක්ද මෙම ප්‍රහාර අත්හිටුවන ලෙස ඉල්ලීම් ලැබුණු බවයි සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සටහන් තබමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් පවසන්නේ. කෙසේ වෙතත් ඉරානයේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මජීඩ් ඉබ්නු අල් රෙසා ප්‍රකාශ කර ඇත්තේ සතුරාගෙන් එල්ලවන ඕනෑම තර්ජනයක් තමන් බැරෑරුම් ලෙස සලකන බවයි. ඉරානය කිසිවිටකත් පසුබටවන්නේ හෝ උගුල්වලට හසුවන්නේ නැති බවද ඔහු අවධාරණය කරනවා. අමෙරිකාව සහ ඉරානය අතර යුද ගැටුම් ආරම්භ වූයේ ඉකුත් පෙබරවාරි 28 වෙනිදායි. මෙම යුද ගැටුම් හේතුවෙන් අමෙරිකානු ආර්ථිකයටද ප්‍රබල ලෙස බලපෑමෙල්ල වී ඇති අතර දැන් එරට ජනතාවගෙන් 60%ක් පමණ යුද්ධයට එරෙහිව අදහස් පළ කරමින් සිටිනවා. ඉදිරියේදී පැවැත්වීමට නියමිත අමෙරිකානු මැතිවරණය හමුවේදී මෙම තත්ත්වය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දැඩි දේශපාලනික බලපෑමක් එල්ල කරනු ඇති බව ජාත්‍යන්තර විශ්ලේෂකයන්ගේ මතයයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
0: FM 95.8 net FM දිවයින පුරා
12: අම්මයි තාත්තයි
13: විජය
14: ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට.
15: කඩේත් ලොකු කරලා නේද?
16: නැතුව සර් LB රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
15: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
17: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
18: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Rhino roofing within හඳුන්වා දෙන Rhino premium ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. Rhino roofing within හඳුන්වා දෙන Rhino premium roofing sheet. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
19: කවදත් අලුත් කාගෙත් net.

0: කවදත් අලුත් කාගෙත් නෙත්
1: නෙලව රාත්‍රී 7යි
2: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසයේ දිනු net news ශක්තිමත්ව ඉදිරියට ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් net වෙතට. අමතන්න 0112-862-863 අංකයට. ට්‍රැවල් net. ට්‍රැවල් net. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
2: කවදත් අලුත් කාගෙත් නෙත්

0: Sit mit Assepoul. Sit mit Assepoul.
1: හැම දිනාටම තෙරුවන් සරණයි. සතියන්ත ඉරිදාවේ හැම සිතකටම ධර්මයේ මෙහෙරියාව මේ නිශායම මුවදොර සිට සමීප කරවන්නට සැරසෙන සිත්නෙත් අසපුවයි අපි අරඹන්නට සූදානම් වෙන්නේ. ඉරිදා සිත්නෙත් අසපුව වැඩසටහනට අදත් ගෞරවයෙන් යුක්තව නමස්කාර පූර්වකව ඇරියුම් කළේ බෙලිහුල් ඔය සීල සමාහිත අරණ්‍ය සේනාසන වාසී ආචාර්ය රාජකීය පණ්ඩිත අතිපූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට. උන්වහන්සේව බොහොමත්ම ගෞරවයෙන් යුක්තව නමස්කාර පූරකව පිළිගෙන සිත්නෙත් අසපුවේ ධර්මානුශාසනාව ඔබට සමීප කරවන්නට අපි සූදානම් වෙනවා. නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ මේ වැඩසටහන ඔබට අහන්නට බලන්නට හැකියාවක් තියෙනවගත් සිහිපත් කරනවා. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නටත් අපි ඔබට පින් සිතින් යුක්තව ආරාධනා කරනවා. එහෙමනම් අපි සූදානම් ඒ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට ධර්මානුශාසනාව පැවැත්වීමට අතිපූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.

ශ්‍රද්ධාවන්ත පින්වතුනි, බුදුසිරි මුව මණ්ඩලින් දේශනා කොට වදාහල අමයුරු ධර්මපරියායක් වෙත ඔබ යොමු වෙන්නටයි දැන් සූදානම් වෙලා සිටින්නේ. මම විසින් මේ උතුම් නිමේෂයේදී අප්‍රමාණ සත් වගක් කරුණා අමාවැස්සෙන් තෙමාලෝ විස්මිත ප්‍රඥා ආලෝකයෙන් ඒකාලෝක කොට වදාළ ඒ ධර්මරාජයන් වහන්සේගේ ලය මඩලේ උපන් සිරිමුව මඩලින් දෙසූ පරයාප්ති ධර්මයෙන් බිඳක් දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ අති උදාර ධර්මයෙන් වන්නට අප සියලු දෙනාම මොහඳුරේ ගිලී දුගති ලෝකවලට ඇදී යන්නට තිබුණා. එනමුත් මේ උතුම් ශාසන දායාදය මුණගැසිච්ච නිසා ඒ අභාග්‍යයෙන් වෙන් වෙලා මේසා විසල් භාග්‍යයක් අප අභියසට ලැබිච්ච කාරණය පිළිබඳව සන්තෝෂයට පත්වෙන්නට ඕන, චිත්ත ප්‍රීතියට අපි ඔක්කොම පත්වෙන්නට ඕන. ජීවිතයට ලැබෙන්නට ඕන සියල්ලම ලැබීමක් හා සමානයි බුද්ධ ශාසනය ලැබීම කියලා කියන්නේ. සත්වයෙක් සතුටු වෙන්නේ සැපත ලැබුණාම, සත්වයෙක් දුක් වෙන්නේ දුක් ලැබුණාම. කායික මානසික සුවය පහසුව සොම්නස ලැබෙන්නට හේතු වන්නේ ඒ පුද්ගලයා විසින් සම්පාදනය කරන ලද පුණ්‍ය සම්පදාවයි. කායික මානසික දුක් දොම්නස් පීඩා ගෙනෙන්නට හේතු වන්නේ පුද්ගලයා විසින් සිද්ධ කරන ලද පාපය නැත්නම් අකුසලය එවෙනුවෙන් හේතු වෙනවා. කලකම් කුසල කර්ම වුණොත් ඵලය බොහොම මිහිරි, කලකම් අකුසල කර්ම වුණොත් ඵලය බොහොම අමිහිරි යන්න බුදුරජාණන් වහන්සේ සිරිමුව මඩලින් දේශනා කළා. එනිසා සත්වග සහනය සුවය හොයනවා නම් බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් සරණ ලැබීම ඒකාන්තයෙන් යුතුමයි. අමා ධර්මයේ සරණ ලැබීම ඒකාන්තයෙන් යුතුමයි. සංඝ රත්නයේ සරණ ලැබීමත් ඒකාන්තයෙන් සිද්ධ කළ යුතුමයි. එනිසයි මා මුලින් සිහිපත් කළේ සියලු සැපත සියලු සහනය සොයන කෙනා බුදුරජාණන් වහන්සේගේ සසුන් මගට අවතීර්ණ වෙන්න ඕන. ඒ කියන්නේ තිසරණයේ පිහිටලා ධර්මයේ හැසිරෙනවා. එහෙම වුණොත් මතු නිවනින් නිවී සැනසෙන තුරු, සංසාරයේ නැමැති දුක් අතර තරණය කරන තුරු, සංසාරයේ නැමැති සුලිකුණාටු වලින් ගැවසීගත් ගොළු මුහුද තරණය කරන තුරු ඒ සත්වයාට අස්වැසිල්ල, සුවපත් භාවය, සොම්නස, දිවි මම්පෙතේ රඳවා ගන්නට පුළුවන්. එනිසා තමන්ට තමන් ආදරය කරන්න, දෙවි මිනිසුන්ට මෙත්සිත පතුරවන්න, තමන්ගේත් අනුන්ගේත් මෙලොව පරලොව සැපත අපේක්ෂා කරන්න, පරිහානිකර ධර්මවලින් අතමිඳීම බලාපොරොත්තු වන උදවිය, අපරිහානිකර ධර්ම ජීවිතේ පිහිටුවා ගන්නට අපේක්ෂාවෙන් සිටින අය, ජීවිතයේ සැනසිලි මම්පෙත් හොයන අය, සුවයේ ඉසව් සොයා යන අය, සැබෑම සැපතක් වෙත ජීවිතේ පමුණුවන්ට කැමති අය, ජාතිත් ආයු වර්ණ සැප බල ප්‍රඥා හිමි කර ගන්නට කැමති අය, ජාතිත් හිතට ගතට සහනෙම හොයන අය මේ උතුම් සම්බුද්ධ ශාසනයේ හික්මුණහම එකේ සියලු අර්ථයෝ මේ එකම තැනින් මනාවම සම්පාදනය වෙනවා. සර්වාකාරයෙන් සම්පාදනය වෙනවා. ලුහුඬුවක් අඩුවක් නැතුව සම්පාදනය වෙනවා. ඒ කාරණය හිතට අරගෙනයි මේ ධර්මයේ හැසිරෙන්නට ඕන, ශාස්ත්‍ර ශාසනය අනුගමනය කරන්නට ඕන. අද සිත්නෙත් අසපුවෙන් මේ උතුම් ධර්ම දානමේ පින්කම සිද්ධ කරන දෙපිරිසක් සිටිනවා. පුරුදු පරිදි සාලියපුර අනුරාධපුර ලිපිනේ පදිංචි පින්වත් AUB රණතුංග, බිරිඳ ශ්‍යාමලිකා රණතුංග, පුතණුවන් ඕෂධ රණතුංග, දියණිය චන්තුලි රණතුංග කියන ආදරණීය පවුලේ සියලු දෙනා, එමගින්ම පින්වත් රුවන්, එමගින්ම අසිත ඇතුළු ඒ දූ දරුවන්ද මේ උතුම් ධර්ම දානමය මහේ ශාක්‍ය පින්කම සඳහා අද දායකත්වයේ දරනවා. ඒ සීළු දෙනාගේ පිවිතුරු පැතුම් සමුදාය පුර පොහදා නැගෙන සඳ මඩලක්සේ ඉෂ්ට සිද්ධ වේවා කියලා බොහොම මෙත්සිතින් මම ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. අද මම මාතෘකාව වශයෙන් සංඝායනා කරපු ඒ ජාතක දේශනාව අන්තර්ගත වන්නේ සත්තක නිපාතයට ජාතක පොතේ. ඉතින් ඒ ජාතක දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ
අතීත සිදුවීමක් වර්තමාන සිදුවීමක් ගලපමින් ලෝකයට මහර්ග ධර්මයක් මහර්ග කාරණයක් දේශනා කරනවා ඥාපනය කරනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ජාතක පාළිය හුදු කථාන්දරයක් පමණයි, කතා ගොඩක් පමණයි, ඒවා විය නොහැකි ඇතැම් කාරණාද කියලත් කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් එසේ නොසිතිය යුතුයි. සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය, මේ සියලු ධර්ම පරයායන් තථාගතයන් වහන්සේ දේශනා කළේ සර්වඥතා ඥානයෙන් පහරවලා, සර්වඥතා ඥානයෙන් ස්පර්ශ කරලා. එනිසා මේ ජාතක පාළියත් මුදකනිකායේ එලෙසින්ම සර්වඥතා ඥානයෙන් දේශනා කරපු ධර්ම පරයායන්. මේ තුල මේ ජාතක පාළිය අසලා අප්‍රමාණ පිරිස මඟඵල ලැබපු ඉතිහාසයක් තියෙනවා. මේ ජාතක පාළිය තුල දාන කතා, සීල කතා, සංඝ කතා ආදී දස කතාවම අන්තර්ගත වෙනවා. චතුරාර්ය සත්‍යත් අන්තර්ගත වෙනවා. එනිසා මේවා හැල්ලුවට ලක් නොකළ යුතුයි. ඉතිහාසයේ අපේ පරම්පරාවේ උදවිය මේ ජාතක පොත අත්පොතක් වගේ ළඟ තියාගත්තා. ධම්මපද පාළිය යම්සේද අත්පොතක් කරගත්තේ ජාතක පාළිය තෙලෙසින්ම. සාමාන්‍යයෙන් ගත්තොත් ඔය ගිහි ගෙවල ජීවත් වෙච්ච වැඩිහිටි උදවියට ජාතක පොතේ ජාතක කතා 30-40ක් වත් අඩුම තරමින් කටපාඩමී තිබුණා. තම දරුමුණු පුරන්ට කියා දෙන්නට හොඳ හස්තසාරයක් ඒ වැඩිහිටි මුතුන් මිත්තෝ අතේ තියාගත්තේ මෙන්න මේ ජාතක පාළිය නැත්නම් මේ ජාතක පොත ඔවුන් නිතර පරිශීලනය කරපු නිසා. එනිසා ළමා, තරුණ, මහලු කොයි කාටත් එකසේම ප්‍රයෝජනවත්. උතුම් දේශනා තමයි මේ ජාතක පාළිය කියලා කියන්නේ. එහෙම නැත්නම් කාගේවත් බැඳුම්, කෙතුම්, නිර්මාණ, පසුකාලීන ආදී වශයෙන් එහෙම කතාවක් මේ ඇත්තේ නැහැ. කෙනෙක් එහෙම කියනවා නම් ඒක ඉඳුරාම වැරදි කාරණයක්, ඉඳුරාම අධර්මවාදයක් එහෙම කියනවා නම්. එනිසා මේ උත්තම ජාතක දේශනාව තුළ අන්තර්ගත වන කරුණු ඉතා හොඳින් ජීවිතයට ගලපා බැලුවාම කොයි තරම් පුද්ගල ජීවිතයක් අර්ථාන්විත කරගෙන ජීවිතයේ ඉස්සරහට එන විශාල පරිබෝධ ප්‍රමාණයක් මගහැරලා ඒ ඉස්සරහට යන්න මාර්ගඵල නිවන දක්වාම ජීවිතයේ ධාවනය කරවන්න උපකාර වෙනවා. ඉතින් ඒ ධම්මපුප්ප ජාතකයෙහි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ විවාදය, වාද විවාද ඇති කර ගැනීම සත්වගට අනර්ථකාරී වන ආකාරය. වාද විවාද වලින් ලැබෙන ජයග්‍රහණයක් හෝ සිදුවන සමෘද්ධියක් නැති බව මේ තුල කියා දෙනවා. වාදයට බැසගත් උදවිය ඔවුනොවුන් අතර උදහස, වෛරය, පටිඝය ඇති කර ගන්නවා. වාදයට බැසගත් උදවිය අතර විශාල හිත් තැලීම් ඇති වෙනවා. කනගාටු වීම ඇති වෙනවා. දිනන කෙනා සතුට වුණත් පරදින කෙනා විශාල පීඩාවකට පත් වෙනවා. වාද විවාද තුල කෙනෙක් දිනන්නේ සංසාරේ බොහෝ කාලයකට තමාම දිනන්නේ ලබාගෙන. ඒ කියන්නේ තමාට ප්‍රතිවාදියෙක් එකතු කර ගන්නවා වගේ වැඩක් තමයි වාද විවාද වලින් ජය ගැනීම කියලා කියන්නේ සාමාන්‍ය ලෝකේ. ඊළඟට වාද විවාද වලින් පැරදෙනවා කියන පුද්ගලයා ඒ පරාජය සමගම තමන්ගේ හිත ඇතුලේ විශාල පටිඝයක්, එහෙමත් නැත්නම් බද්ධ වෛරයක් ඇති කරගෙන කවදා හෝ තමන්ගේ පසමිතුරා දිනන්නටම ඔහු වෑයම් කරනවා. ඉතින් ওই ක්‍රමයෙන් අද ජය ගන්නා ඊළඟ ජීවිතේ පරාජිතයෙක් වෙනවා. ඊළඟ ජීවිතේ පරාජිතයා ඊළඟ ජීවිතේ තමහට ජයග්‍රහකෙක් වෙනවා. හැබැයි ඒ ජයද ඒ පරාජයද ලෞකිකයි. ඒ ජයද පරාජයද සංසාරයට අයිති. එනිසා හිත්වා ජය පරාජය. ජයද පරාජයද අතහැරලා මහා මුනිවරු මඟඵල පිළිවෙලින් සාන්ත නිවන් පුරයට වැඩම කළා. එතකොට වාද විවාදයේ ඇති මිහිසුණු බව, වාද විවාද වලින් පුද්ගලයෙකුට අවසාන හිමිවන දෙයක් නැති බව අඟවා දීම පිණිසත්, වාද විවාද වලින් වෙන් වෙලා සුවසේ සිල් ගුණ දම් පිරීම පිණිසත්, සුවසේ ධර්මයේ හැසිරීම පිණිසත්, සමත විපස්සනා භාවනාව දියුණු කර ගැනීම පිණිසත් උපකාර වන ආයුරින් තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කොට වදාළේ. ඒ වගේම සංසාර ගමනේ ආදීනම මේ තුල මනාව ප්‍රකට වෙනවා. අපි ද මනුස්ස ලෝකේ ජීවත් වුණාට බොහෝ කාලයකට පෙර කොයි කොයි ජීවිතවල අප සිටින්නට ඇතිද? තිරිසන් ලෝකයේද, ප්‍රේත ලෝකයේද, එහෙම නැත්නම් අසුර ලෝකයේද, මහා නිරයේද, ඔය වාගේ අප විසින් ඇවිද ආපු ගමනේදී, මුළු දීර්ඝ ගමනේදී නවාතැන් නොගත්ත නවාතැන් පොලක් නැහැ. ඔය පංචසුද්ධාවාස හැර. ඉතින් අනිත් සෑම තැනකම කර්මානුරූපීව නවාතැන් අරගෙන තියෙනවා. බොහෝ සෙයින් ඒ ගමන් මගේ අප සියලු දෙනාටම උරුම වුණේ සුගතිය නෙමෙයි දුගතියයි.
දුගතියට නැවත නැවත වැටෙමින් එ ආපු දුර දන්නේ බුදුරජාණන් වහන්සේ. තින් එනිසා මේ කාරුණික උවදන්වලට දේශනාවන්ට සදැහැති ශ්‍රාවකයා අත්‍යාදර ගෞරවයෙන් සමම් දෙන්නට ඕන. දේශකයන් වහන්සේද අත්‍යාදර බුහුමන් සහිතව ධර්මරාජයන් වහන්සේටම ප්‍රශංසාව වේවා, ධර්මයටම ප්‍රශංසාව වේවා, මහා සංඝයාටම ප්‍රශංසාව වේවා යන සිතින් දහම් කඳ දේශනා කරන්නට ඕන. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔය ජේතවනාරාමේ වැඩ හිටපු කාලවකවානුවේ තමයි මේ ආශ්චර්යමත් දේශනාව දෙවි මිනිසුන්ට දේශනා කොට වදාළේ. ඒ උදෙසා මුල් වෙච්ච නැත්තම් හේතු වෙච්ච එක්තරා භික්ෂුවරයෙක් හිටියා. ඔහුගේ නම තමයි උපනන්ද. උපනන්ද ශාක්‍ය පුත්‍රයා. ශාක්‍ය පුත්‍රයා කියන්නේ ශාක්‍ය කුලයේ ඉපදිච්ච කෙනෙක් නිසා. ඉතින් කොහොම හරි මේ උපනන්ද ශාක්‍ය පුත්‍රයා නැත්තම් මේ භික්ෂුන් වහන්සේ පැවිදි වෙලා අප්පිච්චතාදී ගුණේ පහය, අප්පිච්චතා සන්තුට්ඨිතා පවිවේකතා කියලා මේ පැමිද්දව රඳවා ගන්නට ඕන සීලයට අමතර උලාර ගුණ තියෙනවා. ඒවට කියන උලාර ගුණ කියලා සත්පුරුෂ ධර්ම. සීලයත් එක්කම තමයි ඒව ප්‍රතිබද්ධ වෙන්නේ. ඉතින් ආන්නේ ගුණ ධර්ම ඒ අප්පිච්චතාදී උතුම් ගුණ අතහැරලා මහා තන් හෝ අහෝසි මහා තණ්හාවෙන් යුක්ත පුද්ගලයෙක් බවට පත් වුණා. එතකොට දැන් පැවිද්දෙකුට එනවනේ වස්සූප වසමාදම් වීම. එතකොට ඒ වසමාදම් වීම පිණිස ඒ භික්ෂුව මොකද කරේ? විහාර දෙක තුනක්, ස්ථාන දෙක තුනක් තීරණය කරනවා. සාමාන්‍යයෙන් එක තැනක තමයි එක් වස් කාලයක පැවිද්දෙකුට වස් සමාදම් වෙන්න පුළුවන්, ස්ථාන දෙකක සමාදම් වෙන්න බෑ. නමුත් මේ මුල්ම කාලයේ මේ භික්ෂුන් වහන්සේ ස්ථාන දෙක තුනක් තීරණය කරනවා. තීරණය කරලා මම මේ සේනාසනේ වස් වසනවා කියලා තමන්ට අයිති කුඩයක් හරි, එහෙම නැත්නම් හැරමිටියක් හරි, එහෙම නැත්නම් තමන්ගේ වහන් යුගලේ හරි, එහෙම නැත්නම් පැන් කෙන්ඩි හරි එකක් තියෙනවා. එක විහාරයක කුඩේ තියෙනවා, තව විහාරයක පැන් කෙන්ඩිය තියෙනවා. ඔය වගේ සෙනසුන් 3-4ක මම වස් සමාදම් වෙනවා කියලා ඒ වගේ ඉන්න අයට අඟවනවා. ඉතින් ඒ ඉන්න භික්ෂුන් අහබලා හිතනවා උපනන්ද භික්ෂුවත් අපේ වෙහෙරේ තමයි වස් සමාදම් වෙන්නේ. එහෙම හිතලා එයාට කුටියක් වෙන් කරනවා. ඔය විදිහට දැන් මේ භික්ෂුන් වහන්සේ එක් වස් කාලයක් ඇතුළත විහාර 3-4ක තමන් වස් සමාදම් වුණා කියලා අඟවනවා. ඊට පස්සේ කාලේ වස් කාලේ පුරාවට ඒ තැන්වලට ඇවිද ඉන්නවා. සැබෑ ගුණ ධර්මයක් සම්පූර්ණ කරන්නේ නැහැ. නිවනට යොමු කළ සිතින් නෙමෙයි ඔහු වාසය කළේ. හැබැයි ඔහු බොහොම විචිත්‍ර ධර්ම කතිකේ. හොඳ දේශනා කෞශලයක් ඔහු සතුව පැවතුණා. එනිසා ඔහු වටා විශාල දායක පිරිසක් හිටියා. හැබැයි ඔහු ධර්ම දේශනා කළේ බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මණ්ඩලින්ම වදාහල ධර්මයේ තමයි. ධර්මය විකෘති වෙන්නට ඉඩ දුන්නේ නැහැ. පිරිසුදු බුද්ධ වචනයම ඔහු දේශනා කළා. එම තමයි මේ උතුම් ධර්මයේ අපට අසන්නට ලැබෙන්නේ. ඉතින් කොහොම නමුත් මේ භික්ෂුන් වහන්සේගේ ඇති ධර්ම කතික භාවය නිසා බොහෝ දෙනා අතර දන්නා හඳුනන ප්‍රකට ඥාත භික්ෂුවක් බවට පත් වුණා. ඉතින් කොහොම හරි දැන් මේ උපනන්ද භික්ෂුන් වහන්සේ එක්තරා ජනපද විහාරයක වස් සමාදම් වෙලා ඒ විහාරයේ ඉන්න විශාල සංඝ පිරිසක් මේ සංඝ පිරිස එකතු කරලා එක්තරා දිනයක මහා ආර්යමංස දේශනාවක් දේශනා කළා. හරියට අහසේ චන්ද්‍ර මණ්ඩලය නංවා පෙන්වනවා වගේ බෙකෝහි නාම අපිච්චෙහි භවිතබ්බා. භික්ෂුව කියන්නේ භික්ෂුන් වහන්සේලා අල්පේච්ච විය යුතුයි කියලා මේ අල්පේච්ච භාවයේ ඇති උතුම් බව අඟවමින් මහා ආර්ය වංශ දේශනාව සිද්ධ කළා. මහා ආර්ය වංශ දේශනාවයි කියන්නේ ඉතරීතර චීවර සන්තුට්ඨිය, පිණ්ඩපාද සන්තුට්ඨිය, සේනාසන සන්තුට්ඨිය, ඊළඟට භවනාරාමතා කියන මෙන්න මේ කරුණු හතර විවරණය කෙරෙන සම්බුද්ධ ශාසනයේ ආශ්චර්යමත් දේශනාවක්. සියලුම බුදුරජාණන් වහන්සේලා ලෝව පහළ වන තාක් මේ උතුම් ආර්ය වංශ දේශනාම දේශනා කරනවා. අපේ රටේ ගත්තත් මුළු ඉතිහාසයක සනිටුහන් වෙලා තියෙනවා මේ ආර්ය වංශ ප්‍රතිපදාව උද්දීපනය කරමින් තුන්යම් රාත්‍රික මහා ආර්ය වංශ දේශනා මේ ලංකා ධරණී තලයේ ඒ දිසා භාගයේ ඉතිහාසයේ සිද්ධ වූ බව. එය මහා උත්සවාකාරයෙන් සිද්ධ වෙලා තියෙනවා. මහා රජතුමාගේ ආශිර්වාදය ලැබිලා තියෙනවා. ඊළඟට ගම්මාන වලින් නියංගම් වලින් දහස් දසදහස් ගණන් දෙනා මේ ආර්යමංස දේශනාව අසන්නට ඇවිල්ලා තියෙනවා. ඒ ආර්යමංස බහානක භික්ෂුන් වහන්සේලා කාලේ ඉඳලා තියෙන විශේෂයෙන් ආර්යමංස සූත්‍රය නැත්නම් ඒ ආර්යමංස සූත්‍රය චතුස්ක නිපාතයේ තියෙන ඒ අර්ථ කතාව සහ පරයාය කරුණු පෙන්වමින් තුන්යම් රාත්‍රිකව ඔය දේශනාව දේශනා වෙලා තියෙනවා. ඒ තියෙන්නේ පැවිද්දෙක් විසින් අල්පේච්ඡව ලද දෙයින් සතුට වෙලා භවනාමට යොමු කළ සිතින් වාසය කරලා කෙලෙස් සතනට මුහුණ දී පරාජය නොවී ජයගෙන සසරින් අත මිදෙන්න තමයි ඒ උතුම් සූත්‍ර දේශනාවේ
තථාගතයන් වහන්සේ දහම් කරුණු දේශනා කළේ. ඉතින් ආන්නේ දේශනාව ඉතිහාසයේ පුරාවට රාම දිදී ඇහිච්ච යුගයක් අපේ රටෙත් තිබුණා. ඉතින් ආන්නේ ආර්යමහප දේශනාව ඒ කාලෙත් ඒ භික්ෂුන් වහන්සේලා ධර්ම කථික භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේත් ඒ ස්ථානවල දේශනා කළා. වස් කාලේ දේශනා කරා කියනට හොඳ උදාහරණයක් තමයි මෙන්න මේ කතාව. ඉතින් ඒ අරිහංස කතාව අහලා භික්ෂුන් වහන්සේලා එදා මොකද කළේ? මනාපානි පත්ත චීවරානි ඡඩ්ඩෙත්වා, තමන් කැමති පාසිවුරු තියෙනවනේ පාත්‍ර සිවුරු ඒව අතහැරලා මත්තිකා පත්තානි චේම පංසුකූල චීවරානි ච ගන්හිංසු, මැටි පාත්‍ර ගත්තා, ඒ වගේම පංසුකූල සිවුරු ගත්තා. මැටි පාත්‍ර පංසුකූල සිවුරු අරගෙන ඒ භික්ෂුන් වහන්සේලා ධුතාංග සමාදම් වෙලා, සීලයට අමතරව සම්බුද්ධ ශාසනයේ තියෙනමනේ ධුතාංග කියලා කෙලස් පිඹ හරිනට කෙලස් කම්පා කොට ඉවත් කරන්නට හේතු වන තවත් උලාර ගුණ ඒවා. ශික්ෂාපද ශීර්ෂයේ නොඋනත් ශික්ෂාපදයන් හිම පරයාය කතනයක් කියලා කියන්නත් පුළුවන්. ඉතින් ආන්නේ ධුතාංග සමාදන් වුණා.

යානාවක නැත්තං අපේ තුම කරත්තයක කියලා කරත්තයක් පිරෙන්න යානාවක් පිරෙන්න පුරවාගෙන පටවාගෙන ජේතවන මහා විහාරයට දැන් යනවා. ඉතින් ඔහම යනකොට එක්තරා අරඤ්‍ය විහාරයක්, ඒ කියන්නේ අරඤ්‍ය සේනාසනයක් සමීපෙන් තමයි මේ ජේතවනාරාමයට යන පාර තිබුණේ. මේ භික්ෂුව පිටත් වෙච්ච මේ සේනාසනයේ සිට එක්තරා අරඤ්‍ය විහාරයක් සමීපෙන් යනකොට මේ භික්ෂුන් වහන්සේගේ පාපැකිලුණා එක්තරා වැලක. දැන් ඉතින් කැලපාරකින් යනකොට එහෙම සිද්ධ වෙන්න පුළුවන්නේ. ඉතින් මෙහෙම පාපැකිලුණාට පස්සේ එහෙමත් නැත්නම් ඒ භික්ෂුන් වහන්සේ ගියපු යානාම කියලා අපි කියමු. එහෙම පැටලුණාට පස්සේ අද්ධා ඉත්ත කිංචි ලද්ධම්බම් භවිසති. මේ භික්ෂුවට එතන මගේ මේ කකුල පැටලුණේ මෙතන නතර වෙන්නයි මේ කියන්නේ. මේ තියෙන ආරණ්‍ය සේනාසනෙට ගිහිල්ලා බලන්න ඕනේ මොනවා හරි මෙතනින් හම්බ වෙන්න පුළුවන්. ඒ භික්ෂුව හිතපු විදිය ඒ සිතුවිල්ලේ මිත්‍යාවක්. නමුත් ඒ භික්ෂුව හිතපු විදිය දැන් අපි වුණත් පාරේ ඇවිදගෙන යන අපි තුම ගමනක් පිටත් වුණා කියලා කෙනෙක් හිතන්න පුළුවන්. ගමනක් පිටත් වෙලා පටන් ගන්නකොටම කකුල පැටලිලා වැටුනොත් එහෙම නැත්නම් කකුල ගල කැණුනොත් මේ ගමන නම් බොහොම නරක ගමනක් ආදී වශයෙන් එහෙම හිතන අවස්ථා තියෙනවානේ. මේ භික්ෂුවත් එහෙම හිතුවා. කොහොම හරි දැන් අර විහාරයට ඇතුළු වුණා. ගමන නවත්තලා විහාරයට ඇතුළු වුණා. විහාරයට ඇතුළු වෙලා බලනකොට ඒ විහාරයේ ඉන්නවා වයස්ගත භික්ෂුන් වහන්සේලා දෙනමක්, මහලු භික්ෂුන් වහන්සේලා දෙනමක්. ඒ භික්ෂුන් වහන්සේලා දෙනම අතර මේ විවාදයක් හටාරගෙන තියෙනවා. විවාදේ හටාරන් තියෙන්නේ භික්ෂුන් වහන්සේලා දෙනමට ඒ විහාරයේ වස් සමාදම් වෙලා පවාරණය වුණාට පස්සේ වටිනා මේ වස්ත්‍ර දෙකකුත්, ඒ කියන්නේ සාටක දෙකකුත්, ඉතාම සියුම් කම්බිලියකුත් කියලා මේ වස්ත්‍ර තුනක් දැන් ලැබිලා තියෙනවා. සිවුරු පිණිස වස්ත්‍ර දෙකකුයි කම්බිලියකුයි ලැබිලා කියලා හිතන්න. ආන්නේ විදිහට දැන් වස්ත්‍ර තුනක් ලැබිලා තියෙනවා. මේ වස්ත්‍ර තුන දෙන්නෙක් අතේ වැදෙන එක ටිකක් අපහසුයිනේ. එනිසා දැන් මේ දෙන්නට, මේ මහලු භික්ෂුන් වහන්සේලා දෙන්නට මේ වස්ත්‍ර තුන බෙදා ගන්න බැරුව කල්පනා කර කර ඉන්නවා. ඉතින් දැන් මේ උපනන්ද භික්ෂුව දැකලා ඒ භික්ෂුවට කතා කරලා කියනවා, තේරෝනෝ භාජෙත්වා දස්සති, අපිට මේ තෙරුන් වහන්සේ සාධාරණව මේ වස්ත්‍ර තුන බෙදලා දෙයි කියලා සතුටු වෙලා දැන් මේ උපනන්ද භික්ෂුව වෙත පැමිණිලා, මයම් භන්තේ ඉමං වස්සාවාසිකම් භාජේතු නසක්කෝම, ස්වාමින් වහන්ස මේ වස්සාවාසික වසමාදම් වෙලා පවාරණය කළාට පස්සේ මහා පවාරණයෙන් අපට ගිහි අය මෙන්න මෙහෙම පරිස්කාර ටිකක් පූජා කළා. එතන තියෙනවා වස්ත්‍ර තුනක්. ඉතින් මේ වස්ත්‍ර තුන බෙදා ගන්නට අපිට හැකියාවක් නැහැ. ඒ නිසා විවාදෝ හෝති, අපේ අතර විවාදයක් ඇති වෙලා තියෙනවා. ඉදං අම්හාකම් භාජෙත්වා දේත, මේ වස්ත්‍ර තුන අපට සාධාරණ විදියට බෙදලා දෙන්න කියලා ඉල්ලීමක් කළා. කාගෙන්ද? උපනන්ද ශාක්‍ය පුත්‍ර භික්ෂුවගෙන්. හොඳයි මම බෙදලා දෙන්නම් කියලා අර තූල සාටක නැත්තම් ගොරෝසු වස්ත්‍ර දෙකක් තිබුණානේ, ගොරෝසු වස්ත්‍ර දෙක දෙන්නට දුන්නා. එක ගොරෝසු වස්ත්‍රයක් එක මහලු භික්ෂුවකට දුන්නා, අනිත් ගොරෝසු වස්ත්‍රය අනිත් මහලු භික්ෂුවට දුන්නා. දීලා අර ඉතාම වටිනා කම්බිලියක් තිබුණා, ඉතාම සියුම් නැත්තම් ඉතාම සුසිනිදු සුමට කම්බිලියක් තිබුණානේ. අයං අම්හාකං විනය ධරානම් පාපුනාති. ඔන්න මෙහෙම හිතුවා, මේ සම්බුද්ධ ශාසනයේ මම විනය ධරයෙක්, බොහෝ දෙනාට ධර්මය දේශනා කරනවා. එනිසා මේ වටිනා කම්බිලිය අපට තමයි අයිති කියලා ඒ කම්බිලිය ගත්. දැන් අර මහලු භික්ෂුන් හැබලා දෙන්නට අර ගොරෝසු වටිනා සළු දෙක අයිති වුණා. මේ භික්ෂුව වටිනා කම්බිලිය අරගෙන යන්න ගියා. ඉතින් දැන් අර මහලු තෙරුන් වහන්සේලා දෙන්න මොකද කළේ? උන්වහන්සේලා දෙන්නත් මේ උපනන්ද භික්ෂුව සමගම දෙවුරම් මෙහෙරට ගිහිල්ලා, දෙවුරම් මෙහෙරේ ඉන්නවානේ සීලධර විනයධර භික්ෂුන් වහන්සේලා, ඒ භික්ෂුන් වහන්සේලාට ඔය කාරණේ කිව්වා. කොහොමද කිව්වේ? ලබ්භතිනුකෝ භන්තේ විනයධරාණං ඒවං විලෝපං ඛාදිතුං. ස්වාමීනි, මේ විනයධරයන්ට මේ වාගේ පැහැරගන්නට, අනුසතු දේ පැහැරගන්නට වටිනවද කියලා ඒ භික්ෂුන් වහන්සේලාට ඔය කාරණිය සැලකලා. ඉතින් භික්ෂුන් වහන්සේලා අර උපනන්ද භික්ෂුව අරන් ආපු විශාල පාත්‍ර චීවර රාශියක් තියෙනවනේ, යානාමක් පිරෙන්න අරන් ආම කියනවනේ. ඒ සියල්ලම දැකලා මේ භික්ෂුවට කියනවා, මහා පුඤ්ඤෝ ෆිතුවං ආවසෝ, ඇවැත්නි ඔබ මහා පින්වතෙක්නේ, බහුන් තේ පත්ත චීවරන් ලද්දන්, ඔබට පාසිවරු පිරිකර විශාල ප්‍රමාණයක් ලැබෙලානේ කියලා කිව්වා. එහෙම කිව්වට පස්සේ උපනන්ද ශාක්‍ය පුත්‍ර භික්ෂුව කියනවා, කුතෝ මේ ආවසෝ පුඤ්ඤං, මට කොයින්ද පිනක්? ඉමිනාමේ උපායන ඉදන් ලද්දන්, මම මෙන්න මේ විදිහට තමයි මේ පිරිකර ටික එකතු කරගත්, හැබැයි බොරු කිව්වේ නැහැ, ඇත්තම ප්‍රකාශ කළා, සියල්ලම කිව්වා. ඒ කාලේ භික්ෂුන් වහන්සේලාගේ ඔන්න ඔය ලක්ෂණේ තිබුණා, සත්‍යවාදී භාවය. භික්ෂුන්ගේ පමණක් නෙමෙයි, ඒ දවස ඒ ගිහි පැවිදි ජන සමාජයේ ওই සත්‍යවාදී භාවය, විශේෂයෙන් උත්තර ಭಾರತය ආශ්‍රිතව ජීවත් වෙච්ච මිනිසුන්ගේ සත්‍යයට කැමැති බව, සත්‍යවාදී භාවය, සත්‍ය ඉදිරියේ විවර වන බව අති බහුතර ප්‍රජාවකගේ තිබුණා.
සුළුතරයකගේ සේ නොවෙන්නට තියෙනවා.

නමුත් අතිබහුතරයක් සත්‍ය ඉදිරියේ සත්‍යයට ඇලුම් කරා කැමති වුණා. ඒ නිසා කොච්චර කල්පරණ මිත්‍යා වතක් වුණත් බුදුරජාණන් වහන්සේ අභියස ධර්මයේ සංගයා අභියස අතහැර දාලා තථාගත ශ්‍රී සද්ධර්මයේ සරණ ලබන්නට ඒ අයට අවස්ථාව සැලසුණා. එනිසා අපි කවුරු වුණත් සත්‍යයේ හඬට සවන් වසන්නේ නැතුව සත්‍යයේ හඬ ඉදිරියේ සවන් විවර කරලා තියාගන්න ඕන. මේ ඇහෙන්නේ සත්‍යයේ කාහල නාදයයි කියන ගෞරවය බණපදයක් ඇහෙන වාරයක් පාසා හිතේ පිහිටුවා ගන්නට ඕන. ඉතින් දැන් භික්ෂුන් වහන්සේලා අතර ওই දවස් කිහිපයේම කතා වෙන්නේ මේ උපනන්දගේ ක්‍රියාව. මේ වස් කාලේ මෙතුමා ආර්ය වංශයත් දේශනා කරලා තියෙනවා. විශාල පිරිකර ගොඩකුත් එකතු කරගෙන තියෙනවා. මේ උපනන්ද බොහොම තණ්හාවෙන් මුසපත් වෙච්ච කෙනෙක්. ආවුසෝ උපනන්දෝ සක්‍යපුත්තෝ මහා තණ්හෝ මහා ලෝභෝ. මේ උපනන්ද සාක්‍යපුත්‍ර භික්ෂුව මහා තණ්හාවෙන් යුක්ත කෙනෙක්, මහා ලෝභියෙක් කියලා හැමදෙනා අතර වේගයෙන් ඒ ආරංචිය පැතිරිලා ගියා. මොකද හේතුව සාතිසය බහුතරයක් පීලබන්තව අල්පේච්ඡව ගුණධර්ම විනයධර්ම තථාගත ධර්මය ප්‍රතිවේද කරගෙන ඉන්නකොට ඒ මහා මුනිවරු අතර මේ මාගේ හිස් වැඩ කරන පරිස්කාර ලෝභයෙන් හැසිරෙන එහෙම භික්ෂූන් කැපිලා පේනවා. එනිසා ඒ ආරංචිය පැතිරිලා ගියා. ඉතින් දවසක් දා බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලා උපනන්ද ගැන කතා කර කර සිටින වෙලාවේ ඒ අවස්ථාවට වැඩම කරලා අසාමදාල කායනුත්ථ භික්කවේ ඒ තරහි කතාය සම්නිසින්නා. මහණෙනි, මේ දැන් මා එන්නට මොහොතකට පෙර නුඹලා කිනම් කතාවක යෙදිලද වාසය කළේ? ඉතින් අර භික්ෂූන් වහන්සේලා ප්‍රකාශ කළා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මේ උපනන්ද භික්ෂුවගේ මේ මහා තණ්හාම තණ්හාසහගත හැසිරීම මහිච්ඡ භාවය පිළිබඳවයි අපි මේ කතා කර කර හිටියේ. අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා, න භික්කමේ උපනන්දේන පටිපදාය අනුච්ඡවිකං කතං. එතකොට පරස්ස පටිපදං කතෙන් තේන නාම භික්ඛුනා පඨමං අත්තනෝ අනුච්ඡවිකං කତ୍වා පච්ඡා පරෝ ඕ වදිතබ්බෝ. මහණෙනි, මේ උපනන්ද භික්ෂුව උතුම් ප්‍රතිපදාවට සරිලන දෙයක් නෙමෙයි ඔය කරලා තියෙන්නේ. යමක් දේශනා කරන මනන් තථාගත ධර්මයෙන් ඒ ධර්මය තමා තුළ පිහිටුවා ගන්නට ඕන. අනුන්ට ප්‍රතිපදාව දේශනා කරනවා නම්, අනුන්ට ධර්මය දේශනා කරනවා නම්, ඒ දේශනා කරන භික්ෂුව පඨමං පළමුව අත්තනෝ අනුච්ඡවිකං කତ୍වා ඒ උතුම් ප්‍රතිපදාව තමන්ගේ ජීවිතේ පිහිටුවාගෙන පච්චා ඊට පස්සේ පරෝ ඕ වදිතබ්බෝ අනුන්ට අවවාද කළ යුතුය. ආන් හිම දේශනා කරලා ඔය ධම්මපද පාළියේ එන ප්‍රසිද්ධ ගාථාව සිරිමුව මඩලින් දේශනා කළා. මොකක්ද ප්‍රසිද්ධ ගාථාව? අත්තානමේව පඨමං පතිරූපේ නිමේසයේ අතඤ්ඤ මනුසාසෙය්‍ය නකිලිසෙය්‍ය පණ්ඩිතෝ. ඒ ගාථාවේ අර්ථය තමයි අනුන්ට ධර්ම දේශනා කරනවා නම්, අනුන්ට ධර්මය කියා දෙනවා නම්, ඉසිසෙල්ලාම තමා ඒ කියා දෙන ධර්මය තුල පිහිටාන්ට ඕන. සීලාදී ගුණ ධර්ම වල හැකි උපරිමයෙන් පිහිටාගෙන ඊට පස්සේ අනුන්ට අනුශාසනා කරන්න ඕන. එතකොට ඒ පණ්ඩිතයා කෙලෙසෙන්නේ නැහැ, පරිහානියට පත්වන්නේ නැහැ. එසේ නොවි හුදු පොතින් පතින් පමණක්, එහෙම නැත්නම් ඒ පොතපත පමණක් කියවලා ඒ කරුණු අන්‍යයන්ට පමණක් දේශනා කරන්න ගියොත්, අන්‍යයන්ට දේශනා කිරීම උදෙසා පමණක් ධර්මෙ විනය හැදෑරුවොත් ඒ භික්ෂුවට එයින් ලැබෙන විශාල ප්‍රතිලාභයක් නැහැ, මහත් අර්ථයක් නැහැ. ධර්ම දානමය පින ඒකාන්තයෙන් සිද්ධ වේවි පිරිසුදු චේතනාවෙන් කළොත්. එසේ නොකළොත් ඒත් ඒ ධර්ම දානමය පින නෙමෙයි, ආශ්‍රව ධර්ම ආසවට්ටානීය ධර්ම වැඩෙන්නට ඒක හේතුවක් වෙනවා. ඉතින් ඔය ගාථාව දේශනා කරලා ඊළඟට තමයි බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේ පිළිබඳව ඉතිහාස කතාවක් දේශනා කරමින් අර කියපු ජාතක දේශනාව ධම්මපුප ජාතකය එහෙම හොතේ බොහෝ දෙනාගේ ධර්ම ප්‍රීතිය පිණිස, ධර්මය අවබෝධ කර ගැනීම පිණිස හේතු භූත වන ආකාරයෙන් දේශනා කළේ. න භික්කමේ උපනන්දෝ ඉදානේව පුබ්බ පේස මහා තන්නෝ මහා ලෝලෝ යේව. මහණෙනි, ඔය උපනන්ද සාක්‍යපුත්‍ර භික්ෂුව මේ ජීවිතේ විතරක් නෙමෙයි ඔය තණ්හාවෙන් ලෝභයෙන් මුසපත් වෙලා හැසිරෙන්නේ. පෙර සංසාරෙත් ජීවිතවල ඔය තණ්හාවෙන් මුසපත්ව මෙයා හැසිරලා තියෙනවා. නචපන ඉදානේව පුම්මේ පේසීමේ සන්තකම් විලුම්පියේව. මේ මහලු භික්ෂුන් වහන්සේලා දෙන්නගේ සිවුර නැත්තම් අර කම්බිලිය පැහැරගත්ත වගේ දෙයක් නෙකලේ. ඒ කම්බිලිය පැහැරගත්තේ මේ ජීවිතේ විතරක් නෙමෙයි පෙරත් හොරකම් කරලා තියෙනවා. අන්නේ විදිහට බුදුරජාණන් වහන්සේ අතීතයේ දේශනා කළා. දැන් බලන්න මේ පුද්ගලයාගේ ජීවිතයේ වර්තමාන ඉස්මතු වන යහපත් දේ හෝ අයහපත් දේ,
ඒවට බොහොම දිග ඉපැරණි ඉතිහාසයක් තියෙනවා කියන එක මේකෙන් පැහැදිලි. අපි අපි අපේ ජීවිතවල ඔබ වේවා මා වේවා අපි අත් අපේ අභ්‍යන්තරයේ එහෙම නැත්නම් අපේ ජීවිත භාවිතය තුළ යම් සත්පුරුෂ ධර්ම ඉස්මතු වෙලා තියෙනවා නම් කොටින්ම සත්පුරුෂ කාය කර්ම වචී කර්ම මනෝ කර්ම අපේ ජීවිතවල පිහිටලා තියෙනවා නම් මේවා අද ඊයේම පිහිටුවා ගත ඒවා නෙමෙයි. පෙර බුද්ධ ශාසන තුල පෙර සත්පුරුෂ ඇසුර තුල මේවා දිනු කරලා තියෙනවා. ආ ගමන් මග කල කී දේ නොකල නොකී දේ අපේ ජීවිත වලින් බලන්න පුළුවන්. සංසාර ගමනේ සමීප ජීවිත කිහිපයක අප ආපු හැටි බලන්නට මේ ජීවිතේ කැඩපතක්. මේ ජීවිතයේ ගති පුරුදු අදහස් ඒ වගේම හැසිරීම හරියට කණ්ණාඩියක් වගේ අපි ආපු පෙර සංසාර ගමන කියවා ගන්නට. සර්වාකාරයෙන්ම නෙමෙයි සාමාන්‍ය මට්ටමින්. මොකද ඒ සර්වාකාරයෙන් දේශනා කළ හැක්කේ බුදුරජාණන් වහන්සේටනේ. අපි හිතමුකෝ මෙහෙම දැන් අර ඒ කාලේ පිරිසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ශ්‍රී සද්ධර්මය අහන්නට වාඩි වුණා. ඒ වාඩි වෙච්ච පිරිස අතර එක්කෙනෙක් ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නට ආරම්භ කරලා ටික වෙලාවක් යනකොට නින්දට වැටුණා. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද ස්වාමින් වහන්සේ අසා සිටියා, ස්වාමීනි මෙච්චර අනූපම බුද්ධ ලීලාවෙන් ධර්ම දේශනා කරද්දී ඇයි මේ භික්ෂුව නින්ද ගියේ කියලා. තථාගතයන් වහන්සේ බදාලා එක දිගටම ආත්ම භව 500ක් පිඹුරෙක් වෙලා ගොදුරු ගෙනලා ගල් ගුහාමල ඒ වගේ තැන්වල නිදාගෙන හිටපු පුරුද්ද තමයි දැන් මේ ඉස්මතු වෙලා තියෙන්නේ කියලා. එතන හිටපු තවත් එක්කෙනෙක් තථාගතයන් වහන්සේ ධර්ම දේශනාව සිද්ධ කරනවා. නමුත් මේ පුද්ගලයා තමන්ගේ අතින් පයින් ළඟ තියෙන ගස් හොල්ලනවා, ගස්වල කොළ කඩනවා. ඉතින් ඒ ගැනත් ආනන්ද ස්වාමීන් වහන්සේ අහුවට පස්සේ බදාලේ මේ ඇත්තා ආත්ම භව 500ක්ම ආසන්නයේ වඳුරෙක් වෙනත් අය රිලා කුලේ ඉපදිනා තියෙනවා. ඒ පුරුද්ද තමයි මේ ඉස්මතු වෙන්නේ. ඒ වගේම තවත් කෙනෙක් ඒ පිරිසේ අහප දිහා බලාගෙන උඩ බලාගෙන ඔළුව කරකව කරකවා ඉන්නවා. ඒ කාරණය ගැන ඇහුවාම බුදුරජාණන් වහන්සේ වදාළි මේ ඇත්තා පෙර ජීවිත ආත්ම භව 500ක්ම ওই නක්ෂත්‍ර පාඨකේ තරු ගණන් කරගෙන තාරකා රටා අනුව මිනිසුන්ට හොඳ නාටක කියා දීපු අන්හිම පුද්ගලෙ එක්කෙනෙක් විතරක් බොහෝම හොඳින් ධර්මය ශ්‍රවණය කරනවා. ආන්නේ හොඳින් ශ්‍රවණය කරන කෙනා පෙර ජීවිත ආත්ම භව 500ක්ම එක දිගට ත්‍රිවේදය හදාරලා තියෙනවා. ත්‍රිවේදේන සූක්ත ඒ කටපාඩම් කළ යුතු දේවල් මහත් ආයාසයෙන් කටපාඩම් කරලා තියෙනවා. බලන්නේ ගති පුරුදු ඉස්මතු වෙන හැටි. තවත් කෙනෙක් බිම හාරමින් සිටිනවා. බිම හාරමින් සිටින කෙනා ගැන හෙව්වහම දේශනා කළේ ගැඩවිල් පණුවෙක් වෙලා ආත්ම භව 500ක්ම පොළවේ පස් කකා ඉඳලා තියෙනවා. ඉතින් ඒ කර්මය කොහොම හරි ගෙවි ගිහිල්ලා මනුස්ස ලෝකෙ ඉපදුණා. දැන් අර භාග්‍යවතුන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා ඇඟිලි වලින් පොළොම හාරනවා. ඉතින් ඒ නිසා අපේ ජීවිත නැත්නම් සංසාර ගමනේ ආපු හැටි බලන්නට පුළුවන් ආදාසයක් තමයි අපේ හැසිරීම කියලා බොහෝ සෙයින් කියන්න පුළුවන්. ඒ කාන්තෙන්ම කියනවා නෙමෙයි බොහෝ සෙයින්. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එදාමස අර මහා සංඝ පිරිසට මේ උපනන්දගේ හැසිරීම පිළිබඳව දේශනා කළා. අතීතයේ මරණැස නගරයේ බ්‍රහ්මදත්ත කියන රාජ පරම්පරාවේ රජවරයෙක් රාජ්‍ය කරන කාලේ අපේ මහා බෝසතාණන් වහන්සේ එක්තරා නදී තීරයක වාරාණසී නැත්නම් මරණැස් ප්‍රදේශයෙන් ගලා යන හෝ ඒ කිට්ටුවක ගංගා තීරයක මහා රුක්ෂ දෙවියෙක් වෙලා පාරමි පුරමින් වැඩ සිටියා. ඉතින් ඒ කාලේ එක්තරා සිවලෙක් මායාවින් නාම බරියං ගහෙත්වා. එක්තරා සිවලෙක් මායාවී නම් වූ තමන්ගේ භාර්යාව නැත්තම් සිවල් දේනුවද කැඳවාගෙන නදී තීරයේ ඒ ගඟේ ඉවුරේ එක්තරා තැනක වාසය කරනවා. ඉතින් කොහොම හරි ඒ දවසේ එහෙම කල් ගෙවද්දී අර සිවලිය සිවලාට ප්‍රකාශ කරනවා, "දෝල් හෝ මේ සාමි උප්පන්නෝ අල්ල රෝහිත මච්ඡං කහාදිතුන් ඉද්ධාමි." තමන්ගේ ස්වාමියාවන් හිවලාට කියනවා, "මට දැන් දොළ දුකක් ඇති වෙලා තියෙන්නේ. මේ අල්ලපු ගමන් රතු වර්ගයේ මාළුවෙක් අර පණ යන්නටත් කලින් අනුභව කරන්න. එහෙම නැත්නම් පණ ගියාට පස්සේ හරි අනුභව කරන්න අමුහමුවේ රක්ත වර්ගයේ මත්සයේ කෑමට මට දැන් දොළක් ඉපදෙලා තියෙන්නේ." ඉතින් මේ සිවලා කියනවා, "අපොස්සුකා හෝහි ආහරිස්සාමිතේ. ඔබ ඒ ගැන දුක් වෙන්නට එපා. මම ඔබට ඒ දොළ දුක සංසිඳවාලන්නට උදව් කරන්නම්" කියලා දැන් මේ සිවලා මොකද කළේ, මේ ගංගාමේ ඉවුර දිගේ ඇවිදගෙන යනවා. ඇවිදගෙන යනකොට වල්ලියා පාදේ පලිබුද්ධිත්වා අනුතීරමේ වගමාසි. ඉතින් තමන්ගේ කකුල් වැලක පැටලිලා ඒ අනුතීර කියලා කියන්නේ ගංගාවේ ඉවුර දිගේම ඇවිදගෙන යනවා. ඉතින් ඇවිදගෙන යද්දී ඒ මොහොතේ
ඒ ඇවිදගෙන යන අවස්ථාවේ ගම්භීරචාරීච අනුතීර ඡාති ද්වේ උද්දා මැත්තේ පරියසන්තා තීරේ අට්ඨංසෝ. ආන්නේ ඇවිදගෙන යනකොට එක්තරා සතු දෙන්නේ මේ හිවලාට මුණ ගැහේ. සතු දෙන්නේ කියලා කිව්වේ මස් කාව දෙන්නේ. ඉතින් මේ මස් කාව දෙන්නා මස් කාව දෙන්නගේ කෙනෙක්ගේ නම තමයි ගම්භීරචාරී. අනිත් කෙනාගේ නම තමයි අනුතීරචාරී. ඉතින් මේ නම් පට බැඳෙන්නට ඇත්තේ දැන් ගම්භීරචාරී කියන ඒ මස් කාව ටිකක් ගැඹුරු ජලයේ ඇතුළට ගිහිල්ලා මතුන් සොයාගෙන එනවා ඇති. අනුතීරචාරී කියන ඒ මස් කාව ගැඹුරට යන්නේ නැතුව ගඟේ නොගැඹුරු ප්‍රදේශයෙන් මත්ස්‍යෝ දඩයම් කරනවා ඇති. ඉතින් කොහොම හරි මේ දෙන්නගේ නම තමයි ගම්භීරචාරී අනුතීරචාරී. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හුදු ගෙතු කතා හිම නෙමෙයි. ඉතින් මේ දෙන්න අතරින් ගම්භීරචාරී අර ගැඹුරු වතුරේ හැසිරෙන ඒ මත්ස්‍යයා මහන්තං රෝහිත මත්තං දිස්වා. ඉතාම විශාල ශරීරයක් තියෙන ප්‍රක්ත වර්ගයේ මාළුවෙක් දැකලා වේගයෙන් වතුරට බැහැලා කොහොම හරි තන් නංගුට්ටේන ගන්නේ. ඒ මත්ස්‍යයාගේ අදෝ භාගයෙන් නැත්තම් වරල් තියෙන පැත්තෙන් පිටුපසින් අල්ලාගත් බලවා මත්තෝ පරිකණ්ඩන්තෝ යාසිය කියන දැන් ඒ මත්ස්‍යයා බොහොම ශක්තිමත් නිසා අල්ලගත්තට ලෙහෙසි නෑ ඇදගෙන එන්න ගොඩට. කොහොම නමුත් ටිකක් දුර ඇදගෙන ඇවිල්ලා අර අනුතීරචාරී මස්කාවට කියනවා මහා මච්චෝ විශාල මාළුවෙක් දැන් මගේ මේ අහු වෙලා තියෙන්නේ උබින්නම් පිනෝ පහොස්සති. අපි දෙන්නටම මේ මස්කාව ප්‍රමාණව දින ගානකට බඩ පිරෙන නිසා ඇවිල්ලා මට උදව් වෙලා මේ මස්කාව මේ නැත්තම් මේ මාළුවා ගොඩ ගන්න උදව් කරන්න. දැන් ඔය දැල්ලෙල්ලලා ඊළඟට දීවරයෝ ඒ දැල් ගොඩ ගන්නකොට ළඟ ඉන්න අයත් කතා කරන්නේ දැලාදින් ආන්නේ වගේ. දැන් මේ ගම්භීරචාරී මස්කාව අනුතීරචාරී මස්කාවට කියනවා මට දැන් විශාල මස්සෙක් අහුවෙලා ඉන්නේ මගේ නියපොතු වලට හරි එහෙම නැත්තම් මේ මස්සයා ගොඩ ගන්න උදව් කරන්න. ඉතින් අන්නේ වෙලාවේ අර අනුතීරචාරී මත්ස්‍යයා ගම්භීරචාරී භද්දන්තේ දල්හං ගන්නහයි තහමසා කියනවා අනුත් ගම්භීරචාරී මත්ස්‍යයාට අහම්තං උද්දරිස්සාමි සුපන්නෝර ගාමිව ඔබ හයියෙන් අල්ලගන්න මේ මත්ස්‍යයා අතහරින්න එපා මාත් එන්නම් කියලා ගිහිලා දැන් දෙන්නත් එකතු වෙලා කොහම හරි දැන් මත්ස්‍යයා ගොඩ ගත්තා. මේ මස්කාව දෙන්න එකතු වෙලා මේ මහත් වූ විශාල ශරීරයක් ඇති රක්ත වර්ණයෙන් යුතු මේ මාළුවා කොහමරි වැල්ලට ඇදලා ගත්තා. දැන් ඉතින් පණ ගසමින් තමයි සිටින්නේ. ඉතින් ওই විදිහට හොටෙන් නැත්නම් තුඩෙන් නියපොතු වලින් ඇනලා ටික වෙලාවක් යනකොට මේ මාළුවා මැරුවා. ත්වම් භාජෙහි ත්වම් භාජි දැන් දෙන්නට හොඳටම බඩගිනි. මොකද මේ මාළුවා ගොඩ ගන්න සෑහෙන පොරයක යෙදුණානේ. දෙන්නත් එක මහන්සිලා තමයි ගොඩගත් මේ මස් කාව දෙන්න. එනිසා දැන් බඩගින්න නිසා කියනවා ඔබ හරියටම දෙකට බෙදන්න. අනිත් එක නා කියන ඔබ හරියටම දෙකට බෙදන්න. දැන් බලන්න මේ යෝගයේ තිරිසංගත සතුන් අතර පවා සමගියක් තිබුණා. නමුත් මේ කෙනෙක්වත් ඉක්මන් වෙලා කෑමේ නැහැ. නමුත් මේ මාළුවා දෙකට බෙදා ගන්න ගිහිල්ලා කලහයක් ඇති වුණා. හරියට බෙදා ගන්න දැන් දෙන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉතින් ඔහම ඉන්නකොට තමයි අර හිවල ඇවිදගෙන ඇවිදගෙන ඔන්න ඔය තැනට ආවේ. ආවට පස්සේ අර මස් කාව දෙන්නම මේ හිවලට කියනවා අයන් සම්ම දම්බ පුප්ප මච්චෝ අම්මෙහි ඒකතෝ හොත්වා ගහිතෝ. මේ රක්ත වර්ණයෙන් යුතුව නැත්තම් රතු පහට මේ මත්ස්‍යයා දම්බ කියන මල් වර්ගයේ වර්ණයෙන් යුක්ත වූ ඒ මත්ස්‍යයා අපි දෙන්නම එකතු වෙලා තමයි මේ ගොඩට ගත් තන්නෝ භාජේතුන් අසක්වන්තාන විවාදෝ උප්පන්නෝ. දැන් මේ මාළුව බෙදා ගන්න බැරුව අපි දෙන්න අතර විවාදයක් ඇති වෙලා තියෙන නිසා සමභාගන්නෝ භාජෙත්වා දෙහි අප දෙන්නට මේ මත්ස්‍යයා මනාව බෙදලා දෙන්න කියලා කිව්වේ කාටද? හිවලට. ඉතින් දැන් හිවලා මේ දෙන්නගේ කතාව අහලා තමන්ගේ ශක්තිය නැත්තම් තමන් උජාරුවෙන් ප්‍රකාශ කරනවා ධම්මට්ටෝ හම්පුරේ ආසින් බහු අණ්ඩාමේ තීරිතා. මම මේ ජීවිතේ පසුගිය කාලේ පුරාවටම කළේ මනාව නඩු විසඳපු එක. සමේමි මේධගන් සම්මා විවාදෝ වූප සම්මතා. මට පුළුවන් ඔබ දෙදෙනා අතර ඇති වෙලා තියෙන වාදේ මනාව සංසිඳවලා දෙදෙනාටම සාධාරණයක් කරන්න කියලා ඊට පස්සේ දැන් මේ මත්ස්‍යයා බෙදන්න කල්පනා කරනවා. කොහොමද දැන් බෙදන්නේ? අනුතීරචාරී නංගුට්ටං සීසං ගම්භීර චාරිනෝ අච්චායම් මධ්‍යමෝ කණ්ඩෝ ධම්මට්ටස්ස භවිස්සති කියලා ඔහු ප්‍රකාශ කළා. අර්ථය තමයි මේ මත්ස්‍යයාගේ වල්ගය පැත්ත නගුට පැත්ත කියන්නේ මත්ස්‍යයාගේ අදෝ භාගය වරල් තියෙන අදෝ භාගය අනුතීරචාරී මස්කාවට අයිති වෙනවා. හිස පැත්ත ගම්භීර චාරිනෝ අර ගම්භීර චාරී නම් වූ මස්කාවට හිස පැත්ත අයිති වෙනවා. දැන් සාමාන්‍යයෙන් ඒ මත්සේ ගොඩ අරගෙන එහෙම නැත්නම් ඒ මත්සේ වෙන්ජනයක් ආදී සකස් කරද්දී හිස පැත්තනොත් අයින් කළා බල්ගේ පැත්තනොත් ඒව අයින් කරලානේ මස් තියෙන කොටසනේ උයන්න පිහන්න ගන්නෙ. දැන් මෙතන ඒ දෙපැත්තෙම අර දෙන්නට බෙදලා දුන්නා. බෙදලා දීලා අර මැද හොඳට මස් තියෙන කොටස තමන් අල්ලගෙන යන්න ගියා. ඒ යන ගමන් කියනවා තුම්හේ කලහං අකත්වා
නංගුට්ටංච සීසංච කහදත. නුඹ දෙදෙනා කලහා කරගන්නේ නැතුව, රණ්ඩු කරගන්නේ නැතුව ඔය හිසයි මල්ගෙයයි අනුභව කරන්න කියලා හොඳට මස් තියෙන මැද කෑල්ල අරගෙන ඔහු යන්න ගියා. ඉතින් තේ සහස්සම් පරාජිතාවිය දුම්මුඛානි සේදිත්වා. දැන් මේ දෙන්න විහෙසටපත් වෙලා බොහොම අමාරුවේ මාළුව ගොඩ අරගෙන ඉන්නේ. ඉතින් මේ ලැබෙච්ච දේ පිළිබඳව බොහොම අසතුටටපත් වෙලා චිරම්පි භක්කෝ අභවිස්ස දින දෙක තුනකට පස්සේ තමයි මේ වගේ කෑමක් අපට ලැබුණේ. සචේන විව දේමසේ අප දෙදෙන වාද කරගත්තේ නැත්තම් අසීසකං අනංගුට්ටං සිංගාලෝ හරති රෝහිතං. අප දෙදෙනාට හොඳට මස් අනුභව කරන්න තිබුණා, මාළු මස් අනුභව කරන්න තිබුණා. අන්තිමට මේ අහක දාන හිස කොටසයි වරල් කොටසයි විතරක් අප දෙදෙනාට ඉතුරු වුණා කියලා මේ දෙන්න බොහොම දුකසේ ප්‍රකාශ කළා. දැන් කර කියාගන්න දෙයක්වත් නැහෙනි, මේ මස් කාව දෙන්නට බෑනේ හිවලෙක් එක සටන් කරන්න. ඉතින් දැන් මේ හිවලා මේ රක්ත මරණයෙන් යුතුව අලුත්ම මාළුව කටේ තියාගෙන අරන් යනවා. ඒක දැක්ක සිවල් දේනුව දැකලා යතහාපි රාජා නන්දෙය්‍ය රජ්ජං ලද්ධාන කත්තියෝ ඒවාහං අජ්ජ නම් දාමේ දිස්වාපුන්න මුකම්පති. රජ කෙනෙක් නැත්තම් ක්ෂත්‍රිය කුමාරයෙක් රාජ්‍ය ලබාගෙන සතුටු වෙන්නේ යම්සේද එලෙසින් මට අද සතුටක් ඇති වෙනවා. කටපිරෙන්නට විශාල මාළුවෙක් අරගෙන ඔබ එනවා දැකලා කියලා මේ සිවලිය සිවලාට ප්‍රකාශ කළා. ඒ වගේම ප්‍රකාශ කළා අහන කොහොමද ලැබුණේ. කතන්නු තලජෝ සන්තෝ උදකේ මජ්ජං පරාමසි. ඔබ ගොඩබිම හැසිරෙන කෙනෙක්, ඔබට වතුර හුරු නෑ, වතුර කිමි දෙන්න ඔබට බෑ. එහෙව් එකේ කොහොමද මේ අලුත් මාළුව ලැබුණේ. පුට්ටෝ මේ සම්ම අක්කාහි කතං අධිගතන්තයා. කොහොමද ඔය මාළුව ලැබුණේ කියලා අහපු මට ඔබ පිළිතුරක් ලබා දෙන්න. අන්නේ වෙලාවේ සිවල කියනවා, බලන්න මේක මේ සත්වගකට දීපු පණිවිඩයක්. විවාදේන කිසා හොන්ති විවාදේන ධනක්ඛය ජීනා උද්දා විවාදේන භුංජ මායාවී රෝහිතං. මායාවිනි ඒ සිවල් දේනුවගේ නම විවාදේන කිසා හොන්ති. විවාද කරගෙන වාද කරගන්න ගියාට පස්සේ ඒ විවාදේ හේතු කරගෙන පුද්ගලයෝ කුස වෙනවා, කෙට්ටු වෙලා යනවා, වැහැරිලා යනවා. විවාදේන ධනක්කය, විවාදේ නිසා ධනයෙන් දහන්නේ යසසින් ඉසුරින් පිරිහෙනවා. අර මස්කාව දෙන්න වාද කරන්න ගිහිල්ලා අන්තිමට තමන් දුකසේ ගොඩට ඇදලා ගත්ත නැත්තම් දඩයම් කරගත්ත මත්ස්‍යාවත් අනුභව කරන්න බැරි වුණා. මුංජ මායාවි රෝහිතන් නිසා මායාවි ඔබ මේ රෝහිත මත්ස්‍යා අනුභව කරලා දොළ සංසිඳවා ගන්න කියලා ඇයට ප්‍රකාශ කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔන්නෝය ඉතිහාසය දේශනා කරලා ඊළඟට දේශනා කරනවා, ඒව මේව මනුස්සේසෝ විවාදෝ යත්ත ජායති ආනේ විදියට. යම් තැනක මිනිසුන් අතර වාදයක් විවාදයක් හටගන්නවා නම් ධම්මට්ඨම් පටිධාවති. දැන් ඒ විවාදේ වාදය හටාරගෙන ඊට පස්සේ අවසානයේ නඩුහබ කියන තැනට ඒ සත්වයෝ නැත්තං ඒ පුද්ගලයන්ට යන්න සිද්ධ වෙනවා. සෝහි නේසං විනායක අපිට නඩුහබ කියන තැනට ගියාට පස්සේ ඊට පස්සේ ඒ විනිසුරුවරු ඊට අදාළ තීන්දුව තීරණය ලබා දෙනවා. ධනාපි තත්ත ජීයම්ති රාජකෝසෝ පවඩ්ඩති. එතකොට මොකද වෙන්නේ, දැන් නඩුහබ කියන්න ගියාට පස්සේ විශාල ධනයක් ඒ වෙනුවෙන් වියදම් කරන්න වෙනවා. අවසානයේ දඬ ගැසීම ආදීනු ධනය තමන්ට නැති වෙනවා. රාජකෝසෝ පවඩ්ඩති. රාජභාණ්ඩාගාරයට තමයි ඒ ධනය යන්නේ. එතකොට අන්තිමට සිද්ධ වෙන්නේ නඩු කියලා සමහර විට හම්බ කරගත්තු අන්තිම සතේත් නැති වෙලා දුක් විඳින සිද්ධ වෙන්නේ. අපි හිතමු අපි දෙන්නේ තුන් දෙනෙක් ඉඩම් නඩුවක පැනලුණා කියලා. මුලින්ම කතා කරගෙන සමගියෙන් අසාධාරණයක් නොවෙන්න කාටත් සාධාරණ ලෙස ඒක බෙදා ගන්නවා. බෙදාගත්තොතින් බෙදාගත්තාම එතකොට නඩුහබ කියන්න උවමනාවකුත් නැහැ, ධනේ නාස්ති වෙන්නෙත් නැහැ. නමුත් ඉතින් එසේ බෙදාගත නොහැකිව තණ්හාවෙන් පරමස වෙලා නඩු මඟකට ගියා කියන්නේ ඊට පස්සේ කොච්චර ධනයක් ඒ පුද්ගලයාට වේදම් වෙනවා. ඊළඟට වෛර හැදෙනවා. කොච්චර හරිව සිහිපෙන වාරයක් ගානේ ඇති වෙන්නේ හිතේ වෛරය, තරහව. ඒ වෙනුවෙන් කතා කරන වචන දේශ සහගත වචී කර්ම වෙනවා. ඒ වගේම කරන කාය කර්ම දේශ සහගත කාය කර්ම වෙනවා. ඉතින් පුද්ගලයාට වන හානිය මේ පොළවේ බිම් මංගලක් නිසා, එහෙම නැත්නම් වෙන යම් සුළු කුඩා කාරණයක් නිසා වෙන හානිය කල්ප කෝටි ගානකට බලපානවා. නමුත් ඕක සත්වයන්ට තේරෙන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මිනිසුන් අතර විවාදයක් යම් තැනක හට ගන්නවා නම්, රණ්ඩු සරුවලක් හට ගන්නවා නම්, කලිවාද හට ගන්නවා නම්, අවසානයේ තම තමන්ටම තමයි එහි පරාජය බාර ගන්නට සිද්ධ වෙන්නේ. කෙනෙක් හිතන්න පුළුවන් අපි මේකෙන් ජයග්‍රහණයක් ලැබුවා ආදී වශයෙන්. නමුත් එහෙම හිතුවට ඒක සදාතනික ජයග්‍රහණයක් වෙන්නේ නැහැ. අවසානයේදී අර කිව්වා වගේ විශාල අකුසල රාශියකට හිමිකම් කියන්නට සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ඉතිහාසයේ දවස සිහිපත් කරලා ඊළඟට වදාරනවා, තදා සිංගාලෝ උපනන්දෝ අහෝසි. බලන්න අර උපනන්ද භික්ෂුව තමයි එදා හිවලෙක් වෙලා ඉපදිලා තියෙන්නේ. අර මස්කාව දෙන්නෙක් වෙලා ඉපදිලා තියෙන මහලු භික්ෂුන් වහන්සේලා දෙන්න.
ඒ මහලු භික්ෂුන් වහන්සේලා දෙන්නගේ මේ ජීවිතෙත් අර පැහැරගත්තනේ වටිනා මහර්ග කම්බිලිය. අර ඒ දවස අර වටිනා මත්සයා පැහැරගත්තා වගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තස්ස කාරණස පච්චක්ක කාරක රුක්ක දේවතා පනහමේ වහෝස. එදා ඔය කාරණේ ප්‍රත්‍යක්ෂව බලාගෙන හිටපු මම නැත්තම් ඒ දවසම රුක්ෂ දේවතාවෙක් වෙලා ඔය ගංගාවේ වුණ සිද්ද වෙත සිදුවීම මගේ ඇස්වලේම මම බලාගෙන හිටියා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනිසා මේක තථාගතයන් වහන්සේ වදාළ ඉතිහාසයක්. පාරමි පුරණ අවදී ගංගා තීරයක රුක්ෂ දේවතාවක් වෙලා සිටි සමයෙහි ගංගා සහායවට සිදුවන සිදුවීම් බලද්දී ඔන්නේ සිදුවීම සියසින්ම මහබෝසතාණන් වහන්සේ දැක බඳාලා. එය පුබ්බේ නිවාසානුස්මති ඥාන මාර්ගයෙන් අතීතය ආවර්ජනා කරන ඥානෙන් විමසලා තමයි මේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළේ. ඉතින් පින්වත්නි, අපේ ජීවිත පිළිබඳව මොනවාගේ අටගියාවක් ඇතිද? ඒක දන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. දැන් මේ ශ්‍රී සද්ධර්මයේ අපට මුණ ගැහිච්ච වෙලාවේ අපදක්ෂ වෙන්නට ඕන. සුළු කුඩා කාරණා නිසා වාදයේ විවාදයේ පැටලෙන්නේ නැතිව, වෛරයේ ප්‍රතිවෛරයේ පැටලෙන්නේ නැතිව, පුළුවන් උපරිමයකින් අභ්‍යන්තරයේ සිත් පාරිශුද්ධිය පිණිස අපි අපේ ජීවිත මෙහෙවා ගන්න ඕන. එහිදී ඇස් දෙක තිබුණා අන්ධෙක් වගේ ජීවත් වෙන්න වෙන අවස්ථාවක් තියෙනවා කියනවනේ. කන් දෙක තිබුණත් බීරෙක් වගේ ජීවත් වෙන්න ඕන වෙලාවක් තියෙනවා. එහෙමයි බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මයේ අපට උගන්වා වදාරන්නේ. දැන් මේ ලෝකයේ ජීවත් වෙද්දී බොහෝ දේ දකින්න වෙනවා, බොහෝ දේ අසන්නට වෙනවා. දකින අරමුණක් පාසා, ඇසෙන අරමුණක් පාසා හඹන්නට ගියොත්, අනුව කල්පනා කරන්නට ගියොත්, වෙලෙන්න පැටලෙන්න ගියොත් අභ්‍යන්තරය අපිරිසුදු වෙනවා. නූපන් අකුසල් උපදිනවා, උපන් අකුසල් වැඩි වෙනවා. එතකොට උපන් අකුසල් වැඩි වෙනවා නම්, නූපන් අකුසල් උපදිනවා නම් ඒ අමාර්ගයක්. එය ඒකාන්තෙන් අකුසල වැඩෙන මාර්ගයක්, සේවනය නොකළ යුතු මාර්ගයක්. මේ කාරණය කවුරුත් අවබෝධ කර ගන්න ඕන. තමන්ට හිතයි සීව තමන්ගේ ජීවිතය පවත්ව ගන්න බැරි නම් අනික් කෙනෙක් මට හෝ ඔබට හිතයි සීව ජීවිත පවත්වයි කියලා එහෙම බලාපොරොත්තු වෙන වැඩක් නැහැ. ඔබේ ජීවිත හේතසුව හෝ මගේ ජීවිත හේතසුව ඔබ හෝ මා හෝ ජීවිතය හසුරුවන ආකාරය මත තීරණය වේවි. තව කෙනෙක් පුරණ කුසලයෙන් ඔබට විපාක ලැබෙන්නේ නැහෙනේ. තව කෙනෙක් පුරණ අකුසලයෙන් ඔබට අහිතකර විපාක ලැබෙන්නේ නැහැ. නිස්සන්ද ඵලයෙන්ට පුළුවන්, ඒක වෙනම කතාවක්. හැබැයි ඔබ හෝ මා හෝ පුරා ගන්නා කුසලය හෝ පුරා ගන්නා කුසලය හෝ ඔබ කරා හෝ මා කරා හෝ ඒක සුදුසු පරිදි පැමිණෙනවා. ඉතින් එනිසා අන්නේ කාරණයේ තේරුම් අරගෙන මේ ජීවිතය තුළ මේ ඒ අවස්ථා පසු කරන්නේ සමහර අවස්ථා එනවා. ඒව පසු කරනකොට නුවණ තිබුණේ නැත්තම්, බුද්ධ ගෞරවය තිබුණේ නැත්තම් විශාල අකුසලයක්, විශාල ව්‍යසනයකට එන්න පුළුවන්. දැන් අපි මේ ජීවිතයේ අපට ලැබිලා තියෙන මේ උත්තම ධර්මය නිසා බලන්න කොච්චර ආරක්ෂාවක් තියෙනවද කියලා. පාපයක් අකුසලයක් කරන්න අපි බයයිනේ. ඒ බය වෙන්නේ ඇයි? ඒ පාපය අකුසල නිසා මිලියුනොත් පිරිහෙනවා, පරලොව අපාය උරුම වෙනවා. ඉතින් මේකේ පො ලෞකික සම්මාදිට්ඨිය කම්මසකත ඥානය අපට ලැබුණේ බුදුරජාණන් වහන්සේ නිසා. එයින් ඇති වෙලා තියෙන ශික්ෂණය බලන්න, මේ ජීවිතය යම් පාපයකින් අපි වැළකුණා නම්, යම් අකුසලයකින් වැළකුණා නම්, යම් කුසලයක් අප සිද්ධ කරන යොකෝම සිද්ධ කළේ බුදුරජාණන් වහන්සේගෙන් ලැබਿੱච්ච අස්සම සම කල්යාණ මිත්‍රත්වයේ නිසානේ. ඒ උතුම් ධර්මයේ සංගයාගේ පිහිට නිසානේ අපි අකුසලයෙන් වෙන් වුණා නම්, කුසලයේ පිහිටියා නම්, පින්කමක් සිද්ධ කරගත්තා නම්, මොකක් හරි සත්පුරුෂ ධර්මයක් අපේ ජීවිතයේ තියෙනවා නම් ඒ සත්පුරුෂ ඇසුර නිසා. ඉතින් ඒ සත්පුරුෂ ඇසුරම නැවත රඳවා ගන්න ඕන. ඒ සද්ධර්මයේම නැවත ශ්‍රවණය කරන්න ඕන. ඒ ධර්මයේම පිහිටන්න ඕන. එහෙම පිහිටාගෙන සමහර විට ජීවිත දෙකක් තුනක් වෙන්න පුළුවන් තව ඉදිරියට. එහෙම නැත්නම් ජීවිත 10ක් 15ක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව ආත්ම භව 100ක් 200කින් පස්සේ වෙන්න පුළුවන්. කල්පයකින් දෙකකින් වෙන්න පුළුවන්. කල්ප 100කින් 200කින් වෙන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නකම්ම මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට තිරසාර අදිෂ්ඨානයක්, උවමනාවක් අපේ හිතේ පිහිටුවා ගන්න ඕන. එහෙම තිරසාර අදිෂ්ඨානයක් පිහිටුවාගෙන ධර්මයේ හැසිරෙනකොට එච්චර ඈතකට නොයා මේ ජීවිතයම තුලදී, එහෙම නැත්නම් මේ ජීවිතේ ගිලිහෙන්නට පෙර මාර්ගඵල ලබන්නට කිසිම බාධාවක් මේ ශාසනය පැත්තෙන් ඇත්තේ නැහැ. ඒ කියන්නේ සම්බුද්ධ ශාසනයේ කරලා තියෙන මඟ පෙන්වීම, දායාද කරපු ධර්මය සාතිසේ පාරිසුද්ධයි. මුල මැද අග කියන තුන් තැනම පිරිසුදු ධර්මයක් නිසා ඒ ධර්මයේ හික්මුණාම හික්මෙන පුද්ගලයාට මේ ජීවිතයේ තුලදීම පෙර සිද්ධ කරපු පාරමිතා තිබේනම් මාර්ගඵල ලබන්නට පුළුවන්කම තියෙනවා. ඒක අදත් එහෙමයි, මතුත් එහෙමයි. ආන්නේ ගෞරවනීය විශ්වාස හිතේ ඇති කරගෙන තමයි ධර්මයේ හැසිරෙන්නට ඕනේ. නිසා මේ උතුම් දහම් පාඩම තුල, කතාව තුළ කියා දීපු විශේෂ කාරණයක් තමයි
වාදයට විවාදයට බැසගත්තාම ඇතිවන්නා වූ පරිහානිය. ඒක ගිහි ගෙදරක ඉන්න කෙනෙක් හැටියට ගිහි කෙනෙක් නම් හිතන්නට ඕන, ගිහි ගෙදරක ජීවත් වෙද තමන් එකට ජීවත් වෙන පිරිස ඉන්නවා. ඒ ජීවත් වෙන පිරිසත් එක්ක මොනම කාරණයකවත් වාදී විවාදී පැටලෙන්න හොඳ නැහැ. යම් කාරණා ඉදිරිපත් වෙන්න පුළුවන්. මොකක්ද තෝරගන්න ඕනේ, මොකක්ද කරන්න ඕනේ කියලා ඒ වගේ දෙමංසලකට ආව වගේ තීරණයක් ගන්න අවස්ථාවක් එන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල සත්පුරුෂව කලබල වෙන්නේ නැතුව ඊටාම නුවණින් පරීක්ෂා කරලා තීරණයක් ගන්නට ඕන. එහිලා සමගිය රඳවා ගන්නට ඕන. මගෙන් මහල මමම කියන දේ කරන්න ඕනේ කියලා මාන්නෙන් උඩඟුකමින් අහංකාරකමින් හිටියොත් පරාජයටපත් වෙනවා. ඒ වගේම වැඩි හිටියෝ ඉන්නවා මේ ශාසන මාර්ගයේ අපිට පැවිද්දෝ හැටියට ගත්තොත් මේ පැවිදි ජීවිතවලට අවවාද අනුශාසනා කරන මහර්ග ගුරුකුල තියෙනවා. උතුම් ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ සත්පුරුෂ මහර්ග ස්වාමීන් වහන්සේලා මහා භාවනීය මුනිවරු මේ යුගයේ ඒ උතුමන් වහන්සේලාගේ අවවාදයට අනුශාසනාවට හොඳට හිස නමලා ගෞරවාදරෙන් පිළිගෙන තමයි පැවිද්ද තීරණ ගන්න ඕනේ. ගිහියයි වුණත් එහෙම තමයි. ගිහියයිගෙත් ඉන්නවානේ ගිහි ජීවිතවල මව්පියවරු, ඒ වගේම ඒ ගිහි ජීවිතවල ගුණවරුද තපෝවරුද වැඩිහිටියෝ එයට සමන් දෙන්න ඕන. සමන් නොදී හිතුවක්කාර විදිහට කලබලකාරීව තීන්දුව තීරණ ගත්තාම වාදවල පැටලෙනවා, විවාදවල පැටලෙනවා, ජීවිතේ වෙහෙසක් වෙනවා, හඬන්න වැළපෙන්න සිද්ධ වෙනවා, අතේ මිටේ තියෙන දේ විනාශ වෙලා යනවා, මහා පරිහානියකටපත් වෙනවා. එසේ නොවෙන්නට නුවණින් තීරණ ගැනීමේ නුවණින් කටයුතු කිරීමේ දක්ෂ භාවය ඇති කරගන්න ඕනේ. ඒකට උපකාරක ධර්මය තමයි සත්පුරුෂයාගේ ඇසුර. සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරේ. ඉතින් අනුධර්ම ප්‍රතිපදාව මේ කාරණා හතර තිබුණොත් සාමාන්‍ය ජීවිතයේ තියාපත සැලසෙනවා. මේ ධර්ම මාර්ගයේ තුල මගපල ප්‍රතිවේදයේ පිණිස අවශ්‍ය කරන්නා වූ පාරමිතාවක් දිනු වෙනවා. ඉතින් ඒ නිසා අන්නේ කාරණා ටික හොඳට හිතට ගන්න බලන්න. උපනන්ද සාක්‍යපුත්‍ර භික්ෂුව මේ ජීවිතයේ හැසිරුණේ අර පෙර ජීවිතවල අරගෙන ආපු හීන ගති පුරුදු ඉස්මතු කරගෙන. බුදුරජාණන් වහන්සේ ඉදිරියේවත් ඒව වෙනස් කරගන්න බැරි වුණොත් ආය සංසාරේ කමදා වෙනස් කරගන්නද? ඒ නිසා අපි හිතන්න ඕනේ මේ බුද්ධ ශාසනයක් ලැබෙච්ච වෙලාවේ අපේ තියෙන දුරුගුණ අඩුපාඩු අතහරින්න ඕන. වැරදි දැන කරන්න යන්න හොඳ නැහැ. පුංචි හැරි අකුසලයක් සිද්ධ වෙනවා නම් අකුසලයේ පුංචි කියන්නට බෑ. අකුසලයක් සිද්ධ වෙනවා නම් කල්පනා කරන්න ඕනි මේ තරම් උතුම් ධර්මරාජ මුනිවරයෙකුගේ සරණ ලැබිලා තියෙද්දි, අමා ධර්මයේ සංගරබ්නේ ඇසුර ලැබිලා තියෙද්දි, මේ වගේ අවස්ථාවක හෝ මට බැරි නම් මේ උතුම් සීලය පිරිසුදු කරගන්න, සමාධිය දිනු කරගන්න, මේ පින්කම් ටික කරගන්න ආය කමදා සිද්ධ කරන්නද? ආන්නේ හැංගීම හිතේ තියෙන්න ඕනි. එනිසා මේ බුද්ධ ශාසනය හරියට රන් ඉර මඩලක් පෑවුවා වගේ ඝන කළු රාත්‍රියක් නිමා කරමින් ඉරමඩලක් උදා වුණා. ඉරමඩල උදා වෙනකොට ගන්නියම් ගම්, රජදහන්, කඳුවැටි ගිරිසිකර, වැව්වමුණු පොකුණු ගංගා, මහ මුහුදු ඔක්කෝම ආලෝකමත් වෙනවා. ආන්නේ වගේ තමයි බුදුරජාණන් වහන්සේ නම් වූ ඉරමඩල උදා වුණා. ශ්‍රී සද්ධර්මයේ නැමැති රශ්මි දහරා දිගන්තයේ සත්වගගේ හද සම්තාන වෙත පැතිරුණා. අර ඝන කළු රාත්‍රියේ නොපෙනුණු දේ දැන් අපිට බලා ගන්න පුළුවන්. මේ කුසලයයි මේ කුසල විපාකයයි, මේ අකුසලයයි මේ අකුසල විපාකයයි, මේ සුචරිතයයි මේ දුස්චරිතයයි, මේ පුරුදු කළ යුතු දෙයයි මේ නුපුරුදු කළ යුතු දෙයයි, මේ ඔක්කොම කියා දෙලා තියෙනවා. සියලු දේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අපට අවශ්‍ය මේ සැනසෙලි මාර්ගය. ඉතින් ආන්නේ දේවල් මෙච්චර පිරිසුදු වෙහෙන වෙලාවේ කොහොමද සිතක් පිරිසුදු කරගන්නේ? කොහොමද කාය භාග මනෝ කර්ම පිරිසුදු කරගන්නේ? සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද? සම්මා සංකල්පය කියන්නේ මොකක්ද? සසර දුකෙන් අත මිදෙන්නේ කොහොමද? කොහොමද සමත විපස්සනා භාවනා වඩන්නේ? ඒවට අදාළ අරමුණු මොනවද? මොකක්ද උපචාරය කියන්නේ? මොකක්ද අර්පණා සමාධිය කියන්නේ? මේ ආදී වශයෙන් ඒ සියලු කාරණා තා විශිෂ්ට විභජ්‍යවාදී රටාවක් තුළ බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥානයෙන් පහරවලා දේශනා කළා. දැන් මේ මොහොතේ අපි සියලු දෙනාම ඒ ධර්මයේ පිළිබඳව සැක කුකුස් කංකා උපදවන්න හොඳ නැහැ. විශාල පරිහානියකටපත් වෙනවා. ගෞරවාන්තයෙන් වැඳ වැඳ නමස්කාර කර කර මේ ධර්මයේ අසාසා ජීවිතේ ගල්පා ගන්න ඕන. ජීවිතේ පුහුණුවට නංවා ගන්න ඕන. නිතර බුද්ධානුසතියේ දෙන්න ඕන. ධම්මානුසතියේ සංඝානුසතියේ දෙන්න ඕන. දවස ගෙවෙනකොට උසල් දහම් රාශියක් එකතු කරගන්න තමන් දක්ෂ වෙන්න ඕන. අපි අපේ ජීවිත පවත්වන්න කාසිපනම් ධනෙ හොයන්ට මහන්සි වෙනවා. ඊට වඩා වැඩි මහන්සියක් වෙන්න ඕන මේ කුසලයේ නැමැති සත්පුරුෂ ධර්ම නැමැති ධනෙ උපයා ගන්නට. ශ්‍රද්ධාව, සීලය, හිරියොත්ප්ප ධනය මෙම උපයා ගන්නට දක්ෂ වෙන්න ඕන. එසේ දක්ෂ වෙලා මේ ජීවිතේ වියකිලා යන්නට පෙර මේ උතුම් ගෞතම බුදුසසුන ලැබිත නිමේෂේ අපි අස්වැසිල්ලක් ලැබුවෙමු යන ඒ අදහස, ඒ සැනසීම හිතට ගන්න හැම දෙනාම දක්ෂ වෙන්නට ඒ උදෙසා මේ කෙටි දහම් පිළිසඳරද මහෝපකාර වේවා කියලා මම බොහෝම මෙත් සිතින් ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. අද සිත්නෙත් අසපුවෙන් මේ අත්‍යුදාර ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නට යෙදෙන්නේ
සාලියපුර අනුරාධපුර ලිපිනේ පදිංච පින්වත් ඒයෝ බිරණතුංග බිරින්ද ශාමලිකා රණතුංග පුත්තුණුවන් ඖෂධ රණතුංග දියණිය චන්තුලි රණතුංග කියන ආදරණීය පවුලේ සියලු දෙනා සුජීවත්ව සිරින අයියම් ඉලංකෝන් මෑණියන්ට චන්ද්‍රලතා හෙට්ටි ආරච්චි මෑණියන්ට ජයන්ත වික්‍රමසිංහ පියාණන්ට අභාව ප්‍රාප්ත ආර්යම් ටිකිඩි බණ්ඩා පියාණන් ඇතුළු සංසාරගත සියලු ඥාති බන්ධු වර්ගයාට මේ උතුම් ධර්ම දානමය පින්කම අනුමෝදන් කරන්නට යෙදෙනවා. එවගේම දේශකයන් වහන්සේට නෙත්‍ය FM කාර්ය මණ්ඩලයට ආශිර්වාද කරන අතර දෙවියන් සහිත ලෝකයට පින්පෙත් පමුණුවන්නට යෙදෙනවා. නිවන් දක්නා ජාති තක්වාම සත්පුරුෂ ඇසුර ලැබෙන සම්මා දිට්ඨියම පිහිටන්න පාරමී පුරා සැනසීම ලබන්නට ලැබේවා කියලා ඒ පින්වත් පිරිස පුරුදු පරිදි ප්‍රාර්ථනා කරන්නට යෙදෙනවා. ඒ වගේම අද මේ උතුම් ධර්ම දානයට සම්බන්ධ වෙන පින්වත් තුරුවන් ඒ වගේම අසිත ඇතුළු පවුලේ දෝ දරුවන් බලාපොරොත්තු වෙනවා. ගැටහැත්ත ගණියගොඩ ලිපිණේ පදිංචිව සිට 2026 6 මාසේ 3 දින පරලෝව සැපත් එම්මේ පුණ්‍යවතී මඩගම්මන ආදරණීය මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරන්නට මේ මහර්ග ධර්ම දානමේ පින්කම අද අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. රත්නපුර මල්වල පදිංචිව සිට වසර 5කට පෙර පරලෝව සැපත් DG සෝමතිලක ආදරණීය පියාණන්ටත් පුණ්‍යානුමෝදනා කරන්නට යෙදෙනවා. සුජීවත්ව සිටින පියසීනි වික්‍රමසිංහ ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන අතර දේශකයන් වහන්සේටත් මහා සංඝරත්නයට ලක්වාසි ලෝවාසී සියලු දෙනාටම ආශිර්වාද කරමින් තමයි අද මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නට යෙදුනේ. සක්දෙව් රජතුමාට සතරවරම් දෙව් රාජවරුන්ට ඒ වගේම ආර්ය සුමන සමම් දෙවියන් මාතෘ දිව්‍ය රාජයන් වහන්සේ මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ මේ තලයේ පටන් බඹ විමන් දක්වා මෙසක්වල පටන් පිරසක්වල දක්වා සියලුම සත්ව ප්‍රජාව දෙවියන් සහිත ලෝකය මේ අති උදාර පුණ්‍ය සම්පදාව උරුම කරගෙන අනුමෝදන් වෙලා පාරමි පුරාගෙන වහ වහාම ධර්මාවබෝධය ලබාගෙන ගෝර භයංකර සසරින් අත මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ආකා

0: සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පප්ති සිද්ධියා සම්මේ සත්තා අනුමෝදන්තෝ සම්බ සම්පප්ති සිද්ධියා ධර්ම ශ්‍රවණානි සංසබලෙන් ධර්ම දානමේ පුණ්‍යමහිමේන හැම හද සන්තානයක්ම නිවී පහන් වේවායි මම ප්‍රාර්ථනා කරමි. අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධම්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සංඝ සම්පත්තිමේවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිජ්ජතු.
1: සාධු සාධු සාධු. ඉරිදා සිරිනේ තසපුවේ ධර්මානුශාසනාවයි ඔබ ශ්‍රවණය කළේ. මිල කළ නොහැකි උතුම් දායාදය ධර්මදායාදයයි ඔබ ලැබුවේ. ගිලන් වූ හිතට මහා ඖෂධය වූ ධර්ම ඖෂධයයි ඔබ ලැබුවේ. ඒ උතුම් ධර්ම ඖෂධයෙන් මේ සසර ගමනේ මහා පීඩාව සම්පූර්ණයෙන්ම සුවපත් කරගන්නට ඔබට වාසනාව පෑදේවා. ඒ උතුම් දහම් මග එලිපෙහෙලි කොට දහම් අවවාදයෙන් අපසිත් සනසවාලු ගරුදේශකයන්න් වහන්සේ පූජනීය වන්දනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයේ උතුම් ධර්මාවබෝධය ලැබේවා ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් net fm රේඩියෝ වේ මේ ධර්ම දේශනාවේ ධර්ම දායකත්වයේ දරන්නට ඔබට අපි ආරාධනා කරනවා. 0174252014 අංකයට කතා කරන්නට. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා net fm බණ වැඩසටහන ඔස්සේ සිත්නේ තසපුව ඉරිද සිත්නේ තසපුව අහන්නටත් ඔබට ආරාධනා කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියන ආරාධනාවත් සිදු කරමින් අපි කෙටි විරාමයක් ලබනවා. ඉරිදා සිත්නේ තසපුව ධර්මානුශාසනාවෙන් හැම දිනටම තෙරුවන් සරණයි.
2: සිත්නේ තසපුව
3: අවදත් අලුත් කාගෙත් නෙත්
4: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට.
5: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
6: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
7: මාරයිනේ
6: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770313036.
8: ඔමිල් කොහොඹ සබන් ස්වභාවික කොහොඹ තෙල් සාරයෙන් විස බීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් දෙනුමකට ඔමිල් කොහොඹ සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය. අලුත් තැන කඩම මිලක් කසකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩම මිලකට දැන් පහන්ද රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසකල ග්‍රීන් සුපර් කසකල සමූහ ව්‍යාපාරය වෙතින්. ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ.
9: මස්තර සුදර්ශන මාසයක් යනකම් ගොළු සම්මියවත් මුකුත් නැතුව තමයි ජීවත් වුනේ. ડોක්ටර්ලාට කිව්වට පස්සේ එයාලා පරීක්ෂා කරා අනිත් කරන්න පුළුවන් තත්යක් නැහැ කියලා. ඒ අතරතුර පාසලට ගාලින් තමයි ගමස්ති ලංකිකන් ගියේ. දැන් දෙවියනේ කියලා අත්දැකන්න පුළුවන් තත්යක් අපිට තියෙනවා. ඒවනතල වේදනහත්ය කියන්නේ ඇත්තටම දෙවි කෙනෙක් කියලා මම විශ්වාස කරනවා.
8: කතා කරන්න 0777 300 940. යටිහිතේ භාෂාවක් තියෙනවා. යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප. එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න. ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න. ඉටු වෙනවාමයි.
10: Alpha Studio with Kasuni and Lehansa.
8: සතියේ දවස්වල උදේ 6ට. කවදත් අලුත් කාගෙත් නෙත්.

0: Fit mit Assepoel. Fit mit Assepoel.
1: අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඉරිදා සිට්නේ තසපුව දහම් සාකච්ඡාව ආරම්භන්නට සූදානම. ඔබ දන්නවා දැන් අපි දීර්ඝ කාලයක් තුල බුදුරජාණන් වහන්සේගේ ගුණ කදම්බේ අලලා නවරහදී බුදු ගුණ එහෙම නැතිනම් ඉතිපිසෝ ගාතාව පදනම් කරගෙන මේ සාකච්ඡා මාලාව ඔබට සමීප කළේ. ඒ තුල බුදුරජාණන් වහන්සේ පිළිබඳව මහත් වූ ගෞරවයක් ගුණ වර්ණනාවක් තුල ඔබේ හිතට ලං කරන්නට අපට වාසනාව ලැබුණා. අදෙහි ඒ සාකච්ඡා මාලාවේ අවසාන සාකච්ඡාවට අපි ඇවිත් තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ මේ කාලයේ මුළුල්ලේ ඔබ කොතරම් දැනුවත් වුණාද? උන්වහන්සේගේ ගුණය පිළිබඳ කොතරම් හිතේ පැහැදීමක් ඇති වුණාද? ඒ පැහැදීම, ඒ ශ්‍රද්ධාව ඔබේ ජීවිතේ කොතරම් ආලෝකයක්ද, කොතරම් ඔබේ ජීවිතේ වෙනසකට ලක් කළාද කියලා තම තම නැනපමණින් තමන්ගේ හිතින් විමසා බැලූ කල ඔබට ඇත්තටම සතුටටපත් වන්නට, ගෞරවයක් ඇතිවන්නට, ධර්මයේ නියැලෙන්නට ලොකු කැමැත්තක් ආශාවක් වගේම ඒ සඳහා හොඳ පදනමක් සකසා දුන්නාය කියලා අපිට සතුට වෙන්නට පුළුවන්. අදත් එහි අවසාන සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන වෙලාවේ අපේ අතිපූජනීය වන්දනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේව ඉරිදා සිට්නේ තසපුවේ මේ දහම් පිළිසඳරට නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අවසර ස්වාමීන් වහන්ස, ශ්‍රද්ධාවන්ත ඔබේ හිතේ මේ මතු කරන ගෞරවය ඔබ පවත්වාගත යුතුයි. ඒ වෙනුවෙන් ඔබ නිරන්තරයෙන්ම ධර්මයේ නියැලිය යුතුයි. ධර්මයේ කියන ඔබට හැම මොහොතකම, හැම ජීවිතයේ හැම අවස්ථාවකදීම වටිනාම දායාදය කියලා අපි හැම විටම සිහිපත් කරන නිසා ඒ සඳහා නිරන්තරයෙන් ධර්මයට ලංව කටයුතු කිරීම ඔබේ මගේ ජීවිතයේ මහා වටින අවස්ථාවක් බවට පත් වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් තමයි නේත්‍රාලෝක YouTube නාලිකාවට අපි මේ සියලු වැඩසටහන් ලං කරන්නේ. අපි ඔබට සිහිපත් කරන නේත්‍රාලෝක YouTube නාලිකාවට ගියාට පසුව ඔබට මේ සෑම වැඩසටහනක්ම සාකච්ඡාවක්ම සුවසේ අහන්නට පුළුවන්, නැවත නැවත අහන්නට පුළුවන්. ඒ තුළ සමහර අය සටහන් කරගන්න, එහෙම සටහන් කරගන්නට පුළුවන්. ඇතැම් අවස්ථාවල ජීවිතයට ප්‍රායෝගිකව යොදා ගන්නට අවස්ථාවන් කියලා දෙනවා. ඉතින් ඒවා ඔබට ලං කරගන්නට මෙය කදිම අවස්ථාවක් බවට පත් වෙනවා. ඉතින් ඒ සඳහා අපිත් එකතු වෙන්න කියන ආරාධනාව කරමින් අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ භගවා කියන උතුම් බුදු ගුණේ අලලා. මේ ගුණපදය ඇත්තටම ඔබේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තවත් අප්‍රමාණ ගෞරවයක්ම මතු කරාවි. ඒ නිසා බොහොම සාවධානව දෙසමන් යොමා මේ දහම් පිළිසඳරට සවන් දෙන්නේයි මා ඔබට ආරාධනා කරන්නේ. අපේ ස්වාමීන් වහන්ස, අපි දහම් සාකච්ඡාව ආරම්භ කරමු. අපි ස්වාමීන් වහන්ස, බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපි කාලයක් මුළුල්ලේ මේ නවරහදී බුදු ගුණ පිළිබඳව කරපු පැහැදිලි කිරීම තුළ මට ලැබුණු ප්‍රතිචාර ශ්‍රාවකයන්ගෙන් අතිමහත්, ඒ අතර බොහෝ දෙනා තමන්ගේ ජීවිතයේ බුදුගුණ නැවත නැවත සජ්ජායනා කරන්නට, ඉතිපිසෝ භගවා කියන මේ උතුම් ගාථා රත්නය නැවත නැවත සජ්ජායනා කරන්නට පෙළඹී තිබෙන වාර ගණනවල් අපිට සිහිපත් කරනවා. ඇතමුන් ලක්ෂයක වාරයක් පමණ මේ වන විට මේ උතුම් බුදුගුණ සජ්ජායනා කළාය කියලා බොහොම ගෞරවණීය හැඟීමකින් අපිත් එක අදහස් පළ කරන අවස්ථා තිබෙනවා ස්වාමීන් වහන්සේ. වගේම බොහෝ දෙනාගේ ජීවිතයේ කඩාවැටුන අවස්ථාවල, එහෙම නැත්නම් ජීවිතයේ යම් අසනීප තත්වයන්, රෝගාතුරව පීඩාවට පත් වෙලා ඉන්න මොහොතක මේ බුදුගුණ සජ්ජායනා කිරීම තුළ, මේ වැඩසටහන් ශ්‍රවණය කරලා ලබාගත්තු අවබෝධය තුළ ලොකු සැනසීමක් ලැබුණාය කියලා සිහිපත් කරන අවස්ථා මේ සාකච්ඡා මාලාව මුළුල්ලේම නෙත් රේඩියෝ වහනෝ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ තිය වැඩසටහන් ශ්‍රවණය කරපු බොහෝ දෙනා සිහිපත් කරන්නට යෙදුණා. එක පැත්තකින් අපි ඒ සතුට විඳිනවා වගේම ලොකු ජයග්‍රහණයක් කියලා හිතෙනවා අපේ ස්වාමීන් වහන්ස. ධර්මයේ පිළිබඳව මේ වගේ බුදුගුණ සිහිපත් කරනකොට ඒ ධර්මයේ පිළිබඳව මිනිසුන්ගේ පැහැදීම පිළිබඳව අපි සන්තුට්ටියට පත්වීම, එහෙම නැත්නම් අපි එකින් යම් ආකාරයකට තෘප්තිමත් භාවයට පත්වීම, ඒක අපි කියන අපිට මොන ආකාරයෙන්ද බලපාන්නේ ස්වාමීන් වහන්ස? මම එහෙම අහන්නේ දැන් මේ වගේ වැඩසටහන කරනකොට ඇත්තටම මටත් හරි සතුටුයි. අනේ මෙහෙම හොඳ දෙයක් කළා කියලා ආයේ හිතනවා. මම මේ ගැන කලානම් කලා කියලා එතනින් ඉවර කරන්න ඕන නැදෝ කියලා. ඇතන සන්නස ඒ පිළිබඳ නැවත නැවත සිතා මෙනෙහිකොට සතුටු වීම පිළිබඳව සහ ධර්මයේ තව කෙනෙකුට ලං කරන්නට අවස්ථාව ලැබීම පිළිබඳව, මොකද මම පමණක් නෙවෙයි දැන් මේ අහන අයත් ඒ අය තව කෙනෙකුට මතක් කරලා එහෙම යමුණු අවස්ථා තිබෙනවා. එහෙම යෙදීම තුළ ධර්මයේ නියැලෙන අපට මොන වගේ වාසියක්ද නැත්නම් මොන වගේ අවස්ථාවක්ද ජීවිතේ උදා වෙන්නේ, ඒ හොඳද නරකද සහ ඒ තුල ජීවිතයේ යම් ආකාරයකට ධර්මයට ලං කර ගැනීමට තිබෙන ඉඩාවකාශය කොහොමද කියලා මම අද සාකච්ඡාව ආරම්භ කරන වෙලාවේ ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමතියි. අවසරයි අපි සමුනස්.
2: සියලු දෙනාටම තෙරුවන් සරණයි. නැවතත් මම බොහොම මෙත් සිතින් ආශිර්වාද කරනවා. මේ උතුම් බුදුගුණ පිළිසඳර ආය ආයමත් හොඳට මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේ ඔබගේ සිත් නෙත අවදි කරගෙන බලන්නට දක්ෂතාවය ඇති කරගන්න, එයම ඔබට අමාසුව වැහෙන අප්‍රමාණ සැනසීමක් බවට පත්වේවි. එනිසා ඉතා හොඳ අවධානයකින් අපි දැන් මේ මොහොතේ පටන් මේ දහම් පිළිසඳරයේ යෙදෙමු. පින්වත් වරුණ, බුදුරජාණන් වහන්සේ අමයුරු ධර්මයේ වදාරද්දී දේශනා කරලා තියෙනවා, යම්කිසි කෙනෙක් හේතු කරගෙන බුදු සරණ ලැබුවා නම්, ධම්සංඝ සරණ ලැබුවා නම්, යම්කිසි කෙනෙක් හේතු කරගෙන යමකගේ මඟ පෙන්වීම යටතේ තිසරණේ පිහිටා දුකමයයි කියලා ඇසුවා නම්, දුකට හේතුව නිරෝධය, නිරෝධ උපායමයයි කියලා ඇසුවා නම්, ඒ උතුම් තිසරණේ පිහිටා ගන්නට උපකාර වූ බුදු ගුණ, ධම්සංඝ ගුණ කියා දුන්, ධර්මයේ කියා දුන් ඒ පුද්ගලයාට කෙතෙක් කෙලෙහි ගුණ සැලකුවත් නිමා කරන්නට බෑ කියලා දේශනා කළා. බරපතල ගැඹුරු දේශනාවක්. එතකොට වරුණ, දැන් මේ උතුම් දහම් පිළිසඳර අසා සිටින සියලු දෙනා, දැන් අපි ඔබ මා එකතු වෙලා බුදුරජාණන් වහන්සේගේ ජීවිතය පිළිබඳව මේ කතා කළේ. මේ හඳුන්වා දුන්නේ ලොව අසම සම මහා මුනිවරයන් වහන්සේ. ඒ මහෝත්තම මුනිවරයාගේ රූපය, ගුණ සම්පත්තිය පිළිබඳව ඉතාම ශේෂයක්. ඒ ශේෂය උපමාවකින් කියන්න බෑ වරුණ. ඒ තරම්ම ස්වල්ප කාරණා ටික. එතකොට මේ තුලින් සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන අසල සිත පහදිනම පහදින වහරයක් ගාන ඥාන සම්ප්‍රයෝග කුසල චිත්තෝත්පාද පහළ වෙනවා. එය ඔහුට බොජ්ජංග ධර්ම සම්පාදනය කර දෙනවා, පාරමි පුරා දෙනවා. එමගින් ඔහු තප්පරයක් පාසා ගමන් කරන්නේ නිර්වාණ අමා ශාන්ති පුරේ. සත්වයකට දෙන්න පුළුවන් උප්පරිම සැනසීමක් මේ සාධනය කරලා දෙන්නේ. ඒ වගේම මේ මෙහෙවර මවකට කළ නොහැකි මෙහෙවර, පියෙකුට කළ නොහැකි මෙහෙවර. අනිත් අය ගැන එහෙනම් කතා කරන්න දෙයක් නෑ. එනිසා වරුණ, මෙහෙම මෙහෙවරක් යමෙකු සිද්ධ කරනවා නම් දැන් ඔබ ඔබේ වෘත්තීය විෂය ඉක්මවා ගිහිල්ලා බොහොම උනන්දුවෙන් උවමනාවෙන් මේ බුදු ගුණ දහම් පිළිසඳර අසාත්මකව බොහෝ දෙනෙකුට ජනනය කරවන්නට ඔබ උත්සාහවත් වුණා. ඒ උත්සාහය ඇත්තටම සාර්ථක උත්සාහයක්. මගේ තියෙන දහම් දැනුම සහ මට මේ උතුම් ධර්මයේ වෙන උගන්වා බදාලා ගුරුතුමන්ට මතු බුදුබව ලැබෙන්න ඒ උතුමන් වහන්සේලා නිසා මේ උතුම් කාරණා කියා දීමේ හැකියාව ලැබුණා. ඒ වගේම මේ ශ්‍රාවකවරු මේ වහගෙන ඉන්න පින්වතුන්ලා ධර්ම දානීය ලබා දෙමින්, ඒවා අසමින්, ඒවට සම්බන්ධ වෙලා විශාල සහයෝගයක් මේ ලබා දෙන අපි කාට උනත් වරුණ. දැන් මේ වහගෙන ඉන්න මිනිස්සු එක පැත්තකින් අපේ මේ ධර්ම කතාව අසා සිටින්මින් අපිට සහයෝගයක් ලබා දෙනවා. අපි ඔවුන්ට සහයෝගයක් ලබා දෙනවා. කවුරුත් එකතු වෙලා ඔවුනොවුන් අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙමින් ධර්ම මාර්ගයේ මේ ගමන් කරන්නේ. මේක මහා සැනසිලි මාවතක් විවර කරගන්නේ. ඉතා සත්පුරුෂව ආත්මාර්ථය පරාර්ථය කියන උභයාර්ථය එකම තැනකින් සාධනය කරපු තැනක් තමයි මේ සිත්නේ දසපෝ දහම් පිළිසඳර. ඉතින් ඒ නිසා මේ වඩ සබන්දුන් උදවිය මෙලවට වඩා පරලොවදී සතුටු වේවි. ඒ මානේ අපට පේන එකක් නැහැ. යලි කිසිදා සමහර විට මේ වහන ශ්‍රාවකවරු අපිට ආයි මුණ ගැසෙන එකක් නැහැ. මොකද මේ පාරමිතාව තුළම නිවන් මඟ වැඩිලා සසරින් මත මිදේවි. ඒකනේ අපි හැමෝගෙම ප්‍රාර්ථනාව. සංයෝගයේ පිණස නෙමෙයි විසංයෝගයේ පිණසනේ. හැඳීම පිණස නෙමෙයි වෙනව ගොහින් සසරින් මත මිදීම පිණසනේ. තංගෙන නිසා අන්න එහෙම උතුම් මෙහෙවරක්. ඒ ගැන හිතලා අපි ඔක්කොම සතුට වෙන්න ඕනි, අනුමෝදම් වෙන්න ඕනි. කතා කරන්න පුළුවන් කටක් ලැබුණා, මනාව වචන උසුරවන්න හසුරවන්න පුළුවන් හැකියාවක් ලැබුණා. ඒ වගේම දයාබර මවගේ පියාගේ සහයෝගය මත අපිට මේ ජීවිතය මේ විදිහට නිර්පද්‍යතව පවත්වා ගන්න ලැබුණා. පැවිද්දෙක් හැටියට ගත්තාම ගෞතම බුදුසසුනේ අසම සම පැවිද්ද, අසම සම උපසම්පදාව, ඒ සියල්ලම ලැබුණා. ඉතින් එහෙම බලනකොට වරුණ, ලැබිච්ච ජීවිතයෙන් සෑහෙන තරම් අර්ථයක් නෙළුවා කියලා හිතේ සතුටක් ඇති කර ගන්න පුළුවන්. හැබැයි මේක ප්‍රමාණවත් කියන එක නෙමෙයි. අපි හැමෝම සෑහීමකට පත් වෙන්න පුළුවන් එකම තැන තමයි යටත් පිරිසෙන් සෝතාපන්න වීම. ඉතින් ඒ දක්වා යන අවස්ථාව අපට ලැබීම ගැන, ඒ දක්වා යන මම්පෙත විවරවීම ගැන, අනිත් එක දැන් වරුණ මේ සිත්නේ දසපෝ දහම් කතාවේ පිරිසිදු ධර්මයක් දේශනා කළා කියන්නට මට ඉතා සැනසිල්ලේ කියන්නට පුළුවන්. ඒ ප්‍රකාශේ එකම අක්ෂරයකින් පදයකින්වත් මේ අමයුරු ධර්මයේ වෙනස් කළේ නැහැ. මගේ පුද්ගලික අදහස් මේ මතු මම එකතු කළේ නැහැ. පාරිශුද්ධ පෙළ පාරිශුද්ධ අටුවාව ඒ උතුම් ටීකාවට අනුවම ආචාර්ය පරම්පරාවට අනුවම දහම් කරුණු ඉදිරිපත් කළා. ශ්‍රද්ධාව නැති අයගේ ශ්‍රද්ධාව උද්දීපනය වෙන්න කරුණු කියා දුන්නේ. සීල් ගුණ දම් රකින්න මැලි වෙලා එහෙම නැත්නම් ඒ පිළිබඳව හැකියාව නැති වෙලා ඉන්න අයට සීල් ගුණ දම් රැකීම පිණිස වීරියකුයි ලබා දුන්නේ. සැකයේ කුකුසේ කංකාවේ පැටලිච්ච උදවියට වරුණ ඒ සැක කංකා කුකුස නැති කරගෙන පිටිකිස්සාව තරණය කරන්නයි මේ ධර්මයේ අපි කියා දුන්නේ, මේ බුදු ගුණ කතාව අපි කියා දුන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගෙනුත් ධර්මයෙන්ුත් සංඝරත්නයෙන්ුත් මට සමාව ලැබෙන්න ඕන මේ උතුම් බුදුගුණ කතාව පවසන්නට ඉදිරිපත් වෙලා අංශු මාත්‍රයකින්වත් තුනුරුවන් වහන්සේලාගේ ගුණකථනයට සාධාරණයක් වුණේ නැහැ. එහෙම කරන්න මට හැකියාවක් නැහැ. ඒක ඔබ අපි හැමෝදෙනාම අපේ ශ්‍රාවක පිරිසුණත් හිතන්න ඕන. අපි මේ සර්වාකාරයෙන් බුදුගුණ එහෙම ඇහුවා නෙමෙයි. මේ බුදුරජාණන් වහන්සේ ගුණ පිළිබඳව මාතෘකා සැපෙව්වා කියලාවත් සෑහීමකට පත් වෙන්න බෑ. මේ අතිශෝක්තියක් නෙමෙයි වරුණ. එනිසා අපි ඒ ගැන හිතලා සතුට වෙන්න ඕන. මේ රැස් කරගත් අත්‍යෝදාන පාරමිතාව අන් කිසිවකට නොවේ. බුදුපසේ බුදුමහරහත් මුනිවරු වැඩි ශාන්ත නිවන පිණිසම උපකාර වේවා යන අදිෂ්ඨානය අපි හැමෝම ඇති කරගනිමු.
1: එහෙමයි ස්වාමීන් වහන්සේ. ඇත්තටම ඔබටත් ඒ අදිෂ්ඨානය තියෙනවා නම් අපට බොහෝ සසරේ දිනන්න පුළුවන් අවස්ථා වැඩි. එහෙම අවස්ථාවකට සිත යොමු කරන්නට මේ දහම් පිළිසඳර හේතු වූවායයි කියලා ඔබට සිතන්නට පුළුවන්. සවනංස, දැන් මේ අපි අද භගවා කියන උතුම් බුදුගුණය පිළිබඳවයි සාකච්ඡා කරන්නේ. හැබැයි ඊට මත්තේ මට තව පුංචි කාරණාවක් තියෙනවා. දැන් මේ සාකච්ඡා මාලාව දිහා බලනකොට ස්වාමීන් වහන්සේ මේ සාකච්ඡා මාලාව කරගෙන ඇතර බාධාවන් ආපු අවස්ථා තිබුණා අපිට. මේ වැඩසටහන සිදු කරනකොට ඒ බාධාවන් එක්ක තමයි සිදු කළේ. දැන් මේ වගේ සමහර අය ස්වාමීන් වහන්සේ දැන් මේ බුදු ගුණවලට එහෙම නැතිනම් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශාසනය පිළිබඳ ධර්ම රත්නය සංඝ රත්නය මේ කෙරෙහි ගෞරවයෙන් පැහැදිලා හිත නිවා ගන්න උත්සාහ කරන විට බාධා කියනවා ස්වාමීන් වහන්සේ ඇතැම් අවස්ථාවල. එතකොට බොහෝ වෙලාවට අපි කරන්නේ ධර්මයේ වැඩක් නැහැ. කොච්චර නියලුණත් ධර්මයේ මොකද්ද තියෙන සහනේ මේ බාධාමනේ අපිට ඉන්නේ කියලා හැරෙනවා. දැන් මේ වැඩසටහන තුලත් ඇතැම් වැඩසටහන තුල මේ පටිගත කළාට පස්සේ සම්පූර්ණයෙන්ම වැඩසටහන නැති වුණු අවස්ථා තිබුණා ස්වාමීන් වහන්ස. අපි නැවතත් දැඩි උත්සාහයකින් වීරියකින් මේ වැඩසටහන ආපහු සිදු කළා. ඇතැම් වෙලාවට හිතේ පුංචි කනස්සලු ස්වභාවයක් මට මතුණා. අනේ මේ කාර්ණාටික මග හැරුණනේ ආපහු අපේ ස්වාමීන් වහන්සේගෙන් මේ කාර්ණාටික දැනගන්න ඒ විදිහම දැනගන්න පුළුවන් ඒ විදිහ කියලා මේ වගේ අවස්ථා අපිට එළඹුණා. හැබැයි මම අර ඔබ වහන්සේගෙන් විමසන්නේ ඒ වගේ බාධා ද මේ වගේ කාරණා මතු කරනකොට මතු වෙන්නේ ඇයි? එහෙන් බාධා මතු වුනහම අපි කුසීත, එහෙම නැතිනම් අලස, එහෙම නැතිනම් ඒකෙන් අපේ ජීවිතේ කඩාවැටවා ගන්න අවස්ථාව තියෙනවා ජීවිතේ. ඒ වගේ තැනකට අපි මොන වගේද මුහුණ දෙන්නට ඕන අපි ස්වාමීන් වහන්සේ? අපේ බෞද්ධයන්ට මේක හරි වැදගත් වෙවි කියලා මම විශ්වාස කරනවා. ධර්මයේ නියැලෙනකොට එන බාධා ඔවුන් ජය ගන්න උත්සාහ කළ යුත්තේ කොහොමද කියලා දුන්නොත් ඒ බාධා ජයගෙන ධර්මයටම ලං වෙන්නට පුළුවන්කමක් ලැබේවි.
2: පින්වත් වරුණ, ඔබ දන්නවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සුවඳ කුටිය එක්තරා අසත්පුරුෂයෙක් ගිනි තිබුවනේ. හේතුව තමයි ඒ සුවඳ කුටිය හදපු සුමන සිටුවරයා දවසක් බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා තමන්ගේ සිටුමැදුරට යන ගමන් ඒ නගරයේ තිබුණා ඔය අනාථ උදවිය ලැබුම් ගන්නා ශාලාවක්. ඒ ශාලාවේ මිනිස්සෙක් ඔළුවේ ඉඳන් පොරවගෙන නිදි, අකුල් දෙකේ මඩ. සිටුවරයාට කියවුණා මේ මිනිසයා නම් ඊයේ රාත්‍රියේ හොරකමේවත් යන්නේ නැති කියලා. මහා සිටුවරයෙක්නේ මේක ඇහුණා මේ මිනිසයාට. එතනින් වෛර බැඳා, වෛර බැඳලා කරපු විනාශය ගැන බණ පොතේ තියෙනවා. ඒ අතර මොහුගෙන් පලිගන්න මොහු හදපු සුවඳ කුටියට ගිනි තිබුවා. ආරංචි වුණා සිටුවරයාට. වේගෙන් දුවගෙන ඇවිල්ලා අත්පොඩි ගහලා සතුට වුණා කියනවනේ. දැන් අපිට නම් බොදුමැදුරක් ගිනි ගන්නව දැක්කොත් එහෙම මොන තරම් සංවේගයක් ඇති වෙයිද? සිටුවරයායි අපොඩි ගහලා සතුටුනේ මට තව වතාවක් සුවඳ කුටිය හදන්න ලැබෙනවා කියලා. එහෙනම් වරුණ, පැහැදිලි නේද බාධා කොච්චර ආවත් මේ ධර්ම මාර්ගය තුළ හිතන්න ඕනේ. දැන් අපිට ඔබට මටයි මතකයිනේ වරුණ, සමහර සාකච්ඡා පටිගත කළා බලනකොට පටිගත වෙලා නැහැ. ඔව්, අපි අන්තිමට කතා කළේ වරුණ කමන්නේ වරුණ, ඔබයි මායි මේ දහම් පිළිසඳරේ ඇදිලා අපිට මහා බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වුණානේ කියලා අපි කතා කළේ. ඉතින් ඒ මතු අපි සෑයම කියලා නැවත වතාවක් අපි ඒ දෙය යදුණා. ඉතින් ඒ වගේ බාධා ආපුවාම ඒ බාධාව දකින්න ඕන මට නම් දැන් පාරමිතාවක් පුරා ගන්න අවස්ථාවක් සැලසුණා. බුදුරජාණන් වහන්සේට ප්‍රතිපත්ති පූජාමෙන් පූජා කරන අවස්ථාවක් මේ සැලසුනේ. මේ තුල මගේ මම මෙතර කාලයක් මේ සම්බුද්ධ ශාසනේ තිසරණේ පිහිටලා ධර්මයේ හැසිරিলা ලැබපු යම් ධර්මමය අභිමානයක් තිබුණා නම් ඒක පරීක්ෂා කළ බලන්න මට මේ දැන් අවස්ථාවක් ඇවිල්ලා තියෙන්නේ. ඉවසීම ගැන ඇහුවා, ඉවසීමේ පාරමිතා පුරපු හැටි ගැන සිත පහදවා ගත්තා, ශාන්තිවාදී තාපස්තුමාට දන නමා අපි වන්දනා කළා. දැන් ඔන්න ඔබට ඉවසන්න අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දීපු දායාදේ ඇත්තටම අංශු මාත්‍රයෙන් හරි ඔබමා ලබා ඇද්ද කියලා බලන්න ආන්න ඒ අභියෝගයේ අවස්ථාව පරීක්ෂා කරලා බලන්න හොඳ තැනක්. ආන්නේම හිතල වරුණ ඒ අවස්ථාවට මුහුණ දෙන්න ඕනේ. දැන් ඊළඟට වීරිය ගැන හිතන්න ඕනේ. අපි ගොඩාක් දෙනාට සිද්ධ වෙන්නේ මේ ධර්ම මාර්ගයේ කටයුතු කරද්දී එන ප්‍රශ්නවලදී ගොඩක් දෙනා අයින් වෙන්න හේතුවක් තමයි ඒ කුසල වීරියේ මදිකම, ශ්‍රද්ධාවේ මදිකම. අන්න එහෙම කල්පනා කරන්නේ මෙතන සැලෙන්නේ, වැටෙන්නේ, පසුබසින්නේ මගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය දියුණු වෙලා නැහැ, විරී ඉන්ද්‍රිය දියුණු වෙලා නැහැ, සති ඉන්ද්‍රිය දියුණු වෙලා නැහැ, ඉවසීම මදි. ආන්නේ මිතපහම ඒ ටික දියුණු කරගන්න දැන් මේ අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ. අන්නේම කල්පනා කරන්න ඕනේ කිසිසේත් පසුබසින්නට නෙමෙයි. අනිත් එක පැමිණෙන තාක් අභියෝග පාරමිතාවකට හරව ගත්තාම ඒ අභියෝගම තමයි අපිට මම්පෙත විවර කරන්නේ ධර්මාවබෝධයේ පිණිස. ඒකට තවත්ම කාරණයක් තමයි වරුණ මහබෝසත් චර්යාව. මහබෝසත් චර්යාව පිළිබඳ අපි කාටත් හොඳ වැටහීමක් තියෙන්න ඕනි වරුණ. ජාතක පොත ගොඩක් දෙනාට මගහැරිලා යනවා වරුණ. ඒක ලොකු මේ අවසනාවක්. ජාතක පොතෙන් කියා දෙනවා ජීවිතයට පැමිණි තා දුක් විපත් මහබෝසතාණන් වහන්සේ ධර්ම මාර්ගයේ දිනු කරන්න කොහොමද හරවා ගත්තේ. පරණ පුරුදු සංසාරේ වරුණ අපි කාටත් කායික මානසික දුක් විපත් ආවනේ. ඒ දුක් විපත් බෝසතාණන් වහන්සේටත් ආවා. බෝසතාණන් වහන්සේ ඒ හැම තැනක්ම පාදක කරගත්තා පාරමිතා දිනු කරන්න. ඒ නිසා මටත් මේක හොඳ අවස්ථාවක්. අන්නේම හිතන්න. හැබැයි වරුණ එහෙම හිතන එක අපහසුයි. මොකද ඒම හිතලා අදිෂ්ඨාන කරගන්න වෙන අර දුකට විපතට මුහුණ දෙමින්, අභියෝගයට මුහුණ දෙමින්, කඩා වැටීමට මුහුණ දෙමින් තමයි එහෙම කරන්න වෙන්නේ. නමුත් එහෙමයි කියලා මේ වීරිය අතහැරියොත් කවදානම් මම වීරිය පුරන්ද? මහාවීර බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි වීරිය දිනු කරගන්න බැවනොත් කවදා වෙන තැනක වීරිය දිනු කරන්නද? මහා ප්‍රඥ වූ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ප්‍රඥාව දිනු කරගන්න බැරි වුණොත්, මහා තෙද ඇති මහා ගුණ ඇති අසම සම සිල්වතාණන්ගේ ශාසනයෙහි පංචශීලවත් රැකගන්න බැරි වුණොත් කවදා දිනු කරන්නද? දානෙන් කෙල පැමිණි මහා මුනිවරයාගේ ශාසනයේ දන්බත් යන්දක් පූජා කරගන්න බැරිනොත් කොයි ශාසනයේ ආයේ දාන පාරමිතා පුරා ගන්නද? අනේම හිතන්නෝනි වරුණ, මහබෝසතාණන් වහන්සේගේ අත්පා සිඳිති පවා හිතින්වත් වෛර නොකරපු ඉතිහාසයක් ඇති, පාරමිතාවක් ඇති, ගමනක් ඇති මහා මුනිවරයන් වහන්සේගේ ශාසනයේ ඉවසීම මාත්‍රයක් නැත්නම් කවදා ඉවසීම පුරුදු කරන්නද? අපිත් එක සංසාර ගමනේ බොහෝ යුගවල රැඳිච්ච උදවිය සත්පුරුෂයන්ගේ ඇසුරට බැරිලා සද්ධර්මය අහලා යෝනිසෝ මනසිකාරයෙන් පිබිදෙලා අනුධර්ම ප්‍රතිපදාවේ ගමන් කරලා නිවන් පුර වැද සැනසෙන්නට ඇති. අපි කවදාද මේ අමා සැනසිලි ගමන යන්නේ? අන්න එහෙම මේ තමන්ටම තමන් අවවාද කරගන්න ඕනේ මේ ධර්මයේ. ලෝකේ කවුරුවත් පිහිට වෙන්නේ නැහැ තමන් මේ පිහිට හදාගත්තේ නැත්නම්. බුදු සරණ තමන් ලබන්න ඕනේ. ඒ ආශ්චර්යමත් ශාස්ත්‍රුන් වහන්සේ වෙත හදවතින් ගමන් කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියන හැඟීමක් එහෙම බැරි වෙලාවත් හිතර ගන්න හොඳ නැහැ. ඒ නිසා ඒ ධර්මයේ නැවුම් බව, විද්‍යමානයේ සජීව බව, ජීවමානයේ හදවතේ පිහිටවා ගත්තාම ප්‍රශ්නවලට මුහුණ දීලා ඉස්සරහට යන්න ලේසි වරුණ.
1: එහෙමයි අපි ස්වාමීන් වහන්ස. මේ තමයි ධර්මය ප්‍රායෝගික ජීවිතයට ලං කරගන්න ආකාරය. එතකොට තියෙන දුක්ඛම් කටළු හිතේ මතුවෙන දේවල් ඒවා හරික්මනින් බැහැර කරන්නට පුළුවන්. අපිට හිත සවිමත් කරගන්නට, සංසුන් කරගන්නට හොඳ අවස්ථාවක් තිබෙනවා. මෙත්තා, මුදිතා, කරුණා කියන මේ ගුණයන් ඉස්මතු වෙන ජීවිතයකින් කොතරම් සැනසීමක් තමන්ට ලබන්න පුළුවන් වගේම අනිත් අයටත් ලං කරන්නට හැකියාවක් තිබෙනවාද? අපි භගවා ගුණය පිළිබඳවයි අද සාකච්ඡාවේ වැඩි වශයෙන් කාලය වෙනකොට අපි ස්වාමීන් වහන්සේගෙන් කාරණා දැනගන්නට අනුශාසන ලබන්නට සූදානම් වෙන්නේ. ස්වාමීන් වහන්සේ, භගවා නම් ගුණය පිළිබඳව ඔබ වහන්සේගෙන් අපි මේ සාකච්ඡා

සාගරයක්. භගවාති වචනං සෙට්ඨං භගවාති පදමුත්තමං ගරුගාරවයුතෝ සෝ භගවාතේන උච්චති කියලා ඔය පරණ පඬිවරු ප්‍රකාශ කළා තියෙනවා. ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු, උත්තම පුද්ගලයෙකු, ගරු කළ යුතු මහා මුනිවරයෙකු දැක්වීම සඳහා භාවිතා කරන වචනයක් තමයි භගවා කියලා කියන්නේ වරුණ. ඔය මහා නිද්දේශ පාළියේ එන පුරාභේත කියන සූත්‍ර නිර්දේශයේ විස්තර වෙනවා. විමුක්ඛාන්තික ඥානමේතං බුද්ධානං භගවන්තානං බෝධියාමූලේ සහ සබ්බඤ්ඤුත ඥානස පටිලාභා සච්චිකා පඤ්ඤති යදිදං භගවා කියලා. අර බුද්ධ කියන, සම්මා සම්බුද්ධ කියන ශ්‍රී නාම ලැබෙනවා වගේම යම් බඳු වෙසක් පුන් පොහොදා රාත්‍රියක සෞකලසුන් ප්‍රහාණය කරමින් බුද්ධ රාජ්‍ය ලැබනවා සමගම දෙවියන් සහිත ලෝකයට ලෝකයා විසින් භාග්‍යවතුන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරන්න යෙදුණා. එතකොට භගවා කියන වචනේ වර්ණ තියෙන වාසනාව. භගවා කියන වචනය තුළ අන්තර්ගත වෙනවා මේ මහා මුනිවරයා ඒකාන්තෙන් පරම වාසනාවෙන් යුක්තයි. ඒ ධර්මයේ විස්තර කරන වරුණ ඉස්සරිය භාග්‍ය, ධම භාග්‍ය, යස භාග්‍ය, සිරි භාග්‍ය, කාම භාග්‍ය, පයතන භාග්‍ය කියලා ඒ භාග්‍ය අවස්ථා හයක්. ආශ්චර්ය භාග්‍ය කියලා කියන්නේ වරුණ ඉසුරුමත් බව. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ සිත හා අන්‍ය පුද්ගලයන් හා වස්තුන් භාග්‍යවතුන් වහන්සේගේ වසඟී පවත්වන්න පුළුවන් බව. ඒක අපිට මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ වරුණ. ඒකෙන් අදහස් කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. භාග්‍යවතුන් වහන්සේට පුළුවන් ඒ සිතින් ඕනම දෙයක් මැඩ පවත්වන්න. ඒ හැකියාව භාග්‍යවතුන් වහන්සේට තියෙනවා. දැන් මෙහෙම හිතන්න වරුණ. දැන් අපේ හිත පුළුවන් ද අපිට, දැන් අපි හිතමු රාගයක් ආපුවාම, ද්වේෂයක් ආපුවාම, ඒ රාගයට ද්වේෂයට යටපත් වෙන්නේ නැද්ද අප? එයින් මැඩිය යන්නේ නැද්ද? මැඩිය යනවා. භාග්‍යවතුන් වහන්සේට එහෙම කෙලෙස් උපදින්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ ඒ ස්වභාවයම මුළුමනින්ම ප්‍රහාණය කළා. දැන් හිතලා බලන්න, ඒක අර අරහන් ගුණෙත් අපි ඔය ගැන කතා වුණා. එතකොට දැන් සිතට භාග්‍යවතුන් වහන්සේ වසඟ වෙලා නැහැ. භාග්‍යවතුන් වහන්සේ සිත වසඟ කරගත් ආන්න එකට කියනවා චිත්තේස්වරය කියලා වරුණ. ඒ වගේම සමාධි සමාපත්තීන් භාග්‍යවතුන් වහන්සේගේ වසඟේ පවත්වන්න පුළුවන්. එනිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සමාධි සමාපත්තීස්වර කියලා. ආන භගවා ගුණයේ ස්වභාවය වරුණ. ඊළඟට නොඑක් ආකාරයේ 이르දි පිළිබඳව වශී භාවයේ භාග්‍යවතුන් වහන්සේ තියෙනවා. ඒකට කියනවා 이르දිහීස්වර කියලා. ඒ වගේම සකල විද ධර්මයන්ට අධිපති නිසා ධර්මේශ්වර කියලා කියනවා. සංඝයාට අධිපති බවෙන් සංඝේශ්වර කියලා කියනවා. ඒ වගේම මිනිස් ලෝකේ මිනිස් පිරිස, දිව්‍ය ලෝකේ දෙවියෝ, බ්‍රහ්මවාදී මේ සීලු පිරිස් වලට ඉසුරුමත් බැවින් අධිපති බැවින් ගණේෂ්වර කියනවා. ලෝකයටම අධිපති බැවින් ලෝකේශ්වර කියනවා. මෙවන් ඉසුරුමත්කම් අධිපතිකම් දැරීමේ වාසනාව හිමි බැවින් භාග්‍යවතුන් වහන්සේ භගවාවනසේක. බලන්න කොච්චර සුන්දර අර්ථයක්ද. දැන් සාමාන්‍ය ලෝකේ ගත්වතින් වර්ණ මේ ලෞකික ගමන් මගේ මේ ලෞකික යාත්‍රාවේ කොච්චර ඉසුරුමත්ුන් බිහි වුණත් එයාට වඩා වැඩි ඉසුරුමත්ුන් කාලෙන් කාලට බිහි වෙනවනේ. සක්විති රජෙක් මහ පෘථුවිය පහළ වෙනවා. කවදා හෝ දවසක එතුමාගේ මෑමෙන් එබඳු ඌම සක්විති රජෙක් ආයේ පහළ වෙනවා. එනිසා දැන් හැබැයි ඒක එතකොට සක්විති රජවරුන්ගේ අසිරියක්, ලොකු අසිරියක් නැහැ. හැබැයි එහෙමයි කියලා සක්විති රජකමර නිඳා කරනවා නෙමෙයි. හැබැයි භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතය එහෙම දෙවන්නේ කොයන්න නෑ වරුණ. දැන් සක්විති පරම්පරාවක, සක්විති රජවරුන්ගේ පරම්පරාව ගත්තොත් සක්විති රජතුමා සක්විති වතේ පිහිටලා රජකම් කරනවා. ඊට පස්සේ එතුමාගේ පුතත් ඒ මහපුරුෂ ලක්ෂණ ඇතිව පහළ වෙනවා. එතුමා සක්විති වතේ පීඨල රජකම් කරන ඔය වගේ પરම්පරා යන විශාල කාලයකට. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම පහළ වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ ලෝ පහළ වුණා. හැබැයි රාහුල කුමාරයා සම්මා සම්බුද්ධ නෙවෙයිනේ. එහෙම තරමුණුපුර પરම්පරාවට යන්නේ නැහැ මේ සම්මා සම්බුද්ධත්වය. නෑමුතු પરම්පරාවට යන්නේ නැහැ. කලාතුරකින් පහළ වෙන්නේ. ආය දෙවැන්නේ කිහිම පහළ වෙන්නේ නැහැ. ශාස්ත්‍රුන් වහන්සේ අසම සම ශාස්ත්‍රුන් වහන්සේ වෙමින් පහළ වෙන්නේ. අනිත් ඔක්කොම පච්චා සමන්නාගත ශ්‍රාවකයෝ පමණ. එනිසා වරුණ ඒ වාසනාව ලෝකෙ දෙවැනි කෙනෙකුටයි හම්බ වෙන්නේ නැහැ. අතීතයෙන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේට, අනාගතයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේට, තවත් අතීත බුදවරු වැඩ හිටියා. ඉතින් ඒ නිසා මේ ඊශ්වරත්වයේ අධිපති බව කියන එක වරුණ ලෝකේ හැමෝම ප්‍රාර්ථනා කරන්නේ නැද්ද? අධිපති වෙන්න මේ පුංචි ගමකට ගම්මුලා දෑනියෙක් වෙන්න කොච්චර සටන් වදිනවද? මේ පුංචි දූපතකට රජෙක් වෙන්න කොච්චර සටන් වදිනවද? අවඥාවෙන් නෙමෙයි මේ කියන්නේ වරුණ. රජකම කියන්නේ ඉසුරුමත් ගම කම කියන්නේ කාගේත් ප්‍රාර්ථනාව. ඒ කියන්නේ තමන්ගේ වසඟේ දේවල් පවත්වන්න මිනිසු නොකරන දෙයක් නැහැ. අවි ආයුධයයි ගන්න අතට නපුරු වචනෙන් බැනවදින්නෙමක් නිසාද, තරහා මරා වෙන්නෙමක් නිසාද, රණ්ඩු සරුවල් කලකෝලහල ඇති කරගන්නෙමක් නිසාද, තමන්ගේ වසගේ ඒ අය පවත්වා ගැනීම පිණිස. හැබැයි එහෙම පුළුවන් වෙලා තියෙනවද කොහෙවත්? එහෙම බෑ වරුණ. මොකද ඒ අධිපති භාවයෙන් අවි ආයුධෙන් කෙනෙක් සදාකාලේ යටපත් කරන්න බෑ. වෛරයෙන් යටපත් කරන්න බෑ. පැහැරගෙන යටපත් කරන්න බෑ. මරලවත් යටපත් කරන්න බෑ වරුණ. හැබැයි භාග්‍යවතුන් වහන්සේ මහා කරුණා පුරස්සාර හදවතින්, විස්මිත ඥානීය පුරස්සාර කරගත් හදවතින් සත් වගක් වසඟයට ගත්තනේ. දැන් අපේ ජීවිත වසඟ කළා නැද්ද භාග්‍යවතුන් වහන්සේ? ඒ සිරිපාභියස අදත් අපි මේ මෙච්චර ගෞරවයක් මේ ඒ තමයි සිරිපාභියස යටත් වීම. යටත් වෙන්නේ නරකකට නෙමෙයි.
යටත් කරන්නේ නරක විදියකින් නෙමෙයි. ඊතා යහපත් ආකාරයෙන්.

0: හැමෝටම සැපත දෙන්න අපිව මේ විදිහට දමනය කරේ. අර අනුත්තර පුරිස ධම්ම සාර්ථක ගුණෙත් ඔගෙන කියවෙන්නේ. ඉතින් ඒ නිසා වරුණ දැන් අපි ඔය චිත්තේස්වරය කියලා කිව්වහම සාමාන්‍යයෙන් දෙවියන් සහිත ලෝකයාගේම සිත ගත්තාම වරුණ. ඒ කියන්නේ දෙවියන් සහිත ලෝකයාගේම සිත ගත්තට පස්සේ හරියට කුණාටු සාගරයක කුඹල් ගහක් කැඩිලා ගිය නෞකාවක් වගේ අනාථ වෙන සමහර අරමුණවල දිසා වැටෙන්නේ නැහැ. මේක සත් වගටම වෙන දෙයක්. අෂ්ටලෝක ධර්මයකට අපි මුහුණ දෙනවනේ. අෂ්ටලෝක ධර්මයේ කොච්චර විපරීත වෙනවද සත්වයෝ. එතකොට බුදුරජාණන් වහන්සේට මේ ලෝක ධර්මතා බේස කිසි කම්පනයක් සැලවීමක් නැහැ. එක්තරා යක්ෂයෙක් අහනවා භාග්‍යතුන් වහන්සේගෙන් නන්දසි සමන ශ්‍රමණය සතුටින් දින්නේ. බුදුරජාණන් වහන්සේ අහනවා කින් ලද්ධාන ආවසෝ මොනව ලැබිලද සතුටින් ඉන්නේ කියලා අහනවා. දැන් ඔහු ආපු ප්‍රශ්නෙට උත්තරයක් ඒක. ඊළඟට අහනවා සෝචසි සමන එහෙනම් දුකින් දින්නේ මේ ශ්‍රමණයා. ඊළඟට අහනවා කින් ජීතාවසෝ මොනව නැතිලද දුක් විඳින්නේ කියලා අහනවා. ඒ කියන්නේ වරුණ මේ ප්‍රකාශයේ තියෙන බුදු කෙනෙකුගේ තියෙන අකම්පිත භාවය. එනිසා අපි මේ කාමගතික ලෞකික ගතික හද සම්තාන ඇති වුණු ලෙසනේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තාම මේ කිරන්න මනින්න හදන්නේ. යටත් පිරිසයින් සෝතාපන්න වෙලාවත් බැලුවොත් ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ දෙස කියන්න බැරි තරම් අවිවරණීය සතුටක් දෙනීමේ ජීවිතයේ. ඉතින් එනිසා වරුණ මේ චිත්තේස්වරය ආදී මේ කියන ගුණ ලෝකෙ දෙවැන්නෙකුට පිටින් නැහැ මට්ටමේ.
1: එහෙමයි සයන්හස. ඒ තරම පුත්‍රජනන් වහන්සේ වාග්්‍යවන්තයි. තව කෙනෙකුට පිහිටන්නේ නැති ඒ උතුම් ගුණය භාග්‍යවතුන් වහන්සේට පිහිටා තිබීම සහ ස්වාමීන් වහන්සේ දැන් අපි මේ ඔය භගවා ගුණය පිළිබඳව කතා බහ කළත් දැන් බොහෝ වෙලාවට ඔය අටුවාවට අනුව ඔය විශේෂයෙන්ම ඔය බුද්ධ වංශ පාළි වගේ දිහා බැලුවාම ඒකේ අර්ථ ගන්නලා තියෙන අවස්ථාවන් පිළිබඳ අපි හිතනකොට ඔය සුමංගල විලාසිනී වගේ ස්වාමීන් වහන්සේ මේ බග්ග රාගෝ බග්ග දෝසෝ බග්ග මෝහෝ බග්ගමානෝ බග්ගතිට්ටි බග්ග කිලේසෝ මේ වගේ අර්ථ ගන්වල තියෙන. ඒ කියන්නේ අපි භගවා කියන තනි අර්ථය ගත්තාට වඩා මේ කාරණා විග්‍රහාත්මකව දැන ගැනීම තුළ අපේ ඥානයත්ව තුළ වෙනවා. අනිත් පැසෙන් උන්වහන්සේ කෙරෙහි තිබෙන ඒ ගෞරවය තවත් වැඩි වර්ධනය වෙනවා. බෞද්ධ විදිහට අපි ඒ භගවා ගුණය පිළිබඳ ගෞරවය ඇති කරව ගන්නවා වගේම මේ වගේ කාරණා විග්‍රහාත්මකව දැන ගැනීමේ වටිනාකමකුත් එතකොට ඒ ධර්ම මාර්ගයේ හික්මෙන්නට ධර්ම මාර්ගයේ නියැලෙන්නට සහ ඒ තුළ අධ්‍යාත්මිකවත් මේ යන ධර්මයේ අවබෝධය කරා යන ගමනට විශාල පිටුහලක් කරගන්නට ඒ හේතුවක් බවට පත් වෙන නිසා නෝස.
0: පින්වත් වරුණ බොහොම හොඳයි ඔබ මේ කියපු කාරණා ටික ප්‍රයමා ධර්මයේ සඳහන් වෙනවා. ඊළඟට අපි දැන් කතා කරමු ධර්ම භාග්‍ය කියලා කියන්නේ වරුණ තථාගතයන් වහන්සේට ඒ හදමතේ පිළිහෙලා පවතින ලෝකෝත්තර ධර්ම ඒ වගේම සීලාදී ඒ උතුම් ධර්ම අස්සම සම ආකාරයෙන් පිළිහිටා පැවතීම. ඒක ලෝකෙ දෙවන්නේකට නැහැ. ඒ කියන්නේ තනියම සම්මා සම්බුද්ධ රාජ්‍ය ලැබුවා. ඒ සම්මා සම්බුද්ධ රාජ්‍ය ලැබමින් ලෝකයට යන්න ලෝකයකට නිවන් යන්න මඟ දේශනා කළා. එතකොට ඒ උතුම් ලෝකෝත්තර ධර්ම කි ශ්‍රාවකයෙකුට නොපිහිටන මට්ටමේ උසස්ම ආකාරයකින් පිහිටලා තියෙනවා. ඒව ලබන්න මොන තරම් පරම වාසනාවක් ඕනේද? ආන්නේ භාග්‍යයට කියනවා ධර්ම භාග්‍ය කියලා. ඒ වගේම පිරිවරටනේ යසස කියන්නේ යස භාග්‍ය කියලා කියන්නේ මරුණ තථාගතයන් වහන්සේගේ අනන්ත සක්වා තල පතල කීර්තිය. දැන් ඔබම මේ රටේ ඉන්න මිනිස්සු දන්නවා. මේ රටේ ඉන්න බොහෝ දෙනා දන්නවා. හැබැයි වරුණ වෙන රටකට ගියාගෙන පස්සේ අපි ගැන දන්නේ නැහැ. ඒ වගේම අපි තුමුකෝ මේ දැන් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල ඉන්න ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වරුණුත් අපි ගැන දන්නවා ඇති. හැබැයි පිටසක් වලට ගියාට පස්සේ අපි ගැන එහෙම ලොකු ආරංචියක් නැහැ. එහෙම දන්නේ නැහැ. ඉතින් මේ රටේ වුණත් ඔබ මා ගැන නොදන්න හැම වැඩි. ඒ කියන්නේ ඇත්ත වරුණ. එතකොට බුදුරජාණන් වහන්සේ කිව්වහම කවුද නොදන්නේ? භාග්‍යතුන් වහන්සේට මොන තරම් පිරිස් බලයක් තියෙනවද? ඒ පිරිස් මේ කවදාවත් අඩු වෙන්නේ නැහැ. අඩු කරන්න පුළුවන් දවර්ණ කාටවත්. බුදුරජාණන් වහන්සේ කොච්චර දොස් කිව්ව දොස් කියන්න කියන්නේ පිරිස වැඩි වෙන එක තමයි සිද්ධ වෙන්නේ. එනිසා භාග්‍යතුන් වහන්සේගේ යසස කියන්නේ අසම සම යසසක්. එතකොට යසස කියන එක වරුණ ඒ යසස ලබන්න මොන තරම් භාග්‍යයක් ඕනේ? දාන්නෙකට කියනවා යස භාග්‍යය කියලා. ඒ ගැන වරුණ මේ විස්තර කරන්නට පුළුවන් තුන් යම් රාත්‍රිය. ඒත් මදි කාලේ. එතකොට ඒසා ශ්‍රාවකවරු ලබන්න මිනිස් ලෝකේ ශ්‍රාවකවරු දිව්‍ය ලෝකේ ශ්‍රාවකවරු බ්‍රහ්ම ලෝකේ ශ්‍රාවකයෝ මේසක්වල පිටසක්වල ශ්‍රාවකයෝ ගිහි පැවිදි ශ්‍රාවකයෝ කී කෝටියක් අදත් දනින් මැටෙනවද? මේ මොහොතේ වරුණ මේ තප්පරේ මේ පෘථිවි මණ්ඩලේ කී දෙනෙක් ඉතිපිසෝ ගාතාව කියන වැදේද? කී දෙනෙක් මලින් පහනින් බුදු සිරි පහ පොදු දෙනවද මේ තප්පරේ? එතකොට දැන් හෝරා 24ක තියෙන දවසේ එකම තප්පරයක් නෑ වරුණ. බුදුරජාණන් වහන්සේගේ ගුණ නැසෙන තප්පරයක් මේ මනුස්ස ලෝකෙ ගත්තත් මේ අපි ජීවත්වන අපේ රටේ ඉතිපිසෝ ගාතාව නොකියවෙන තප්පරයක් නැහැ. කෝටි වාරයක්වත් කියවෙන හැම තප්පරයකම බුදු ගුණ මෙනෙහි නොකරන තප්පරයක් නැහැ මේ මානව සමාජයේ. ඒ තරම් යසසක්. දිව්‍ය ලෝක ගැන කවර කතාද? හිතලා බලන්න බ්‍රහ්ම ලෝක ගැන කවර කතාද? එතකොට එහෙම යසසක් ලබන්න සූලපටු කෙනෙකුට පුළුවන්ද? ඒක මොන පරම භාග්‍යයක්ද? ආන්න එකට කියනවා වරුණ යස භාග්‍යය කියලා. අන්න එක සිත පහදවා ගන්න ඕනි. ඒ වගේ යසසක් ලබන්නට භාග්‍යතුන් වහන්සේට පාරමිත මේව ඔක්කොම වරුණ පුරාලෝ පාරමිතාවක් එක ලැබෙන්නේ.
1: මට දැන් මේ උපවහන්සේ මේ කාරණා සිහිපත් කරනකොට දැන් අපිට ඒ වගේ එක කාරණාවක් අහගෙනකොට අපිට එකින් අංශු මාත්‍රයක් තිබුණාම ඒ භාග්‍යවන්ත භාවයේ යසස අපිට තියෙනවා කියලා අපි හිතමුකෝ. කීර්ති ප්‍රශංසාව තියෙනකොට අපි හිතමුකෝ. ඒ තුල අපි කොතරම් ආඩම්බර වෙනවද? අපි කොතරම් ඒ තුලින් මාන්‍ය ඇති කරගන්නවද? මාන්‍ය ඇති කරගෙන හිස උදුම්මවාගෙන එහෙම කටයුතු කරනවස් අපි ඕන තරම් දකිනවා. මේ සියලු දේවල් තිබිලත් පුත්‍රජනන් වහන්සේගේ කවදාවත් අපිට ඒ වගේ ස්වරූපයක් දකින්නට ලැබෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. ඒක හරි අපූර්ව අවස්ථාවක් නේ.
0: ඉතාම වැදගත් කරුණක්, ආශ්චර්යමත් කරුණක් ඔබ සිහි කළේ. ඒ ජීවිතයට උත්තමාංග නමස්කාරය මේ වගේ සිය දහස් වාර හිතන්ට ඕනි. එච්චර දේවල් ලැබිලත් මොන තරම් නිහතමානී ජීවිතයක්ද? පරම නිහතමානී ජීවිතයක්, පරම කාරුණික ජීවිතයක්. තුරු සෙවනේ තමයි වැඩිම කාලයක් ගල් ගෙවුනේ. දුගී දුප්පතුන්ගේ අතුපලින් තමයි වැඩිම වේල් ගානක් වැළඳුවේ. මහා පුදුමයි ඒ ආශ්චර්යමත් ජීවිතය. අපිට හිතන්න බෑ කොමත් තරුණේ මහා බුදු ගුණ මුහුද ගැන. එතකොට දැන් හිතන්න, දැන් යසස ගැන අපි කතා කළේ. දැන් පිරිස් බලයක් ලැබුණත් වරුණ සුවච, මේ තරම් සුවච පිරිස් බලයක්, මේ තරම් කීකරු. දැන් සැරියොත් මොගලම් දෙනම, කේමා උපලවන්නා දෙනම, ඒ ගිහි පැවිදි ශ්‍රාවකරු මොන්න තරම් නැමීගත් සිටින්ද? සඳහන් කරනවානි වරුණේ, දෙවුරම් වෙහෙරේ වැඩ සිටි සමයේ ආර්ය ශ්‍රාවකවරු දෙවුරම් මෙහෙර පැත්තට කවදාවත් තමගේ පාදිකු කරන්නේ නැහෙනි. ඔය දෙවුරම් මෙහෙරේ වැඩ ඉන්නවනම් ආරංචි වෙනවා. අද දෙවුරම් මෙහෙර, අද පූර්වාරම්. එතකොට ඒ පැත්තට මුළු සාවස්ති නගරයක්, මුළු භාරතයක් හිස නමලයි රැයට සැතපෙ නිදා ගන්නවන නිදාගන්නේ. හරි පුදුමයි. අර ඒ වගේ කතා තියෙන වර්ණ මේ ධර්මයේ. එතකොට එහෙව සුවච පිරිසක් දැන් ඉස්සරහන්. දැන් අපි හිතමුකෝ, දැන් සාමාන්‍ය ලෝක මිනිසුන්ගේ හැසිරීම තමන්ට වඩා බලපොළුවන් කාර්යයක ඉස්සරහා හිස වැසුම් ගලවලා, පාවහන් ගලවලා මේ ප්‍රණාමයක් දැක්වුවාට ඊළඟට නොපෙනී ගියප ගම බැනින්න පටන් ගන්නවා. ඒකනේ සාමාන්‍ය ලෝකේ හැටි. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. මූනිච්චාවට තමයි ඔක්කොම කරන්නේ. හැබැයි ඒ භාග්‍යතුන් අපිට අපි එහෙම කරනවද? මහා සෑය වන්දනා කරලා ඇවිල්ලා ඒ මිහිරි මතකේ කොච්චර හිතර ගන්න කල්පනා කරනවද? තමන්ගේ ගතින් අධ්‍යක්ෂකවත කොල්ල දෙතුන් වාරයි වන්දනා කරනවා. නමුත් හිතින් කී වාරයක් වන්දනා කරනවද? අපිට පුළුවන් ද කවදාවත් භාග්‍යතුන් වහන්සේට විරුද්ධ වෙක සිතුවිල්ලක් හිතන්න? කිසිසේත්ම කරන්න බෑ. ඒ කියන්නේ අන්න එහෙම පිරිස් බලයක් වරුණ. ඒ යසස ලබන්න දෙවැන්නේක් ලෝකෙ නැති නිසා යස භාග්‍යෙන් භාග්‍යතුන් වහන්සේ භාග්‍යවත්. ඊළඟට ශ්‍රී භාග්‍ය කියන්නේ වරුණ කොච්චර දැක්කත් ආයෙ බලන්න හිතෙනවා. ලෝකෙ එහෙම මිනිස්සු ඔබ හිතනවා දින්නවා කියලා. දැන් ඔන්න දැකපු දවසේ ඉඳන් අපි හිතමු කෙනෙක් අවුරුදු 10ක් ඇසුර කරන 20ක් 30ක්. අර මුලින්ම දැක්ක වගේ ඒ සෙනෙහස, ඒ ආදරය, ඒ ගෞරවය, ඒ විදියට මෙනවද කාගේ වුණා? එහෙම ඉන්නේ නැහැ වරුණ. පොඩ්ඩක් හරි අඩු වෙලා යනවා. වැඩිය නෙමෙයි දයාබර මව්පියතුමා එච්චර උදව් කරන අපට. කුඩා කාලේ කොච්චර සෙනෙහව තිබ්බත් උස්මහත් වෙලා වෙන් වෙනකොට සමහර දකින්නවත් කැමති වෙන්නේ නැහෙනි. එතකොට භාග්‍යතුන් ආපේගේ රූප ස්වභාවය කියන අන්න එහෙම ස්වභාවය. ඒකට කියනවා ශ්‍රී භාග්‍ය කියලා වරුණ. එච්චර ලස්සන රූපයක් ලබන වාසනාව තිබුණා. ශ්‍රී භාග්‍ය. ඒකේ මහා පුරුෂ ලක්ෂණ 80ක් අනුනිමිති ලක්ෂණ ඔක්කොම වරුණ අන්තර්ගත වෙන්නේ ශ්‍රී භාග්‍ය යටතට. අර සුගත ගුණේ අපි කතා කරේ තරමක් දුරට ඒ සියල්ලම.
1: ඇත්තටම දැන් මෙහෙම එකින් එක කාරණා විමසා බලනකොට බුදුරජාණන් වහන්සේ සතුයේ අසීමිත ගුණය පිළිබඳව, බුදු ගුණ පිළිබඳව කතා කරනකොට ඒ අපි දැන් මේ නවාරහාදී බුදු ගුණ කියලා සංක්ෂිප්ත කළාට ඒක ගුණයකත් කොතරම් ප්‍රමාණයක් තිබෙනවාද? මනුෂ්‍ය රත්නයකට මේ තරම් ගුණ කදම්බයක් එකතු වුණේ අපේ ස්වාමීන් වහන්සේ පාරමී ගුණය නිසාමද?
0: පින්වත් වරුණ, ඉතාම පැහැදිලි. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක දෙවන්ත පාරමී බලයෙන් තනාලු ආශ්චර්යමත් රූපය තමයි බුද්ධ රූපේ. දවසක දෙකක උත්සාහයක් නෙමෙයි. එනිසා මේ ගැන හිතලා අපි කරන්න ඕනි වරුණ. ශ්‍රාවකෝ හැටියට පුළු අපේ ශක්තිය උප්පරිම යොදලා සිත පහදවා ගන්න ඕනි බුදුරජාණන් වහන්සේ ගැන. අපේ ශක්තිය උප්පරිම යොදලා සිත පහදවනවා කිව්වහම මොකද්ද වෙන්නේ? එතන බුදුගුණ ආය ආවර්ජනා වෙනවා. ඒ බුදුගුණ විශ්ලේෂණාත්මකව බලන්න අපි පුරුදු වෙනවා. ඒ වගේ මේ බුදුගුණ කතාවට ගිහාම භාග්‍යවතුන් වහන්සේ ඔබ කිව්වේ මේ බණ පොතේ තියෙන භග්ග රාගෝති භගවා, භග්ග දෝසෝති භගවා, භග්ග මෝහෝති භගවා. ඇයි භගවත් කියලා කියන්නේ? රාගේ භග්න කලෙහින්, දුරු කලෙහින්, ද්වේෂ මෝහාදී දුරු කලෙහින් භගවා වනසේක. ඒතර ශ්‍රාවකයාට පණිවිඩයක් හම්බ වෙනවා නේද? වාසනාව සොයයි නම් රාගය දුරු කරන්න, ඉරිසියාව අතහරින්න, ද්වේෂය අතහරින්න, දුස්සීලකම් අතහරින්න, සිල්වත් වෙන්න, ත්‍යාගය පුරුදු කරන්න, ඥාන සම්පන්න වෙන්න, කරුණා දයා ගුණ බහුල කරන්න. ඒක නේද කියා දෙන්නේ. බලන්නකො මොන තරම් ධර්ම සාගරයක්ද බුදුරජාණන් වහන්සේ කියන්නේ. හිතලා බලන්න. එතකොට අපිට මේකට විවරණ සපයා දෙන්න බෑ වරුණ. ඊළඟට කාම භාග්‍ය කියන්නේ කැමැත්තනේ කාම කියලා කියන්නේ. එතකොට කැමැති දේ ආත්මාර්ථය සාධනය කරගන්නත්, පරාර්ථය සාධනය කරගන්නත් ඒකට විශාල කැපවීමක් තියෙන්න එපා. සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑනේ. දැන් තනියම ලෞතුරා බුද්ධ රාජ ලැබමින් මේ සහ ශ්‍රාවක පිරිසක් බිහි කරන්න වරුණ හිතනවාද ලෙහෙසියෙන් කරන්න පුළුවන් වෙයි කියලා. මේ සහ කාලයක් පවතින ශ්‍රාවක පිරිසක් බිහි කරන්න. දැන් අද වෙනකොට අවුරුදු අවමෙන් සහස්‍ර දෙකහමාරක් පැනලානේ වරුණ. මෙහෙම ශ්‍රාවක පිරිසක් බිහි කරන්න කොච්චරනම් හැකියාවක් තියෙනවද හිතලා බලන්න. එතකොට වරුණ මහබෝපතාණන් වහන්සේගේ යම් ප්‍රාර්ථනාවක් තිබුණා නම් ඈත දුර සංසාරේ ඒ ඔස්සේම ගමන් කරලා කෙසඟ මාත්‍රයකින්වත් වෙනතකට හැරෙන්නේ නැතිව ඒ අදිෂ්ඨානයේ අරමුණ එහෙම්මම රැකගෙන ඇවිල්ලා ලෝතුරා බුදු වෙමි කියලා හිතුවානම් පැතුවානම් පාරමි පිරුවානම් ලබලම තමයි නතර වුනේ. දෙවි මිනිසුන්ට අමාදහම් දේශනා කරනවා කියලා හිතුවානම් පැතුවානම් එසේ කරලමයි නතර වුනේ. ලුම්බිනියෙන් පටන් ගන්නවා උපවත්තන ශාලවණයට වඩිනකොට සූවිසි අසංඛේ නම කෝටි 60 ලක්ෂයක් මා සමගම සසර දුකින් අත මිදලා තියෙන්න ඕනේ. ඒ උදෙසා තමයි මේ පාරමී තවෙම හිතුවානම් ඒ දේ සිද්ධ කරලමයි නතර කළේ. ලෝතුරා බුද්ධ රාජලද විගසම වගේ ආරාධනා කරානි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අමා සැනසින ලැබුවා. කොමකටද දැන් ආයි කාලයක් ජීවත් වෙන්නේ? පරිනිබ්බාතු දානි බන්තේ භගවා. ස්වාමීනි දැන් පරිනිර්වාණයට වඩින්න කාලයයි. ඒ වෙලාවේ මොකද දේශනා කළේ? එහෙම මම පිරිනිවන් වඩින්නේ නැහැ. මාගේ ශ්‍රාවකවරු කෝටි ප්‍රකෝටි ගණන් බිහි වෙලා මා වදාරන ධර්මය වික්තව ප්‍රතිබලව පරවාද හිස් මතවාද මතණය කරමින් දේශනා කළා. මේ ධර්මය විපුල බවට පත්වෙන තුරු ඇතිරෙන තුරු දෙවි මිනිසුන්ට අමාසුව සලසන තුරු මම පිරිනිවන් වඩින්නේ නැහැ කියලා දේශනා කළා. එතකොට ඒ සාධනය කරානි 45 අවුරුද්දක් මුළුල්ලේ. ඔබ හිතනවාද අසම්මා සම්බුද්ධ කෙනෙකුට මෙහෙම කරන්න පුළුවන් වෙයි කියලා? එනිසා මේ භාග්‍ය වරුණ සුළුපටු භාග්‍ය අපිට මේක දැනෙන්නේ නැහැ. අපි හිතන්නේ වරුණ කීයක් හරි කාසි පණමක් ලැබුණා මේක තමයි භාග්‍යය කියලා. මෙතෙක් අපි අත් නොවිඳී මේ කාම සුවයක් වින්දා නම් ඒක තමයි භාග්‍ය කියලා හිතන්නේ. එතරම් කිසියම් වාසනාවක් සුළුවට හරි ඇති. නමුත් මේ ආශ්චර්යයට ලං වෙන්න දෙවෙන්නෙකුට බෑ. ඊළඟට ප්‍රයත්න භාග්‍ය කියලා කියන්නේ වරුණ ප්‍රයත්නය කියලා කියන්නේ බලවත් වීරියනේ. එතකොට ඒසා අති විශාල වීරිය අපි කාටවත් පවත්වනවා කියලා ඒක මානසිකාර කරගන්නවා ශක්තියක් නේ. දැන් දුෂ්කර ක්‍රියා කරපු සමය බලන්න. සිහිසුන් වෙලා බිම ඇද වැටිලා ඒ මල මුත්‍රාම අනුභව කරන තැනටත් ඇද වැටුනහම අපි නම් හිතයි දැන් ඉතින් ආයි කරන්න දෙයක් නැහැ කියලා. මීට වඩා හොඳයි මැරෙන එක කියලා. නමුත් මහබෝසතාන් වහන්සේ එහෙම හිතුවද? අපි ජීවිතය අත්හරිනවා, උසහය අත්හරිනවා, අදිෂ්ඨානය අත්හරිනවා. එයි දැන් කියා දෙන ගුරුවරයෙක් ඉඳලාද, පෙනෙන මානයක තිබිලාද? එහෙම නෙමෙයිනි වන්න කනාගම වුණාන දෙවියෙක් බ්‍රහ්මයේ කාමද මෙන්න මෙහෙම චතුරාර්ය සත්‍ය කියලා. දැන් කාශ්‍යප බුදුසසුනේ මගපල් ලැබපු අය බ්‍රහ්මලෝකවල සිටියා තමයි. හැබැයි ඒ කවුරුවත් ආවෙ නැහැ ධර්මයේ දේශනා කරන්න. එයාට ලං වෙන්න බෑ ධර්මයේ දේශනා කරන්න මේ මහා මුනිවරයෙකුට. ස්වයම්භෝ ඥානි මහා වීරයන් උපද්දවනවා කියන එක, එතෙක් නූපන් නිවන් මඟ උපද්දවනවා කියන එක පුළුවන් වේද වරුණ? එතකොට ඒ දේ සිද්ධ කළේ මහා ප්‍රයත්න භාග්‍යයක් ඇති නිසා. අන්නේව තමයි ඇත්තම ජීවිතේ වාසනාව. දැන් හිතන්නක ඔබට හෝ මට හෝ මේ වහගෙන ඉන්න සත්පුරුෂයෙකුට හෝ කුසල වීරයක් තිරන එක ජීවිතේ වාසනාව නෙමෙයිද? ඒක වාසනාව. එනිසා අපි දැන් සිද්ධ කරන්න ඕනි කුසල වීරිය ජීවිතය ඇති කරගන්න ඕනි. එතකොට සියලු සෑම වාසනාවක්ම කැඳාගෙන එනවා ජීවිතේට. නිකන් හිටියට එන්නේ නැහැ. එනිසා බරුණ කුසීත වීම අගේ යන්නේ නැහැ. බලවත් වීරියෙන් කටයුතු කිරීම තමයි අගේ යන්නේ. ඒ වීරියේ පමන කොපමණද කියලා ඔබ හැවුවත් වරුණ. බුදුරජාණන් අපි දේශනා කරනවා කායේච ජීවිතේච අනපෙක්කෝ විහෙරත. කය ගැන ජීවිතය ගැන නොහිතා ධර්ම මාර්ගයේ හැසිරෙන්න. ඉතින් වරුණ අන්න එහෙම වීරියකින් ගමන් කරන්න තමයි භාග්‍යතුන් වහන්සේ පුරෝගාමී වුණේ. ඒ මාර්ගයේ වැඩම කළා පෙන්නුවේ මේ නිකං හිස් වචන නෙමෙයි වරුණ. අල්පේච්ඡ ගම ගැන දේශනා කරේ පරම අල්පේච්ඡ වෙමින්. සීලවන්තකම ගැන දේශනා කරේ සීලයේ අසම සමභාවයට පත් වෙමින්. සමාධි ප්‍රඥා ගැන දේශනා කළෙත් එහෙමයි. ඉතින් හිතලා බලන්න ඒ සියල්ල බලන්න ඒ තරම් භාග්‍යතුන් වහන්සේ භාග්‍යවන්තයි. ඊළඟට වරුණ දැන් කතා කරොත් මෙහෙමත් දැන් උපන්නේ ශාක්‍ය කුලයේ අම්මා තාත්තා මහා පරම්පරාවකින් අමිශ්‍ර උතුමු පාරමි පුරාගෙන ආවි බුදු පුතෙක් තනන්නට ලැබෙච්ච ගිහි කාල ලැබෙච්ච දේවිය සොඳුරු යශෝදරා. මනුස්ස ලෝකෙ කිසිම කෙනෙකුට දෙවෙනි වුණේ නැහැ ඒ ලස්සන රූපේ. භාග්‍යතුන් වහන්සේ විතරයි දෙවෙනි වුණේ. එහෙම ඒ වගේ දයාබර බිරිඳක් රාහුල පුතා වගේ පුත් කුමාරේ ඒසා ශාක්‍ය වංශයක් සතර මහා නිධානයක් අරසා මහා ශ්‍රාවක පිරිවරක් මේ සමස්තේ ලබන්නේ දෙවැන්නෙකුට පුළුවන් කියලා ඔබ හිතනවා. අතීතයෙන් නම් බුදු කෙනෙක් පමණයි, අනාගතයෙන්ුත් බුදු කෙනෙක් පමණයි. එනිසායි මේ පරම භාග්‍ය. ඒ ගැන කතා කරොත් අර කලින් ගෙව වගේ රාත්‍රී මදි මරුණ.
1: එහෙමයි සර්නාස. හොඳයි, මං හිතන්නේ අපිට කාලය වැඩසටහන නිමාවට ලංවෙමින් තිබුණත් හිත අවස්ථාව දෙන්නේ ඒ කාලය නැත්නම් මේ රාත්‍රියේ නිමා වුණත් බුදු ගුණ හලිවර කරන්න හිත අවස්ථාව දෙන්නේ නැහැ. අපි සවනහන් සමය අවසාන විනාඩි කිහිපයේදීත් භගවා ගුණය පිළිබඳ මන් දන්නව බොහන්සේට සිහිපත් කරන්න කිව්වොත් එහෙම මේ රැය කිවෙන තුරාවට වුණත් බොහන්සේ දේශනා කරාවි. බොහන්සේ පිළිබඳව බොහොම ප්‍රවීණව කටයුතු කරපු අවස්ථා අපි දකිනවා. ඉන්නේ ඒ සියලු දේවල් එක්ක මේ ලැබිලා තියෙන අවසාන මිනිත්තු කිහිපය වුණත් අපතේන හැර එවෙනුවෙන්ම ලං කරනවා නම් මා කැමති මේ අවසාන විනාඩි කිහිපේ භගවා ගුණය පිළිබඳව තව කෙටියෙන් හෝ අපට පහදා දෙන්න අපි ස්වාමීන් වහන්සේ.
0: පින්වත් වරුණ, ඒ පිළිබඳව ඉතා අපූරු නිර්දේශයක් තියෙන ඔය මහා නිර්දේශ පාළියේ අපේ දම්සෙනෙමි සරියුත් ස්වාමින් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ජීවිතය දැකපු හැටි. අන්න එතනින් ඔය භගවා ගුණය භවනා කරන කෙනෙකුට තාම හොඳ මඟ පෙන්වීමක් ලැබෙනවා. අර ඔබ කිව්වේ භග්ග රාගෝ භග්ග දෝසෝ භග්ග මෝහෝති භගවා. ඒ කෙලෙස් ධර්ම භග්න කලෙහින් භගවා. ඊළඟට සියලුම දෘෂ්ටීන් මිත්‍යා දෘෂ්ටීන් දුරු කලෙහින් භාග්‍යතුන් වහන්සේ භගවා වනසේක. ආන්නෙම මෙනේ කරන්න ඕනේ. භග්ග කණ්ඨකෝති භගවා. කෙලෙස් කටු කෙලෙස් නැමැති කටු නැසූ බැවින් භගවා වනසේක. මොන බලන්න වරු තියෙන ලස්සන අර්ථ. කෙලෙස් සමස්ත කෙලෙස් නැසූ බැවින්ද භගවා වනසේක. ශ්‍රී සද්ධර්මය උද්දේශ නිද්දේශ ආදී වශයෙන් මනාව බෙද බෙදා පෙන්වා වදාළ බැවින් භාග්‍යතුන් වහන්සේ භගවා වනසේක. ඊළඟට කාම භවය, රූප භවය, අරූප භවය, මේ හැම භවයකම කෙලවර සිද්ධ කර බැවින් සහ ඒ අවසානයේ මනාව දත් බැවින් භගවානම් වනසේක. ඔන්න ඔය විදිහට වරුණ ඒ භාග්‍යතුන් වහන්සේගේ සමස්ත එතනින් අදහස් කරනවා. බුදුරජාණන් වහන්සේ, ශ්‍රී සද්ධර්මයේ, සංඝරත්නය, මේ තුනුරුවනේම තුනුරුවන් වහන්සේලාගේම ගුණ මෙනෙහි වෙන තැනක් තමයි වරුණ මේ භගවා ගුණය කියලා කියන්නේ. තුනුරුවන් වහන්සේලාගේම ගුණ මෙනෙහි වෙන තැන. වරුණට පැහැදිලිද මම කියන කාරණේ? මේ භගවා ගුණය මෙනෙහි කරනකොට ඒ තුල ශ්‍රී සද්ධර්මය ගැනත් මෙනෙහි වෙනවා, මහා සංඝ රත්නය ගැනත් මෙනෙහි වෙනවා. එනිසා ඒ තුනුරුවන් වහන්සේලාගේ ගුණ එක්කම ගුණපදයකින් මෙනෙහි කරන්න පුළුවන් ගුණපදයක් වේ නම් මෙන්න මේ භගවා ගුණය. එතකොට මේ කියපු දේවල් තවත් විස්තර වෙනවා වරුණ. භාග්‍යවතුන් වහන්සේ අර්ථ රසයට, ධර්ම රසයට, විමුක්ති රසයට, අදි සීලයට, අදි චිත්තයට, අදි ප්‍රඥාවට හිමිකාරයෙක් වූසේක. අසම සම හිමිකරුවාණන් වූසේක. එනිසා භගවා කියලා කියනවා. රූපාවචර සීලු සමාපatti ලබන, අරූපාවචර සමාපatti ලබන, ඊළඟට මාර්ගඵල ලබන, අමා නිවන් ලබන වාසනාවන්ත වූසේක. ආන්නේ හින් භගවා වනසේක. ඊළඟට බලන්න දැන් ඔතන තියෙනවා මුළු සමත භාවනා අපිට උගන්ලා තියෙන 40ක් භාග්‍යවතුන් වහන්සේ. ඒ සමත භාවනා 40ෙම පරතරපත් බැවින් භගවා වනසේක. සියලු විපස්සනා භාවනාවන් හි පරතරපත් බැවින් භගවා වනසේක. මෙන්න මේ විදියට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විභජනය කළා තියෙන මේ භගවා ගුණේ ඒ පිළිබඳ විස්තර සහිතව ඉගෙන ගන්න ඕනි. අපි කියවොත් එහෙම වරුණේ පිළිබඳොත් මේ තොරතුරු තියෙන තැනක් තමයි ඔය තිස්ස මෙත්තය කියන සූත්‍ර නිදේශය මහා නිදේශ පාළියේ කවුරුත් කියවා ගන්න ඕන. කියවා ගත්තොත් භාග්‍යතුන් වහන්සේට ඇයි භගවා භගවා කියන්නේ කියලා ඉතා හොඳ සටහනක් හිතේ අඳ ගන්න පුළුවන්.
1: හොඳයි, ඉතින් මේ උතුම් බුදු ගුණය ප්‍රණීත වූ බුදු ගුණ පිළිබඳව මේ කරපු සාකච්ඡා මාලාව පුරා ලබාගත්තු දැනුම මම ඔබට ආරාධනා කරනවා ජීවිතයට ලං කරන බුද්ධානුස්සතිය බවට පත් කරගන්න. හැම රාත්‍රියකම ඔබට ලැබෙන හැම නිමේෂයකම බුදු ගුණ මෙනෙහි කරනකොට නැවත නැවත මේ කාරණා පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලා බුදු ගුණ මෙනෙහි කරන්නට පෙළඹෙන්නේ තුල ඔබේ හිත තුල බුදුරජාණන් වහන්සේ පිළිබඳ ගුණයන් මතුවීම තුලින් උසස් බුදු ගුණ මානසිකාරයක නියැලෙන්නට ශක්තිය ලැබේවි. අදත් ඒ සඳහා බොහොම වටින පිටිවහලක් මඟ පෙන්වීමක් අනුශාසනා ඔස්සේ අපිට නම් කරපු අපේ අතිපූජනීය වන්දනීය බලංගොඩ රාදු ස්වාමීන් වහන්සේට තව බොහෝ කල් සුවසේ මේ දහම් මිහිර සමාජයේ බොහෝ දිනාගේ සිත් සුවපත් කරමින් දේශනා කරන්නට ශක්තිය ධෛර්යම වේවා, නිදුක් නිරෝගී භාවයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ උතුම් ධර්මය රකිමින්, ධර්මයේ නියැලෙමින් ඒ උන්වහන්සේ රැස් කරගන්න සියලු කුසල සම්භාරයන් උන්වහන්සේට උතුම් නිර්වාණ ශාන්තිය පිණිසම හේතු වේවා කියලා බොහොම සතුටින් ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා අපි ස්වාමීන් වහන්සේ.
0: සාධු සාධු සාධු. බොහොම සතුටින් මම අනුමෝදම් වෙමි. පින්වත් වරුණ ඇතුළු පවුලේ සියලු දෙනාටම, net fm කාර්ය මණ්ඩලයට, අපේ මේ සත්පුරුෂ පින්වතුන්ලා කොයි කාටත් කියා දීපු බුදු ගුණ ආය ආයමත් සිහි වේවා, මෙනෙහි වේවා, පහසුවේ මනසිකාර වේවා, සිත්වල රැඳේවා, හෙට අනිද්දාව දක්වා නෙමෙයි කවදා හෝ දවසක භවසරියේ නිමවන තුනම අනුරාව දිදී මෙනෙහි වේවා. ඒ ශාස්ත්‍රෝත්වයම ජීවිතේ අධිපති වේවා. ඒ අමා ධර්මයේම ජීවිතේ අධිපති වේවා. ඒ සංඝරත්නයේම ජීවිතේ අධිපති වේවා. ඒ මතින් හැම පවමල දුරු කරදා නොවරදින මාර්ගයෙන් නොවක් මාර්ගයෙන් ධර්ම අවබෝධය කරා යන්නට ශක්තිය ලැබේවා. මේ උතුම් සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව පාරමි භූමියක් වේවා, ප්‍රධාන ඝරයක් වේවා. හැම දිනාටම බුදුරජාණන් වහන්සේ ගැන කියා දුන්, ධර්මයේ සංගයා ගැන කියා දුන්, සාන්ත සුවේ සිතට ලං කර දුන් අමා මිහිරක්ම වේවා කියලා බොහොම මෙත් සිතින් මම ආශිර්වාද කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි, සියලු යහපත සැලසේවා.
1: සාදු සාදු සාදු. අපි බොහොම සතුටින් අනුමෝදන් වෙමින් අද වැඩසටහන නිමවටපත් කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසලා ඔබට නැවතත් මේ දහම් මිහිර විඳින්නට අවස්ථාව උදා කරගන්නයි ආරාධනා කරනවා. ඒ ආරාධනාවත් එක්ක වැඩසටහන නිමා කරන වෙලාවේ මතක් කළ යුතු කාරණා කිහිපයක්ම තියෙනවා. මේ සෑම කාරණාවක්ම ධර්මයට බෝලං කරන කාරණා. යතරින් ට්‍රැවල් නෙත් ආයතනය ගැන මුලින්ම කියලා ඉන්න. ට්‍රැවල් නෙත් ආයතනය කියන්නේ මේ අපි මෙච්චර කාලයක් මේ දවස් සති මාස කිහිපයක් සාකච්ඡා කරපු බුදුගුණ පිළිබඳ මෙනෙහි කරන්නට ඔබ වේ ස්ථාන කරාම ගෙනියන ආයතනය. බුද්ධ භූමියට ඔබ ගෙන යන්නේ නිකන් නෙමෙයි, අවබෝධයෙන් යුක්තව. ඉතින් අවබෝධයෙන් බුද්ධ භූමියට යන්න කැමති හැම දිනා වෙනුවෙන්ම ඉදිරි වන්දනා ගමන් දැන් තියාම සූදානම් වෙමින් තිබෙනවා. අපිට කතා කරලා අපි විස්තර දැනගන්න ආරාධනා කරනවා. මොකද අපි දඹදිව යන්න ඕන, ඒ පිළිබඳ අවබෝධයකින් යුතු කණ්ඩායමක් එක්ක ට්‍රැවල් නිත් ඒ සඳහා සුදුසුයි කියලා මා නිර්දේශ කරන්නේ. ගිහිල්ලා නිකන් වන්දනා ගමනක් චාරිකාවක් බවට පත් කරන්නේ නැහැ. ඔවුන් සැබවින්ම ඔබට ඒ අමූර්තයක් බඳු වූ ධර්මය ලෝකයාගේ අසරණ භාවයෙන් මුදවාලන්නට දේශනා කරපු බුදුපියාණන් වහන්සේ වැඩහිටපු සිද්ධස්ථාන කරා ගිහිල්ලා ඒ ගුණ සුවඳ හැඟෙන බුදු ගුණ සුවඳ මිහිරියාවෙන් සිත ප්‍රබෝධමත් කරන මඟ පෙන්වීම ලබා දෙන එපමණක් නෙවෙයි, බාහිර කාරණා බොහොමයකුත් තිබෙනවා. මේ වන්දනා ගමනේදී ඉන්දියාව කියන්නේ ටිකක් ශුෂ්ක කාරණා රාශියකට මුල පුරන පැත්තක් නෙවෙයි. එහෙම අවස්ථාවලදී සුව පහසුව මේ වන්දනාවට එකතු වෙන්න ඕන. ලෙඩ රෝග හදාගෙන බඩේ අමාරු හදාගෙන මේ වන්දනාව කරන්න බැහැනේ. ඒ නිසා අපිට සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පානීය ජලය ඕන් ලබා දෙනවා. ඒ වගේම සුව පහසු නිින්දක් එහෙම ලබලා සුවසේ ධර්මයට යොමු වෙන නියම යෝනිසෝ මනසිකාරයෙන් ධර්මයට පිබිදෙන්නට හොඳ අවස්ථාවක් උදා කර දෙන්නට ට්‍රැවල් නිත් ආයතනයේ කටයුතු කරනවා. ඒ නිසා සැරෙන් සැරේ මුදල් එකතු කරමින් මේක මුදල් ජාවාරම්භවට පත් කරගන්නේ නැතුව මෙහෙදි කියන මුදල මුළු වන්දනාව පුරාම කළමනාකරණය කරමින් ඔබට අවශ්‍ය පහසුකම් සපයා දෙන්නට ට්‍රැවල් නිත් ආයතනයේ කටයුතු කරනවා. ඉතින් ඒ නිසා ට්‍රැවල් නිත් එක්ක එකතු වෙලා දඹදිව බුද්ධ භූමි කරා යන්න කැමති ඇත්තන්ට මේ දුරකතරංකින් විස්තර දැනගන්න පුළුවන්. 0112863 0112863 එහෙම නැතිනම් 0166 163 872. මේ පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව මම ඔබට සිහිපත් කරන්නේ ඉදිරිය පැවැත්වෙන පින්කමක් පිළිබඳව. ඒ පින්කම පැවැත්වෙන්නේ අගෝස්තු මාසයේ, ඒ කියන්නේ මේ මාසයේ 25 වෙනිදා. මේ පින්කම හරිම වැදගත් ඔබට. මහසේ සඳහන් කරන්නට හේතුව මේ පින්කම තුල ඔබට මහා වටින ධර්මලාභයක් ලැබෙනවා. පින්කම තමයි පဋාණ ධර්මානුශාසනාව. අගෝස්තු 25 වෙනිදා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන්නේ අපිට තියෙන විශාලතම සම්මන්ත්‍රණ ශාලාව. ඉතින් මේ වගේ තැනක වටිනාම දායාදේ ලං කරන්නට අවස්ථාවක් උදා වෙනවා කියන්නේ හරි භාග්යයක්. ඔයල් සඳහා ලං වෙනවා කියන්නේ ඔබත් මහ පිනක් කරලා තිබෙන්නේ. ඒ නිසා ඔබට පුළුවන් උදෑසන 9:00 ඉඳලා සන්ධ්‍යාව දක්වා අපේ අති පූජනීය උඩුදුම්බර කාශ්‍යප මහ ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන පဋාණ ධර්මානුශාසනාව ජීවිතයේ සාංශාරික සීමා ඉක්මවා අතික්‍රමණය කරන්නට ධර්ම මාර්ගයේ පාදා දෙන මේ අති වටිනා වූ පින්කමට, ඒ වගේම ධර්ම මඟ පෙන්වීමට එකතු වෙන්නට, ඒ සඳහා 25 වෙනිදා 8 වෙනි මාසේ 25 වෙනිදා අගෝස්තු 25 වෙනිදා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවට ඒකරාශී වෙන්නට පුළුවන්. එෙහිදී විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕන, ඒ සඳහා ඔබ දැන් තියාම සූදානම් වෙනවා වගේම ලියාපදිංචි වෙන්න ඕන. අතික්‍රමණ පဋාණ ධර්මානුශාසනාවේ අපේ සංවිධායක මණ්ඩලයට කතා කරලා විස්තර සියල්ල දැනගෙන ලියාපදිංචි වෙන්න ඕන. මම ඔබට බොහොම ආදරෙන් ආරාධනා කරනවා මෙන්න මේ අංකයට කතා කරන්න. 0712 915 91 93 0.7915 91.93 කතා කරලා අපේ චිත්‍රාංග මහත්මයාට කතා කරලා විස්තර දැනගෙන මේ පින්කවට දැන් තියාම සෝදානම් වෙන්න ආරාධනා කරනවා. මේ වස් කාලයේ ඉලමෙන්නේ ඒ කාලේ ගම් නියම් ගම්වල ධර්මදේශනා පින්කම් පැවැත්වෙනවා. දිනේ පින්කම් රටට ලෝකයට කියන්නට තමයි අපි ඉන්නේ. net radioව, නේත්‍රාලෝක YouTube නාලි අපිත් එකතු වෙලා යුතුම් දහම් පෙළහර ලෝකයට කියන්නට අපි ඔබට ආරාධනා කරනවා. 0.77 980 62 37 අංකයට කතා කරන්න. ඒ ආරාධනාවත් කරමින් නේත්‍රාලෝක YouTube නාලිකාවෙන් මේ බණ නැවත අහන්නට ආරාධනා කරමින් අද වැඩසටහන නිම කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
2: කවදත් අලුත් කාගෙත් net කාගෙත් net
3: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
4: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා
5: අලුතන කාටුම මිලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 77 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
6: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය
7: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World Kelniya මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0.70 313 36 36
8: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
9: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540.

0: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: මේ අහන්නකෝ, අහන් ඉන්නේ, කියන්නකෝ, වෙන මොකක් තෝරන නැ. සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකෝ. ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
3: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා. WhatsApp 0711 95 95 95, net fm, facebook live.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: කවදත් අලුත් කාගෙත් නෙත්

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝන් සියලු දෙනාට තුන්රුවනි ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙත් FM රේඩියෝවේ ඉරිදා ධර්මදක්ෂිණා ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහායි. මේ උතුම් වූ ධර්මදේශනාව සජීවී ලෙසින් පවත්වන්නට යෙදුනේ ගෝනාපීනුවල බේරතුඩුව ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරස්ථ පුණ්‍ය භූමියේදී. මෙවන් වූ වැඩසටහනක් ඉදිරියේදී ඔබ විහාරස්ථානයේ පවත්වන්නට බලාපොරොත්තු වෙනවා නම්, ඒ වගේම පුරපසළොස්වක පොහෝ දිනයන්වල ශ්වේත පූජා වැඩසටහනක් පවත්වන්නට බලාපොරොත්තු වෙනවා නම්, වැඩි විස්තර දැනගන්න මේ දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න 0777 41 51 272 0777 41 51 272 තමයි අපේ දුරකථන අංකය. විහාරස්ථානයේ විහාරාධිකාරී ශාස්ත්‍රපති කලාශූරී අති පූජනීය වැලිවිටියේ චන්දසිරි නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පවත්වන්නට යෙදුණු මේ ධර්මදේශනාවේ ධර්මදේශකයාණන් වහන්සේ හන්තාන සඳගිරි මහා සෑයේ නිර්මාතෘ දුරන්දර අති පූජනීය ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්සේ. අපි කවුරුත් ඒ උතුම් ධර්මදේශනාවට යොමු වෙන්න ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරමු. මෙතෙන් සිට මේ උතුම් ධර්මදේශනාව ආරම්භ කරන්න අති පූජනීය ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්සේට අවසරයි ස්වාමින් වහන්ස. සාදුහු සාදුහු සාදුහු.

ගාල්ල ගෝනපීනුවල බෙරතුඩුව ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති තැන්පත් අති ගෞරවනීය පින්වත් නායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඒ වගේම භාරකාරතුමන් වශයෙන් භාරකාර ස්වාමීන් වහන්සේ වශයෙන් කටයුතු කරන අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ වරප්‍රමුඛව වැඩ සිටින අති පූජනීය මහා සංඝරත්නයේ අවසරයි අද මේ උතුම් වූ පින්කමේ මූලික සංවිධායකත්වයේ දරමින් කටයුතු කරනු ලබන පින්වත් වෛද්‍ය සිරෝමනි ජයන්ත වෛද්‍යතුමන් සහ එතුමන්ගේ ආදරණීය ස්වාමි දියණිය පවුලේ පින්වත් පිරිස ඒ වගේම මේ පුණ්‍ය භූමියේ පවත්වන මේ ධර්ම දේශනාව net fm ගුවන් විදුලිය ඔස්සේ ලක්වැසි ලෝවැසි බෞද්ධ සදහැවත් ජනතාවට ශ්‍රවණය කරන්නට අවස්ථාව උදා කරමින් මෙම අවස්ථාවේදී සම්බන්ධ වන net fm ආයතනයේ පින්වත් වරුණ මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිස ඒ වගේම මෙම විහාරස්ථානයේ දායක සභාව තරුණ පින්වත් පිරිස ඇතුළු කොට ඇති වාසනාවන්ත කාරුණික සදැහැති බෞද්ධ පින්වත්නි අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ පිළිගැනීමේ කතාවේදී පැහැදිලි කළා මීට දින දෙකකට කලින් ඇසල පුරපසලොස්වක පෝය දවසේ වස් කාලයේ උදා වුණා වස් කාලයේ තුල මේ විහාරස්ථානයේ සිද්ධ කරන පින්කම් මාලාවේ ආරම්භය සනිටුහන් කරමින් තමයි මේ අසිරිමත් පින්කම ධර්මදේශනාමේ පින්කම ධර්ම ශ්‍රවණය කිරීමේ උතුම් වූ පින්කම පින්වත් ඔබ සියලුම දෙනා සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ සූදානම් වෙන්නේ පින්වත්නි අපි මම වුණත් ධර්මදේශනාව පටන් ගද්දී ඔබව හඳුන්වන්න භාවිතා කළා එක්තරා වචනයක් බෞද්ධ සදහවත් කියන වචනයට කලින් බෞද්ධ කියන වචනය භාවිතා කළා. පින්වත්නි මේ ලෝකයේ මිනිස්සු ජීවත් වුණාට බෞද්ධ කියන ජන කොට්ටාසය මිට වසර මිලියන ගණනාවකට පෙර සිට මේ පෘථිවි තලයේ මානවයා ජීවත් වුණාට නැත්නම් අපි දන්නවා ස්ටෙප්ස් කියන තෘණ භූමියේ තමයි රුසියාවේ මුලින්ම ආර්යයන්ගේ බිහිවීම සිද්ධ වෙන්නේ. එතැන් සිට අද දවස දක්වා මානව වර්ගයා ජීවත් වෙද්දී අපි බෞද්ධ කියන වචනයෙන් හඳුන්වන කුලකය නැත්නම් ජන කොට්ටාසය මේ ලෝකයේ බිහි වෙන්නේ මිට පුංචි කාලයකට පෙර අවුරුදු 2000 ගණනාවකට පූර්වයේ. අපි දන්නවා දෙසටක් මිත්‍යා මත මිත්‍යා ඉගැන්වීම් ආගමික දර්ශනයන් පැවතිච්ච භාරතයේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ක්‍රිස්තු පූර්ව 6 සියවසේ සිද්ධාර්ථ කුමාරයා හැටියට උත්පත්තිය ලබනවා. පින්වත්නි සිද්ධාර්ථ කුමාර හැටියට ඉපදිලා ලෞතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ මානව සමාජයට නව ඉගැන්වීම් සමුදායක් නව දර්ශනයක් ඉදිරිපත් කරනවා. ඒ කාලේ වෙනකොට භාරතයේ ජීවත් වුණ ආගමික සම්ප්‍රදායන් දෙකක් ඔබ දන්නවා බ්‍රාහ්මණ සහ ශ්‍රමණ. මොකද්ද සම්ප්‍රදායන් දෙක? බ්‍රාහ්මණ අනෙක් සම්ප්‍රදාය ශ්‍රමණ. මෙන්න මේ අයට විවිධ ඉගැන්වීම් භාරතයේ ජීවත් වෙච්ච විවිධ ආගමික ශාස්ත්‍රූවරු විසින් ලබා දීලා තිබුණා. ඒ අතර බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ සංසාරයේ කල්ප ලක්ෂ ගණනාවක් ඉපදෙමින් මැරෙමින් උන්වහන්සේ සමස්ත සසර ගමන තුලදී ප්‍රායෝගිකව Tamange ජීවිතයට මේ විශ්වය පිළිබඳව මිනිස්සු පිළිබඳව
මේ විශ්වයේ ඇතිවෙන හටගන්න පවතින සියල්ල පිළිබඳව යථාවබෝධය ප්‍රායෝගිකව සංසාර ජීවිත ගමන තුලදී ලබා ගන්නවා. දැන් අපි දන්නවා මේ වෙලාවේ වඩාගෙන ඉන්න මේ චූටි කිරිකැටි දරුවන්ට කිසිම දෙයක් ගැන අවබෝධයක් නැහැ. අපි මේ ඉපදිලා ඉන්න ලෝකය ගැන, ඉපදිලා ඉන්න ගම ගැන, තමන්ගේ අම්මා තාත්තා ඥාති සම්බන්ධතාවයන්, අනාගතයේ මොනවද කරන්න ඕන, අපි ඇසුරු කරන මිතු මිනිසුන්ගේ ස්වභාවය මොකක්ද, මේ කිසිවක් ගැන කිසිම දැනීමක් නැහැ. හැබැයි අපි දන්නවා වැඩිහිටියන්ගෙන් තමයි අපි පුංචි කාලේ ඉඳලා උපදෙස් ගන්න, අපිට උපදෙස් හම්බෙන්නේ. ජීවිතය ක්‍රමානුකූලව ගත කරගෙන යනකොට තමයි මිනිසා බහුශෘතභාවයට පත් වෙන්නේ. සමාජය ගැන අත්දැකීම් බහුලව ලැබෙනකොට තමයි සමාජය ගැන තේරුම් ගන්නේ, සමාජය ගැන ඉගෙන ගන්නේ. අපේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේට පෙර විසූ කඳ පිළිවෙත දකින්නට පුළුවන්කම ලැබෙනවා. උන්වහන්සේට තමන් වහන්සේගේ විතරක් නෙවෙයි අනෙකුත් සත්වයාගේ සසර භවය විනිවිද දැකීමේ හැකියාව අපේ බුදුරජාණන් වහන්සේට සම්‍යක් සම්බුද්ධත්වය ලබන මොහොතේදීම හිමි වෙනවා. එතකොට උන්වහන්සේට සංසාරයේ ලැබපු අත්දැකීම් තුලින්ම සමාජය කියන්නේ මොකක්ද, මිනිස්සු කියන්නේ කොයි වගේ කොටසක්ද, මිනිස්සුගේ ස්වභාවයන් කොයි වගේද, මේ හැම දෙයක් පිළිබඳවම පින්වත්නි බුදුරජාණන් වහන්සේට අවබෝධය ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකයට චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කොට වදාරන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ නව ඉගැන්වීමක්, නව දර්ශනයක් සමාජයට එදා ඉන්දියාවේදී ඉන්දියානු වැසියන්ට දේශනා කරගෙන යනකොට රජවරු සිටු මැති ඇමතිවරු, තරුණ ප්‍රජාව, කුඩා දරුවන්, මේ හැමෝම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්නට පෙළඹෙනවා. බුදුරජාණන් වහන්සේගේ මේ නව ඉගැන්වීම් ධර්ම දේශනාවන් අහන්න එකතු වෙනවා. එකතු වෙලා අද මේ පිංබිමේ ඔබ වාඩි වෙලා ඉන්නවා වගේ පින්වත්නි, එදා ඉතාම ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේගේ රූපකාය දිහා බලාගෙන බුදුරජාණන් වහන්සේගේ මේ ආශ්චර්යමත් නව ඉගැන්වීම්, නව දර්ශනය බොහොම ආසාවෙන් ශ්‍රවණය කරන්නට යෙදුණා. ඒ ශ්‍රවණය කරපු මිනිස්සුන්ගෙන් විශාල පිරිසක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමන්ගේ මනසේ ධාරණය කරගත්තා. ධාරණය කරගෙන ඒ ධර්මය බුදුරජාණන් වහන්සේගේ ගුණයට සලකමින්, බුදුරජාණන් වහන්සේට ගරු කරමින්, උන්වහන්සේගේ දේශනාවන් හිස්මුදුනින් පිළි අරගෙන ඒ ධර්මය, ඒ ඉගැන්වීම් තමන්ගේ ජීවිත ගමනට පින්වත්නි ප්‍රායෝගිකව එකතු කරගන්නට යෙදුණා. අන්න ඒ ජන කොට්ටාසේ තමයි පින්වත්නි අපි බෞද්ධ කියන වචනයෙන් හඳුන්වනු ලබන්නේ. එතකොට අපි ඉපදුනාට පස්සේ අපේ අම්මා තාත්තා බෞද්ධ කියන අපේ සංස්කෘතික ආකෘතිය යටතේ, අපේ අම්මා තාත්තා බෞද්ධයින් හැටියට හැඳින්වෙන නිසා අපේ උපැන්න සහතිකේ බෞද්ධ කියන වචනේ ආගම කියන කාරණාව සඳහන් කරන තැන දාලා තිබුණ පමණින් අපි කවුරුවත් පින්වත්නි බෞද්ධයින් බවට පත් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ගේ ධර්මය අපේ ජීවිත ගමනට එකතු කර ගන්නට උත්සාහ කරන, ඒ වෙනුවෙන් කැප වෙන පුද්ගලයා තමයි අපිට බෞද්ධයින් හැටියට හඳුන්වන්නට පුළුවන්කම තියෙන්නේ. අද මේ සුනන්දාරාම පුණ්‍ය භූමියට රැස් වෙලා සිටින ඔබ සියලු දෙනා ඉතාම ශ්‍රද්ධා සම්පන්න බෞද්ධ පිරිසක් හැටියට විශාල මුදලක් වියපැහැදම් කරලා විදුලි ආලෝක කරන කටයුතු මහා මග සිට මේ පිංබිම දක්වා සිද්ධ කරලා ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් දින ගණනාවක් මහන්සි වෙලා බද්දේගම නගරයේ ඉඳලා තැනින් තැන ප්‍රචාරණ පුවරු සවි කරලා, ඒ වගේම අද දවසේ මේ පින්කම වෙනුවෙන් ශබ්ද විකාශන යන්ත්‍ර, ඒ වගේම මේ වගේ කැනපි, මේ අවශ්‍ය කරන සියලු පහසුකම්, දන්සල්, මේ හැම දෙයක්ම සූදානම් කරලා අද මේ මහා පින්කම සංවිධානය කරන්නේ සදහම් පිපාසාවෙන්මයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය ශ්‍රවණය කරගැනීමේ බලාපොරොත්තුවෙන් අරමුණින්මයි. එමනම් ඔබ හැම දිනාටම
ඉතාම ගෞරවයෙන් ශ්‍රද්ධා සම්පන්නව මෙතැන් සිට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ශ්‍රවණය කරලා ඒ ධර්මය ඔබේ ජීවිත ගමනට ප්‍රායෝගිකව එකතු කරගෙන ඔබ හැම දිනාටම දෙලව ජීවිත ගමන සුවපත් කරගෙන අමා මහ නිවණින් සැනසීම පිණිස ශක්තිය ධෛර්ය වාසනාව භාග්‍ය සැලසේවායි කියලා මම ආශිර්වාද කරනවා. පින්වත්නි, අද දවසේ ධර්මදේශනාව සඳහා මම වැඩම කරනකොට මේ වැඩම කරන ප්‍රදේශය ධර්ම ශ්‍රවණය කරන්නට එකතු වෙන්නේ මොන වගේ පිරිසක්ද මේ කරුණු කාරණාවන් පිළිබඳව විමසමින් වෙනත් මාතෘකාවක් තෝරගත්තත් ඊට පස්සේ net FM ගුවන් විදුලිය ඔස්සේ සජීවීවත් ධර්මදේශනාව විකාශය වන නිසා ඔබටත් සමස්ත රටටම වැදගත් වෙන කාලීන වශයෙන් මේ අපි ජීවත් වන සමාජයේ විශාල අර්බුදයක් බවට පත් වෙලා තිබෙන කාරණාවක් මුල් කරගෙන අද දවසේ මේ ධර්මානුශාසනාව මම පවත්වන්නට තීරණය කළා. මම ගාථා පාඨයක් පින්වත්නි ධම්මපදයේ සඳහන් වන මුල සඳහන් කරන්නට යෙදුණා. සුරා මේරය පානංච යෝ නරෝ අනුයුඤ්ජති ඉදේව මේසෝ පුරිසෝ මූලං කනති අත්තනෝ කියන මෙන්න මේ ගාථාව මුල් කරගෙන අද දවසේ මේ ධර්ම දේශනාව පවත්වන්නට පින්වත්නි මම කල්පනා කරා. පින්වත්නි, මම මේ සඳහන් කළ ගාථා පාඨයට పూర్වයෙන් තව ගාථා පාඨයක් සඳහන් වෙනවා. එම ගාථා පාඨයේ පංචශීල පටිපදාවේ මුල් ශික්ෂා පද හතරත් මේ කියපු ගාථාවේ පංචශීල පටිපදාවේ අවසානම ශික්ෂා පදය තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ. මොකද්ද පංචශීල පටිපදාවේ අවසානම ශික්ෂා පදය? මොකද්ද ශික්ෂා පදය? සුරා මේරය මජ්ජපමා දට්ඨානා වීරමණි සික්ඛාපදං සමාදියාමි. පින්වත්නි, අද දවසේ මෙන්න මේ ශික්ෂා පදය මුල් කරගෙන ධර්මදේශනාව මම පවත්වන්නට තීරණය කළා. පින්වත්නි, අපි දන්නවා මෙන්න මේ මුලින්ම අපි කතා කරලා බැලුවොත් පන්සිල් කියලා කියන්නේ මොනවද? පානාති පාතා, පණ ඇති සතුන් මැරීම. දෙක, අදින්නා දාන, අන් සතු දෑ සොරසිතින් ගැනීම. තුන, කාමේසු මිච්ඡාචාර, කාමේ වරදවා හැසිරීම. හතරවෙනි එක මොකද්ද? මුසාවාදා, බොරු කේලම් හිස් පරුස වචන භාවිතය. පස්වෙනි ශික්ෂාපදයේ තමයි මොකද්ද? සුරා මේරය මජ්ජපමා දට්ඨාන, ප්‍රමාදයට මදයට හේතු වෙන මත්පැන් පානය කිරීම. පින්වත්නි, අපි සරලවම අවබෝධ කරගන්න ඕන දෙයක් තමයි මේ පන්සිල් වල හොඳ එක කරුණක්වත් නැහැ, එක හොඳක්වත් නැහැ. අපි සාමාන්‍යයෙන් හිතන්නේ පන්සිල් කියනකොට පන්සිල් වල තියෙන්නේ හොඳ දේවල් පහක් කියලානේ. නෑ, පන්සිල් වල මූලිකව ගත්තොත් තියෙන්නේ සාමාන්‍ය අපි මේ ජීවත් වන සමාජයේ මිනිස්සු අතින් සුලභව වෙන්න පුළුවන් වැරදි පහක් තමයි පංචශීල පටිපදාවේ තියෙන්නේ. සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වරදවා හැසිරීම, බොරු කීම, මත්පැන් පානය කිරීම කියන මෙන්න මේ කරුණු පහ සාමාන්‍ය සමාජයේ මිනිස්සු අතින් සුලභව වෙන්න පුළුවන් ගිහියාගේ ජීවිතය පරිහානියට පත්වෙන්න නිතර දෙවේලේ බලපාන්නට පුළුවන් කරුණු පහක් තමයි මෙන්න මේ පංචශීල පටිපදාවේ තියෙන්නේ. එතකොට අපි පන්සිල් සමාදන් වෙනවා කියලා මොකද්ද කරන්නේ? සරලව ගත්තොත් අපි පින්වත්නි පන්සිල් සමාදන් වෙනවා කියලා ප්‍රතිඥා දෙන්නේ, පොරොන්දු වෙන්නේ අපේ ජීවිතයට හානි කරන්න පුළුවන්, අපේ එදිනෙදා සාමාන්‍ය ජීවිතයේදී අපි අතින් වෙන්න පුළුවන් වැරදි පහක් තියෙනවා. මෙන්න මේ වැරදි පහෙන් වැළකීමේ ශික්ෂාපදය, මේ වැරදි පහෙන් මම වැළකීලා ඉන්න උත්සාහ කරනවා කියන පොරොන්දුව ප්‍රතිඥාව තමයි පින්වත්නි අපි මෙන්න මේ කරුණු පහෙන්
පංචශීල පටිපදාව තුළින් පන්සිල් සමාදන් වීම තුළින් කරන්නේ දෛනිකව අපි පන්සිල් සමාදන් වෙනකොට සිද්ධ කරනු ලබන්නේ. එමනම් මම අනෙකුත් ශික්ෂාපද හතර පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම වැඩි අවධානය යොමු කරන්නේ මෙන්න මේ සුරාමීරේ මජ්ජපමා දත්තාන. දැන් මම අද බණට මේ මාතෘකාව යොදාගන්න කියලා කිව්වට පස්සේ අපේ හිතවත් ස්වාමීන් වහන්සේ නමක් මට කිව්වා අද ධර්මදේශනාවට වඩින වෙලාවේ වෙනත් මාතෘකාවක් පුළුවන් නම් තෝරගන්න කියලා. ඊට පස්සේ මම ඇහුවා ඇයි ස්වාමීන් වහන්සේ, ඊට පස්සේ උන්වහන්සේ කියපු කාරණාව වෙනම පැත්තකින් සත්‍යයි. නමුත් අද මේ විශේෂ ධර්මදේශනාවකට ඊට පස්සේ ගුවන් විදුලියත් විකාශය වෙන නිසා තව මාතෘකා කිහිපයක් යෝජනා කළා. උන්වහන්සේ කිව්වා මත්පැන් පානය කිරීම කියන එක උතන දරුවොත් ඉන්නවා. ඊට පස්සේ කාන්තා පාර්ශවයේ විතනදි විශේෂයෙන් සඳහන් කරේ පිරිමි පාර්ශවයට මේක ප්‍රබලව බලපාන දෙයක්. ඒ වගේම කාන්තා පාර්ශවයට එහෙම ඒ තරම් මේ මාතෘකාව වැදගත්ද කියන ප්‍රශ්නේ. එතනදී පැතිකඩ කිහිපයකින් අපිට බලන්න පුළුවන් එකක් දැන් සාමාන්‍යයෙන් අපි අදහස් කරනවා නිකන් අපි හිතන දෙයක්. ඔය මත්පැන් මත්ද්‍රව්‍ය ගැන කතා කරනකොට අපේ පිරිමි අය පැත්තට තමයි නිකන් අපි මත්පැන් කියනකොටම මත්පැන් පානීය කරන කෙනෙක් ගැන අපි හිතන්න ගියොත් එකපාරටම අපේ හිතේ මැවෙන්නේ නිකන් චිත්‍රූප නිර්මාණය වෙන්නේ පිරිමි පාර්ශවයට අදාළව. අපි නිකන් එහෙමනේ දන්නේ ගමක ගත්තත් ගෙදරක ගත්තත් මතට ඇබ්බැහි වෙච්ච මතට ලොල් වෙච්ච පුද්ගලයෝ හැටියට අපි පිරිමි පාර්ශවය ගැන තමයි කතා කරන්නේ. මේ ළඟදී මට එක අපේ තරුණයෙක් සඳහන් කරනවා එක්තරා ප්‍රදේශයක, මම ප්‍රදේශයේ සඳහන් කරන්නේ නැහැ. හාමුදුරුවනේ අපේ මං ඒ කියපු වචනේ කියන්නේ තමන්ගේ බිරිඳ හඳුන්වන්න භාවිතා කරන වචනේ. තමන්ගේ බිරිඳ මත්පැන් පානීය කරන්න ඇබ්බැහි වෙලා තමන්ට පුදුම කරදරයක් තියෙන. සාමාන්‍යයෙන් අපි අහලා තියෙන්නේ කොහමද? පිරිමි අය මත්පැන් පානීය කරලා ඇවිල්ලා ගෙදර කාන්තාවන්ට දරුවන්ට හරි කරදරයි කියන එක. අර පිරිමියා කියනවා මෙයා එච්චර මතට ඇබ්බැහි වෙලා නැහැ. බිරිඳ මත්පැන් පානීය කිරීම පෙරකලේ නැහැ. හැබැයි එක්තරා අවස්ථාවකදී මත්පැන් පානීය කිරීමට යොමු වෙලා දැන් නතර කරගන්නම බෑ. මනුස්සයට වඩා ගෙදර කාන්තාව මත්පැන් පානීය කරන අර තරුණයා කියනවා හාමුදුරුවනේ අපේ ගෑණි, ඒ වචනේ කිව්වේ මම ඒක කියන්න, අපේ ගෑණි බීලා ඇවිල්ලා පුදුම වදයක් මට දෙන්නේ.

ඊට පස්සේ අපේ වැඩිහිටි සමාජය අපි ඒගොල්ලෝ සලකමු ඒගොල්ලොන්ගේ ජීවිතේ සැඳෑ සමය කියලා හරි අපිට සලකන්න පුළුවන්. එතනත් අපිට එහෙම සුළුවෙන් තකන්න බෑ. හැබැයි මේ වෙද්දි අපි දකිනවා සාමාන්‍යයෙන් අපි ඉතිහාසයේ ඉඳලා ක්‍රමානුකූලව රටේ සාරධර්ම පරිහානිය කියන එක ඉතාම යම් ප්‍රතිශතයකින් වැඩි වීගෙන එන චක්‍රයක් රටාවක් අපි දකිනවා. හැබැයි ඔබ අත්දකිනවා මේ වෙනකොට නූතන සමාජ මාධ්‍ය ඒ වගේ මේ හරහා ඇති වෙලා තියෙන ව්‍යාකූලත්වයන් රටේ ආර්ථිකය දේශපාලනය මේ වගේ සමස්ත ව්‍යූහයන් වල බලපෑමේ ප්‍රතිඵලයක් හැටියට මේ වෙනකොට එදාර අපි දැකපු ගෙදර ගෘහමූලිකය වෙච්ච තාත්තා පියතුමා මත්පැන් පානය කිරීම කියන එක මූලික ප්‍රශ්නයෙන් මුල් අවස්ථාවෙන් ඔබට ගිහිල්ලා මේ වෙනකොට අපේ රටේ දැවැන්ත දැවෙන ප්‍රශ්නයක් බවට පින්වත්නි ඉතාම සංවේදී ඒ වගේම බොහොම කනගාටුදායක තත්ත්වයකට මත්පැන් මත්ද්‍රව්‍ය කියන මාතෘකාව මේ වෙනකොට අපේ රටේ පත් වෙලා ඉවරයි. මගේ නම් අදහස සාමාන්‍යයෙන් ඉස්සර ඉඳලා ක්‍රමානුකූලව සමාජයේ සාරධර්ම පරිහානියට පත්වීගෙන ආවා. හැබැයි අද මේ අපි ජීවත් වෙන කාලේ අපේ මේ සමාජයේ අපි මේ ජීවත් වෙන දශකය ගත්තොත් මං හිතනවා පෙර යුගවලට වඩා වැඩි ප්‍රතිශතයකින් ශීඝ්‍රයෙන් අපේ රටේ සාරධර්ම පරිහානිය විතරක් නෙවෙයි විශේෂයෙන්ම මේ මත්ව දුර මත්ද්‍රව්‍ය මත්පැන් කියන කාරණාව ගත්තොත් අපේ තරුණ සමාජයේ අපේ දරුවන් මතට ලොල්වීම මතට අබ්බැහිවීම පෙර යුගවලට වඩා වැඩි ප්‍රතිශතයකින් අද වෙනකොට සිද්ධ වෙලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් කරන්නේ මේ නූතන පරපුරට අලුත් ජෙනරේෂන් එකට අපි දොස් නැගීම කරන්නේ මේ අලුත් පරම්පරාව සාරධර්ම පිළිබඳව තැකීමක් නැහැ. ඔවුන්ට සංස්කෘතිය ගැන, ජාතිකත්වය ගැන, ඒ වගේම ගුණධර්ම ගැන කිසිම තැකීමක් නැහැ. ඒ අය හරිම පරිහානිකර කොට්ටාසයක් හැටියට ජෙනරේෂන් එකක් විදිහට අපි හඳුන්වන්න පෙළඹිලා ඉන්නේ. හැබැයි මගේ නම් මතය ඒ සමාජය ඒ තත්ත්වයට පත්වෙන්න වගකිව යුත්තන් වෙන්නේ වැඩිහිටි සමාජයේ මා ඇතුළු වැඩිහිටි සමාජයේ කියලා තමයි මම සාමාන්‍යයෙන් විශ්වාස කරන්නේ මේ දකින අහන කියන දේවල් එක්ක. සාමාන්‍යයෙන් අපි දන්නවා අපි ගුරුවරයා කියන කෙනා ඉස්සර අපේ පුරාණ ඉගැන්වීමක් තිබුණා කරතොත් මහණකම නැත්නම් රජකම නැත්නම් ගුරුකම නැත්නම් වෙදකම කියලා මෙන්න මේ කරනවා නම් මිනිස්සෙක් හැටියට කළ යුතු වැදගත් වෘතීන් හතරක් සඳහන් කරලා තියෙනවා ඉස්සර පුරාණ ආචාර්යවරු. එක්කෝ පැවිදි වෙලා පැවිදි දහම් වඩන්න ඕන, පැවිදි භාවයේ පැවිදි දම් පුරන්න ඕන, එමත් නැත්නම් රාජ්‍යත්වයේ ලබා ගන්න උත්සාහ කරන්න ඕන, රටේ රජු බවට පත් වෙන්න ඕන, ඊළඟට ගුරුවරයෙක් බවට ආචාර්යවරයෙක් බවට පත් වෙන්න ඕන, ඊළඟට කිව්වා වෛද්‍යවරයෙක් බවට පත් වෙන්න කියලා. ඒ අතින් අපේ අද පින්කමේ ප්‍රධාන සංවිධායකතුමා හැටියට කටයුතු කරන අපේ ජයන්ත වෛද්‍යතුමාට සතුටු වෙන්න පුළුවන්. පුරාණ ආචාර්යවරුන්ගේ ඉඳලා මේ අගේ කරලා තියෙන වෘතීන් හතරෙන් එක වෘතියකට තමන්ගේ නායකත්වයේ ලබා දීම ගැන මම එතනදී කියන්න අදහස් කළේ කරතොත් මහණකම නැත්නම් රජකම නැත්නම් ගුරුකම. ගුරු කියලා කියන්නේ අර යంత్ర මන්ත්‍ර බලිතොවිල් ඒව නෙවෙයි. මෙතනදී සඳහන් කරන්නේ ශිල්ප ශාස්ත්‍ර දරුවන්ට ශිල්ප ශාස්ත්‍ර ලබා දෙන ගුරුවරයෙක් බවට පත්වෙන්න කියන එක. ශබ්දකෝෂයේ සිංහල ශබ්දකෝෂයේ මේ ගුරු කියන වචනේ පින්වත්නි සරලව අර්ථ දක්වන්නේ කොහොමද? ගූ කියන શબ્දයෙන් සංස්කෘත ඉගැන්වීමලත් එහෙමයි. ගූ කියන શબ્දයෙන් අර්ථවත් කරන්නේ අන්ධකාරය. ඔබ දන්නවනේ ගුරු කියන වචනේ අකුරු කීයද තියෙන්නේ? අකුරු කීයද? දෙකයි. ගූ රු ගුයන්න රුයන්න. එතකොට සංස්කෘතයේදී හරි ලස්සනට පැහැදිලි කරනවා මේ ගූ කියන වාක්‍ය අක්ෂරයෙන් අර්ථවත් කරන්නේ අන්ධකාරය කියන එක. රු කියන එකෙන් අර්ථ දක්වන්නේ විනාශ කිරීම කියන එක. අර අන්ධකාරය නැති කිරීම අන්ධකාරයේ විනාශ කිරීම නැත්නම් අඳුර දුරු කරලා ආලෝකය ලබා දීම කියන අර්ථය තමයි ගුරු කියන වචනේ අර්ථය බවට පත් වෙන්නේ. එතකොට අපි ගුරුවරයා කියන කෙනා ගුරු කියන වචනේ අපි භාවිතා

කරන්නේ අපිට උගන්වන කෙනා ගුරු කියන වචනයෙන් හඳුන්වන්නේ දරුවන්ගේ නැතන් මනුෂ්‍යයාගේ දුර්වලතා අඥානකම් දුරු කරලා අවශ්‍ය කරන ශිල්ප ශාස්ත්‍ර ලබා දීලා නුවණැත්තෙක් බවට යහපත් තැනැත්තෙක් බවට පුද්ගලයාව පත්කිරීමෙහිලා කැපවෙන තැනැත්තා තමයි මුල් වෙන තැනැත්තා තමයි අපි ගුරු කියන වචනයෙන් හඳුන්වනු ලබන්නේ. එතකොට ගුරුවරයෙක් නම් ඔබ මට කියන්න අපේ දරුවන්ට අපි උගන්වන්න ඕන හොඳද නරකද? දරුවන්ව අපි යොමු කරවන්න ඕන අන්ධකාරයටද ආලෝකයටද? ආලෝකයට. හැබැයි හරිම කනගාටුයි. පහුගිය කාල පරිච්ඡේදයේ අපිට ඕන තරම් අත්දැකීම් තියෙනවා. විශාල දහස් ගණනක් දරුවන්ට ශිල්ප ශාස්ත්‍ර ලබා දෙන, උසස් පෙළට උගන්වන, විවිධ විෂයන් උගන්වන සමහර ගුරුවරු තමන්ගේ දරුවන්ට උගන්වන ගමන් දුම්වැටිය පානය කරපු අවස්ථා අපි දැකලා තියෙනවා. ඒ වගේම මේ ටියුෂන් ශාස්ත්‍රයෙන් කෝටි ගණන් මුදල් හම්බ කරපු සමහර මිනිස්සු අපේ මේ තරුණ සමාජයේට මත්පැන් ටිකක් පානය කරලා මේ ජීවිතේ ගත කරන්න ඕන විදිහ ගැන හරිම පිළිකුල් සහගත විදිහට පහත් විදිහට දැන් ගුරුවරයෙක්ව අනුගමනය කරන්න ගුරුවරයා අනුව යන්න අපේ තරුණ සමාජයේ පෙළඹෙනවා. අපේ ගුරුවරයා හොඳට ඇඳලා පැළඳලා හොඳ වාහනයක් භාවිතා කරලා හොඳට මිල මුදල් තියෙන සමාජයේ හැමෝ අතරම ප්‍රසිද්ධ හැමෝම දන්න කියන දැවැන්ත චරිතයක් බවට පත්වෙච්ච තමන්ගේ ගුරුවරයා හැදෙන දරුවන්ට ආකෘතියක්. එතකොට දරුවන්ට පේන්න මත්පැන් පානය කිරීමට එහා ගිහිල්ලා හොඳට මත්පැන් ටිකක් පානය කරලා මේ අනෙකුත් මත්ද්‍රව්‍ය මම නම් සඳහන් කරන්නේ ඒ නම් පවා සඳහන් කරලා ඒව පවා පානය කරලා හොඳට ජීවිතේ එන්ජෝයි කරලා ඉන්න ඕන කියන මේ මිත්‍යා අදහස පරිහානිකර පරාජික අදහස් ලබා දෙන ගුරුවරු පවා අද අපි මේ ජීවත් වෙන සමාජේ පහළ වෙලා තියෙනවා. මම භික්ෂුවක් විදිහට බෞද්ධ ශාසනය ගැන කතා කරොත් දරුවන්ට මත්පැන් පානය කරන්න කියන වැරදි පූර්වාදර්ශයේ තමන්ගේ වීඩියෝ සරහා ලබා දෙද්දී මම හිතනවා මේ නූතන සමාජය තාරුණ්‍යයට පැමිණෙන අපේ සමාජයේ ළමා සමාජයේ විනාශ වීමට අපේ වැඩිහිටි පරම්පරාව තමයි පින්වත්නි වැඩි වශයෙන් වග කියන්න ඕන කියලා මම හිතනවා. මේක අපිට අත පියදා ගන්න බෑ මේ තරුණ සමාජයට දොස් කියලා. මම හිතනවා අපි මේ අවදානම මේ ඛේදවාචකයේ තේරුම් අරගෙන අපේ තරුණ සමාජයේ ළමා සමාජයේ ඔබ දැන් දන්නවා ඉස්සර අපිට තිබුණේ ගෙදර ඉන්න තාත්තා හවසට මත්පැන් ටිකක් බීලා ඇවිල්ලා අම්මත් එක්ක රණ්ඩු වෙන අවට ගෙවල් වලට ඇහෙන්න කෑ ගහන ප්‍රශ්නයක් විතරයි. හැබැයි අද වෙනකොට මත්ද්‍රව්‍ය ජාති කොච්චර අපේ රටේ මත්ද්‍රව්‍ය මාෆියාවක් අපේ රටේ තියෙනවද? විවිධ දුම් වර්ග, විවිධ පාන වර්ග, විවිධ පෙති වර්ග, මේ වගේ විවිධ විදිහට මත්ද්‍රව්‍ය සිය ගණනාවක් මේ වෙනකොට ලෝකෙ බිහි වෙලා ඉවරයි. ඒ මත්ද්‍රව්‍ය වර්ග මේ වෙනකොට අපේ ලංකාවත් බිලි අරගෙන ඉවර. අපේ රටේ තරුණ පරම්පරාව විතරක් නෙවෙයි, ඔබ පොඩ්ඩක් හොයලා බලන්න මේ වෙනකොට අපි දන්නවා විශ්වවිද්‍යාල ආචාර්යවරු ආශ්‍රය කරන නිසා රාජ්‍ය පුද්ගලික දෙයන්සේම අධ්‍යාපනයේ ලබන අධ්‍යයන කටයුතු වල නියැලෙන විශාල තරුණ පිරිසක් මේ වෙනකොට මත්ද්‍රව්‍යේ උවදුරට ගොදුරු වෙලා මත්ද්‍රව්‍ය විසින් එයාගේ ජීවිතේ ඩැහැගෙන ඉවරයි. ඒ වගේම මේ භික්ෂු සමාජය තුළ සමහර ස්වාමින් වහන්සේලාව මේ වෙනකොට මේකට ගොදුරු කරගෙන ඉවරයි. ඒ විතරක් නෙවෙයි, බොහොම තරම් දකින්නවා අපි සමාජ මාධ්‍ය තුළ, ගුවන් විදුලිය, රූප වාහිනී තුළ, මේ රටේ පාසල් පද්ධතිය තුළ. එතනත් පිරිමි දරුවන් විතරක් නෙවෙයි, සාමාන්‍ය පාසල්වල, පාසල් උසස් පෙළ, සාමාන්‍ය පෙළ, ඔය 9 10 පන්තිවල ඉගෙන ගන්න සමහර දරුවන් පවා මේවට ඇබ්බැහි කරගන්න, ගොදුරු කරගන්න තත්වයට අපේ රට මේ වෙනකොට පින්වත්නි පරිහානියටපත් වෙලා ඉවරයි. පාසල් පද්ධතියේ ගොදුරු වීගෙන යනවා. ඒ වගේම විශ්වවිද්‍යාල පද්ධතියේ ගොදුරු වීගෙන යනවා. අපි ජීවත් වෙන මේ අපේ ගමේ තොටේ තැන් තැන්වල මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පුද්ගලයින් අපේ ගම් ගොදුරු කරගනිමින් අපේ රටේ අපේ ගම්වල ඈත පිටිසර ගම් දනව්වල තරුණ දරුවන්ගේ ජීවිත මේ වෙනකොට පින්වත්නි විනාශ කරමින් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ එදා මීට අවුරුදු 2000 ගණනාවකට පූර්වයෙන් මෙන්න මේ සමාජ පරිහානියට, රටක ආර්ථික පරිහානියට
සෞඛ්‍ය පරිහානියට පෞල් ජීවිත විනාශයට පුද්ගලයාගේ මෙලව පරලව දෙලව ජීවිතයේ විනාශයට මත්පැන් මත්ද්‍රව්‍ය කොයිතරම් ප්‍රබලව බලපානවද කියන එක පින්වත්නි බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට අපිට පැහැදිලි කර දීලා තියෙනවා. මං මුලින් සඳහන් කළා සුරා මේරය පානංච යෝනරෝ අනු යුංජති ඉදේව මේසෝ පුරිසෝ මූලං කනති අත්තනෝ. යම්කිසි පුද්ගලයෙක් සුරාවට මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා කටයුතු කරන්නේද ඔහුගේම මුල සිඳ ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඒ වගේම පරාභව සූත්‍රයේදී ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ ච යෝනරෝ ලද්ධං ලද්ධං විනාසේති තං පරාභවතෝ මුකං කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. ඉත්ති දුත්තෝ ස්ත්‍රී දුහෘත වීම ස්ත්‍රීන්ට ඇබ්බැහි වීම, සුරා දුත්තෝ සුරාවට මතට මත්ද්‍රව්‍යයට ලොල්වීම ඇබ්බැහි වීම, අක්ක දුත්තෝ ච ඒ කියන්නේ කිසිම මහන්සි වීමකින් තොරව කෙටියෙන් බොහොම පහසුවෙන් අන්‍යයන් සතු ධනය වස්තු සම්පත් සූදුව හරහා තමන් සතු කරගන්න උත්සාහ කරන ඒ සඳහා ලොල් වෙච්ච කියන පුද්ගලයන් සමාජයේ නිත්‍ය වශයෙන්ම පරිහානියට පත් වෙන වායි කියලා පින්වත්නි බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. ස්ත්‍රී දුහෘත වීම සූදුවට ලොල් වීම පිළිබඳව අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ධර්මදේශනාවේ මූලික අවධානය මම යොමු කරන්නේ මත්පැන් වලට නිසා. මෙතනදී බුදුහාමුදුරුව සඳහන් කරනවා මත්පැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච ලොල් වෙච්ච යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයා සමාජයේ පරිහානියට පත් වෙනවා කියලා බුදුහාමුදුරුව සඳහන් කරනවා. එමත් මං ඔබගෙන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි කාරණාව මත්පැන් පානය කරපු නිසා කිරීමෙන් තමන්ගේ ජීවිතේ ජයග්‍රහණය කරපු මිනිසෙක් මේ ලෝකේ ජීවත් වෙනවද? මත්පැන් පානය කිරීම නිසා තමන්ගේ ජීවිතය ජයග්‍රහණය කරපු සාර්ථක වෙච්ච සැනසීමට පත් කරගත්ත පුද්ගලයෙක් ඉතිහාසයේ ඉඳලා අද දක්වා ලෝකේ ඉඳලා තියෙනවද? මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරන කෙනා සියලු අතින් තමන්ගේ ජීවිතය විනාශයට පින්වත්නි පරිහානියට පත් කර ගැනීමමයි සිද්ධ වෙන්නේ. පින්වත්නි මත්පැන් මත්ද්‍රව්‍ය කියලා කියන්නේ මොකක්ද? අපි දැන් කියනවනේ සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියා. සුරාව මත්පැන් මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් වැළකීමේ ශික්ෂාපදයේ සමාදන් වෙමි. බැරි වෙලාවත් සුරාව මත්ද්‍රව්‍ය මත්පැන් පානය කරොත් මොකද්ද වෙන්නේ ඒ ශික්ෂාපදයට? මොකද්ද වෙන්නේ? ඒ ශික්ෂාපදය කැඩෙනවා, බිඳෙනවා, විනාශ වෙනවා. පින්වත්නි මත්පැන් පානය කිරීමේ ශික්ෂාපදය කැඩෙන්න නම් බිඳෙන්න නම් මෙන්න මේ කරුණු හතර සම්පූර්ණ වෙන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. ඒක සරලයි, ඔබත් දන්නවා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා ඒ පානය කරන දුම වෙන්න පුළුවන්, පානය කරන දියරය වෙන්න පුළුවන්, අදාළ මත්පැන් මත්ද්‍රව්‍ය මත්වන සුළු දෙයක් වෙන්නට ඕන. ඒක තමයි අංක එක. මොකද්ද වෙන්න ඕනේ? මත්වන සුළු දෙයක් වෙන්න ඕන. අංක දෙක බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා ඒ අදාළ පුද්ගලයා එය පානය කරන්න කැමති වෙන්න ඕන. ඒ කියන්නේ බැරි වෙලාවත් ඔබට බලහත්කාරයෙන් කවුරු හරි පෙව්වොත් සුරාව පානය කිරීමේ ශික්ෂාපදේ කැඩෙනවද බිඳෙනවද? ඔබ අකමැති, කිසිම විදියකින් කැමති නැහැ. ඔබේ අත් දෙක බැඳලා බලහත්කාරයෙන් ඔබේ මුව විවර කරලා කවුරු හරි කෙනෙක් ඔබට බලහත්කාරයෙන් ඔබේ ආමාශයට ඇතුල් කරනව නැහැ. බුදුහාමුදුරුව සඳහන් කරනවා පානය කිරීමට ඒ පුද්ගලයා කැමති වෙන්න ඕන, තමන්ගේ කැමැත්තෙන් පානය කරන්න ඕන, මානසිකව හිතේ අදහසක් තියෙන ඕන මම මේක බොන්න ඕනේ කියලා අදහසක් තියෙන ඕන, පානය කරන්න කැමති වෙන්න ඕන. අංක තුන ඒ අදාළ මත්ද්‍රව්‍ය මත්පැන් පානය කරන්න
ඒ පුද්ගලයාම උත්සාහ කරන්න ඕන. ඒ පුද්ගලයා විසින්ම ඒ මත්ද්‍රව්‍ය මත්පැන් පානය කරන්න උත්සාහ කරන්න ඕන. තුන්වැනි එක තමයි අපේ ධර්මයේ සඳහන් වෙන විදිහට ඒ අදාළ මත්ද්‍රව්‍ය මත්පැන් සාමාන්‍ය සරලව සඳහන් වෙන්නේ උගුරෙන් පහලට තමන්ගේ ශරීරයට ඇතුල් වෙන්න ඕන. අපි සරලව ගත්තොත් දැන් වෙනත් ක්‍රමවේද තියෙන නිසා තමන්ගේ ශරීරයට ඇතුල් වෙන්නට අවශ්‍ය කරනවා. එතකොට මෙන්න මේ කරුණු හතර සම්පූර්ණ වුණොත් තමයි පින්වත්නි සුරාව පානය කිරීමේ ශික්ෂාපදය විනාශ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බුදුරජාණන් වහන්සේම පින්වත්නි සඳහන් කරලා තියෙනවා. පින්වත්නි අපි බලමු මත්පැන් පානය කිරීම මත්ද්‍රව්‍ය පානය කිරීමේ ආදීනව කොහොමද වර්තමානයට එන්න කලින් පැරණි සමාජයේ අපේ බෞද්ධ සාහිත්‍යයේ ධර්මමය ඉගැන්වීම්වල ධර්ම සාහිත්‍යයේ කොහොමද සඳහන් වෙන්නේ 550 ජාතක පොත් වහන්සේ තුල සඳහන් වෙනවා පින්වත්නි ජාතක කතාවක්. ඒ ජාතක කතාවේ නම තමයි චත්තපාණි ජාතක කතාව. මොකද්ද ජාතක කතාවේ නම? හැමෝම හයියෙන් කියන්න. චත්තපාණි. මොකද්ද ජාතක කතාව? චත්තපාණි. මේ කතාව පොඩ්ඩක් අහගන්න. පින්වත්නි මේ චත්තපාණි කියන ජාතක කතාවේ සඳහන් වෙන විදිහට එහි එන බඹදත් මහරජතුමා සුරාව මත්පැන් පානය කරන්න බෙහෙවින්ම ඇබ්බැහි වෙච්ච දුහෘත වෙච්ච පුද්ගලයෙක්. මේ රජතුමාගේ පුරුද්දක් තියෙනවා උදේ පාන්දර නැගිට්ට ගමන් දැන් අපි නම් මොකද කරන්නේ උදේ නැගිට්ට ගමන් මූණකට හොද ගන්නවා. ඒක කරේ නැතත් කමක් නැහැ. අපි ඉස්සල්ලාම කරන්නේ සාමාන්‍යයෙන් පිරිසිදු පානයක් ඇටියට වතුර ටිකක් බොන්න පුළුවන්. කිරිවීදුරුවක් පානය කරනවා. මූණකට හොදගෙන උදේ ආහාර වේල ගන්නවා. නැත්තම් බුදුන් වඳිනවා. මේ චත්තපාණි රජතුමා නැගිට්ට ගමන් මොකද කරනවා කියන්නේ? තමන්ගේ කුටියෙම තමන් ඉන්න තැන මේසේ උඩ තියෙන සුරා බඳුන අරගෙන ඒකෙන් සුරාව හොඳට බඩ පිරෙන්න පානය කරන එක තමයි මේ රජතුමා උදේ නැගිට්ට ගමන් කරන්නේ. ඊට පස්සේ මත් හිඳීගෙන එනකොට ආයේ දවාලෙත් මත්පැන් පානය කරනවා. ඒ කියන්නේ මුළු දවසම ඒකලා වැඩ කටයුතු ඉවර කරලා රාත්‍රී කාලේ නිින්දට යන්නේ. රාත්‍රී කාලේ නිින්දට යන්නේ මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරලා. අපේ ওই අනුරාධපුර රාජධානිය අනුරාධපුර යුගය අනුරාධපුර රාජධානිය බිඳ වැටිලා ඊට පස්සේ රාජ්‍යත්වය රාජ්‍යපාලනය පොළොන්නරුවට ගමන් කරනවා. අනුරාධපුර යුගය ඉවර වෙලා පොළොන්නරු රාජධානි සමය ආරම්භ වෙනවනේ. එතකොට අනුරාධපුර රාජධානි සමය අවසානයේ හිටපු පස්වෙනි මිහිඳු කියන රජතුමා අමුමමු බේබද්දේ. රජතුමා අමුමමු බේබදු චරිතයක්. ඒක තමයි ඒ රජතුමාගේ පරිහානියට රාජ්‍යත්වයේ පිරිහෙන්න බලපෑවේ. එතකොට මෙන්න මේ චත්තපාණි මහරජතුමා පින්වත්නි උදේටත් දවල්ටත් රැටත් ඔහුගේ ශරීරගත වෙලා තිබුණේ මොනවද? විස, මත් වෙන, මත්ද්‍රව්‍ය, මත්පැන්. මේ රජතුමා තමන්ගේ බිරිඳට ගොඩක් ආදරේ. බොහොම රූමත්, ඉතාම ලස්සන විසවක් තමයි හිටියේ. රජතුමා කොච්චර මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරත් තමන්ගේ බිරිඳට කිසිම වදයක් නැහැ. බිරිඳට කිසිම වදයක් නැහැ. තමන්ගේ බිරිඳට හරිම ආදරේ, හරිම ආදරයෙන් සලකනවා. බිරිඳත් එක්ක කිසිම රණ්ඩු සරුවල් වීමක්, බිරිඳට පහර දීමක්, අර බිසවට පහර දීම, වාචිකව මොනවාරි පීඩාවක් කිරීම, මේ කිසිම දෙයක් මේ රජතුමාගෙන් නැහැ. කාලෙ ගෙවිගෙන යනකොට මේ රජතුමාට දාව අගබිසවට දරුවෙක් ලැබෙන්න යනවා. කුස පිළිසිඳ ගන්නවා. දසමස් ඇවෑමෙන් හරිම ලස්සන පුංචි පුත්කුමාරයෙක් හම්බෙනවා. මේ පුංචි පුත්කුමාරය හම්බුණාට පස්සේ මේ මහ රජතුමා අප්‍රමාණව සතුටට පත් වෙනවා. මේ රජතුමා තමන්ට සිහිය තියෙන වෙලාවට අර මතට ඇබ්බැහි රජතුමා දැන් පොඩ්ඩක් තමන්ගේ දරුවටත් පොඩ්ඩක් ආදරයේ සෙනෙහස දක්වන්න දරුවා නිසා පොඩ්ඩක් යම් ප්‍රමාණයක් මත්පැන් වලින් ඈත් වෙනවා. නිකන් ඉන්න වෙලාවට තමන්ගේ දරුවව තමන් ළඟට උකුලට අරගෙන තමන්ගේ තුරුලේ හොවාගෙන තමන්ගේ ඔඩොක්කුවේ තියාගෙන දරුවට හාදු දෙමින් දරුවව හුරතල් කරමින් දරුවව බොහොම ආදරයෙන් සෙනෙහසින් තමන්ගේ සමීපේ තියාගන්නවා. කාලෙ ගෙවිගෙන යනකොට එක දවසක් මේ මහරජතුමා හොද්දටම මත්පැන් පානය කරලා තමන්ගේ බිරිඳගේ සිරියහන් ගබඩාවට බිරිඳගේ කාමරයට යනකොට
ඒ බිරිඳගේ අර පුංචි දරුවා පුත් කුමාරයා මේ වෙලාවේ යම් කාලයක් බොහොම පීඩාවටපත් වෙලා හඬා වැළපෙමින් ඉන්න වෙලාවේ අපහසුතාවයටපත් වෙලා ඒ දරුවව තුරුළු කරගෙන දරුවට තමන්ගේ තනපුඩුවෙන් කිරි ටික පොවමින් ඉන්න වෙලාව වෙනද රජතුමා දැක්ක ගමන් විසව නැගිටිනවා. දරුවා කවුද? බිරිඳ. රජතුමා දැක්ක ගමන් නැගිටිනවා. රජතුමා ළඟට බොහොම ආදරයෙන් සෙනෙහසින් ගිහිල්ලා රජතුමාව පිළිගන්නවා. රජතුමාට සම්පූර්ණ අවධානය දීගෙන ඉන්නවා. රජතුමා මේ දවසේ එතෙන් යනකොට මේ වෙලාවේ එතෙන් යද්දි දරුවට කිරි පොවමින් ඉන්න විසව රජතුමා එනවා දකිනවා. හැබැයි දරුවා පැය ගාණක් කඩලා දැම්මේ නිදා ගන්න යන්නේ. දරුවව තුරුල් කරගෙන අර ඇඬීම නතර කරලා කිරි ටික පොවන වෙලාව රජතුමා ආවත් රජතුමා එනවා දැක්ක බිරිඳ හිටපු ඉරියව්වේ මිදලා දරුවට කිරි ටික පොවනවා. රජතුමා සිහියෙන් දෙතෙන් එන්නේ නෑ. රජතුමා මේ වෙනකොට කිසිම සිහියක් නෑ. විසව ළඟට ගියාට මේ තමන්ගේ ලේවලින් බිහි වෙච්ච තමන්ගේ දරුවා, මේ තමන්ගේ විසව කිසිම බැඳීමක් ලයන්විත ගතියක් නෑ. රජතුමා එතෙන්ට යනවා. රජතුමා විනාඩියක් දෙකක් බලාගෙන ඉන්නවා. රජතුමාට බිරිඳගේ විසවගේ ලොකු වෙනසක් දැනෙනවා. රජතුමාට ලොකු තරහක් එනවා. ඇයි? වෙනදමම ආවම විසව නැගිටිනවා. ළඟට ඇවිල්ලා තමන්ව වැළඳ ගන්නවා, ගරු කරනවා, තමන්ට අවධානය දෙනවා. මේ වෙලාවේ විසව තමන්ව සත පහකට ගණන් ගෙත්තේ නෑ වගේ රජතුමාට දැනිලා. රජතුමා බිරිඳට ගොඩක් ආදරේ. බිරිඳගේ සම්පූර්ණ අවධානය ආකර්ෂණී රජුට ඕනේ. රජු මේ වෙලාවේ ප්‍රකෝප වෙලා රජතුමා විසවට එක පාරටම කෑ ගහන්න පටන් ගන්නවා. වෙනදමට ආදරේ සෙනෙහස දක්වපු ඔබ අද මාව නොදැක්ක වගේ ඉන්නවා. නැගිටලා ගරු බුහුමන් කිරීමක් නැහැ. රජතුමා මොකද කරන්නේ? අර දරුවව ඇදලා බිරිඳගේ ඇකේන් ඇදලා ගන්න උත්සාහ කරනවා. ඒ වෙලාවේ විසව දරුවව දෙන්නේ නැහැ. දරුවව තුරුළු කරගෙන විසවට තේරෙනවා අද එනකොට හරිනෑ, රජතුමා ප්‍රකෝප වෙලා ඉන්නේ, කෝපාවිෂ්ඨ වෙලා ඉන්නේ. තමන්ගේ දරුවට හානියක් වෙන්න පුළුවන්. මේ වෙලාවේ රජුට හොඳ නරක තේරෙන්නේ නැහැ. සිහිය තියෙන තමන් දරුව බේරගන්න ඕන කියලා පින්වත්නි අගවිසව දරුවව තුරුළු කරගෙන රජමාලිගාවේ පැත්තකට දුවනවා. රජතුමාත් එහෙම්ම කඩුව අතින් ඇදලා අරගෙන එනවා රාජසභාව පැත්තට. ඇවිල්ලා සිංහාසනයේ වාඩි වෙලා රජතුමා පින්වත්නි ඒ වෙලාවෙම කෑ මොර දෙමින් කතා කරනවා වදකයාට රාජසභාවට එන්න කියන්න කියලා. රාජනියෝගේ ලැබුණ ගමන් පින්වත්නි වදකයා එනවා රාජසභාවට. ආවට පස්සේ රජතුමා කියනවා අන්නාර අගබිසවගේ තුරුලේ ඉන්න අර පොඩි එකාව අරගෙන වරෙන් මෙතෙන්. අරගෙන ඇවිල්ලා රජතුමා ඒ වෙලාවේ කියනවා අර පොඩි එකාව කෑලි කෑලි වලට කපල දාන්න කියලා. මේක දීර්ඝ කතාවක්. රජතුමා ඒ වෙලාවේ අර අගබිසවගේ තුරුලේ හිටිය පුංචි දරුවව ඇදලා අරගෙන පිඟවත්නි වදමල් පෙති වගේ කෑලි කෑලි කෑලි වලට කපල දානවා. වදකයාට නියෝග කරනවා අර දරුවව කෑලි කෑලි වලට කපන්න කිය. එතනදී තව හේතුවක් තියෙනවා. රජතුමා මත්පැන් පානය කරන්න යනකොට රජතුමාට වෙනදනම් මේ මත්පැන් පානය කරද්දි මොනවා හරි මාංශයක් තියෙන්න ඕන. ඔබ දන්නවනේ සාමාන්‍ය මත්පැන් පානය කරන අය යමක් අනුභව කරන්න වෙනම නිර්මාණය කරගන්නවා. එතකොට මෙතනදී රජතුමාට ආහාරයට යමක් අවශ්‍යයි. රජතුමාට අනුභව කරන්න කිසිවක් තිබුණේ නැහැ. එදා මත්පැන් මේ වෙලාවේ පානය කරන්න යද්දි ඒකත් එක්ක තමයි රජතුමා නියෝග කරන්නේ. රජතුමා ඒ වෙලාවේ අරක් කැමියට කතා කරලා අහනවා තමන්ගේ ආහාරයට අනුභව කරන්න යම්කිසි මාංශයක් තිබේද? කිසිදු මාංශයක් ඒ වෙනකොට නිර්මාණය වෙලා නැහැ. ඊට පස්සේ තමයි රජතුමා නියෝග කරනවා පින්වත්නි අර තමන්ගේ පුංචි දරුවව කෑලි කෑලි වලට කපලා තමන්ගේ ආහාරයේ හැටියට සූදානම් කරගෙන අරගෙන ඉන්න කියන ප්‍රකාශනය සිද්ධ කරනවා පින්වත්නි. ඊට පස්සේ මේ චත්තපාණි රජතුමාගේ අරක් කැමී අර දරුවගේ මාංශ ටික කෑලි කෑලි වලට කපලා උයලා අරගෙනවිල්ලා දුන්නට පස්සේ පින්වත්නි මේ රජතුමා මොකක්ද කරන්නේ? අර දරුවගේ මාංශ අනුභව කරමින් සිංහාසනයේ වාඩි වෙලා හරි සතුටින්
මත්පැන් පානය කරන්න පටන් ගන්නවා. තමන්ගේ දරුවාගේ මාංශ අනුභව කරමින් මත්පැන් ටික පානය කරලා පින්වත්නි මේ රජතුමා මත්පැන් ටික පානය කරලා තමන් බොහොම පීඩාවට පත් වෙලා වෙහෙසිලා ඉන්න රජතුමා පැය ගණනාවක් නින්දට වැටෙනවා. නින්දට වැටිලා නින්දෙන් අවදි වෙන මේ රජතුමා නින්දෙන් අවදි වෙනකොට රජතුමාගේ මේ මත්ගතිය ටිකෙන් ටික හිඳී යමින් තිබුණා. රජතුමා නින්දෙන් අවදි වෙනවා, මත්ගතියක් දැන් ටිකෙන් ටික හිඳීගෙන ගිහින් තියෙන්නේ. සිංහාසනයට ගියපු රජතුමා පින්වත්නි අගබිසවට කතා කරනවා. අගබිසවට හයියෙන් කතා කරලා කියනවා, මගේ පුංචි පුතාව පොඩ්ඩක් මගේ ළඟට අරගෙන එන්න, මට දරුවව පොඩ්ඩක් වඩා ගන්න ඕන, දරුවව පොඩ්ඩක් හුරතල් කරන්න ඕන. පින්වත්නි මේක කියනකොට බියෙන් තැති අරගෙන වෙවුල ගැහි ගැහි චත්තපාණි රජතුමාගේ අගබිසව පින්වත්නි මේ රජතුමා ළඟට එනවා. රජතුමා ළඟට ආවට පස්සේ රජතුමා අහනවා, ඇයි බිසව ඔබ මේ බියටපත් වෙලා, අනික ඔබ තනිවමයි, කොයි අපේ පුංචි දරුවා? ඒ වෙලාවේ පින්වත්නි රජතුමාට බිසව පිළිතුරු දෙනවා, රජතුමනි ඔබතුමා මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරලා ඉන්න වෙලාවේ අපේ පුංචි දරුවව තිරිසන් සතෙක් වගේ කෑලි වලට කපලා ඔබේ ආහාරයට සූදානම් කරලා ඔබතුමා ඔබේ දරුවගේම මාංශ රස කර අනුභව කරමින් රජතුමනි ඔබතුමා මත්පැන් මත්ද්‍රව්‍ය පානය කළා. රජතුමනි මේ වෙනකොට අපේ ලේවලින් බිහිවෙච්ච අපේ දරුවා මේ වෙනකොට මේ ලෝකයේ නෑ. දරුවගේ ශරීරයේ කොටස් මහරජතුමනි මේ වෙනකොට ඔබතුමාගේ කුස තුලයි කියලා බිසව හඬා වැළපෙමින් කියනවා. පින්වත්නි මේ වෙලාවේ මේ රජතුමාට දරා ගන්නට බැරි වේදනාවක් ඇති වෙනවා. පින්වත්නි දරා ගන්නට බැරි වේදනාවක් ඇති වෙන මේ චත්තපාණි මහරජතුමා රජ මැදුරේ ඔළුව හැරුණු අතේ දිව යන්නට පටන් ගන්නවා. මුළු රජ මැදුරම දෙවනක් කරමින් කෑ ගහන්න පටන් ගන්නවා, සිහි විකල් වෙච්ච තැනැත්තෙක් වගේ. පින්වත්නි අවසාන බිසව ළඟට ඇවිල්ලා මේ රජතුමා බිසව ඉදිරියේ දන ගහගෙන පොරොන්දුවක් දෙනවා. අනේ බිසවුනේ, මම මගේ ජීවිතයේ මට තියෙන වටිනාම සම්පත මගේ ලේවලින් බිහිවෙච්ච දරුවව මම විනාශ කරගත්තා. දැන් මේ දරුව මරාගෙන කාපු රජතුමාම නේද දැන් මේ කම්පාවටපත් වෙන්නේ? Taman කරගත්ත මහා අකුසලයේ මහා විනාශය නැවත සිහි කරමින් පසුතැවීමට ලක් වෙන්නේ. මේ රජතුමා Tamanගේ බිසවට කියනවා, මම මට තියෙන වටිනාම සම්පත නැති කරගත්තා. මගේ ලේ ධාතුවෙන් බිහිවෙච්ච මගේ දරුවගේ ජීවිතේ විනාශ කරගත්තා. මට මේ සිංහාසන වලින් රාජ්‍යත්වයෙන් ඇති වැඩක් නැහැ බිසවුනි, මෙයට වඩා මට වටින්නේ මගේ දරුවා. නමුත් මම තිරිසනෙක් වගේ මගේ දරුවව විනාශ කරගත්තා බිසවුනි. අනේ බිසවුනි මට සමාවෙන්න, මම දැනගෙන කරපු වරදක් නෙවෙයි, මම මතට ඇබ්බැහි වෙලා මත්ද්‍රව්‍ය පානය කරලා තිරිසනෙක් වගේ හිටපු නිසා තමයි, අනේ බිසවුනි මම මේ මහා අකුසලය කරේ, මට වටිනම සම්පත මගේ ආදරණීය රත්තරන් දරුවව මම විනාශ කරගත්තේ කියලා පින්වත්නි තමන්ගේ බිරිඳට තමන්ගේ අගබිසවට කියලා රජතුමා බිසවට පොරොන්දුවක් දෙනවා. මම අදින් පස්සේ මේ ජීවිතයේ කවම දාකවත් මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරන්නේ නැහැ කියන පොරොන්දුව තමන්ගේ බිරිඳට පින්වත්නි චත්තපාණි මහරජතුමා ලබා දෙනවා. හොඳයි, තමන්ගේ වරද තේරුම් ගත්තා, තමන්ගේ අඩුපාඩුව, තමන්ගේ ජීවිතය විනාශ වෙන්න අය මැරෙනකන් රජතුමාට ජීවිතයේ මානසික නිදහසක් ඇත්තේ නැහැ. මුළු ජීවිතයේම බිඳවීමක්, එකම අපායක්. හැබැයි රජතුමා තමන්ගේ වරද තේරුම් ගත්තා කියලා අපිට එක පැත්තකින් හිතන්න පුළුවන්, සතුටු වෙන්න පුළුවන්. හැබැයි මේ වරද නිවැරදි කරගන්නේ රජතුමා තමන්ගේ මුළු ජීවිතයේම, පෞල් ජීවිතයේම, තමන්ගේ චරිතය, තමන්ගේ මානසික නිදහස, තමන්ගේ දරුවව මේ සියල්ලක්ම පින්වතුනි සම්පූර්ණයෙන් විනාශ කරගෙන. ඒක නිසා අද මේ වෙලාවේ කියන්නේ, අද මේ බණ ටික අහන්න ඇවිල්ලා ඉන්න අපේ ආදරණීය
රත්තරන් දුවේ පුතේ තරුණ තරුණයිනි ඔබට බොහොම ආදරයෙන් සෙනෙහසින් මේ වෙලාවේ මම සඳහන් කරන්නේ. ඔබ අසුරු කරන්නේ බුදුහාමුදුරුව සඳහන් කරනවා කල්යාණ මිත්‍රයන් මාශ්‍රය කරන්න. පුද්ගලයෙකුගේ පරිහානියට බලපාන පිරිහීමේ දොරටු හයෙන් එක දොරටුවක් තමයි පාප මිත්‍ර සේවනය කියලා කියන්නේ. ඔබ කොයිතරම් හොඳ මිතුරන් ආශ්‍රය කළත් එක පවිටු මිතුරෙක් ඔබ සමීපව ඇසුරු කිරීමම ඇති ඔබේ මුළු ජීවිතයම ජරා ගොඩක් බවට පත් කරන්න, ඔබේ මුළු ජීවිතයම, ඔබේ පෞල් ජීවිතය, ඔබේ ආර්ථිකය සමස්තයම විනාශ කරලා දාන්න. එබැවින් ඔබට බොහොම ආදරයෙන් මේ වෙලාවේ කියනවා ආශ්‍රය කරද්දී පවිටු මිතුරන්ගෙන් බේරිලා. බුදුහාමුදුරුව සඳහන් කරනවානේ පුළුවන් තරම් තමන්ට වඩා ගුණවත් අය ආශ්‍රය කරන්න. එහෙම නැත්නම් එම ගුණවත් අය හොයන්න බැරි නම් තමන්ට සමමට්ටමේ පුද්ගලයින් හොයාගන්න. තමන්ට සමමට්ටමේ අය හොයාගන්න බැරි නම් තමන්ට වඩා පහළ මට්ටමේ ඉන්න තමන්ට වඩා ගුණයෙන් පිරිහිච්ච පුද්ගලයෝ නම් කවම දාකවත් ඇසුරු කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ අපිට සඳහන් කරනවා. ආදරණීය දෙමව්පියනි, ඔබට සඳහන් කරන්නේ ඔබේ දරුවන්ව කල්යාණ මිත්‍ර සේවනයට යොමු කරන්න. පන්සලේ හාමුදුරුවෝ, ගමේ තරුණ තරුණියන් ඉරිදට තමන්ගේ ජීවිතයේ කාර්යබහුල ජීවිත ගත කරන අපේ ගමේ තරුණ තරුණියන් ගමේ පන්සලේ හාමුදුරුවන්ට දාන ටික වළඳලා සැතපෙන්න පුළුවන්. විශාල පරිශ්‍රමයක් යොදලා දහම් පාසල රැකගන්න ගමේ දරුවෝ වෙනුවෙන් දහම් පාසල් පද්ධතිය දහම් පාසල පවත්වන්න පන්සලේ හාමුදුරුවෝ ගමේ තරුණ තරුණියෝ කොච්චර කැප වෙනවද. හැබැයි මේ තරඟකාරී අධ්‍යාපනික රටාව තුල හිර වෙලා, විභාග මානසිකත්වයට පමණක් හිර වෙලා තමන්ගේ දරුවන්ගේ ජීවිතේ, දරුවන්ගේ ආධ්‍යාත්මය විනාශ කරන්න අපේ දෙමව්පියෝ අද වෙනකොට වගකිව යුතු තැනටපත් වෙලා තියෙනවා. කරුණා කරලා අපේ ආදරණීය අම්මලා තාත්තලාට කියනවා ටියුෂන් පන්තියට යවන්න, පාසලට යවන්න ඔබේ දරුවව දක්වන උනන්දුව, යොමු කරන කැපකිරීම, දරණ මහන්සිය, දරණ අවධානය ඔබේ ආදරණීය දරුවන්ව ඉරිදා දහම් පාසලට අනිවාර්යෙන් යොමු කරන්න. ආදරණීය අම්මේ තාත්තේ ලබන ඉරිදවත් ඔබ කටයුතු කරන්න කියලා බොහොම ආදරයෙන් සඳහන් කරනවා. දරුවන්ට ගුණධර්ම ටික කියලා දෙන්නේ දරුවන්ව යහපත් ඇසුරට යොමු කරන්නේ පුංචි කාලේ ඉඳලා. අපි දන්නවන්නේ දහම් පාසලට ගියාම අපි පන්සිල් අරගෙන පුංචි කාලේ ඉඳලා සාම ජාතකයේ ඉඳලා අපි අම්මට තාත්තට සලකන්න, මත්පැන් මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් වැළකින්න, වැඩිහිටියන්ට ගරු කරන්න, අන්‍යයන්ට ගරු කරන්න, සත්ව හිංසාවෙන් වැළකෙන්න, යහපත් වචන භාවිතා කරන්න, වැරදි පාප ක්‍රියාවන්ගෙන් දුසරිතෙන් වැළකෙන්න දරුවන්ට මඟ පෙන්වන තැන තමයි අපේ ගමේ දහම් පාසල. බණ ටිකක් අහන්න යනකොට තනියම දරුවෝ ටික දාලා යන්න එපා. තේරෙන වයසේ ඉන්න දරුවෝ ටික සුදු අඳලා ගමේ පන්සලේ බණක් තියෙනකොට හත් දවසේ බණක් තියෙද්දි, තුන් මාසේ ගමේ බණක් තියෙනකොට, ධර්මදේශනාවක් පැවැත්වෙන තැනකට යනකොට ඔබේ දරුවන්ව ධර්මයට යහපතට සාර ධර්මවලට නැඹුරු කරන්න ආදරණීය රත්තරන් අම්මේ තාත්තේ ඔබේ පුංචි දරුවන්ව ඇදගෙන යන්න කියලා බොහොම ආදරයෙන් මේ වෙලාවේ කියනවා. ඒ විතරක් නෙවෙයි, ඔබ දන්නවා මේ වෙනකොට අපේ රටේ පවුල් සංස්ථාවන් කොච්චරනම් විනාශ වෙලා තියෙනවද අපේ තරුණ දරුවන්ගේ මත්පැන් පානය කිරීම නිසා. අවශ්‍ය ඕන කෙනෙකුට පෙන්වන්න පුළුවන් මගේ WhatsApp එකේ ඇවිල්ලා මට එවලා තියෙන messages වල විස්තර පෙන්වන්න පුළුවන්. මම ඒව වෙනම label කරලා තියෙනවා. මේ ළඟදී එක්තරා තරුණයෙක් අඩමින් මට ඉවරයක් නෑ, මට පිළිතුරු දීලා නතර කරන්න බෑ, ඒ තරුණයා ජීවිතේ නැති කරගන්න මට්ටමට මානසිකව මේ වෙනකොට වැටිලා. ඔව් අඬා වැළපෙමින් කියනවා හාමුදුරුවනේ මට වාහන තිබුණා, ලොරියක් තිබුණා. මම ලස්සනට ව්‍යාපාරයක් කරගෙන මගේ බිරිඳ දරුවෝ එක්ක ජීවත් වුණා. මම මත්ද්‍රව්‍ය වලට මගේ යාළුවෝ නිසා හාමුදුරුවනේ යොමු වුණා. මගේ යාළුවෝ තමයි බල කරලා මාව ඇදගෙන ගිහිල්ලා
මාව මද්‍රව්‍ය වලට යොමු කරේ. අවසානයේ හාමුදුරුවනේ මාසෙකට ලක්ෂ එකහමාරක් දෙකක ආදායමක් තිබුණ මම මේ වෙනකොට අතේ සතේ නැති මට්ටමට මගේ ආර්ථිකයේ පිරිහුණා. හාමුදුරුවනේ මට කියලා ෆිනෑන්ස් පවා ඉවර කරපු ලොරියක් තිබුණා, ටිපර් රථයක්. හාමුදුරුවනේ ඒ ටිපර් එක මේ වෙනකොට මට නෑ, මම ඒකත් මීට කලින් විකුණුවා. හාමුදුරුවනේ අවසානයේ මම මද්‍රව්‍ය පානය කරලා ගෙදර ඇවිල්ලා බිරිඳට ගහනවා, දරුවන්ට පහර දෙනවා. අවසානයේ බිරිඳ මාවත් දරුවෝ ටිකක් දාලා වෙන මිනිසෙක් එක්ක පැනලා ගියා කියලා අර මිනිසයා හඬා වැළපෙමින් කම්පා වෙමින් පසුතැවෙමින් විස්තර වඩ ඒ මිනිසයා කියනවා, මට දැන් මේ වෙනකොට ජීවිතේ වෙන්න ඕන වෙලා ඉවරයි, මට දැන් තියෙන්නේ මැරෙන්න විතරයි හාමුදුරුවනේ කියලා. ආදරණීය රත්තරන් දුවේ පුතේ, අපි හිතන්නේ අර මහදන සිටුවරයාගේ කතාවේදී මහදන සිටුවරයාට 80 කෝටියක් ධනෙ තියෙනවා. ඔහු රජ මැදුරේ ඉඳලා රාජ්‍ය සේවයේ කරලා තමන්ගේ සිටු මැදුරට යනකොට මතට ලොල් වෙච්ච මත්ලෝලි බේබද්දු පිරිසක් තමයි මහදන සිටුවරයාගේ පුතාට මගදී හම්බෙලා කියනවා. මගදී හම්බෙලා ඔහු ඇදලා අරගෙන මත්පැන් කොටසක් දීලා, මත්පැන් බඳුනක් දීලා පානීය කරන්න කියලා මසුත් එක්ක දෙනවා. මහදන සිටුවරයාගේ පුතා තමන්ගේ සේවකයාගෙන් මේ වෙලාවේ අහනවා, අපි මේ පානීය කරමුද කියලා. ඒ වෙලාවේ සේවකයා තමයි ඔහුත් එක්ක ළඟ හිටපු මිත්‍රයා තමයි මහදන සිටුවරයාගේ ජීවිතේ මුළුමනින්ම විනාශ කරන්නේ. මේ වෙනකොට 80 කෝටියක් ධනෙ තිබුණ මහදන සිටුවරයා මිතුරගෙන් අහනවා, තමන්ගේ ළඟින් ආපු තමන්ගේ පුරුෂයාගෙන් අහනවා, මෙයා අපි පානීය කරන්න සුදුසුද? ඒ වෙලාවේ ඔහු තමයි කියන්නේ, සිටුතුමනි, මත්පැන් කියන්නේ බොහෝම රසවත් පානයක්. කවුද කියන්නේ? යාළුවා, එකට හිටපු කෙනා. මේ ලෝකේ මත්පැන් හා සමාන රසවත් කිසිම දෙයක් මේ ලෝකේ ආයත්තේ නැහැ. කිසිම පානයක් මේ මත්පැන් වලට සමාන කරන්න බෑ. මේ ලෝකේ තියෙන අමෘතය තමයි මත්පැන්. සාමාන්‍යයෙන් ඔය මතට ඇබ්බැහි වෙච්ච ලොල් වෙච්ච මිනිස්සු එහෙමනේ කියන්නේ මද්‍රව්‍ය වර්ණනා කරන විදිය. අපිට පෙන්වන්න බැරි වුණාට මතට ලොල් වෙච්ච මිනිස්සුන්ට මත්පැන් තරම් ඖෂධයක් ආයේ වටින දෙයක් ඒ අයට ඇත්තේ නැහැ. මහදන සිටුවරයාට එහෙම කීවට පස්සේ තමයි මහදන සිටුවරයා ඒ මත්පැන් ටික පානය කළේ. පානය කරලා අවසානයේ මහදන සිටුවරයාට මොකද්ද වෙන්නේ? මහදන සිටුවරයාගේ කතාවේ සඳහන් වෙන විදිහට ඔහුට 80 කෝටියක් අහවණු තිබුණා. බිරිඳට 80 කෝටියක් අහවණු තිබුණා. අවසානයේ බීලා මත්පැන් පානය කරපු වෙලාවට යාළුවොන්ට කහවණු 100යි 1000යි පරිත්‍යාග කරන්න පටන් ගත්තා. හොඳට නටන මිනිහෙක් දැක්කම, කාන්තාවක් දැක්කම උන්ට කහවණු 100 1000 දන් දෙන්න පටන් ගත්තා. හිතෙන දේට ලස්සනට නටන කාන්තාවක් දැක්කම ඇයට කහවණු 1000 500 100 මේ වගේ විවිධ ගණනින් තෑගි දෙන්න පටන් ගත්තා. කිසිම සිහියක් නැහැ. දෙමව්පිය දුක් වෙඳලා හම්බ කරපු සල්ලිනේ හිතේ හැටියට අත දිගෑරලා වියදම් කරා. අවසානයේ 80 කෝටියක තමන්ගේ ධනයත්, 80 කෝටියක බිරිඳගේ ධනයත් මුළුමනින්ම පින්වත්නි විනාශ ස්වභාවයට පත් වෙලා අවසානයේ තමන්ට කන්න බොන්න තිබුණ දේවල් විකුණුවා. උයන්න පිහන්න තිබුණ භාජන ටික විකුණුවා. අවසානයේ නිදන්න තියෙන ඇඳේ ඉඳලා පොරවන සීට් එකේ ඉඳලා හැම දෙයක්ම විකුණුවා. විකුණලා අවසානයේ සිටු මැදුරත් විකුණලා අවසානයේ මැටි බඳුනක් අරගෙන මංමාවත්වල වීදිවල පින්වත්නි සිඟමන් යදින්න පටන් ගන්නවා. ඔහු අවසානයේ මැරුණේ කොහෙද කියලා දන්නවද? වෙන මිනිස්සෙකුගේ සාමාන්‍ය ගෙදරක බිත්ති අයිනේ, පිල අයිනේ රාත්‍රී කාලේ මැරිලා වැටෙනවා. මෙන්න මේ මහදන සිටුවරයාගේ පුත්‍රයා. කී කෝටියක් ධනෙ තිබ්බ කෙනෙක්ද? 80 කෝටියක් ධනෙ තිබුණ කෙනෙක් එක කහවණුවක්වත් අතේ නැති මට්ටමට පිරිහිලා වෙන කෙනෙකුගේ නිවසක් ඉස්සරහා අගුපිලේ මැරිලා තිරිසනෙක් වගේ වැටෙනවා. පහුවදා ඒ ගෙදර මිනිස්සු ඒ මිනිහ ඇදගෙන ගිහිල්ලා අමුසොහනට දානවා. තිරිසනෙක් වගේ මැරිලා යන්න මහා ධන සිටුවරයෙකුට බුදුහාමුදුරුවෝ කියනවා, ඔහු උත්සාහවන්තව, ධෛර්යවන්තව, නිවැරදිව, මතින්තරව කටයුතු කළා නම් භාරතයේ බරණැස් නුවර මහදන සිටුවරයා බවට ඒකාන්තයෙන්ම පත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කිව්වා.
ධර්මයට නැඹුරු වුණා නම් මහරහත් භාවයට පත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. හැබැයි උනේ මොකද්ද? රහත් කියා සෝවාන්වත් උනේ නැහැ. අගසිටු කියා සාමාන්‍ය ආර්ථිකයක්වත් තිබුණේ නැහැ. අවසානයේ හිඟන්නේක් බවට පත් වෙලා අගුපිලක මැරිලා ගියා. මොකක් නිසාද ඒක උනේ? වැරදි පාප මිත්‍ර සේවනය ඔවුන්ගේ වචනයට ඇහුම්කම් දීම. මං අර කියපු වර්තමාන තරුණයා තමන්ගේ වාහන ටික ඉවරයි, මාසික ආදායම රැකියාව ව්‍යාපාර ඔක්කොම ඉවරයි, දරුවන්ගේ ජීවිතයේ අම්මා කෙනෙක් නැහැ, තාත්තා මතට ඇඩික් වෙච්ච ඇබ්බැහි වෙච්ච මුළු ජීවිතේම විනාශ කරගත්ත මානසික රෝගියෙක් බවට පත් වෙලා දරුවන්ගේ ජීවිතේ ඉවරයි. මේ තරුණයාගේ දෙමව්පියෝ අනිත් පැත්තෙන් විදවනවා. අවසානයේ මහු කායිකවත් දුර්වලතාවයට පත් වෙලා මහුට මහුගේ බිරිඳත් නැති වෙලා සම්පූර්ණ පෞල් ජීවිතේම විනාශ ස්වභාවයට පත් වෙනවා. ආදරණීය රත්තරන් දුවේ පුතේ, තරුණ තරුණියනි, ඔබට බොහොම ආදරයෙන් මේ වෙලාවේ සඳහන් කරන දේ තමයි ඔබ පුංචිවට තමයි මත්පැන් පානය කිරීම පටන් ගන්න. අපි අද වෙනකන් ඔබේ තරුණ වයසේම තමයි අපිත් ඉන්නේ. ඔබේ සිතුම් පැතුම්ම තමයි තරුණයින් හැටියට මටත් තියෙන්නේ. හැබැයි අපි අද වෙනකන් මේ ජීවිත කාලය තුල අපි පැවිදි වෙලා හිටියත් අපිට මේ ජීවිත ගමන තුල එන මානසික ප්‍රශ්න ඔබට වඩා අපි සමාජයක් එක්ක ගැටෙන්නේ. ඔබ පවුලත් එක්ක. අවට ගෙවල් දෙක තුනයි සමීප වාසය කරන්නේ අපි සමාජයක් එක්ක. අපිට විවිධ බාධක ගැටලු අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා. ඔබ ඕනතරම් සමාජය තුල බලන්න මත්පැන් වලින් තොර වෙච්ච අය කොයිතරම් ලස්සනට තමන්ගේ බිරිඳත් එක්ක ජීවිතේ ගත කරනවද? ඒ ගෙදර දරුව කොයිතරම් මානසික නිදහසින් හවසට අපේ තාත්තා ගෙදර එනවා කියලා මතක් වෙනකොට දරුව කොච්චර සතුටු වෙනවද? තමන්ගේ ස්වාමියා ගෙදර හවසට එන වෙලාව වැඩ ඇරිලා එන වෙලාව කියනකොට බිරිඳ කොයිතරම් සතුටටපත් වෙනවද, සොම්නසටපත් වෙනවද? හැබැයි ඔබ මත්ද්‍රව්‍ය පානය කරන කෙනෙක් නම්, මත්පැන් වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක් නම්, ඔබ ගෙදරට එනවට වඩා ගෙදරට එන්නේ නැති තරමට ඔබේ දරුවෝ කැමති. ඔබ ගෙදර එනවට වඩා ඔබ ගෙදර එන්නේ නැතිව ඉන්නවට ඔබේ බිරිඳ පින්වත්නි කැමති. එමනම් මතක තියාගන්න, අද අපි මේ ජීවත් වෙන සමාජයේ පින්වත්නි පාසල් පද්ධතිය තුළට විවිධ මත් පෙති වර්ග මේ වෙනකොට ගිහිල්ලා ඉවරයි. මම මේ ළඟදී අපේ ඔය මධ්‍යම පළාතේ ව්‍යාපාරික සමුළුව කරද්දී, අදත් අපේ ව්‍යාපාරික එකමුතුවේ කොල්ල කෙල්ලෝ විශාල පිරිසක් මේ දකුණු පළාතේ එකතු වෙලා ඉන්නවා. මං අද බණට මෙහෙ එන නිසා අපේ මධ්‍යම පළාතේ ව්‍යාපාරික සමුළුව හන්තානේ තියද්දී අපිට iPhone එකෙන් අපි ලයිව් එක කරනවානේ. සමුළුවේ පැය දෙකක් අපේ මහා සමුළුව යනවා, ව්‍යාපාරික සමුළුව. ලයිව් එක දෙනකොට ෆෝන් එක හීට් වෙන නිසා අපි සාමාන්‍යයෙන් කරන්නේ මේ ෆෝන් එකේ බැක් කවර් එක ගලවලා අයිස් පැකට් එකක්, අයිස් ක්‍රීම් පැකට් එකක් ෆ්‍රිජ් එකේ තියෙන අර ගල් වෙච්ච අයිස් ක්‍රීම් පැකට් එකක් තියාගන්නවා. මම ලයිව් එක යනකොට ඊට කලින් උදේ ලයිව් එකක් කරද්දි මම ඒ වෙලාව අපේ සංවිධායක කෙනෙකුට කියනවා, එතන ඉන්න කෙනෙකුට, පුතා මේ අයිස් පැකට් ටිකක් ගෙනල්ලා ෆ්‍රිජ් එකේ තියාගන්න. මං ආපහු, මට දැන් ඒ වචනේ අවුල් කියවුණාට මං දැන් ආපහු ඊළඟට ඒ කතාවටම ආපහු යන ඔයගොල්ලෝ කඩේට කවුරු හරි යවලා ටක් ගාලා අයිස් ක්‍රීම් පැකට් ටිකක් ගෙනල්ලා ෆ්‍රිජ් එකට දාන්න, ඉක්මනට අපේ මේ ලයිව් එක යන වෙලාවට ෆෝන් එක පිටිපස්ස තියෙන. ඒ කියන්නේ ඇයි මං ආපහු එහෙම කිව්වේ? දැන් ඉස්සර නම් අපි නිකන් අයිස් පැකට් එකක් කියන එක අපි කියන්න කිසිම බයක් නැහැ. හැබැයි අද අපිට ඒ වචනේවත් පාවිච්චි කරන්න පුළුවන්ද? බැ. ඒ තරම් දරුණු මට්ටමට මේ වෙනකොට පින්වත්නි මත්ද්‍රව්‍ය මත්පැන් අපේ සමාජයේ වෙලාගෙන ඉවරයි. ලොකු ඛේදවාචකයක් අභිමුව තමයි අපි මේ වෙලාවේ ජීවත් වෙන්නේ. මම ඔය එක පුංචි උදාහරණයක් ඉස්සලා සඳහන් කරේ. අපි මේ වෙනකොට අදාළ වෛද්‍යවරු, ඒ වගේම ආරක්ෂක අංශ නිලධාරීන් එක්ක අවස්ථා ගණනාවකදී හමු වෙච්ච වෙලාවල් වල මේ ප්‍රශ්නේ ගැන කතා කරනකොට, අද වෙනකොට අපේ රටේ විවිධ සංස්ථාවන් මේ මත්ද්‍රව්‍ය මත්පැන් මත් උවදුර මත්ද්‍රව්‍ය උවදුර වෙලාගෙන තියෙන විදිහත් එක්ක තව වසර ගණනාවක් යනකොට අපේ රටේ තරුණ පරපුරේ අනාගත දිසානතියේ කොයිතරම් බියකරුද, කොයිතරම් සංවේගී දායකද කියලා හිතනකොට ලොකු කම්පනයක් ඇති වෙනවා. ඉතින් මේ වෙලාවේ සඳහන් කරන ඔබ සමහර වෙලාවට මත්පැන් මත්ද්‍රව්‍ය වලට යොමු වෙන්නේ ඔබේ ජීවිතයේ තියෙන මානසික ප්‍රශ්නත් එක්ක. ඔබට කවම දාකවත් ඔබේ තියෙන මානසික ප්‍රශ්න
මතට ඇබ්බැහි වෙලා මද්‍රව්‍ය පානය කරලා කිසිම දවසක විසඳ ගන්න බෑ. තව තව තව තව ඔබේ මානසික ප්‍රශ්න, මානසික පීඩණය වැඩි කරලා ඔබට ජීවිතයත් අහිමි කරන තත්ත්වයට ඔබ පත්වීම තමයි මද්‍රව්‍ය වලට යොමු වුණු ආදරණීය දුවේ පුතේ වෙන්නේ. සමහර කෙනෙක් ජීවිතයේ විඳින්න විඳනීයත්වයට යම්කිසි විඳීමක්, යම්කිසි කායික මානසික තෘප්තියක් මේ මද්‍රව්‍ය වලින් ලබා ගන්න පුළුවන් කියලා සමහර කෙනෙක් හිතන්න පුළුවන්. ආදරණීය දුවේ පුතේ, අපිට ජීවිතයේ තියෙන ප්‍රශ්න යටපත් කරගන්නයි, ඒ ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්නයි, ඒ වගේම ජීවිතයේ සතුටින් සැනසille ගත කරන්නයි තියෙන විසඳුම නෙවෙයි මද්ද්‍රව්‍ය මත්පැන් පානය කිරීම. ඒ දේවල් තව තව පිරිහෙන්න තමයි මද්ද්‍රව්‍ය මත්පැන් බලපාන්නේ. එහෙමනම් ඔබ ඔබේ ජීවිතයේ යම්කිසි මානසික පීඩනයක්, ගැටලුවක් තියෙනවා නම්, ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා නම්, ඒ දේවල් විසඳ ගන්න මද්ද්‍රව්‍ය පානය කිරීම වෙනුවට ඒ උදෙසා ලබා ගන්න තියෙන හොඳම විවිධ අයට විවිධාකාර වූ ප්‍රශ්න තියෙනවා. මට මේකයි කියලා සඳහන් කරන්න බැරි තරම් ප්‍රශ්න ගණනාවක් අපේ ජීවිතේ අපිට මුහුණ දෙන්න වෙනවා. ඒ ප්‍රශ්නවලට මේ ලෝකේ ඕනම ප්‍රශ්නයකටම අපිට විසඳුම් තියෙනවා. ඔබ මේ ගත කරන ජීවිතේ ඔබ නෙවෙයි ඔය මුහුණ දෙන ප්‍රශ්නයට මුහුණ දෙන පළවෙනි තැනත්තා. ඔබ ඔය මොන මුහුණ දෙන ප්‍රශ්නයට මුහුණ දීප මිනිස්සු මේ ජීවිතේ කියන්නේම ප්‍රශ්න ගොඩක් නේ. ඉපදිච්ච දවසේ ඉඳලා අපි තේරෙන වයස එනකන් සතුටින් අපි හිටියා. හැබැයි එතන ඉඳලා අපි ඉගෙනගෙන ඉවර වෙලා අපි සමාජයට පා තැබීමේ ඉඳලා එදා ඉඳලා අපි ප්‍රශ්න ගොඩකනේ ජීවත් වෙන්නේ. ප්‍රශ්නවලට විසඳුම් හෙවීමම තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. ඒකනේ බුදුහාමුදුරුවෝ මේ ජීවිතේ දුකක් කියලා සඳහන් කරේ. මේ ඉපදීම වළක්වලා මේ ජීවිතයෙන් සමුගන්න ඕන, සසරින් අත මිදෙන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කළේ. ඒක නිසා අපි ප්‍රශ්න වලින් පලා යාම හෝ ප්‍රශ්න ඉස්සරහා ඒවට විසඳුම් හෙවීම හැටියට මතට ලොල් වීම, මද්ද්‍රව්‍ය පානය කිරීම, මානසික පීඩණය තුල හරි වැරදි මිතුරන් නැසුරු කිරීම තුල හරි කවම දාකවත් මද්ද්‍රව්‍ය වලට නම් යොමු වෙන්න එපා කියලා ඔබේ සහෝදරයෙක් හැටියට මේ වෙලාවේ බොහොම ආදරයෙන් අපේ තරුණයින්ට විතරක් නෙවෙයි තරුණියන්ටත් මේ වෙලාවේ බොහොම ආදරයෙන් මතක් කරනවා. ඉස්සර තිබුණ සංස්කෘතිය නෙවෙයි දැන් තියෙන්නේ. ඒක නිසා ආදරණීය තරුණ තරුණීනි, ආදරණීය චූටි දුවේ පුතේ, දරුවනි, අපි අපේ කයට, ශරීරයට අහිතකර කිසිම දෙයක් අපි කිසිම දවසක පානය කරන්න, ආග්‍රහණය කරන්න, ඒ වගේම අපි අනුභව කරන්න කිසිම දවසක යොමු වෙන්න හොඳ නැහැ. ඔබ නිකන් කල්පනා කරලා බලන්න, මද්ද්‍රව්‍ය පානය කිරීම නිසා පුද්ගලයාට තමන්ගේ ජීවිතයේ සිදුවෙන පරිහානිය කොහොමද? එක පැත්තකින් දුක් විඳලා හම්බ කරන මාසික වැටුප වෙන්න පුළුවන්, ව්‍යාපාරේ වෙන්න පුළුවන්, තමන්ගේ අනාගත ජීවිතයේ සැපවත්, සුඛිත, මුදිත, අංග සම්පූර්ණ මහා දිව්‍ය විමානයක ජීවත් වෙන කෙනෙක් විදියට අංග සම්පූර්ණ ජීවිතයක්, හොඳ වාහනයක් අරගෙන, මම හැමදාම කියන්නේ අපේ මේ ජීවත් වෙන කොල්ල කෙල්ලෝ විඳිමින් මිසක් විඳවමින් මේ ජීවිතේ ගත කළ යුතු නැහැ. බුදුදහමේ කවදාවත් මේ ගත කරන ජීවිතේ විඳවීමක් ගැන උගන්වන්නේ නැහැ. බුදුදහමේ උගන්වන්නේම මේ ජීවිතේ දුකයි, සසර ස්වභාවය ඒකයි. හැබැයි නිවන් දකින්න තෙක් අපි මේ ගත කරන ජීවිතය සුඛිත, මුදිතවත් ලෙස සැපවත් විදිහට ගත කරන්න ඕන. ඔයාලා හැමෝම උත්සාහ කරන්න හොඳ රැකියාවක්, ව්‍යාපාරයක් කරලා මාසෙකට හොඳ වැටුපක්, හොඳ ආදායමක් ධර්මානුකූලව හොයාගෙන හොඳ වාහනයක්, නවීන පන්නේ වාහනයක් ගන්න උත්සාහ කරන්න. හීන දකින්න පුළුවන් හැමෝම හොඳ ස්මාර්ට්ම ෆෝන් එක, ලේටස්ම ෆෝන් එක පාවිච්චි කරන්න උත්සාහ කරන්න, ප්‍රශ්නයක් නැහැ. හොඳ බ්‍රෑන්ඩඩ් ඇඳුම් අඳින්න උත්සාහ කරන්න, හොඳ සපත්තු දෙකක්, හොඳ ස්මාර්ට් ෆෝන් එකක්, ඔරලෝසුවක්, ඒ වගේම සියලු පහසුකම් සහිත හොඳ ලස්සන නවීන පන්නේ නිවහනක් නිර්මාණය කරගෙන විදේශ සංචාරවල තමන්ගේ ආර්ථිකයේ ස්වභාවයට අනුව විටින් විට පුළු පුළුවන් විදිහට තමන්ගේ ජීවිතයේ පුළුවන් තරම් විඳිමින් යහපත් ධර්මානුකූල මාර්ගයන් ඔස්සේ ඒවට ඕන කරන මිල මුදල් ආර්ථිකයේ සම්පාදනය කරගනිමින් ජීවිතයේ පාපයෙන් වැළකිලා පංච සුචරිතයේ තුල හිඳිමින්
ඔබ ඔබේ ජීවිතයේ ආර්ථිකව ශක්තිමත් කරගෙන පුළුවන් තරම් සැපවත් ජීවිතයක් ගත කරන්න උත්සාහ කරන්න. හැබැයි ඔබ කොයිතරම් එයට හීන දැක්කත් ඔබ මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරන කෙනෙක් නම් කවම දාකවත් ඔබට හීන දිනන්න හීන ජයග්‍රහණය කරන්න බෑ. ඔබේ ඇස්පනා පිට එකින් එක ඔබේ හීන නිත්‍ය වශයෙන්ම විනාශයට පත්වීම සිද්ධ වෙනවා. ආර්ථිකය පිරිහෙනවා, පිරිහෙන එක පිරිහෙනවාම තමයි. ඒක එක කරුණ. ඒ විතරක් නෙවෙයි. සමාජීය වශයෙන් කවදාවත් ඔබ මත්ද්‍රව්‍ය මත්පැන් පානය කරන කෙනෙක් එක්ක ඇසුරු කරන්න කැමතිද? පලාතේ මත්ද්‍රව්‍ය විකුණන්න පානය කරන්න ඇබ්බැහි වෙලා ලොල් වෙලා ඉන්න කවුරු හරි කෙනෙක් ලේබල් වෙලා ඉන්නවා නම් ඒ පුද්ගලයා ඇසුරු කරන්න ඒ කෙනෙකුගේ ගෙදරට යන්නේ එහෙම ඔබ කැමැත්තක් දක්වනවද? නෑ. ඔබ ඉන්න තැනකට ආවත් ෂේප් එකේ අපි එතනින් අයින් වෙලා යන එක තමයි කරන්නේ. අපි කැමති නෑ වැඩි බජනෙට යන්න. නැති ලෙඩ අපේ පරිහානියට ඒක හේතු වෙනවා. සමාජීය පරිහානියටත් හේතු වෙනවා. ඒක නිසා මත්ද්‍රව්‍ය මත්පැන් වලට යමෙක් කැබ්බැහි වුණොත් යොමු වෙනවා නම් ඒ පුද්ගලයා පින්වත්නි සමාජීය වශයෙන් ස්ථිර වශයෙන්ම පරිහානියටපත් වෙනවා. ස්ථිර වශයෙන්ම පරිහානියටපත් වෙනවා. ආර්ථිකය පිරිහෙනවා, සමාජීය වශයෙන් පරිහානියටපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, වර්තමානයේ අද තියෙන සුලභ කාරණාවක් තමයි පෞල් සංස්ථාව පෞල් ජීවිතයේ මුළුමනින්ම විනාශ ස්වභාවයටපත් වෙනවා. අඹුසැමි සම්බන්ධතා විනාශ වෙලා යනවා. බිරිඳට වෙන්න ඕන යුතුයකම් සමුදාය ස්වාමියාගෙන් ඉටු නොවන තත්ත්වයටපත් වෙනවා. බිරිඳක් Tamange දෙමව්පියන් අතහැර දාලා නන්නාඳුනන පරිසරයක වෙනත් නිවසකට වෙනත් පරිසරයකට වෙනත් නෑදෑයින් මානව කොට්ටාසයක් අතරට වෙනත් සංස්කෘතියකට වෙනත් පුද්ගලයෙක් එක්ක වහලක් යට ජීවත් වෙන්න එන එක තමයි විවාහ දිවියේදී සිද්ධ වෙන්නේ. Tamange අම්මා තාත්තා අතහැරලා තමයි කාන්තාවක් පිරිමියෙක් එක්ක එන්නේ. එහෙම ආවට පස්සේ පිරිමියාගෙන් රැකවරණයේ බලාපොරොත්තු වෙනවා. ආදරයේ සෙනෙහස Tamange පියාගෙන් Tamange දෙමව්පියන්ගෙන් ලැබිච්ච ආදරයේ සෙනෙහස රැකවරණයේ බලාපොරොත්තු වෙනවා. ඒ දේවල් නොලැබී ටිකෙන් ටික නොලැබෙමින් යනකොට ඒ ආදරයේ සෙනෙහස කාන්තාවන් අපි දොස් කියලා වැඩක් නැහැ. වෙන පාර්ශවයකින් මේ ආදරයේ සෙනෙහස හොයන්න වර්තමාන සමාජයේ ගොඩක් කාන්තාව යොමු වෙමින් ඉන්නවා. පෞල් සංස්ථාව බිඳ වැටෙන්න ප්‍රබලවම මෙන්න මේ මත්ද්‍රව්‍ය මත්පැන් අද වෙනකොට බලපාමින් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, දරුවන්ට අධ්‍යාපනයේ වෙනුවෙන් යොමු කළ යුතු මූල්‍යමය ශක්තිය ආර්ථිකයේ යොදවන්නට තාත්තගේ ආර්ථික පරිහානිය නිසා බැරි වෙනවා. ඒ වගේම තාත්තගේ වැරදි කායික වාචසික හැසිරීම, දුසිල්වත් භාවය, අර ගෙදර දරුවෝ බලාගෙන ඉඳලා, අපි දන්නවා සමහර පවුල්වල චූටි දරුවෝ, අපි හන්තානේ දවසක් ශ්‍රමදාන කරනකොට ඔයගොල්ලෝ දැකලා ඇති, මං චූටි දරුවොන්ට ගොඩක් ආදරෙයි. එක පොඩි දරුවෙකුට මම ගිහිල්ලා විහිළු කරලා හිමීට කම්බුලල්ලනවා, කොහොමද පුතේ කියලා. ඊට පස්සේ මට නරකම වචන දෙකක් කියලා බැන්නා. මම බය වුණා, මං ඊට පස්සේ විහිළු කරන්නේ නැතුව මං එතනින් පැත්තකට ගියා. මොකක් කියන්නද? පොඩි දරුවට ගහන්නේ මං කම්බුලෙන් අල්ලනකොටම හොඳ පද දෙකක් කියලා මට කතා කරා. ඇයි ඒ දරුවා උපතින් ඉගෙනගෙනද? නැහැ. තාත්තා හවසට Tamanගේ අම්මට කතා කරන වචන. මතක තියාගන්න, Taman විතරක් නෙවෙයි දරුවන්ගේ සාර ධර්ම පිරිහෙනවා. දරුවන්ගේ මනස පිරිහීම සිද්ධ වෙනවා. පින්වත්නි, මෙන්න මේ විදිහට මතක තියාගන්න, මතට ඇබ්බැහි වුණොත් පුනරුත්ථාපනය කරමින් උත්සාහ කරනවා, විවිධ විදිහට නැවත යයව යථාවත් කරන්න, නැවත හිටපු තත්ත්වයට පත් කරන්න, මානසික සායනයන් කරමින්, ඒ වගේම මෙඩිසින් කරමින් උපරිම උත්සාහ කරනවා එයයට බෙහෙත් කරලා පවා හොඳ කරන්න. හැබැයි අපට හිටපු තැනටපත් කරන්න බෑ. හිටපු මුල් යහපත් තත්ත්වයට නැවතපත් කරත් ඒ වෙනකොට මත්ද්‍රව්‍යයට යොමු වෙච්ච කෙනෙකුගේ ජීවිතයේ හැම පැත්තකින්ම සිදුවිය යුතු පරිහානිය හැම අතින්ම අනිවාර්යයෙන්ම සිද්ධ වෙලා අවසන් වෙලා ඒ වෙනකොට ඉවර වෙන්න පුළුවන්. ඒක නිසා පින්වත්නි, අද මේ විහාරස්ථානයේට සුනන්දාරාමයේට වැඩම කරපු මේ වෙලාවේ පින්වත්නි බොහොම ගෞරවයෙන් ආදරයෙන් මම පංචශීල පටිපදාවෙන්
පස්වෙනි ශික්ෂා පදය මොකද්ද? හයියෙන් හැමෝම කියන්න මගෙත් එක්ක. සුරා මේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අද අපේ ගමේ පන්සලට හන්තානේ හාමුදුරුව වැඩම කරලා කරපු ධර්ම දේශනාවෙන් වෙන මොකුත් මතක තියාගන්න එපා. මොකද්ද ශික්ෂාපදේ? සුරා මේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආදරණීය චූටි දුවේ පුතේ, ඔබේ වැඩිහිටි අයියා කෙනෙක් කියලා හිතන්න, වැඩිහිටි සොහොයුරෙක් කියලා හිතන්න, මගේ වයසෙම ඉන්න ආදරණීය සහෝදරයිනි, තරුණ තරුණීනි, ඔබේ එක කුස උපන් තරුණයෙක් ඔබට සහෝදරයෙක් කතා කරනවා කියලා හිතන්න, වැඩිහිටි අම්මේ තාත්තේ ඔබේ දරුවෙක් කියලා හිතන්න, ඔබට බොහොම කල්යාණ මිත්‍රත්වයෙන් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව මේ වෙලාවේ ඔබට බොහොම ආදරයෙන් සඳහන් කරනවා. මත්ද්‍රව්‍ය පානය කිරීම නැමැති පාපයෙන් මම අද සිට වැළකෙමි. මම ඇසුරු කරන යමෙක් වේද ඔහුවත් එයින් මුදවාලන්නට උත්සාහ කරමි කියන අදිස්ථානය ඇති කරගෙන හැම දිනාම සබ්ද නගා සාදුකාරයක් පවත්වනවා. පින්වත්නි, ධර්මදේශනාව මම මෙතකින් අවසන් කරනවා. අද විශේෂයෙන්ම දකුණු පළාතේ මම ධර්මදේශනාවන් වලට ඇතරම වැඩම කිරීම සම්පූර්ණයෙන් නතර කරලා මම අවුරුදු ගණනාවක් හන්තාන සඳගිරි මහසෑය, ඊට පස්සේ දුෂ්කර පළාත්වල තරුණ තරුණියන් වෙනුවෙන් ව්‍යාපාරික වැඩමුළු පවත්වමින් මිනිසුන්ගේ ආර්ථිකයේ ගොඩනැගීම උදෙසා මගේ සම්පූර්ණ කාලය කැප කරමින් තමයි මම කටයුතු කළේ. ඉතින් ධර්මදේශනාවන් සඳහා මම වැඩම කිරීම කළේම නැහැ. මම ධර්මදේශනාවන් වලට ආවම මට පැයක් විතර තමයි මහන්සි වෙන්න තියෙන්නේ. අඩුම පිරිකරක් හරි හම්බෙනවා. ව්‍යාපාරික වැඩමුළු මම රට වටේ කර කර ගියා 42,000ක් තරුණ තරුණිය. අපේ කොල්ල කෙල්ලෝ මෙතන ඉන්නවා සාක්ෂි. මේ වෙනකොට අතිසාර්ථකව ව්‍යාපාර කරගෙන යන මාසෙකට ලක්ෂ 10-15 ලාභ ලබන තරුණයෝ මෙතන ඉන්නේ. එක්කෙනෙක්වත් මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරන්නේ අපේ කණ්ඩායම් වල කිසිවක් වෙන්න බෑ. මේ ඇවිල්ලා ඉන්න තරුණ ප්‍රජාව මතින් තොරව මේ වෙනකොට යහපත් මඟට යොමු වෙලා ලස්සනට තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්නේ. මේ වෙනකොට මාසෙකට මිලියන ගණන් වල ලාභ ලබන 2-3 දෙනෙක්ම මෙතන ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා. ඉතින් වැඩමුළු කරමින් රට වටේ ව්‍යාපාරික වැඩමුළු පවත්වලා අපේ 42,000ක් තරුණ තරුණියෝ අපේ ව්‍යාපාරික එකමුතුවේ රට වටේ ඉන්නවා. මම දැන් ලබන සතියේ බ්‍රහස්පතින්දා ආපහු දකුණට ගාල්ලට එනවා. ඒකේ අපේ දකුණු පළාත් ව්‍යාපාරික තරුණ සංසදයේ පිහිටවන්න සක්‍රීය අය ආපහු එකතු කරලා. ඉතින් මම පහුගිය කාල පරිච්ඡේදයේ ධර්මදේශනාවන් පැවැත්වීම මුළුමනින්ම නවත්වලා ඇසළ පෝයේ දවසේ සඳගිරිසෑ පින්කමේදී ධර්මදේශනාවන් පවත්වලා අද තමයි ඔන්න පන්සලෙන් පිටට ධර්මදේශනා පින්කම් මාලාව රටවටේ පැවැත්වීම අරමුණු කරගෙන. මම යන්නත් බණට බණ කියන්න යනවනම් මම බණ කියලා අවුරුද්දක් දෙකක් යනකොට පුංචි හරි ප්‍රතිඵලයක් හැරිලා බලනකොට තියෙන්න ඕන. නැත්තම් රටවටේ මං කොච්චර ලක්ෂ ගාණක් ධර්මදේශනා තිබ්බත් මට හොඳයි, කීයක් හරි පිරිකරට හරි හම්බේ. හැබැයි එහෙම වැඩක් නැහැ. මට කීයක් හරි හම්බ වෙලා හරි පිරිකර හම්බ වෙලා එහෙම මිනිස්සු ඉස්සරහා මම නිකන් ඇවිල්ලා පෙරහැරේ ඇවිල්ලා නටලා ඒව කරලා වැඩක් නැහැ. මම මගේ කාලේ යොමු කරලා යමක් කරන්නේද එහි ප්‍රතිඵල නිත්‍ය වශයෙන්ම තියෙන ඕන. ප්‍රතිඵල නැත්තම් අපි කිසිවක් කරලා වැඩක් නැහැ. මම මේකයි බනට එහෙම වැඩිය නැත්. හැබැයි දැන් යම් කිසි අරමුණක් සහිතව අපේ කොල්ල කෙල්ලෝ ටික තරුණ තරුණියන්ට ඒ අයගේ ජීවිත අර්ථවත් කරගන්න මඟ පෙන්වීමක් කිරීමේ අරමුණින්ම තමයි තියෙන අඩුපාඩු යම් ප්‍රමාණයක් පුළුවන් මට්ටමින් හරි හදාගන්න උත්සාහ කරනවා. නිවැරදි මඟ පෙන්වීම කිරීමේ අදහසින් ධර්මදේශනා කරන වැඩපිළිවෙල ඔන්න ආරම්භ කරලා බණ කියන්නේ නැහැ කියලා චෝදනා ගොඩක් තිබුණා. බණ කියන්න බෑ කියලා චෝදනා තිබුණා. ඉතින් ඒකත් එක්ක ඔන්න ඇසළ පෝයෙන් පස්සේ ගොඩක් අයගේ බෞද්ධයි විතරක් නෙවෙයි ওই සාසනයට පහර දෙන සිවුර බුදු පිළිමේ විශේෂයෙන්ම මාව අපේ තව ඉන්නවා කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලා පෙන්වන්න බැරි වෙනම බෞද්ධ විරෝධී කණ්ඩායම් පවා ඉන්නවා. ඉතින් ඒ හැමෝගෙම ආරාධනාවෙන් ධර්මදේශනා පින්කම් මාලාවත් මම පටන් ගත්තා. ඒ අනුව ඉතින් මම ආදරය කරන පළාත තමයි ලංකාවේ මම කැමතිම පළාත. මම මධ්‍යම පළාතේ හිටියත් එදත් කියනවා අදත් කියනවා ඉතින් දකුණු පළාත තමයි මම කැමතිම පළාත. ඉතින් ඒකෙත් ගාල්ල දිස්ත්‍රික්කේ. ඉතින් ගාල්ලෙන්ම මම ධර්මදේශනා පින්කම පටන් ගත්තා.
මේ ධර්ම දේශනාවට මම වැඩම කරන්නේ මේ ගමේ ජීවත් වෙච්ච මහා යුග පුරුෂයෙක් අපේ කල්යාණ මිත්‍ර පින්වත් වෛද්‍ය ශිරෝමණි ජයන්ත මහත්මයා. අතරම එතුමාමට දුරකතනෙන් කතා කරන්න කලින් අස්කිරි පාර්ශවයේ අපේ නාරම්පණාවේ පින්වත් අනුනායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, නායක හාමුදුරුවන් වහන්සේගේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේ, විමලදම් මහාමුදුරුවන් වහන්සේ

ත්වයේ සංස්කෘතිය වෙනුවෙන් කොයිතරම් නායකත්වේ ලබා දෙමින් කොයිතරම් සෞඛ්‍ය සමාජී ආගමික සංස්කෘතික මහා සේවාවක් සිද්ධ කරනවද කියලා. මන් දන්න විදිහට පහුගිය දවස්වල කතරගම මහා පෙරහැර හා සම්බන්ධවත් විශේෂ කටයුත්තකට එතුමන් මාධ්‍ය දායකත්වේ ලබා දෙමින් කටයුතු කළා. ඒ වගේම දිවයිනේ විහාරස්ථාන ගණනාවකට එතුමන් තමන්ගේ දායකත්වයන් ලබා දෙමින් කටයුතු කරලා තියෙනවා. දැන් අද මට බණට වඩින්න විනාඩි 5කට කලින් බදුල්ලටයි තව කොහෙද පළාතක් ඇහුවා ධර්ම දේශනාවලට වඩින්න පුළුවන්ද කියලා. ඉතින් එතුමන්ගේ ආරාධනාවෙන් අද දවසේ මේ ධර්ම දේශනා පින්කමට මම සම්බන්ධ වෙන්නේ මේ වෙලාවේ වෛද්‍ය ජයන්ත මහත්මයා ඇතුළු. ඒ වගේම මේ විහාරස්ථානයේ විහාරාධිපති අති ගෞරවණීය නායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වරප්‍රමුඛ පින්වත් මහා සංඝරත්නයේ. ඒ වගේම විශේෂයෙන්ම මේ පින්කම සංවිධානය කරනවා මම දැක්කා ලස්සන ටී-ෂර්ට් එකක් එහෙම ඇඳගෙන අපේ තරුණ පාර්ශවයේ පින්වතුන් මේ පින්කමේ පෙරහැර ඒ වගේම ආලෝක කරන ශබ්ද වාහිනී දන්සල් කටයුතු වෙනුවෙන් මහන්සි වෙනවා කියලා ආරංචි වුණා. ඒ තරුණයෝ දවස් ගාණක් මේ පින්කමට මහන්සි වෙනවා. ඉතින් ඒ තරුණ හැමෝගෙම ඒ වගේම අපේ net fm ආයතනයේ අපේ කල්‍යාණ මිත්‍ර පින්වත් වරුණ මහත්මයා ඇතුළු ඔබ අප හැම දෙනාගේම නාමයෙන් මියගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. මෙපින් අනුමෝදන් වන සියලු මළගිය ඥාතීන්ගේ සසර ජීවිත ගමන සුවපත් වේවා. අමා මහ නිවණින්ම සැනසේවායි කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. දෙවනුව ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන අල්පේසාක්‍ය මහේසාක්‍ය සම්‍යදෘෂ්ටික දෙවියෝ මෙපින් අනුමෝදන් වෙත්වා. මෙම සුනන්දාරාම පුරාණ මහා විහාරස්ථානයේට අධිගෘහිත දෙවි දේවතාවුන් වහන්සේලා ඇතුළු සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ශ්‍රී සප සම්පත්තීන් වඩා වර්ධනේ වේවා. දෙවියෝද අමා මහ නිවණින් සැනසේවායි කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන්ම මෙම ග්‍රාමයේ උපත ලබා මේ වෙනකොට දස දහස් ගණනක් අහිංසක මිනිසුන්ට ජීවිත දාන්නේ ලබා දෙමින් මහා ජීවක වෛද්‍ය වරයෙකුව කටයුතු කරන ජයන්ත වෛද්‍යතුමන්ට සහ එතුමන්ගේ පවුලේ පින්වත් සියලු දෙනාට නිදුක් බව නිරෝගිමත් භාවයේ චිරජීවනයේ දීර්ඝායුෂ සැප සම්පත්තියම සැලසේවායි කියලා සාදු කියලා ආශිර්වාද කරමු. අවසන් වශයෙන් එතුමන් ඇතුළු මේ මහා පින්කම වෙනුවෙන් වචනයෙන් හෝ කැපවෙච්ච දින ගණනාවක් ප්‍රචාරණ කටයුතු සහ අනිකුත් සියලු කටයුතු වෙනුවෙන් කැප වුණා වූ පින්වත් සියලු දෙනාටම මේ අවස්ථාවට සම්බන්ධ වන සියලු දෙනාටම නිදුක් බව නිරෝගිමත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ලෙඩ රෝග අපල උපද්‍රව දුක්ඛම් කටළු වේනම් ඒ සියල්ලක්ම ධූරීභූත වේවා. ව්‍යාපාරික කටයුතු රැකී රක්ෂා වෙළහෙළඳාම්මාදී සියලු කටයුතු සාර්ථකමත් භාවයට පත්වේවා. දෙලව ජීවිත ගමන වාසනාවන්ත කරගෙන අමා මහ නිවණින් සැනසීම පිණිස මේ පින් හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමු. ඔහොම වන්දනා කරගන්න.

සාදුහු සාදුහු සාදුහු. අද නෙතෙෆෙම් රේඩියෝවේ ඉරිදා ධර්මදක්ෂිණා ධර්මදේශනා පැවැත්වීම සඳහා වැඩමුවන්නට යෙදුණු හන්තාන සඳගිරි මහාසෑයේ නිර්මාතෘ දුරන්දර අතිපූජනීය ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬ නගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. ඔබ ශ්‍රවණය කළ උතුම් ධර්ම දේශනාව පසුගියදා ගෝනාපීනුවල බේරතුඩුව ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරස්ථානයේදී සජීවී ලෙසින් පවත්වන්නට යෙදුණු උතුම් ධර්ම දේශනාවක්.

0: මේ ධර්මදේශනා පැවැත්වීම සඳහා අනුශාසකත්වය සපයන්නට යෙදුණු විහාරස්ථානයේ විහාරාධිකාරී ශාස්ත්‍රපති කලාශූරී අතිපූජනීය වැලිවිටියේ චන්දසිරිනායක ස්වාමින් වහන්සේ වර ප්‍රමුඛ මහා සංඝරත්නයටත් සියලු සදහැවතුන්ටත් අපි නිරෝගී සම්පත ප්‍රාර්ථනා කරනවා. මෙවන් වූ උතුම් ධර්මදේශනාවක් ඔබ ප්‍රදේශයේ පවත්වන්නට බලාපොරොත්තුවක් තිබෙනවා නම් සහ පුරපසළොස්වක පොහෝ දිනයක ලංකාවේ වැඩිම භික්ෂූන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා වැඩිම වේලාවක් සජීවීව පවත්වන එකම වැඩසටහන වන නැත් FM රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන ඉදිරි පුරපසළොස්වක පොහෝ දිනයන්වල ඔබේ විහාරස්ථානයේ පවත්වන්නට බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබට වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංකය සටහන් කරගන්න 0777-41-5272 තමයි අපේ දුරකථන අංකය. අදට අපි සමුගන්නයි සූදානම් වන්නේ. ඔබ සියලු දෙනාගේ ජීවිත සුවපත් වේවා. ඔබට තෙරුවන් සරණයි.
1: දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා. කවතත් අලුත් කාගෙත් නෙත්.

Net FM, Net Spirit Mandebeeld. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහ පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුව විට දක්වා අකනිටා බඹලොවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මතුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වේ. ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

NetFM, Spirit Mandebeer. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන් දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරි ගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: 95.5 Spirit Mandebild.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහානදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලයේ තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නිත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළසේක. ඒ සකලවිධ දිනීමේ මංගලකාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්ද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩනය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යනලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.